බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
1: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
0: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
1: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
0: අනුශාසකත්වය
1: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
0: විමසීම් 077 12 48 999 071 32 11 758
2: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
3: කවදත් අලුත් කාගෙත් නෙත්
1: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
4: ප්‍රේමවන්ත දරුවෙනි අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සමිදානන් වහන්සේගේ වදන් රැගෙනයි මෙන්න උන්වහන්සේ අද ඔබට අපූර්ව කතාවක් කියනවා මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න අප සමිදානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත්නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සමිදානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සමිදානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සමිදානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජේසු පිහිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
5: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරියන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරයන් සමගම ඒ මද සිනහව පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහව පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහව මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
6: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
1: Tana tana tana tam dena. Good morning.
2: Very good morning, Kasuniyaki.
1: හැමෝටම ඉතින් කියන්න තියෙන්නේ අද වැහිපර කාලගුණයක්ද ගොඩක් පැතිවලට තියෙන්නේ. වැස්සේද ඔබ වැඩට යන සූදානම් වෙන්නේ? වැස්සේද ඔබ මග ඉන්නේ? හා ඉතින් දැන් අපේ ඔයාගේ ලැහස්සගේ ආලෝ ටික ඒකොල්ල දැන් නිලැඳුමත් ඇඳගෙන නේද සපත්තු දාගෙන වැස්සෙත මේ යන්න හදන්නේ. ඔව් නේද? අපිට වැඩ නවත්තන්න බෑනේ ඉතින් වැස්ස තියෙනවා කියලා. මොන දෙයක් සිදු වුණත් අපිට අපේ වැඩ ටික කරගන්න සිත වෙනවා. ඉතින් පරිස්සම් වෙලා අද වැස්සේ ඔයා

0: ඉතිං කෝපි කෝප්පයකින් නැගෙන සුවඳත් එක්ක කුරුල්ලන්ගේ නාදය මුසූුණු ඒ සීතල උදැස්සන හොළඟ හිතට කියන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඊයේ මොන දේවුනත් අද කියන්නේ ඔයාගේ ජීවිතේ තවත් ලස්සන ආරම්භයක් කියලා.
1: අමාරුකම් තියෙනවා, අපහසුතා තියෙනවා. ඉතින් ඒ හැම අමාරුකමක්ම හැම අපහසුතාවයක්ම අපි විඳ දරා ගන්න ඕන. ඒකනේ ජීවිතය කියලා කියන්නේ. අර අපි අහපු සින්දුව මං හිතන්නේ ලෙහන් සාදදු කොහෙතේක පළමු වෙනි වතාවට ඇහුවේ නේද? ඉතින් ඒකේ අර කියනවා නේද, දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති, වන්නමක් සේම සුමෙහිරි තානමක් නැති, සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි. හන්න තරුණ කාලයේ විතරක් නෙමේ, අපි ගොඩක් තැන්වල වන්නමක් වගේ හොඳට නටල කරලා ඉන්නවනි, අත්තපයි දිගෑරලා තන්න තන තාන තම් දෙනා කියලා නේද? තරුණ කාලෙ ගැන ඇත්තට මේකේ අදහස් වෙන්නේ. හැබැයි මේක තව ටිකක් ටිකක් ගැඹුරට හිතුවොත් එහෙමත් නෙමේ ලෙහන්සා. ඕනම තැනක අපි සමහර අවස්ථා හරි උත්කර්ෂවත් අයරින් සමරනවා. තන තන තාන තම් දෙන වන්නමක් වගේ හරි වරණවත්. හැබැයි සමහර තැන්වල අපිට තන තන තාමන තම් දෙනා කියලා නටන්න පුළුවන්ද?
0: බෑනේ.
1: වරණවත්ද හැම තැනකම?
0: නෑනේ.
1: උත්සවශ්‍රීයෙන් සමරන්න පුළුවන්ද? ඉතින් මහලුවියට ගියාමත් ඒක එහෙම තමයි. අපිට බැබලෙන්න බෑ. අපි හිතන හැම තැනකදීම ජීවිතය වන්නමක් වගේ සුමහිරි තාලයකටම ගලා යන්නේ නැහැ. අර ඒ සින්දුවෙන් කියන්නේ සකේනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි. දැන් වඳුර නම් ගහෙන් ගහට අර ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා කියලා අපි වන්නමක් තියෙන්නේ පහසුවෙන් පැන යනවා. ඉතින් වඳුරා ගිරෙන් ගිරට. හැබැයි අපිට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනම ගොඩක් දේවල් වලට අර ගහින් ගහට පැන යනවා වගේ තට්ටක් ගාලා දේවල් වලට පැන යන්න බෑ. ලෙඩ දුක් තියෙනවා, අපිට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද? මහලුවියට යනවා අපි. දැන් ලෙහන්ස චූටි කාලේ හිටියා වගේද දැන්?
0: නෑනේ.
1: මම නෑනේ. අපි හෙට දවසේ තව දවසක් වයසට ගිහිල්ලා. හැබැයි එහෙම කියලා අපි මේ අනේ අපි දැන් වයසට ගිහිල්ලා අපි හරි මහලුයි එහෙම කියලා මේ පැත්තකට වෙලා ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. මූණ දෙන්න ඕන. මේ හැම දෙයකටම මූණ දෙන්න ඕන. ඉදිරියට යන්න ඕන. ඉතින් වැස්ස කියලා කියන්නේ ඒ වගේ පාඩමක්. අපිට අපි ඒ පාඩමෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන දවසින් ඔයාට ලැබෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යමුද නෝන?
0: යමු යමු. අර කසුනියක් කිව්වා වගේ තන තන තාන තම් දෙන අවස්ථාවන් ගොඩාක් අපේ ජීවිතේ තියෙනවනේ. ඉතින් හැමදාම ඒ වෙන්නෙත් නෑනේ. ඔන්න ඉතින් එන වෙලාවට අපි ඒක උපරිමම විඳිමුනේ.
1: තන තන තාන තම් දෙන කියලා ජලයේ ගැඹුරු ඔරුව දන්නේ නෑ තමයි. මලේ සුවඳ ජලය දන්නේ නෑ තමයි. ඉතින් සමහර තැන්වලදී අපිට ගොඩක් දේවල් තේරුම් කරගන්නත් අමාරුයි තමයි. ඒ වුණාට කමක් නෑ. අපි අපේ හිතේ හැටියට අර උත්සවශ්‍රීයෙන් සමරන්න පුළුවන් තැන්වල උත්කර්ෂවත් වෙමු. එහෙම බැරි තැන්වල අපි විඳ දරාගෙන ඉදිරියටම යමු.

0: pretty. Ute hai, vinati tola hai bela venete femalfa studio hagino. Deng atere mang atere. Enisani part sitam mechurituma pe alu and the lapite one in either. Vision care part sitam kewam hamumutanawa. Visitung venitata, visipasinita venakangoat avastava de la tienawa. Iting, kamakne, tama kamakne, langamatienawa nang vision care shakawak, gehila baratin. Harimadarin denuku, itukutuata hari. Mataran me mudal tagi watina sahatika pata dina gana puluang kamalabino. Vision Care Optical Services putkalika samagama. Anka pansi paha union pedisa columba dekatama address sekalehansa. Oya balagini nikohi the kila mama dana.
1: Hariyatu harini, magi hita kiyawanna puluwang vela.
0: Oya balagini inne Vision Care paatasittam tarange tag dihane.
1: Hariyatu hari.
0: Dan mudal tag thiyenawana eka shreeni indala 13 shreeniya wenaka. Rupiyal 10000 inne patan ganne. Rupiyal 75000 wenakan thiyenawa. Ithin Vision Care eke akkala ayyala nendala mamala. Harida? Dan තරුණයිටි තින්න ඇඳලා මාමල කියන්න බෑනේ. ඔතන ඉන්නව මගේ නම තියෙන මේ කසුන් කියලා කෙනෙක්. හරිද? දැන් මම කසුනිනේ. කසුන් කියලා කෙනෙක් ඉන්නවා. හරි මාදරේ දරුවන්ට. ඉතින් මේ කසුන් මාම කියන්නේම ලෙහන්සා ළමයින්ට දෙන්න ඕනේ මේ ඔක්කොම තෑගි දෙන්න ඕනේ. ඔක්කොම තෑගි දෙන්න ඕනේ. ඉතින් අම්මලා තාත්තලාට උනන්දු කරවන්න ඕනේ ළමයින්ට මේවා දෙන්න. අපි මේ දේවල් කරන්නේ දරුවන්ට තව හොඳට නිර්මාණශීලීත්වය වැඩි කරන්න. එහෙම කියනවා. ඉතින් බලන්න කොච්චර තුර හිතනවද දැන් ඇස් දෙකෙන්නේ දරුවෝ මේ චිත්‍ර අඳින්නේ නේද? වර්ණ එකතු කරනවා ඒගොල්ලෝ ඒව ගැන හිතනවා. ආ මේ පාට කොතෙන්ටද හරියන්නේ? මේ පාට මං කොහේ විදිහට දෙකතු කරන්නේ? එතකොට මං කොහොමද ඇස් දෙක ගැන හිතන්නේ? ඉතින් ඒ නිසා මේක අර හොඳට තමන්ගේ මොලේ වර්ධනය වෙන වැඩක්. ඉවසීම ප්‍රගුණ කරන වැඩක්. නිකම් මේ චිත්‍රයක් අඳිනවා කියලා කියන්නේ නිකම්ම නිකං දෙයක් නෙවෙයි. ඉතින් ඒ ගැන Vision Care මේ කණ්ඩායමම හිතලා තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ දරුවන් උනන්දු කරවන්න කියලා. 25 වෙනකන් අවස්ථාව තියෙනවා ඉක්මන් කරන්න. හරි. දැන් මොකද ඔයාලා කියන්නේ හැදුවේ?
1: මම අදත් අර මගේ හැමදාම දෙන උපදෙස් දෙනවනේ මම. හැබැයි කසුනියකි වැඩේ කියන්නේ දැන් මම මේ උපදෙස් දෙන්න තරම් ප්‍රාචීන පඬිතෙක් නෙවෙයි. හැබැයි මම දැන් ඉගෙනගත්තු දේවල් තියෙනවනේ. මං ඉතින් චුට්ටක් ලොකුයිනේ. ඒවා තියෙනවා. එතකොට කසුනියකි කියලා දෙන ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේකත් අන්න ඒ වගේ දෙයක්. ඉතින් අපේ ජීවිතේ සමහර තැන් තියෙනවනේ කසුණියකි අපි අපේ උපරිමෙන්ම දෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ 100% අපි දෙනවා කියලා. හැබැයි අපිට ඒකින් අර අපි දෙන ආදරේ තරමටම අපිට අනිත් පැත්තෙන් ආදරයක් ලැබෙන්නේ. අපි දෙන කැපවීම තරමටම අපිට අනිත් පැත්තෙන් අගය කිරීමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මම හිතනවා කසුණියකි අපි මෙච්චර දේවල් කරලත් කිසිම අගය කිරීමක් ලැබුණ නැහනේ කියලා හිතනවට වඩා මේ අද ඉදන් ඔයා හැම හිතන එක නතර කරගන්න ඕනේ. මම ඔයාට ඇයි කියලාත් කියන්න හිතන්නකෝ. මෙන්න මෙහෙම ඔන්න මංගාව තියෙන එක පරණ ඔරලෝසුවක්. දැන් ඒ ඔරලෝසුවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ කියලානේ හිතෙන්නේ සාමාන්‍යයෙන් මේක ඇහුව ගමන්ම. හැබැයි ඔන්න මම මේ පරණ ඔරලෝසුව මගේ දැන් පරම්පරා ගානක් පරණ ඔරලෝසුව මම ගෙවල් ගාව තියෙන ඔය ඔරලෝසුව අරෝමයෝ විකුණන කඩේකට විකුණනවා. එතකොට මං අහනවා ඔයාට මේක කීයකට විතර ගන්න පුළුවන් වෙයිද එහෙම කියලා. එතකොට අනිවාර්යයෙන්ම ඒ කෙනා කියයි මේකනේ මේක චුටක් සීරි මුත් තියනවා තැලි මුත් තියනවා මට රුපියල් 100ක් විතර ඔයාට දෙන්න පුළුවන් වෙයි. අනේ වගේ අපිට අහගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි හිතන්නකෝ මම පෞරාණික කෞතුකාගාරයක් ගාවට ගිහින් මම මෙන්න මේ ඔරලෝසුව විකුණනවා මට කීයකට විතර මේක ගන්න ලැබෙයිද කියලා කිව්වත් අනිවාර්යයෙන්ම එයාලා කියයි මේක දුර්ලභ ඔරලෝසුවක්. ඉතින් මේක
0: ලේසින් හොයාගන්න ලැබෙන්නේ නැහැ.
1: හරියටම හරි.
0: මරුනේ ඔයාට මේක කොහෙන්ද හම්බුනේ දෝනි කියලායි.
1: ඉතින් මේකට මට ඔයාට ලක්ෂ දෙකක් විතර දෙන්න පුළුවන්.
0: නියමයිනේ.
1: අන්න හරි. ඔන්න ඔහුම කියන්න පුළුවන් කසුණියක් එතනින්ම තේරෙනවනේ. ඔරලෝසුව වෙනස්ුන් නැහැ. අර පරණ කියලා හිතන් හිටපු ඔරලෝසුව එහෙමම තමයි. හැබැයි අගේ දෙන තැන් දෙක නම් වෙනස් වුණා. ඉතින් කසුණියක් සමහර වෙලාවට මට කසුණියකිට අපිට ඕන තරම් හිතලා තියනවා අනේ මට වටිනාකමක් ලැබෙන්නේ නැහැ නේ කියලා. හැබැයි ඔයා දන්නවද ඔයාගේ හිත හොඳයි නම් ඔයා ඇත්තටම ඔයාගේ 100% කෙනෙක් වෙනුවෙන් දුන්නා නම් ස්වභාව ධර්මය ඔයාවර ඔයාට වටිනාකමක් දෙන්නේ නැති අය ගාවෙන් අයින් කරනවා. ඒක ඔයාටවත් හිතාගන්න බැරි විදිහකට. ඒ කියන්නේ අර අපි කියන්නේ ප්‍රාතිහාර්යන් ඕන තරම් වෙනවා කියලා. ඉතින් ඔන්නඔහුම මිරකල්ස් ඕන තරම් වෙනවා. හොඳේ. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ හිතට අවංකව ඔයා කරන වැඩේට අවංකව 100% දීලා වැඩේ කරන්න.
0: ඉස්කෝලේ ගියාම එහෙම වෙන්න. ඔයා වැඩ කරන තැනට ගියාම එහෙම වෙන්න. ඒකට තනතුරක් වයසක් අදාළ නැහැ හොඳේ.

0: नेट एफएम अल्फा स्टूडियो विद विशन क्या का सुनिए लहंसा
1: वेलाव ओब वेत गेन एन्ने
2: अदम गन्न फोन ने गाय
3: आई हेट अदा दान्नी
2: विश्वास है वंगा कीवा एक सिंगा सिंपल पे
3: इटर लो दा टिकट टिक गवन अदम वागे स्मार्टफोन ने कर गन्न
4: नेट एफएम अल्फा स्टूडियो वेलाव दे हाय विनाडी 21
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ
2: විශ්වාසයේ වගේ කීමයි සිඟ එකේ තියන්නේ
3: අදම ගන්න ෆෝන් එකක්
2: ඇයි හිටට දාන්නේ
8: අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 340
9: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පුල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
10: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
9: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
10: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
9: අනුශාසකත්වය
10: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
9: විමසීම් 077 12 48 999 071 32 11 758
10: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: විෂන් කයා එක අපි නෙතෆෙම් ඇල්ෆා ස්ටෝඩියෝ දැන් හැමදාකම අරගෙන එනවා. ඒ නිසා පාට සිත්තම්වලට අපේ බලංගොඩින්ද හලාවතින්ද අනුරාධපුරින්ද පොළොන්නරුවෙන්ද මොනරාගල මාතලේ හැම පලාතකින්ම හැම දිස්ත්‍රික්කයකින්ම දරුවෝ ඔන්න දැන් චිත්‍ර ඇඳලා එවන තියෙනවා. ලෙහන්සනන් ඒ දේවල් ටික ටික දැක්කනේද?
2: ඔහු මං අපි මම අපි දෙන්නම කියනි කසුනියක්කි මේ විෂන් කියායකට. එතකොට අපි නම් ගොඩ ගොඩාක් ලස්සන තීම් එක අපි හිතන්නේ නැති විදිහට හිතලා හරි ලස්සනට චිත්‍ර ඇඳපු බබාලව දැක්කා.
1: ඒ නිසා ඔන්න දැන් අද 23 වෙනිදා 25 වෙනිදා වෙනකන් ඔයාට අවස්ථාව තියෙනවා. අද 23 කියලා කියන්නේ ඉතින් හෙට 24නේ. දන්නේ නැහැ වගේ මේවා කියලා දෙන්නේ. අර එහෙම තියෙනවා සමහර මේ අපි දන්නවා. හැබැයි අපි ආයෙම මතක් කරගන්නවනේ. ඒ කියන්නේ මේ දන්න දේවල් නෙති. මොකද මේවා මේ වෙන ලෝකෙක තියෙන ඒවා නෙමෙයිනේ මේ කියන්නේ. අපි ළඟ තියෙන දේවල්, අපි දන්න දේවල්. ඉතින් ඔන්න ආයෙ මතක් කරනවා නම් දැන් මේ වෙලාව උදේ 6:25 25 වෙනිදා ඒ කියන්නේ සැප්තැම්බර් 25 වෙනිදා වෙනකන් ඔයාට අවස්ථාව තියෙනවා. අද ඔයාට චිත්‍රය අඳින්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් තාම ඇඳි නැත්තම්. බැරිද?
2: පුළුවන් පුළුවන්.
1: මෙච්චර මේ ලෙහන්සත්තනේ චිත්‍ර දෙක තුනක් මැඳලා ට්‍රයි කරලා බලුවේ
2: කියලා වැඩන්නේ.
1: මුදල් තෑගි තියෙනවා, වටින සහතික පතක් තියෙනවා. ඉතින් අපි බලමු මේ පාර විෂන් කයා මේ මුදල් තෑගි කාගෙද කියලා. ඔයාගෙම තමයි. හරි. මට තියෙනවා චුටි කතාවක් කියන්න. ලෙහන්සා, ඔයා සාමාන්‍යයෙන් සපත්තු වලට හරි ආසයිද?
2: ඔව් ආසයි.
1: ලස්සන ලස්සන දේවල් තෝරගන්නවද? ඔයා සාමාන්‍යයෙන් වැඩිපුර මාස මොන පාට සිරපු සපත්තු දාන්නද?
2: හොඳ ප්‍රශ්නයක්. අපේ ගෙදර තියෙන මේ බඩු මුට්ටු වලින් වැඩි හරියක් මගේ බඩු රෝස පාටයි කසුනියක්.
1: මගේ වගේම තමයි. ඉතින් සිරපු සපත්තුත් ටිකක් පින්කිෂ් වලට තමයි යන්නේ, රෝස පාට පැත්තට. එක එක රෝස පාට වල ලා රෝස පාට, තද රෝස පාට එහෙම තියෙනවානේ. ඉතින් එතකොට දැන් ලෙහන්සට සාමාන්‍යයෙන් තේනවද අනේ මේක ගන්න ඕනේ, සල්ලි එකතු කරගන්න ඕනේ, අම්මට කියන්න ඕනේ, එහෙම කියලා? අපි කියන්නේ ඩ්‍රීම් ෂූ දෙකක් එහෙම තේනවද?
2: එහෙමනම් එකක් දැනට නෑ. හැබැයි දැන් කසුනියකි කිව්වට පස්සේ මට ආස හිතුණනේ එහෙම එකක් ට්‍රයි කරන්න ඕනේ කියලා.
1: සමහර අවස්ථාවල එහෙම තියෙනවා. සමහරුන්ට මේ සපත්තු දෙක නම් ගන්න ඕනේ, කොහොම හරි ටිකක් සල්ලි අතට ආපු වෙලාවක මේ දෙක අරන් තියා ගන්න ඕනේ එහෙම කියලා කියනවා. එහෙමත් නැත්නම් සමහර අවස්ථාවල අපිට කොහොමත් ඉතින් සිරප්පු සපත්තු ඕන වෙනවනේ ලෙහස. කොච්චර නේද අපි දවස් 30 ඉතින් හැම වෙලේම අපි සිරප්පුවක් දාගෙන ඉන්නවනේ. එතකොට හිතල බැලුවොත් එහෙම මේ වෙනකොට කොච්චර නම් මම සිරප්පු පාවිච්චි කරලා තියෙනවද, කොච්චර නම් මම සපත්තු පාවිච්චි කරලා තියෙනවද? අපි සපත්තු කඩේකට ගියාම, සිරප්පු කඩේකට ගියාම ඒක මට ගැළපෙනවද, කොච්චර සුවපහසුයිද, ආ මේ කලර් එක නම් මරු, එහෙම කියලා අපි තෝර තෝර තෝර තෝර ලස්සන සපත්තු දෙකක්, ලස්සන සිරප්පු දෙකක්, මම කැමති දෙකක් මම තෝරගන්නවා නේද? ප්‍රමාණය නිවැරදි, පාට මම හොයපු එකමයි. මම හොයපු දේම තමයි මේ සපත්තුවේ මේ සිරප්පුවේ තියෙන්නේ. ඉතින් මං මේක හරි ආසාවෙන් පාවිච්චි කරනවා. මම ගන්නවා. මුලදී ඒවා හරිම සුවපහසුයි මට. ඉතින් මම හරිම ආසාවෙන් මේක පාවිච්චි කරන්නේ. හැබැයි ඕක ටික ටික වැඩිපුර පාවිච්චි කරනකොට මං හැමදාම ඇවිදිනවා, හැමදාම මේක පාවිච්චි කරනවා. එතකොට සමහර අවස්ථාවල මට පොඩ්ඩක් වේදනාවක් වගේ දැනෙනවා. ඒ කියන්නේ අර වෙනද තිබ්බ සුවපහසුව ටිකක් ගෙවිලා ගිහිල්ලා, පටිය ඇද වෙලා, පටිය ඇදිලා, මේ වගේ එක එක දේවල් වෙලා. ඉතින් මේක තව ටිකක් දුර හිතලා බලන්න ලෙහස. සමහර දේවල් අපිට ගොඩාක්ම ගැළපෙනවා කියලා අපි පිටින් තෝරලා පිටින් පෙනුනට අපි ටික දවසක් ගියාම පාවිච්චි කරන්න කරන්න කාලයත් එක්ක මුලදී නොදැනුණු විදිහට අපිට සමහර තැන්වලට වේදනාවක් දැනෙනවා. අපිට හිතෙනවා මේක නම් මේ වෙලාවේ හරියන්නේ නැහැ, මේක නම් මට මේ වෙලාවේ ගැළපෙන්නේ නැහැ, එහෙම කියලා හිතෙනවා. එහෙම හිතලා නැද්ද?
2: හිතලා තියනවා. හැබැයි කසුනියක් කියෝක කිව්වම මට මුලින්ම මතක් වෙච්ච දේ තමයි මමනි කසුනියක් කියෝක තෝරගත්තේනේ. එතකොට මට මෙපා වෙනවා කියන්නේ එක අනේ මන්ද ඒක හරි අමුතුයි.
1: ඉතින් කාලය ගත වෙනකොට අපි ගැළපෙනවා කියලා ගොඩාක් තැන්වල තෝරගත්ත දේවල් අපි පාවිච්චි කරපු දේවල්ම සතුට වන දේවල්ම අපිට සමහර තැන්වල හිතෙනවා රිදෙනවනේ දැන් මේක අයින් කරන්න ඕනෙනි කියලා. ඒක තමයි ස්වභාවය. ඉතින් මතකත් එහෙම නැද්ද? මතක සමහර මතකවලට මොනවද කරන්න ඕනේ? අර අපි ඊයේ පෙරේද කිව්වනේ දොයි ගැන.
2: සමහර මතක තියෙනවා කසුණියක්කි අපි හොඳටෝම මතක තියාගන්න ඕනේ. සමහරක් ඒව තියෙනවා අපි කවුරු හරි කිව්ව ගමන් අමතක කළා දාන්න ඕනේ.
1: අමතක කරන්න ඕන දේවල් පැංචෝ. අමතක කරන්න ඕන. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට අමතක කරන්නත් බෑ, අමතක කරන්න වෙනවා කියලත් අමතක වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දේවල් මතක තියාගමු. අමතක කරන්න ඕන දේවල් අමතක කරමු. මතක් කරන්න ඕන දේවල් අදාළ තැන්වලදී මතක් කරගමු. ඒ වගේම රිදෙන තැන්වලදී අපි ඒ දේවල් අයින් කරලා දාමු. කමක් නෑනේ.
2: කමක් නෑ.
1: සින්දුව හොඳට අහන්න.

0: හිතෙන්නේ සිසුවියක් විදිහට ඔබට?
1: මට හිතුනේ කසුනියක් කිව දවසක් දෙකක් මම පොඩ්ඩක් ළඟින් ආශ්‍රය කරාන මට විචාරවලට එහෙම හොඳ කරුණු ගන්න පුළුවන්. මොකද කසුනියක් සිලෙක්ට් කරන්නේ තන්නේ වගේ සින්දුමයි. ඒ වගේම ඇත්තටම කසුනියක් අපිට ඒවෙන් ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
0: ඉතින් නිර්මාණශීලී විදිහට හිතන්න පුරුදු වුණාම ජීවිතේ ටිකක් ලේසියි කියලා මට සමහර තැන්වල හිතෙනවා. අර අපි බැරෑරුම දේවල් කතා කරනවානේ, සංකීර්ණව දේවල් කතා කරනවානේ. එතකොට සමහර තැන්වල ඒ දේවල් සරල කරගන්නත් අපිට අපේ හිතන විදිහ වෙනස් කරගත්තාම ඒක ලොකු උදව්වක් වෙනවා. ඉතින් බර්ත්ඩේ විෂස් කියලා කියන්නේ එහෙම හරි මරු වැඩක්. දැන් තියෙනවා නේද අපිට ලස්සන බර්ත්ඩේ කේක් එකක් කපන්න?
1: තියෙනවා තියෙනවා.
0: එහෙනම් බර්ත්ඩේ ස්ටික කියමු අපි චුටි බ්‍රේක් එකක් අරගෙන.
1: හා
0: ඉක්මන් කරන්න. දැන් විෂන් කියා පාට සිත්තම් වැඩි දවසක් නෑ. ඒකයි මේ අද වැඩිපුරම ඔයාට කියන්නේ 23 වෙනිදාද.
2: Net FM Alpha Studio
3: brought to you by
4: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak
0: Udehaya Vinadi 34 ay Oyata thiyena sanipa wenneme nathi rogayakda me katha wahannako
5: මම ඒ ඉතිහාසයෙන් අවුරුදුකින් මට දැරි සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා. විශේෂඥ මහත්තුරුන්ගෙන් දැනගලා මේක ගත්ත අනේදයක් උනේ නෑ. නෙට් එකෙන් මගෙන් අහලා ඒ වේදිවේට දැනගත්ත දැනගෙන මම ගියා. ඒක තමයි හම්බෙන්නේ. ඉතිහාසයේ ඒක ගමන් තුනක් ගෙනාම මට දැන් හොඳට හනීපත්. දැන් ඒ විදිහට කියනවා සෑටි. ඉතින් කමල් මන්දල මහත්තයා පිළිසිද්ධ වෙන්න විරියාසල දේවා කියන ප්‍රාර්ථනාවම.
0: කතා කරන්න 0777 300 940.
6: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු, පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු, පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
9: මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි. ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
11: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
12: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-77-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
13: FM 95 FM 94.8 Net FM Net FM Alpha Studio with Vision Kya Kasuni and Lehansa
1: Onna ada birthday cake ek kapamu
0: hari
1: Onna ada 11 වෙනි උපන්දිනයේ සමරන මාතර රාහුල විද්‍යාලයේ 6 වසරි ගණන ගන්න විනුක සහිරු ඩයස් දානායකගේ උපන්දිනේ, ඒ වගේම මාතර සුජාතා විද්‍යාලයේ 6 වසරි ගණන ගන්න බිනුකි මායා ඩයස් දානායකටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අම්මයි තාත්තයි නංගී ප්‍රාර්ථනා කරනවා. අද 7 වෙනි උපන්දිනය සමරන කෑගල්ල රන්වල මධ්‍ය මහාවිද්‍යාලයේ දෙක ශ්‍රේණිය ඉගෙන ගනු ලබන මනුෂ්‍ය අදීප පුතාට සුබම සුබ උපන්දිනයක් කියලා ලොකු අම්මයි ලොකු තාත්තයි අම්මයි තාත්තයි සුදු අයියයි දුණියකයි මට මේ හිතුණා කසුණියක් කිය පවලේ නම් ටික ඔක්කොම කියන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ කටි ඔක්කොම සුබ පතනවා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 16 වෙනි උපන්දිනය සමරන නිෂා සෙත්මිට පවල හැමෝම විශ් කරනවා. එවගේම අද අපේ චුටි මලි සිහස් ගෙහන්සගේ උපන්දිනේ ඔන්න සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරන්නේ ඒ ගෙදර ලොකු අර සිහස්ගේ අයියා අහස්.
0: එහෙනම් ඔය ඔක්කොටම දෙමුද බලන්න ලස්සන කේක් කැල්ලක්. හරි එහෙනම් හැපි බර්ත්ඩේ ටු යූ. ඊළඟට අපිට ඒ විදිහටම හොඳට අර උත්කර උත්කර්ෂවත්ව සමරන්න පුළුවන් තැනකට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් ලෙහන්ස හරිම ආසාවෙන් ඉන්නේ. හරිම ආඩම්බරෙන් ඉන්නේ.
1: ඉතින් කසුණියක් කී ඔයා ඔය කියන්නේ අපේ බුක් ෆෑක ගැන නේද?
0: ඔව් ඔව්.
1: ඉතින් මේ පාර බුක් ෆෑකට මමයි කසුණියක් කී ගැහන්සයි අපි හැමෝම එනවා ඔයාව බලන්න. හොඳේ. ඉතින් දැනටමත් අපේ BMYCH එකටන යාළුවෝ කවුද කියලා අපිට 0711 95 95 95 නම්බෙකට වට්ස්ඇප් මැසේජස් දාලා තියෙනවා. ඉතින් තෑගි දිනා ගන්න, ගොඩාක් ගේම්ස් වලට පාටිසිපේට් කරන්න ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.
0: ඔව්. දැන් අපේ මේ ඒලවල්ස් කරපු ලෙහන්සගේ අක්කලා අයියලා ටික ඉන්නවනේ. ඔන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා අපේ ප්‍රවෘත්ති කණ්ඩායම නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න. ඔයාට මතක ඇති ලෙහන්සා සෙනසුරාදා ඉරිදා සති අන්තයේ දැවැන්ත වැඩක් කරා. ඒ කියන්නේ අපේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකෙක් හරි ප්‍රවෘත්ති නිවේදිකාවක් හරි එක්ක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ. කියන්නේ ප්‍රවෘත්ති කියන්න අවස්ථාව ලැබුණේ ඒක මාධ්‍ය නාලිකාවකින් පළමු වරට කරපු ලස්සන වැඩක්. ඉතින් ඒ වගේ ලස්සන වැඩ ගොඩකට එකතු වෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසයි කියන්නේ මේ පාර BMYCH එකට ආවහම සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රය ඇතුල් වෙන තැනම NetFM Alpha Studio එකට එන්න මේ වගේ දක්ෂතා ගොඩක් රටට ඇහෙන්න පේන්න කරලා ඔයාටත් හොඳ ලස්සන මාධ්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
1: එහෙනම් අපි අර එනවා කියලා කිව්ව දෙන්නේ තුන් දෙනෙගේ නම කියමුද කසුණියක්?
0: කියමු කියමු. බලංගොඩින් ඔන්න එන්න බලාගෙන ඉන්නවා ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලෙන් සනාලි නවෝදය බබා. ඊළඟට අර නලු මේක බබත් එනවා. තව මම දැක්කා එනවා කියලා තේනවා කුලියාපිටිය ශාරිපුත්‍ර ප්‍රාථමික විද්‍යාලයේ අවුරුදු 8ක් වෙන අරැලි නේද? අරැලි චමල් ෂා නවරත්න. ෂෝක් නේද? නිවේදන කටයුතු කරන විදිහෙම අපිට ලස්සන වීඩියෝ සෙවල තියෙනවා. ඉතින් හරි සතුටුයි. අපි එහෙනම් එදාට එතනදී හම්බ වෙමු. තව දෙයක් තියෙනවා. ඔන්න අපි අද ප්‍රශ්නයක් අහනවා. අපි එදත් ඇහුව මතකද රජින මමයි අපේ රාජ්‍යයේ සිංදුව කවුද කියන්නේ කියලා ඇහුවා. අද අහනව චරිත තුනක් කෘතිය කාගේ කෘතියක්ද? චරිත තුනක් කෘතිය කවුද රචනා කරලා තියෙන්නේ? දැන් ටෑග්ග තියෙනවා ලෙහන්ස ළඟ. ලෙහන්ස ඔය ටෑගි දෙන්න බලාගෙන ඉන්නේ ඕගොල්ලන්ට නේද?
1: ඔව්. අනේ මං හරි ආසයි දැන් ටෑගි ගද්දි කට්ටිය ගැස් දිලිස්සෙනව බලන්න.
0: එන්නකෝ එන්නකෝ ඔය දිලිස්සෙන ඇස් බලන්න අපි බලාගෙන ඉන්නේ. හා හරි. උදේ 6:40 වෙලාව කොහෙටද වැස්ස තියෙන්නේ? ඒ ගැනත් අපිට කියන්න බලන්න. ඔයාව වැස්සෙන් බේරගෙන හරි පරිස්සමට එකගෙන යන්න ඇෆ ස්ටුඩියෝ ඉන්නවා. ඇයි දන්නවද එහෙම කිව්වේ? ඔයාට හෙටට හයිය දෙන්නේ උදේ පාන්දරම ඇල්ෆා ස්ටුඩියෝනේ. අපි ඔයාගේ ළඟින්ම ඉන්නවා හොඳද?

0: කමෝන් කමෝන්! කම්මැලි වෙන්න බැහැදැන්? සීතලයි තමයි, හරිම කම්මැලි වගේ තමයි අර ඇඟට වතුර ටිකක් දාගන්න හරි කම්මැලින මේ දවස්වල උදේම. ඉතින් වතුර අල්ලන්නේ චුට්ටි චුට්ටි චුට්ට. හරි ඒ වගේ. හරි කමන්නෑ කමන්නෑ, චුට්ට චුට්ට කම්මැලිකම නැති කරගෙන දවස් අරගෙන යමු. ඉතින් ගැම්මෙම්ම
1: ඔන්න ආයෙත් අපි BMICH එකට එන්න. තව එක අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ලස්සන ගැල්ලමෙක් තේරිලා ඉන්න. W අකීෂා නෙත් සිලුනි සසන්‍ය සිල්වා. එයා වගේම ලස්සන නමක්. අපි බලන් ඉන්න ඔයාවත් බලන්න.
0: එයා සුමනගල ගර්ල්ස් කොලේජ් පානදුරනේ. සුමංගල ගර්ල්ස් කොලේජ් පානදුර.

ඉබලාන ශ්‍රී සේන ජාතික පාසලේ නිම්නාද බිනුදිත 10 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නෙ. ඔන්න ඔයා තේරිලා ඉන්නවා ඇල්ෆා ස්ටුඩියෝ එන්න. BMICH එකේදී හමුයමු පැට්ටෝ.

0: නවත්පාදනයේ වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය ෆියුචර් 26 සංවිධානය කළා තියෙනවා. ඊයේ දැක්කනේ කොහොමද ඒගොල්ලන්ගේ වැඩ කියලා. 11 ශ්‍රේණිය උනාට අවුරුදු 16ක් උනාට ලංකාවේ ලොකුම නවත්පාදනයේ වෙනුවෙන් කරන, ඒ කියන්නේ ළමයි වෙනුවෙන් සංවිධානය කරන, ස්කෝලයක් සංවිධානය කරන ලොකුම දැවැන්තම ප්‍රදර්ශනය තමයි මේ. රාජකීය විද්‍යාලයේ තියෙන්නේ, ඔවුන් තමයි සංවිධානය කරන්නේ. හැබැයි රට වටේම ගමේ නගරේ හැම පාසලකටම මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි දැක්කනේ ඊයේ කොච්චර ලිස්ට් එකක් එනවද කියලා. අපි දෙන්නත් හෙට කොළඹ රාජකීය විද්‍යාලයේ තියෙන හම්බ වෙමු නේද? ෆියුචර් 26 අපි ඔයගලන්ට සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම මෙවර නවෝත්පාදනයේ වෙනුවෙන් ඒ වැඩ කරන අනිත් ඉස්කෝලවල ඔයගලන්ටත් අපේ උණුසුම් සුබ පැතුම්. එහෙනම් මේ වගේ දක්ෂ දේවල් වලින් තමයි අපි දවස අරගෙන යන්න ඕන. එතකොට තමයි අපිට ගැම්මෙන් ඉන්න පුළුවන් වෙන්නේ. මම කසුනේ.
1: මම ලෙහන්සා.
2: Let FM Alpha Studio with Vision Care. Kasuni and Lehansa.
3: FM Anupaha. FM Anu Hatarai Dasamata. Net FM.
4: Divine Pura.
0: Udessan Haya, Ivinadi Hatalis Pahai.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-076-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 23 වනදා බදාදා. අවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්මාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල. පාස්කු මහනඩුවේ වරදකරුවන් 15 දෙනාට වසර 200 සිට 260 දක්වා වූ සිරදඬුවම්. මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත්කිරීම අද අභියාචනාධිකරණ විනිසුරු දුර දෙකක් සඳහා ජනපතිගේ නිර්දේශ ව්‍යවස්ථා සභාවට. ශිරන්ති ලංකාවට එන දවස ප්‍රමාද වන ලකුණු. හරක්කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි. පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 89ක පරාජයක්.
0: Net News. The truth people trust.
5: පාස්කු මහනඩුවෙන් වරදකරුවන් කෙරෙනු විත්තිකරුවන් 15 දෙනාට දඬුවම් නියම කිරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. ඒ අතර හරක්කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේ තුලදී ගැටුමක් ඇති කරගෙන එම තොරතුරු ඇතුළු දවස උණුසුම් කරන පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට.
4: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනාට දඬුවම් නියම කිරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම එක් විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 260ක සිරදඬුවමක් නියම කළා. තවත් විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240 බැගින් සිරදඬුවම් නියම කෙරුණා. විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින් සිරදඬුවම්ද, තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින් සිරදඬුවම්ද නියම කිරීමටයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ. මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවේ 2021 වසරේදී. නඩුව විභාගයට ගැනුණේ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරුව නඩුවේ තීන්දුව ඊයේ දිනේ ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල නියම කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆ මෞලවිය ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බවයි. අදාළ චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස්කොට නිදහස් කරන බවත් විනිසුරු මඩුල්ල එහිදී නියම කර සිටියා. විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව පසුවට කල් තැබුණා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ කරුණ දැක්වීමේදී ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විත්තිකරුවන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව මෙම විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම ආරම්භ කෙරුණේ රාත්‍රී 9ටයි. ඒ අවසන් වන විට රාත්‍රී 11:30 ඉක්මවා තිබූ බවයි එම අවස්ථාව ආවරණය කළ Net News නියෝජිතයා පැවසුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ සේවා නිලධාරීන් 3 දෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අද දින පත්කිරීමට නියමිතව තිබෙනවා. ඒ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මතයි. பெருமாள் சிவகுமார், ஞானேச லலித் கண்ணங்கரையான மகத்தருண் சக ஆனந்தி கனகரத்னம் மினவிய எலிச மகாதிகரண விடுசுருவருன் லிச பாத்கிரிமட் நியமித்து பவாய் ஜனாதிபதி மாத்தியான் ஷேசந்தஹான் கலி மேத்திர மகாதிகரண விடுசுருவருன் நவரத்ன மாரசிங்க சக மஞ்சுள திலகரையான மகத்தருண் அபியாச்சனாதிகரண விடுசுருவருன் லிச பாத்கிரிம சந்தா ஜனாதிபதி அனுரகுமார் திசாநாயக மகதா விசின் இதிரி பாத்கிரலத நிர்தேஷ ஆண்டுக்ரம விவஸ்தா சபா வித யமுகரதி பவாய் ஜனாதிபதி மாத்தியான் ஷேசந்தஹான் கலி சிங்கப்பூர்வ பலாகிய ஸ்ரீரந்தி ராஜபக்ஷ மகாத்மிய மிரட்டட பெமினின தினைய பிரமாத வனு எத்திபவட்டு வார்த்தா பாலவனவா இம தொருத்துரு எத்திலு தேசபாலன கரலியே சக அணிகுச் சேஸ்ட்ரியான்கே மெதெக்ஹெலி நொக்கல தொருத்துரு ஒபு வித்தகினேனு கணின் கொண்ணின் அசுனு கதா விசேஷாங்கே தேன்
6: கணின் கொணின் அசுனு கதா கணின் கொணின் அசுனு கதா அதத் கணிங் கொணிங் அசுனு கதா சமக மம தரங்கருக்ஷாஞ்ச ஏசேகர ராமநாதன் அர்ஜுனா மேதாசல ஜனப்பிரேம தேசபாலன சரித்தையாக வார்த்தாவின விதிஹேட ஒஹு ஈலங்க நடுதினேட பெர ஏகேயன்னே நடுவே தீந்துவ தெண்ட கலிங் ஒஹு தமன்கே பார்லிமேந்து மந்திரி தூரேன் இல்லா அஸ்வெனட்டாய் தீரணே கல தியேன் மொகத்த மே நடுவ நடுவ தால திபுன ராமநாதன் அர்ஜுனாட ஒஹுகே மந்திரி தூரே அபியோகெட்லக் கரமின் ஏகேயன்னே ஒஹு ராஜ்யசேவே இன்னதி சந்தேட இதிரிபத் வுனா கியல தமாய் சோதனா வெல்ல வென்னே ஈடதால் நடு விபாகே சித்த வுனா ஏக தீந்துவ லபா தீமட நியமிதவ தியேனவ கியல தமாய் வார்த்தாவன்னே வார்த்தாவின ஆகாரட ஒஹு ஏ தீந்துவட கலின் மந்திரி தூரேன் இல்லா அஸ்வெனட்டாய் லேஸ்தி வென்னே அர்ஜுனா மந்திரி தூரேன் இல்லா அஸ்வெனட்ட பஸ்ஸே கௌத பார்லிமேந்துட என்னே இகுத் மகமதிவரனேதி அர்ஜுனா தரங்கவெதுன யாபனே திஸ்ட்ரிக்கேன் சுவாதின கண்டாயம் அங்க 17 ஒஹுகின் பஸ்ஸே ஏ லிஸ்ட் எக்கே ஈலங்கட வெடிபுர மனாபகத்து கெனாட தமாய் அவஸ்தாவ ஹம்பென்னே மந்திரி தூரேட பார்லிமேந்து வென்னே தென் வார்த்தா வின விதேட மறு வடக் சித்த வென்னே அர்ஜுனா பார்லிமேந்து மந்திரி தூரேன் இல்லா அஸ்வெலா பார்லிமேந்துங் அயங் உனத் ஒஹுகே மந்திரி தூரே ஹிமி வென்னேத் அர்ஜுனாகே பவுலட்டமாய் வார்த்தா வின விதேட அர்ஜுனாகே நெந்தகே தூவட தமாய் ஒஹுகின் ஹிஸ்வன பார்லிமேந்து மந்திரி தூரே ஹிமிவீமட நியமிதவ திபென்னே දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට සල්ලි දුන්න කියලා විවිධ වාර්තා පළ වුණා. මේක මුලින්ම අරගෙන කරේතියන් දිව්වේ රාමනාදන් අර්චුනාම තමයි. net news අපේ රතුකට්ට වැඩසටහනට ඇවිල්ලා රාමනාදන් අර්චුනා මේ චෝදනාව දිගින් දිගටම කළා. ඔහු කියන්නේ ඒක ඔප්පු කළා වුණත් පෙන්වන්න පුළුවන් කියලා. කොහොම හරි අර්චුනා කියන මේ කතා ආණ්ඩුවට ආරංචි වෙලා මේකට ප්‍රතිචාර දක්වන්නත් ආණ්ඩුව කටයුතු කළා තිනෝ. ආණ්ඩුව නම් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අර්චුනා මාධ්‍යයට පොරක් වුණාට අපිට නම් පොරක් නෙමෙයි. එහෙ මෙහෙ කියන කතාවලට ඒ වගේ දේවල් වලට උත්තර ලංකාවට එන්න තිබුණු දවස් පහ කරගෙන ඇය තවත් සතියක් පමණ සිංගප්පූරුවේ ඉන්න නියමිතව තියෙනවා කියලා තමයි වාර්තා වෙන විදිහට 28 වෙනිදා තමයි ඇය ලංකාවට එන්න නියමිතව තිබෙන්නේ. ඔය අතරතුරදී තවත් මරු කතාවක් වාර්තා වෙනවා. ශ්‍රීලංකා රාජපක්ෂයට ලබන 24 වෙනිදා අල්ලස් කොමිසමෙන් එන්න කියලා තියෙනවා කියලත් ඔන්න වාර්තාවක් පළ වෙනවා. පවුලේ ආරංචි මාර්ග කියන විදිහට නම් 24ට කලින් ශ්‍රීලංකා එනවා කියලත් කියනවා. ඒත් වාර්තා වෙන විදිහට නම් 28 තමයි එන දවස කියලා කියන්නේ. කොහොම හරි ශ්‍රීලංකා ගියේ නම් හරද සත්කමක් කරගන්නවා කියලා. හැබැයි වාර්තා වෙන විදිහට මේ දක්වා නම් හරද සත්කමක් කරලා නැහැ. හැබැයි ඊට දැල් පරීක්ෂණටි කරගෙන තිනෝ කියලා තමයි වාර්තා වෙන්නේ. සැත්කම කරන්න ලංකාවෙන් ගිය කතාවත් එක්ක තමයි ඔය ගොඩක් දේවල් වාර්තා වුනේ. කොහොම හරි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරුවත් කියලා තිනවා සිංගප්පූරුවේ සැත්කම කරන්න නැතුව ලංකාවට ඇවිල්ලා සැත්කම කරගන්න කියලා. මේක අහපු කට්ටිය නම් කියලා තිනේ ඉතින් මොකටද ඉතින් මෙච්චර හදිසියෙ සිංගප්පූරු ගියේ කියලා. කණින් කොණින් ඇසුණු කතා සමග යලි හමු වෙමු.
7: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
4: අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමත් සමග මෝටර රථයක ගමන් කළ හැකි මගීන් ගණන ගැන සංවාදයක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය මෙන්ම රජයේද කරුණු පැහැදිලි කළා. රථවාහන හා මාර්ග ආරක්ෂාව දිශාභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා ඒ පිළිබඳව කරුණු දැක්වූයේ මෙලෙසයි.
8: මෝටරන පනතේ 240 වගන්ති අර්ථේ රියදුරු ඇතුළුව නවදෙනෙක් දක්වා මෝටර රථයක් ලියාපදිංචි කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ස්පෝර්ට්ස් වර්ගයේ කාර් රථයක් දෙන්නෙක් සඳහා සහ සෙඩාන් වර්ගයේ රථයක් නම් 5 සහ SUV රථයක් නම් 5-7 දක්වා වගේ වාහන මොඩල් එක අනුව සීට් කැපැසිටි එක වාහන පොදේ සඳහන් කරලා තියෙනවා. මෝටර වාහන කොමසාරිස් ජෙනරාල්තුමා විසින් ඒවා අනුමත කරලා තියෙනවා නම් ඒ සීට් කැපැසිටි එකට අනුව ඒ වාහන වල සීට් බෙල්ට් ආදිය සකස් කරලා තියෙනවා. අපි ගත්තොත් එම් ඉදිරිපස ශිෂ්‍යන් රියදුරු සහ ඊට යාවද අසුනි ඉන්න කෙනා 3-point seat belt අනිවාර්යෙන් පළඳින්න ඕනේ. පිටුපස ආසනවලත් 3-point seat belt සහ මැද තියෙනවා නම් මැද 2-point black belt එකක් පළඳින්න පුළුවන්. විශේෂයෙන් පරණ වාහනයක් නම් seat belt සවි කරලා නැත්නම් අපි ඒ ජනතාවට අපි දැනුම් දෙන්නේ ඒවල seat belt සවි කරගෙන ආදිවේගී මාර්ගවල ඇතුල් වෙන ලෙසයි.
4: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා.
8: සාමාන්‍ය මාර්ගය කියනවා නම් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි අක්ෂර සහිත වාහනවල අනිවාර්යෙන්ම රියදුරු සහ යාපදසුනේ සිටින කෙනා අනිවාර්යෙන්ම සීට් බෙල්ට් පැනඳින්න ඕන. ඒක තමයි නීතිය. නමුත් පසුපසට තාම ඒක අනිවාර්ය කිරීමක් කරලා නැහැ. අධිවේගී මාර්ගවල සීට් බෙල්ට් නීතිය අනිවාර්ය කරලා තියෙන අධිවේගී මාර්ගයේ උපරිම වේගය කිලෝමීටර් 100 දක්වා යන්න පුළුවන්. විශේෂයෙන් කිලෝමීටර් 100 දක්වා ගිහිල්ලා හදිසියේ බ්‍රේක් එකක් ගැහුවොත් එහෙම සීට් බෙල්ට් එකක් නැතුව ගිහිල්ලා එයාට වෙන්න පුළුවන් මාරක බරපතල අනතුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම සීට් බෙල්ට් නීතිය මේ විශේෂ දින්දන් ඒක අනිවාර්ය කරේ සියලුම දෙනාගේ ආරක්ෂාව සඳහා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ ගැසට් නිවේදනය අනුව කුඩා ළමුන්ට සීට් බෙල්ට් අවශ්‍ය නැහැ. ඒ වගේම උසාඩිය හතරහමාරක් උස අඩුවේ තියෙන අයටත් සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නැහැ. ඒ වගේම වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා නම් සීට් බෙල්ට් පළඳින්න එපා කියලා ඒ අයටත් අනිවාර්ය නැහැ. ඒ සම්බන්ධයෙන් අපේ නිලධාරීන් සානුකම්පිත බලනවා. සහ ඒ සම්බන්ධයෙන් ඒ අයට සහනය ලබා දෙනවා.
4: ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වුවා.
9: සමහර දේවල් වලට හැඩ ගැහෙන්න තියෙන දුෂ්කරතාවය මම පිළිගන්නවා. ඒ නිසා තමයි අපි අවුරුද්දක කාලයක් දුන්නේ. අපි කවුරුත් කැමති අර gedare ඉන්න විදියට හැමතැනම ඉන්න. නමුත් එහෙම නෙමෙයි. ආරක්ෂාව පැත්ත බලන්න ඕන. තේතෙන්දී හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන. අපි නීතිය සම්පාදනය කළ තියෙන්නේ මෙන්න මේ විදියට. වාහනයක සීට් බෙල්ට්ස් ඇවිල්ලා තියෙනවා නම් දාගෙන යන්න ඕන. ඇවිල්ලා නැතිනම් සරි කරගත්තම යන්න පුළුවන්. දැන් උදාහරණයකට වාහනයක පස්සෙනෙක් අපේ සාමාන්‍ය පිටිතම පවුලක් කියලා පස්සෙනෙට යන්න ඕන නම් කාර් එකේ තියෙන සීට් බෙල්ට් සැල තියෙන හතර නම් එයාට පුළුවන් අර මැද පොඩි දරුවෙක් නැන් කියන්නේ ඒ මැදට සීට් බෙල්ට් එකක් හරි කර සරි කරගන්න. දැන් මෙතන තියෙන්නේ සීට් එකට සීට් බෙල්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. නැතු වාහනේ තියෙන සීට් ගාන ගනින්න අපි යන්නේ නැහැ. මනුස්සයෙක්ට යන්න පුළුවන් සාමාන්‍ය සීට් ප්‍රමාණයක් කොහොමද තියෙනවා. ඒ නිසා සීට් බෙල්ට් එකක් හදාගන්න කියන එකයි තියෙන්නේ. නැතුව වාහනේ යන්න පුළුවන් හතරද තුනද කියලා නියාමනය කරන්න අපිට බලයක් නැහැ. සීට් බෙල්ට් එකක් හයි කරගන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. ඒ නිසා සමහර පවුල් වල අයට දරුවෝ තුන්දෙනායි අම්මයි තාත්තයි ඉන්නවනම් පිටිපස්සේ පොඩි සීට් බෙල්ට් එකක් හයි කරගන්න තියෙන්නේ.
4: නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මී අතර ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ ඔවුන් රඳවා සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ බන්ධනාගාර ඒකකය තුලදී ඊයේ පස්වරුවේ රාත්‍රී ආහාර ලබා දීම සඳහා එහි රඳවා සිටින රැඳවියන් පිටතට ගෙනාව අවස්ථාවේදී එම ගැටුම හටගෙන තිබෙනවා. එම ගැටුමේදී කෙහෙල් බද්දර පද්මේ සුළු තුවාල ලබා ඇති අතර ඔහු වැලිසර නාවික හමුදා රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමෙන් පසු නැවතත් වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ බන්ධනාගාර ඒකකය වෙත රැගෙන වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා. මෙම තරගයේ කාසියවාසිය හිමිකරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 265ක් පමණයි. සිය පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කළ සචින් කොළඹගේ ලකුණු 44ට කඩුලු 3ක් ලබා ගත්තා. අසිත ප්‍රනාන්දු ලකුණු 53කට කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී සියලු දෙනා දැවී ලබාගත හැකි උනේ ලකුණු 176ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළා.
10: නැතහොත් නෙට් නිවුස් ටෙල්කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
10: FM 95, FM 94.8, Net FM.
11: උදේ 7:00 විනාඩියේ කයිදන්.

0: දිනම 8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: කවදත් අලුත් කාගෙත් net
2: FM Algo Town
3: brought to you by
4: Melwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: Melwa එක ලංකාවේ එක.
6: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
7: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
9: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
10: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ Geneva Rekaferange ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire Tank වෙනද පොලේ.
12: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
13: විජයකුරක්කන්
14: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම
15: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
16: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
17: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
18: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
16: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
17: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
18: 69 දී හදටත් යනවා.
17: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
16: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
19: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
2: net fm algo town

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.

0: Good morning. උදේ 7යි විනාඩි 8යි. අද වෙන්ස්ඩේ බදාදා දවසේ අල්ගෝ ටවුන් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ.
1: Good morning. Good morning.
2: Good morning. Good morning. Yeah, good morning.
0: සබාල් කහීර්.
2: ආ සබාල්
1: සබාල් රස්සලා.
2: මේ අපේ අරේ පැත්තට නේ ගිය ගොඩක් අය.
1: ඔව්.
2: අපේ මං හිතන වැඩිම පිරිසක් සේවය කරන්නේ මේ පැත්තනේ.
0: මේ පැත්තනේ. ඔව්.
2: ඒගොල්ලෝ ඕක දන්නවා. ආ සාරා ඕක කියන්නේ වලින් අපි කිව්වා කියලා කියනවා.
0: සබාල් කහීර් කියන්නේ ඉතින් කියන්න නේ.
2: අරාබි භාෂාවෙන්.
0: අන්න හරි. අරාබි භාෂාවෙන් good morning කියන්නේ එහෙම.
2: ඔව්.
0: ඒ භාෂාවෙනුයි සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි තුනෙන්ම හැමෝටම good morning.
2: මං හිතන්නේ දැන් අරාබි ඉන්න අය නම් මේ ආයිබෝන් කියන තත්ත්වයට ඇවිල්ලා
1: ඉන්නවා.
2: අපේ කට්ටිය සුද්ධ සිංහල උගන්වන්නේ.
1: ඔව් ඒක වඩා අමාරුයි.
2: සුජි!
1: අපිටම තියෙනවා නේ මතක.
2: මතකද?
1: අරාබිය කිව්වම අපිට මතක් වෙනවා.
2: සුජි කිව්ව හැටි මතක් වෙනවා අරාබිය. හරි කොහොම වුණත් දැන් මේ ඔය ආසියාවට උඩින් ඊළඟට යුරෝපයට පහලින් අප්‍රිකාවට දකුණු පැත්තෙන් පිහිටි මේ කාන්තාරගත ප්‍රදේශය ඇත්තටම මේ ඔය අරාබි ප්‍රදේශය ගල්ෆ් ප්‍රදේශය කියලා කියන්නේ ඕක මේ වැඩි කාලයක් පාලනය වුණේ එඬේර ගෝත්‍ර අතින්. හරිද? ක්ෂාම භූමියක් හම්බුනහම ඒගොල්ලෝ එතන ලගා ගහගෙන අර බල්ලා චූ කරලා හතරමායිම ලකුණු කරගන්නවා වගේ ඔපුව චූ කරගෙන හරි කොහොම හරි හතරමායිම ලකුණු කරගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පවුල් පාලනය තමයි ඇත්තටම ගියේ. සීන් එක එහෙමයි ඈ.
1: නෙපොටිසම්.
2: ඔව් ඔව්. මේ ඉතින් ඔය පවුල් අතර ලොකු වාද ભેද ඇති වුණා.
1: හරි.
2: ලොකුම වාද ભેද ඇති වුණේ මේ ඉබන් සවුත් සහ අල් රිෂාඩ් කියන මේ පවුල් දෙක අතර. මේ අන්තිමට ඉබන් සවුත්ගේ පවුල 1900 ගණන් පටන් ගන්නව කලින් කුවේටයට පසු බෑලා තිබ්බා. හැබැයි ඒ පවුලේ හිටිය ඇත්තම එයාගෙනම තමයි ඉබන් සවුත් කියන්නේ. මේ එයා බැලුවා මෙහෙම නිකන් සෙකන්ඩ් වෙලා ජීවත් වෙලා හරියන්නේ
1: නැහැ නේ.
2: 1902 දී මේ කොල්ලගේ වයස අවුරුදු 26යි. මේක තීරණය කරනවා අපිට අහිමි වෙලා ගිය භූමිය අත්පත් කරගන්න ඕනේ කියලා. හරිද? මුලින්ම කරන්නේ එයා යාළුවෝ ටිකක් එක්ක රියාද් නගරයට ඇතුල් වෙනවා.
1: ඇතුල් වෙනවා.
2: ඇතුල්ලා රියාද් වල බලකොටුව අල්ලගෙන එයාගේ පාලනය ස්ථාපිත කරනවා. ඔහොම ඔහොම වටපිටාවේ තියෙන සියලුම දේවල් අත්පත් කරගන්නවා. දැන් ඇයි කියලා ඉතින් නැද්ද මොකටද ඔය මොන කෙහෙල් මලටද මේ ඔය කාන්තාරේ තියෙන ඔය කෑලි කෑලි අල්ලගන්නේ කියලා. මොකක්ද හේතුව?
1: මොකක්ද?
2: චීටි ඉතින් හරියට මොකක්ද හේතුව?
1: මොකක් වෙන්නේ නැතිද?
2: ඔව්. ප්‍රධානම හේතුව තමයි වතුර. වතුර තියෙන ක්ෂාම භූමියක් ඊළඟට මුහුදට පිවිසෙන්න පුළුවන් තැන් තමයි මේගොල්ලෝ අල්ලගන්නේ. එහෙම එහෙම ගිහිල්ලා අවසානයේදී මේගොල්ලෝ බොහොම නොබෝ කලකින් 1924-25 අතරතුර දැන් අර ටික ඔක්කොම අල්ලගෙන මේගොල්ලන්ගේ ශුද්ධ වූ නගරය වෙච්ච මක්කම සහ මදීනාව

0: අත්පත් කරගන්න.
1: අත්පත් කරගන්නවා.
0: කවුද මේ ඉබන් සවුද්? ඔහොම අත්පත් කරගෙන ඊට පස්සේ මෙහා හජාස්සා නිජේත් කියන රාජධානි දෙකත් ඒ පොඩි පොඩි රජවරු ෂේක්ලා කියලා
1: කියන්නේ ප්‍රාන්ත
0: රාජධානි වතුරු ටිකක් තල්ගස් ටිකක් රටේදි ගස් ටිකක් තිබ්බ හැටි එතන රාජධානියක් හදාගෙන තමයි පොඩි නෝල් හතර පහ දෙනෙකුත් තියාගෙන
1: වැඩේ
0: පටන් අරගෙන තිබුණේ. ඉතින් එහෙම නැතුව මෙයා ඒ ටිකත් අල්ලගන්නවා. අල්ලගෙන මේ දැන් එහෙම අල්ලගන්නකොට මේකලන් හිතනවා ඉතින් තව බලය පැතිරෙනවනේ.
2: අල්ලගෙන අල්ලගන්න තව අල්ලන්න
0: ආසාව. තව ආසාව එනවනේ. ඒ අල්ලන්න අල්ලන්න තමයි ආසාව එන්නේ.
2: ඒ
0: ස්වභාවය. මනුස්ස ස්වභාවය. එතකොට ඔහොම අල්ලගෙන අල්ලගෙන ගිහිල්ලා විශේෂයෙන් දැන් මේ ඉස්සර අරාබි වෙනදාම තිබිච්ච වරායන් ටිකත් මේගොල්ලෝ ඒ තීරුවත් අල්ලගන්නවා. කෙසේ හෝ දැන් අපිට එකපාරටම හිතෙන්න උනන්නේ මේ මටත් ඇදෙච්ච ප්‍රශ්න තමයි දැන් මේ යෝධය මේක මෙහෙම අල්ලගෙන යන්නේ මේ තෙල් කතන්දරේ හින්දාද කියලා. මෙහෙම ඒ වෙනකොට තෙල් තිබ්බා. එච්චරට ඒක ලොකු කතන්දරයක් නෙමෙයි. ඔය තියෙන්නම් ඔයාලේ තිබ්බා කවුරු හරි බාල්දියකට අරගත්තා අන්න ඒ වගේ සීන් එකක් තමයි තිබුණේ. මේ ප්‍රධානම දේ අර මේ විශේෂයෙන් වතුර තියෙන තැන්වල මේගොල්ලන්ට කෘෂිකර්මය කරන්න පුළුවන් වෙලා තිබ්බා. ආහාර කියන්නේ ලොකු බලය පිළිබඳව ලොකු සංකේතයක්. මුහුද වරායන් කියන්නේ බලය පිළිබඳව ලොකු සංකේතයක්. දැන් ඔය අපේ රටත් ලොකු ආක්‍රමණ ආවේ වරායන් හින්දානේ. විශේෂයෙන් මන්නාරම සහ මේ ගෝකන්න තිත්තේ කියන්නේ ත්‍රිකුණාමල වරාය හින්දානේ. ඊළඟට ඉතින් මෙහෙම අත්පත් කරගෙන යනකොට මෙයා දැන් ලොකු බලයක් ගොඩනගා ගත්තනේ. මෙයාට හිතුණා තමන්ගේ පවුල නමින් එහෙම හිතෙනවා. පවුල්ලේ එහෙම කෙනෙක් බලය අල්ලගෙන යනකොට තමන්ගේ පවුල නමින් රාජධානියක් පිහිටවන්න.
3: ඕකේ.
0: අන්න ඒ රාජධානිය 1932 සැප්තැම්බර් 23 වෙනිදා කිංඩම් ඔෆ් සවුදි අරාබියා වශයෙන් නිල වශයෙන් පිහිටවල ලැබුවා. එතකොට ඒක ඇතුලේ අර පවුලේ කෑල්ල තියෙනවා. අල් සවුඩ් කියලා නේද කියන්නේ. සවුදි අරාබියාව කියලා කියන්නේ සවුඩ් පවුලට අයිති රාජධානිය කියන එක තමයි නොකිය කියන්නේ. ඉතින් විශාල ප්‍රමාණයක් වුන් අල්ලගත්තා. කෙසේ හෝ මේ හරිම සූක්ෂම තරුණෙක් 1902 තරුණෙක් වුණාට 1932 මේ තලතුණා මිනිස්සෙක් වෙන්න ඇතිනේ නේද? 26 ඉඳන් 32 කියද? ඒකට 50ක් පැනලානේ පොරට. මේ කෙසේ හෝ ඔහු අවසානයේදී අර යාන්තමට තිබිච්ච තෙල් කතන්දරයට අත ගහලා ඇමරිකාවේ කැලිෆෝනියා තෙල් සමාගමත් එක්ක එකතු වෙලා 1932 මේ කිංඩම් ඔෆ් සවුදි අරාබියා නිල වශයෙන් පිහිටවලා සැප්තැම්බර් මාසෙනේ. එතකොට මාස කීයද තියෙන 1933 මේ තෙල් ගිවිසුමක් ඇමරිකානු සමාගම එක්ක ඇති කරගන්නවා. 1938 මේගොල්ලන්ට වාණිජ මට්ටමින් තෙල් ඉහළට ගන්න ලැබෙනවා. 1939 වෙනකොට ඔන්න මැච් එක පටන් ගන්නවා. සවුදි අරාබිය ලෝකයේ තෙල් නිෂ්පාදනයේ, ඒ කියන්නේ ඛනිජ තෙල් නිෂ්පාදනයේ ඉහළම තැනකට එනවා. අද ලෝකයේ බොහොම බලගතු රාජධානියක් බවට කිංඩම් ඔෆ් සවුදි අරාබියා පත් වෙලා තියෙනවා. 1902 අවුරුදු 26ක් වෙලා හිටිය ඉබන් සවුත් රෑනින්දෙදි හිටිච්ච සිතුවිල්ල බලන්න අවසානයේදී කොහෙද ගිහිල්ලා නැවතුනේ කියලා. ඉතින් අද තමයි සවුදි අරාබිය අපේ රටට සෑහෙන්න විදේශ විනිමය ලබා දෙන, මං හිතන්නේ සවුදි අරාබිය සල්ලි හම්බුනාන් පස්සේ ගොඩනගන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙච්ච රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. මොකද අපේ බාසුන් නැහැලා, අපේ ඉංජිනේරුවෝ, අපේ ගෘහසිකාංගේ ඉඳන් ගිහිල්ලා ඒ රට ලස්සනට තියාගන්න අදටත් දායක වෙනවා. ඒ කවදාවත් අතහැරගන්න එපා. ඒ සහෝදරත්වය වුන් සමග තියාගන්න. ඔය මොන හරි ප්‍රශ්න තියෙනවා නම් රාජතාන්ත්‍රිකව මැදිහත් වෙලා අපේ කාට හරි කෙනෙහිලිකමක් වෙලා තියෙනවා නම්, අපේ කවුරු හරි හිරේ දාලා තියෙනවා නම්, අපේ කවුරු හරි මරණ දඬුවමට ලක් කරලා තියෙනවා නම්, ඒවා ඉතින් අපිට පුළුවන් මෙච්චර සවුදි අරාබිය හදන්න අපිත් උදව් වුණා. ඔව්. සවුදි අරාබිය අපිව හදන්නත් උදව් වුණා. ඉතින් අපි දෙගොල්ලන්ට කතා කරලා මොනවද මේ කරගන්න බැරි? ඉතින් ඒ ඔක්කොම ඇස්සේ අදත් ඇල්ගෝ ටවුන් අරාබි ගීතයකින් ආරඹෙන්නයි යන්නේ.

0: FM アルハタライタシマアタネット FM
1: ウデハタイビナディビシエカイダン
2: Enna?
3: Shah,
2: paratame enwa kema wala suwanda.
3: Rasat ehema thamai.
2: Oh, ithin oyage kema hemadama rasayine. Mokaddane oyage rahasa?
3: Mama hemadama ganne Fortune oil ne.
2: Ithin mokadda wenasa?
3: Quality ekama thamai. Avurudu ganak tissema anka eke innet Fortune oil ne.
2: Ehttama thamai.
4: Parampara gananawak api upawa palagenbowa. Eha meha nopenna bittiyak athule thibunu. Ape namaya usas tattwaya upa upi jeevithaye taram vishwasa kala. Dinen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala. Gini rakawarane jathika surakshitha karanaya Kalani Fine Shield Purple Wire. Then vilanda pole.
5: Prime Colombo.
6: Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethi nobawithata gena ena Kolamba navayehi idivana The Prime Colombo Parcel Rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai rupiyal million 45 sita ihalata aadambarein Kolamba jeevath wenna adama katha karanna 0710 777 333
7: Easy Sunny Parakshaka Tuwa dan rupiyal 150
8: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ
9: අවිශ්වාසයි වගකීමයි සිඟ එකේ තියෙන්නේ
8: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ
9: විශ්වාසයි වගකීමයි එක සිඟ සිම්පල් පේ
8: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
7: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් buy and win within smart tv rice cooker blender දිනා ගන්න සහල් කවරේ කූපනේ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
10: Meltdol hisrathaya una sempratishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki
0: FM 95 94.8 Net FM divaina pura

0: උදේ 7යි විනාඩි 26යි.
1: 7යි 26යි කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ වෙලාවක්ද?
0: සාමාන්‍ය
1: මහා මාර්ගයේ සහ මේ විශේෂයෙන් මාධ්‍ය
2: ඔව් ප්‍රයිම් ටයිම් එකක්.
1: ප්‍රයිම් ටයිම් එකක් නේද?
2: ප්‍රයිම් එකේ තියෙන්නේ මේ වෙලාව.
1: ඔව් ඒකින්ද ප්‍රයිම් ටයිම් කිව්වොත් අපිට මතක් වෙන්නේ ප්‍රයිම් තමයි.
2: ප්‍රයිම් තමයි.
1: ඔව් ප්‍රයිම් ලට හැබැයි ටයිම් එක මතක් වෙලා තියෙනවා.
2: අන්න හරි. ප්‍රයිම් ටයිම් එක දැන් ඇවිල්ලා තියෙනවා.
1: ඔව් මේ ටයිම් එක තමයි ඒ ගැන කියන්න හොඳම ටයිම් එක.
2: ටයිම් එක. මේ අපි අර දවසක් කිව්වනේ මේ රිච් ඩැඩ් පුවර් ඩැඩ් ලියපු කෙනා. කවුද එයාගේ නම? රොබර්ට් කියෝසාකි මහත්මයා ගැන කිව්වනේ. එයා මේ හදිස්සියේ අන්න හරි. එයා මේ හදිස්සියේ ණය වෙලා කියලා ලෝකයේ ලොකු කතාබහක් ගියානේ.
0: ලොකු නිවුස් එකක් ගියා.
2: මේ මේ ලෝකයේ මිනිස්සුන්ට ණය ගන්න හැටි, වියදම් කරන හැටි, මූල්‍ය කළමනාකරණය ආයෝජනය කරන කියලා දුන්නු
1: මිනිස්සයා
2: ඩොලර් බිලියන 1.2ක් ණය වෙලා.
1: ඒ මදිවට හිටපු නෝනත් එක්ක ණය වෙලා.
2: හිටපු නෝනත් එක්ක. ex wife එක්ක.
1: ඔන්න දැන් නෝන නම් තව කමන්නේ නැහැ.
2: ඔය බේරගන්න පුළුවන් ඊට පස්සේ.
1: හිටපු නෝනත් එක්ක ණය වෙලා දින්න.
2: අන්න එහෙම ලොකු කතාබහක් ගියා. ඕක කියලා තිබ්බෙත් මේ රොබර්ට් මහත්තයාම තමයි මීඩියා මේ පොඩි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ආපු වෙලාවක මම දැන් මෙහෙම මෙච්චරක් ණයයි බලන්න බිලියන 1.2ක් ඩොලර්
0: පොඩි ඩ්‍රාමා එකක්
2: මිනිස්සු එහෙන කපටි මොකක්ද දැන්වද කරලා තිබ්බේ
0: රයිට්
2: එයා මේ ඇමරිකාවේ දැන් ඔය බැංකු වලින් ණයක් අරගෙන තිබ්බා ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක එයා තනියම නෙමෙයි එයාගේ යාළුවයි එයාගේ හිටපු බිරිඳයි
0: හිටපු බිරිඳ
2: කොච්චර හොඳ පණිවිඩයක්ද කොච්චර දේවල් අපිට ex wife එක කරන්න පුළුවන්
0: හරි සංයෝගී මොකක්ද ඒකට කියන්නේ හරි
2: එකමුතු
1: අවබෝධය
2: හරිද දැන් ඒ විදිහට බිලියන 1.2ක් අරගෙන තිබ්බා
0: ඕකේ
2: එකතු වෙලා. එතකොට මෙයාට වැටලා තිබ්බ ණය ඇමරිකානු ඩොලර් මිලියන 500 ගණක් වගේ තමයි වෙන්නේ දාල වශයෙන් ගණන් හැදුවට පස්සේ. මොකද්ද මේ කරලා තිබ්බේ? මෙයා apartments සල්ලි දීලා අරගෙන තිබ්බා.
0: apartments
2: අරගෙන ඒව ඊට පස්සේ rent out කරන්න පටන් අරන් තියෙනවා.
0: right.
2: ඒ සල්ලි වලින් තමයිලු මෙයාගේ අර ණය
0: ගෙවෙන්නේ.
2: මෙයාට සතයක්වත් ගෙවෙන්නේ නැහැලු.
0: ඕකේ.
2: හරිද? ඊට පස්සේ දැන් කාලයක් ගෙවුනට පස්සේ මේවා කෙලින්ම අයිති වෙන්නේ කාටද?
0: එයාටනේ.
2: අයිතියත් එයාටනේ.
1: ඊට පස්සේ ඉන්නේ උන් තමයි නහල්නට ඇත්තම ණය ගෙවලා
2: තියෙන්නේ. ණය ගෙවලා තියෙන්නේ කුලියට හිටපු කට්ටිය. අන්න investment opportunities කියන දේවල්. ඉතින් prime time එක ඔයා වෙනුවෙන් prime residencies ලා අරගෙන අවිල්ලා තියෙන්නේ අන්න ඒ නිසා.
0: ඕකේ.
2: දැන් ඔයාට මේ කොළඹ තියෙන apartment වලින් ඔයා කැමති විදිහට apartment එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට 120ක් දක්වා ඉතුරු කරගන්න පුළුවන්.
0: ඒ
2: කියන්නේ රුපියල් මිලියන 50 ඉඳන් තමයි තියෙන්නේ ඉහළට මිල ගණන්. අපි කිව්වනේ දැන් prime ලගේ කලම්බෝ 9 එක තියෙනවා මිලියන 45යි දාල වශයෙන් round off කරාම මිලියන 50යි. 50 ඉඳන් තමයි ඉහළට තියෙන්නේ. ඉතින් එහෙම යද්දී ඔයාට ඔන්න discount හම්බ වෙනවා. රුපියල් මිලියන 10ක් දක්වා ඔයාට ඉතුරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි bedroom 2 ඒ වගේම 3 තියෙන apartments ඔයාට අවුරුදු 4ක් පුරාවට ගෙවන්න ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒක තමයි අර ඉන්වෙස්ට්මන්ට් එකේ තියෙන වාසිය.
0: ඔයා
2: apartment එකක් ගන්නවා අවුරුදු 4ක් ගෙවාගෙන යන්න. ඒකට ඔයාට 120ක discount එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට plan එක හදාගන්න පුළුවන්. මේක ඔයා කාට හරි rent out කළා. ඒ ලැබෙන ගාණෙන් ඔයාගේ rent එකත් ගෙවිගෙන ගිහිල්ලා කවදා හරි දවසක ඔයාට apartment එක ලැබෙනවා. ඔයාගේ නමට තමයි තියෙන්නේ. එතකොට ඔයා ගත්තු අර ණය වෙන්න පුළුවන් මේක ගන්න මොකක් හරි කරපු ඒ ඉන්වෙස්ට්මන්ට් එකක්
0: තියෙනවනේ.
2: ඒක වියදමක් වෙන්නේ නැත්නම් යන්නේ ඒක.
0: අන්න හරි.
2: ඒ කියන්නේ ඔයා ඊය ගත්තට පස්සේ වියදමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මතක තියාගන්න මේ අපි කියන්නේ heart of Colombo. කොළඹ අග නගරයේ තමයි මේ apartments තියෙන්නේ.
0: hub එකේ. අපි හැමෝම මතක් කරනවා.
2: commercial city එක ලංකාවේ. වාණිජ නගරය.
0: right.
2: දැන් මේක මිලියන 50කට ගත්තට තව අවුරුද්දක් දෙකක් යද්දී මේක මිලියන 50කට ගන්න වෙන්නේ
0: නැහැ.
2: මේකේ වටිනාකමත් වැඩි වෙනවා. එක පැත්තකින් ඔයාට rent out කරලා ආදායමක් ගන්න පුළුවන්. ඔයාලා ඇති වගේ හිතනොත් ගත්ත ගාන්ට වඩා දෙගුණයක් තුන්ගුණයක් වැඩි කරලා විකුණන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මිල වැඩි. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අපි දන්නවනේ කොළඹ එන්න එන්න මේ අපි දන්නවා වෙනස් වෙනවා. බොහෝම දියුණු නගරයක් බවට පත් වෙමින් තියෙනවා. පාරවල් හැදෙනවා. දැන් අපේ පල්ලෙහා බම්බලපිටිය ස්ටේෂන් එක හැදුණා.
0: ලස්සනට හැදලා තියෙනවා.
2: අපේ නෝවාල ලොකු ගේමක් දීලා කොහොම හරි හදාගත්ත. අපිනේ කෝච්චි යන කට්ටිය. අපිට ඒක හරි වටිනවා.
1: නෑ ඊට වැඩිය අපි උදේ හවස දකින්නවනේ ඔය ස්ටේෂන් එක.
2: දකින්නවනේ. ඔව් ගොඩක්
1: අය යනවා. මාධ්‍ය වගකීමක් තියෙනවානේ. අපි මේ රටට කතා කරගෙන හිටියට අපිට අපේ අවට ගැන හොඳ වගකීමක් තියෙනවා. අපිට මාධ්‍යයෙන් ඉතින් ළඟ තියෙන දේවත් අපේ මාධ්‍යයේ තියෙන හැකියාව ශක්්‍යතාවය පාවිච්චි කරලා හදන්න බැරි නම් හැබැයි ඉතින් අපි බෝඩ් ගහගන්න ගියේ නැහැ මේකට මේ ඔය පාඩම හැදුවේ net fm ඉඳ තමයි ස්ටේෂන් එක ලස්සන උනේ net fm ඉඳ තමයි ඒක සම්බන්ධීකරණය කරේ net fm එහෙම කියලා කොහෙවත් බෝඩ් එකක නැහැ ඕනෙත් නැහැ
2: ඕනෙත් නැහැ ඉතින් අපේ වැඩේ කරලා තියෙන්නේ එහෙම තමයි නගර දියුණු වෙනවා ලස්සන වෙනවා ඒ වගේම තමයි මේ මුහුදු බඩ ප්‍රදේශය අපි දැක්ක අනවසර ඉදිකිරි මයින් කරනවා එහෙම තමයි ටික ටික quality life එකට එද්දි මේවයි මිල ගණන් ඉහළ යනවා එතකොට ආද මිලියන 50ක් දීලා ගන්න apartment එක ඔයක ඩිස්කවුන්ට් පිට ගෙවන්න අවුරුදු ගාණක් වාර තියෙනවා සැලසුම් එක ගෙවාගෙන යන්න. එහෙම ඔයා ගන්න අපාර්ට්මන්ට් එක ඔයාට ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් වටිනාකම වැඩි කරලා අනාගතයේදී විකුණන්න හරි වාගාව තියාගන්න හරි හැකියාව තියෙනවා. ඒ කියන්නේ ROI එක සෑහෙන වැඩි. Return of investment. ඔයා කරපු ඉන්වෙස්ට්මන්ට් එකට ඔයා කරපු ආයෝජනයට වඩා වැඩි ආයෝජනයක් ඔයාට ප්‍රතිලාභ විදිහට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ප්‍රයිම් ගෲප් එකේ රියල් එස්ටේට් ඇඩ්වයිසර්ස්ලා ඔයාට මේවා ගැන උපදෙස් දෙන කට්ටිය කන්සල්ටන්සි දෙන කට්ටිය උපදේශකයින් දිනපතාම රාත්‍රී 8 වෙනකන් ඔන්න සූදානමින් ඉන්නවලු ඒ කියන්නේ පහින් පස්සේ වැඩි ඉවර වෙන්නේ නැහැ. ඔයාලා වැඩි ඉවර කළා වුණත් කෝල් එකක් දීලා මේ වගේ ප්ලෑන් එකක් ගැන කතා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: බලන්න කොච්චර ඕගොල්ලෝ ගැන හිතලාද කියලා.
2: අන්න ඒකයි. ඒ
0: කියන්නේ ඔෆිස් වෙලාවේ ඔළුව නිදාසෙ ඔයගොල්ලන්ට කෝල් එකක් ගන්න බෑ.
2: බෑ.
0: ඒ නිසා ඒගොල්ලෝ තව පැය 3ක් ඔයාට දීලා ඉස්සරහට.
2: ඉතින් ප්‍රයිම් ටයිම් එකේ ඔයාට පුළුවන්කම තියෙනවා. කොළඹින් ඔයාගේ apartment එක වෙන් කරගන්න. ඔයාගේ address එක කොළඹින් ඔයාට වෙන් කරගන්න. එහෙම නැත්නම් ඔයාට හොඳ investment opportunity එකක් හදාගන්න. කෝල් එකක් දෙන්න 0710 683 නම්බරයකට 0710 683 683 නම්බරයකට.
0: ඔකේ.
2: අපි කියන්නේ මේ කියෝසාගි මහත්තයා වගේ හිතන්න. Rich dad poor dad වෙන්න පුළුවන්.
0: ඒ
2: කියන්නේ ඔයා rich වෙනවද poor වෙනවද කියන එක තීරණය කරන්නේ
0: ඔයාමයි. හරි. දැන් අටි මන්ට මගේ happiness cycle එක මතක් කරන්න අමතකුණා කාලේ.
2: ආ උනේ. සතුටින්ම ඉන්න කාලේ.
1: සතුටු චක්‍රේ.
0: සතුටු චක්‍රේ පටන් ගන්නෙ අද වගේ දවසක. අද වෙනස්දේ.
2: අද වගේ දවසක.
0: ඒක දන්නවද weekend එකට ළඟයිනේ. weekend ගාව අපිට මතක් වෙන්නේ මොකද? ට්‍රිප් යන්නේවා. කොයි හැරි රවුම් ගන්නේවා. හැබැයි මේ සමහර අයට
1: මතක් වෙනවා වත් උදුළු ගන්නේවා, ඩෙන්ගු වලින් පණි, ඩෙන්ගු බලන්නේ කියලා පීලි සුද්ධ කරනේවා.
2: සුද්ධ කරනවා, වාල සුද්ධ කරනවා.
1: වාල සුද්ධ කරනවා.
2: තනබල කපනවා.
0: හැම වීකෙන්ඩ් එකේම ඕවා කරලා හරියන්නේ
1: නැහැ. දැන් හැම වීකෙන්ඩ් එකේම කරන්න
2: වෙන
1: වෙලා තියෙනේ වැස්සයි කාලෙත් එක්ක.
0: හරියන්නේ. ඒක ඇත්ත. හැබැයි වැස්ස නිසා වතුර පිරෙනවා වැඩි නේ මං කියන්නේ. මේ වැස්ස නිසා කට්ටේ ගමන් බිමන් යන්න නැතුව ඉන්නවනේ. වාහන උනත් එළියට දාන්න බයයි. මේ අනතුරු වැඩි, ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා. හරිද? හැබැයි දැන් දැන් ඔයා කොහේ හරි යන ගමන් නම් ඉන්නේ. ඔයාට ඔයාගේ වාහනේ ෂුවර් නැත්නම් ඔයාට BYD එකට අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. මොකද BYD කියන්නේ security අතින් ඔයාට ආයි දෙසරයක් හිතන්න බය වෙන්න ඕනේ නැති වාහනයක්.
2: අන්න හරි. ඒ කියන්නේ මේ ADAS පද්ධතිය ගැන අපි කියලා
0: තියෙනවානේ.
2: ADAS පද්ධතිය කියන්නේ මේ සබ් සිස්ටම් තුනක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනි එක තමයි ක්‍රූස් කන්ට්‍රෝල් එක. යම් ආකාරයකින් වාහනය දහවණය කරන රියදුරු මහත්මයාගේ නැත්නම් මහත්මියගේ
0: මහත්මියගේ
2: ගොඩක් වෙලාවට එන්න පුළුවන්.
0: එහෙම
2: පාලනය ගිලිහෙන්න
0: පුළුවන්.
2: නෑ ඩිස්ක්‍රිමිනේෂන් නෙමෙයි. මේවා ප්‍රූවන් ෆැක්ට්ස්.
0: ඕකේ. ප්‍රූවන් ෆැක්ට්ස් අපි ඊළඟ එකේ අපි ෆැක්ට් එක හොයාගෙන එන්න.
2: හරිද? ඉතින් නෑ ඕන වෙලාවක අපි දන්නවා මේ වාහනයක් අපි අතර ගත්තට පස්සේ BYD C-Line 5 වගේ වාහනයක් අතර ගත්තට පස්සේ ටිකක් වේගෙන් පදින්න කැමති. මොකද මේ වේගෙන් යන්න පුළුවන් හැකියාව, කැපැසිටි එක, පොටෙන්ෂල් එක තියෙනවා. හැබැයි එහෙම වේගෙන් යද්දී යම් තැනකදී අපේ අතින් පාලනය ගිලිහෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි ක්‍රූස් කන්ට්‍රෝල් පද්ධතිය තියෙන්නේ ADAS එකේ. එයා ස්වයංක්‍රීයව වේගය පාලනය කරලා ආය රියදුරාගේ අතට පාලනය අරගෙන දෙනවා. ඔයා යන වේගෙ වැඩි. ටොක්කක් ඇනලා හිමීන්සරේ ස්ලෝ කරලා ඔයාගේ අතට පාලනය අරන් දෙනවා.
0: හරි මගට ගන්නවා ඔයා.
2: වාව හරි මගට ගන්නවා. නැත්තම් දන්නවනේ වෙන්න පුළුවන් දේවල් කියන්න ඕනේ නැහැ නේ මේ වැස්ස එහෙම යද්දි බ්‍රේක් පාරක් ගැහුවට පස්සේ ප්‍රශ්න ගොඩයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මතක් කරන්න ඕනේ කොලිෂන් ඩිටෙක්ට් තාක්ෂණය තියෙනවා.
0: ඕකේ.
2: රියර් කොලිෂන් ඩිටෙක්ට් තියෙනවා. ඒ වගේම තමයි ෆ්‍රන්ට් කොලිෂන් ඩිටෙක්ට් කියලා තියෙනවා.
0: ඒ
2: කියන්නේ පිටිපස්සේ මොන හරි ගැටෙන්න එනවා නම් රිවර්ස් එකක් එහෙම කරන වෙලාවට හයිවේ එකේ රිවර්ස් කරන්න එපා. කෙලින්ම යන්න.
0: හරිද?
2: පිටිපස්සේ මොන හරි එනවා නම් ඔයාට කල් තියා දැනුම් දෙනවා.
0: ඒ
2: කියන්නේ සෙන්සර් පද්ධතියක් තියෙනවා වාහනේ පුරාවටම.
0: ඒ
2: වගේම තමයි ඉස්සරහින් මොන හරි ගැටෙන්න තියෙනවා නම් අපි දන්නවා මිස්ට් එකක් එක්ක මීදුමත් එක්ක සමහර ලාට ඉස්සරහා පේන්නේ නැහැ. කවුද ඉන්නේ මොනවාද වෙන්නේ කියලා.
0: හොඳම එක්සැම්පල් එක තමයි කොළඹ ට්‍රැෆික් එකේ යනවා කියලා හිතන්නකෝ. අපේ ලේන් තුනක් තිබ්බට ලේන් පහක විතර වාහන
2: යනවා.
0: එතකොට ඔයාට වෝන් කරනවා ඔයාගේ පැත්තෙන් දෙපැත්තෙන් ඔයාගේ වාහනයට වදින්න මොකක් හරි එනවා නම් බයිසිකල් එකක් වෙන්න පුළුවන්, වෙන තවත් වාහනයක් වෙන්න පුළුවන්.
2: වදින්න කලින් කියනවා. වැදුනට පස්සේ නෙමෙයි.
0: නෙමෙයි.
2: අර ඉන්නවනේ එහෙම රිවර්ස් කරගෙන ගන්න ගන්න ගන්න මල්ලි ගන්න ගන්න කියනවා. වැදුනට පස්සේ ආරිය ආරිය වැදුන.
1: වැදුනට ගස් ලැබු ගාවගේ තමයි.
2: ඔව් එහෙම එහෙම නෙමෙයි.
1: අනනේ ගස් ලැබුගේ කතාව.
2: කියන්න බලන්න එක.
1: දැන් මිනිස්සෙක් අපේ යාළුවෙක් වාහනේ රිවර්ස් කරනවා. ඉතින් ගෝලයා ගිහලා පිටිපස්සේ බල්ලා.
2: ආව.
1: ගල්ල පුළුවා. ගල්ල පුළුවා. ගල්ල පුළුවා. ගල්ල පුළුවා. දඩහස් ගාලා හැප්පුණලු. ගල්ලා කියලා දෙන්නේ ගස් ලැබුගා කියලා. ගල්ල පුළුවා. ගල්ල පුළුවා. ගන්න පුළුවන් වගේ. ඒ වගේ තමයි.
2: ඒ වගේ වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ කොලිෂන් ඩිටෙක්ට් තාක්ෂණයක් එහෙම වෙන්නේ නැහැ. 360 view කැමරාස් තියෙනවා. වාහනේ වටේටම කැමරාස් තියෙන හින්දා ගැටෙන්නේ නැහැ. ඔයාට 360ටම අංශක බලා ගන්න පුළුවන් මොනාද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ලේන් කීපින් ඇසිස්ටන්ට් තාක්ෂණයේ තියෙනවා. ඔයාව අදාළ මන්තීරුවේ විතරයි අරගෙන යන්නේ. එහෙට මෙහෙට අරගෙන යන්නේ නැහැ. ඉතින් SUV මාදිලියට කැමති, හයිබ්‍රිඩ් වාහනයක් පදින්න කැමති, ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා BYD C-Line 5 එක ඔයාගේ කරගන්න. තව ගොඩාක් ඔප්ෂන්ස් ෆීචර්ස් තියෙනවා. ඉතින් ඔක්කොම අපි කියන්න ඕනේ නැහනේ. ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට කෝල් එකක් දෙන්න 01 112 125 125.
1: ගන්න පුළුවන්.
2: ගන්න
0: පුළුවන්.
2: ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන්. ගල්ලුවා.
2: 01 112 125 125 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඉතින් ඔය අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ගිහිල්ලා BYD C-Line 5 එකක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා ඔයාගේ කරගන්න.
0: හරි. දැන් අචි අපිට සමහර වෙලාවට obviously දේවල් පේනවා අපි ආරක්ෂා
2: වෙන්න. obviously දේවල් පේනවා.
0: කොහොමද ඒක අපි හරි සිංහලෙන් කියන්නේ කොහොමද අපි ඒක?
2: කියන්නේ ඒක හැදලිවම පේනවා.
1: පේනවා.
0: ඔයාට හොඳටම ඉස්සරහා පේනවා.
1: වාර්තේ පේනවා.
0: අන්න හරි. පේනවා ඉස්සරහා මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා. මම පරිස්සම් වෙන්න ඕනේ කියලා.
2: ඕන කියලා.
0: හරිද? සමහර දේවල් තියෙනවා. ඔයාට පේන්නේ නැහැ. ඔයාට කරදරයක් වෙනකම්ම. හැබැයි ඔයා අපි වහනවා නම් අපි ආවේ වගේ දේවල් වලින්ුත් ආරක්ෂා කරනවා.
2: අන්න හරි. ඒ කියන්නේ මේ නොපෙනෙන දේවල් ගැන, ඒ කියන්නේ ඔයාට නොදැනී නොපෙනී එන්න පුළුවන් තර්ජනයන් ගැන අවධානම ගැන අපි ඔයාලට නිතරම මතක් කරනවා.
1: මම හිතන්නේ මාධ්‍ය කාර්යභාරත් එක්කනේ
2: මෙන්න ඕනේ ඒකනේ. අපි අර කියනවානේ මේ වොච් ඩොග්ස් ලා කියන්නේ. මුර බල්ලන් විදියට ඉන්න ඕනේ කියලා. මුර ගලවන්න එපා.
1: එතකොට
2: බල්ලෝ බල්ලෝ වෙනවා. මුර බල්ලන් විදියට ඉන්න ඕනේ කියලා. මුර පල්ලන් විදියටත් කියනවා සමහර තැන්වල.
0: රයිට්.
2: ඉතින් කොහොම හරි අපි මේ ඔයාලට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක ගැන.
0: ගෙදර
2: වයරින් එක ගැන ඔයා හිතන්නම ඕන. ඔයාගේ ලිවින් ස්ටෑන්ඩඩ් එක ගැන, ලයිෆ් ස්ටයිල් එක ගැන නිතරම වද වෙන කෙනෙක් නම්, ඉන්ටීරිය එක හදනවා, එක්ස්ටීරිය එක හදනවා, BYD C-Line 5 එකකුත් ගන්නවා පරිස්සමට ගමන් යන්න. හැබැයි ගේ ඇතුලේ තියෙන අවධානම ගැන ඔයා දන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා දන්නවා ඒකට ලොකු ආයෝජනයක් කරන්නේ නැහැ. වයර් ගැල්ලක් ඉතින් කරන්ට් එක යනවා නම් බල්බ් ටික පත් වෙනවා නම් එච්චරයිනේ.
1: ඔක බේරෙන්නේ නැහැ. වයර් ගැල්ලේ වෙසක් කූඩු වලට වයිට් අදිනවා
2: වගේ.
1: ගෙදරත් එහෙම කරන්න පුළුවන් කියලා සමහර ගෙවල් වල බලන්නකො.
2: ඔව්. එහෙම තියෙනවා.
1: එහෙම ඇදලා ඇදලා ඇදලා ඇදලා ගෙවල් වලට මගුණ දැල් වලට වැඩිය තියෙන්නේ වයර්
2: යට මෙහාට කියලා. ඒ කියන්නේ කේබල් මැනේජ්මන්ට් එක නොකර තියෙන ගෙවල් ඒ ඕන තරම් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි දන්නවා මේ ප්‍රයිම් ටයිම් එකේ අපි වහගෙන ඉන්නවා ගෙවල් වල ගෘහ මූලිකයින්.
0: රයිට්.
2: තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන නිතරම හිතන
0: කෙනෙක්.
2: එහෙනම් ඔයා දැන් එළියට බහලා ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ ආදරණීයන් ආරක්ෂිතව ගේ ඇතුලේ රදවලද කියලා මතක් කරලා බලන්න. එතනදී ඔයා හිතන්න ඕනම සාධකයක් තමයි ගෙදර වයරින් කේබල් එක කියලා කියන්නේ. ඉතින් කැලණි කේබල්ස් ලා අරගෙන එන කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක අපි ඔයාට දාන්න කියලා කියන්නේ ඒකයි. දැන් මෙහෙම කියද්දි කට්ටිය කියන්න පුළුවන් මේ බය කරනවා උදේ පාන්දර එහෙම කියලා. බය නිසා තමයි මම එදත් කිව්වා මානවයා මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අපි වද වෙලා ගොඩක් කාලේ.
0: තාම ඒ කාලේ එක්ක වඳ වෙලා.
2: ඔව් අර මේ ඩයිනෝසරයන්ට වෙච්ච දේ තමයි.
0: අන්න හරි.
1: ඊයේ රයිනෝසිරස් ලගේ දවසේ.
2: රයිනෝසිරස් ලගේ
1: දවසේ. උන්නන් තාම කොහමද ජීවිතේකට ගහගෙන ඉන්නේ?
2: ජීවිතේකට ගහගෙන ඉන්නවා.
0: රයිට්. දැන් ඔය දෙන්නා මාසයි නේද චිකන් කාරියක් එක්ක පොල් රොටි කන්න.
1: නවශ්‍ය ප්‍රශ්න අරලා අදත් ඕ ආදන් එනවා
2: ඊළඟට 7:40යි
0: තාම. ජානු අහගෙන දන්නේ
2: නැණිදී. ඒක තමයි.
0: ජානු තාම ගෙදර
1: නැහැ. ජානු පුපුල් මස්කරි. ගේනු පොල් රොටි.
0: දන්නවද මේ ජානුගේ මේ රහස මොකද්ද කියලා?
1: මම දන්නවා අපිට දැන් වැඩේ නෝන්නි.
2: අපේ වැඩේ මං හිතනවා ඒක වෙන්නේ නැති කියලා.
0: ඔව් නෝන අරන්ගෙන ආවා නිකන් යාගේ මාත්තුව වගේ හදාගෙන ඒනට නෑ මේ විජය තුන පහ මාත්තුව මස්කරි තුන පහ දාලා තමයි ජානුගේ චිකන් කරි එක හැදෙන්නේ.
2: වස විස නැති නිසා තමයි ඒක එච්චර රස.
0: අන්න හරි.
2: ඒකින්ද අපේ ජානු දක්ෂයි. ජානු විතරක් නෙමෙයි වාටත් පුළුවන් විජය තුන පහ මාත්තුව දාලා.
0: මටද ඔයාට කියන්නේ?
2: වාහෙම හදපු කාරියක් කියන්න පුළුවන් අපිට ගෙනලා. ඔයාටත් පුළුවන්.
1: කියලා කිරි හොදි.
2: අන්නව කිරි හොදි.
1: කිරි හොදි වලටත් හරිම රහයි ඔය විජය කුළුබඩු දැම්මනේ.
2: අනිවාර්යයෙන්ම ඉතින් 100%ක් ස්වාභාවික විදිහට තමයි විජය නිෂ්පාදනය
0: වෙන්නේ.
2: WP ලාංඡනයේ බලලම මිලදී ගන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ මස්කරි තුන පහ විතරක් නෙමෙයි මාළු කන්න කැමති ඔයාට. මාළු කරි තුන පහ තියෙනවා හැමෝම චිකන් කන්නේ.
1: ජානු එන්න කීයටද?
0: ජානු එයි දැන් එයි 10 වෙද්දි.
1: ඔව් ඒක නේද දැම්ම කියෝ ජානු කුකුල් මස්කරි. ගේනු සමග පොල් රොටි.
2: ගෙනේද?
0: ගෙනේ.
2: දැන් නම් ගෙන්න ඕන.
0: ඔය හොම කිව්වොත් නම් අනිවාර්යයෙන්ම.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 44යි දැන්
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
3: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙස කර ජීවිතෙන් අත් මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුවෙන් වාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: ප්‍රයිම් කොලම්බෝ
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කොලම්බෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිතයි
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජ
10: ලිසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 7යි විනාඩි 50යි අල්ගොටවම වෙලාව.
1: අපි කොහෙද යන්නේ?
0: අපි යනවා ටීමේ TikTok එක පැත්තට.
1: TikTok එක පැත්තට?
0: ඔව්.
1: එහෙම මොකද වෙන්නේ?
2: ටික් ගාලයන්.
0: TikTok එක පැත්තේ ඉන්නවා මේ බ්‍රිටිෂ් පොඩ්ඩෙක්.
1: බ්‍රිටිෂ්.
0: ආ. බ්‍රී කියලා. හරියට යාගේ නම බ්‍රී.
1: බ්‍රිතාන්නේ පොඩ්ඩෙක් ඉන්නවා බ්‍රී.
0: බ්‍රී කියලා. මේ එයා අර මේ මේ එයා ඔය ජෙන් බෙටා එකේ. බෙටා නේද? ඔව් බෙටා.
1: බෙටා හරි මොකක්
0: හරි. බෙටා මොකක් හරි අන්නේ ඒකි.
1: ඔව්.
0: හරිද? කියන්නේ අපිට වඩා
1: පොඩි. 2025 න් පස්සේ පටන් ගන්න પરම්පරාව.
0: අන්න හරි. දැන් මෙන්න මේ බට්ටා මේ පොඩ්ඩා එයා හරි කම්ප්ලෙක්ස් දේවල් තමයි ඉගෙන ගන්නෙ. හරිද? එයා ඩයිනසෝර්ලා හැදුන විදිය. ඒගොල්ලන්ගේ රිසර්ච්. ඊට පස්සේ සයන්ටිෆික් දේවල්. ඒවා ඉඳන් ඔක්කොම හොයනවා. හැබැයි මෙයා හරි චූටි. ඉතින් මේ වගේම තමයි ඒ වයසේ අනිත් ළමයිනුත්. හරිද? ඒ කියන්නේ හරි හරියට ප්‍රශ්න කරනවා දේවල්. දේවල් ඉගෙන ගන්න ඕන. හරි කියුරියස්. ඉතින් එහෙම හැදෙනවාගේ පොඩ්ඩගේ පෝෂණයට ඔයා අනිවාර්යෙන් අතක් දෙන්න ඕනේ. එයාට පුෂ් එකක් දෙන්න ඕනේ නේද?
1: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ එයා ගැන බලන්න ඕනේ. දැන් අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩෝ ඉන්නවනේ.
0: ඔව්.
1: ඒගොල්ලෝ ගැන ඇත්තටම මේ අපි දන්නේ අපිට පේන්න තියෙන දේනේ.
0: අන්න හරි.
1: ඒගොල්ලෝ දැන් ඔන්න දුවනවා, පයින්නවා, අඩනවා. ඒ ටික අපි දන්නවා.
0: ඔව්.
1: හැබැයි ඒගොල්ලන්ට ලැබෙන්න ඕන පෝෂණයක් තියෙන මේ වයසේදී. ඒ පෝෂණය ලබා දුන්නොත් තමයි ඒක ඒගොල්ලන්ගේ අනාගත වර්ධනයට සෑහෙන ලොකු උපකාරයක් වෙන්නේ.
0: yes.
1: දැන් ඔය සාරා කියපු අර තනියම හිතන, ලොජිකලි තීරණ ගන්න, නේ ඊට පස්සේ ඉගෙන ගන්න වයසට ආවට පස්සේ, ඒ වගේම තමයි ඒගොල්ලෝ වැඩ කරන කාලෙක ඔෆිස් එකකට ආපු, ඒ කියන්නේ ඊටත් ලොකු වෙලා අවුරුදු 20ක් විතර පහු වෙලා වැඩ කරන්න ආවට පස්සේ මානසික ක්‍රියාකාරීත්වය කොහොමද ඒගොල්ලෝ ප්‍රශ්න බාරගන්නේ, ප්‍රශ්න දිහා බලන්නේ, ප්‍රශ්න වලට මූණ දෙන්නේ කියන එක. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ශාරීරික වර්ධනය. අපි දන්නවා නේද, ඉතින් අර කොල්ලුණාම 6-4 කොල්ලෝ ඉන්න ඕන.
0: ඔව්, 6-4 කොල්ලෝ.
1: අර රුමේෂ් තරංග වගේ ඉන්න ඕන. ඕන හෙල්ලක් විසික් ගන්න පුළුවන් වෙන්න ඕනේ මීටර 90ක් එහාට. ඔව්. ඔක්කොම හෙලි විසික් ගන්න යන්න එපා. එහෙම නෙමෙයි කියන්නේ. ඒ හැබැයි අපි අර බලාපොරොත්තු වෙන තියනවා වර්ධනයක්, ශාරීරික වර්ධනය. ඊට පස්සේ පෙනීම. මේ ඇස් පෙනීම කියන එක අද වෙනකොට මේ කුඩා දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දකිනවා පොඩි වයසදීම දරුවෝ කණ්ණාඩි දානවා.
0: රයිට්.
1: ඉතින් දාන්න ඕන නම් දාන්න වෙනවා. ඒක ඒගොල්ලන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්.
0: හැබැයි මටත් එක්ක නේද කිව්වේ පොඩි දරුවන් කණ්ණාඩි දානවා.
1: සාරා ඇතුළුව සාරත් දානවා, මාත් දානවා. මටත් තියෙනවා. දුර පේන්න දෙයක කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්?
0: Long sightedness.
1: නෑ, short sightedness.
0: Short sightedness.
1: අන්න ප්‍රතිවිරුද්ධ නමින් තමයි අපි ඒක හඳුන්වන්නේ.
0: ඕකේ.
1: හරිද? එහෙම එකක් මටත් තියෙනවා.
0: ඕකේ.
1: හරිද? ඒවා එන්න පුළුවන්, ඒ ඔයාගේ පෝෂණ තත්ත්වයන් වෙන්න පුළුවන්, ඔයාගේ පුරුදු වෙන්න පුළුවන්, ඒ හැමදේම එක. ඉතින් ඒක නිසා තමයි කියන්නේ පොඩ්ඩට ලැබෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්, ඊට පස්සේ වැඩගත් පෝෂක පදාර්ථයන් වෙන්න පුළුවන්. මේ දේවල් හරි වයසේදී හරි විදියට ලැබෙන්න ඕන. ඒ නිසා ඔයාගේ පොඩ්ඩට Anchorpedia Pro MF GM දෙන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ.
1: අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සූදානම වෙනුවෙන් තමයි Anchorpedia Pro තියෙන්නේ.
0: ස්මාර්ට් සූදානම.
1: ස්මාර්ට් ඉතින්.
0: ස්මාර්ට් ඉතින්.
1: ලෝකේ ස්මාර්ට් දැන්.
0: ඔව්.
1: ලෝකේ මාර ස්මාර්ට් කොච්චරද, කොච්චරක් ස්මාර්ට්ද කියනවා නම් මයි පස්ස කියන්න.
0: පස්ස කිය.
1: පස්ස.
2: කොහරි ස්මාර්ට් ෆෝන් එකට වඩා ස්මාර්ට් නේ.
1: කොහරි ස්මාර්ට්.
0: හරි.
1: පස්ස කිය.
0: රයිට්. ඊට පස්සේ අපි යනවා දම්රෝ එක ගැන මතක් කරන්න ඕගොල්ලන්ට. ඔයාගේ ගෙදර. හොඳම මිතුරා තමයි දම්රෝ එක. මොකද ඔයාගේ ගෙදරට ඕන ඔක්කොම දේවල් ටික වාට එක තැනකට ගිහිල්ලා අරගෙන එන්න පුළුවන්. නුවා දන්නවද ගාල්ලේ තියෙනවා මේ දම්රෝ මෙගා ප්‍රදර්ශනාකාරය.
1: මෙගා එකක් නේ.
0: හරිද? ලස්සන තැනක තියෙන්නේ. මේ ඔයාට ඒකට නිකන් දෙවෙනි තට්ටුවට වගේ ගියාම මුහුද බලාගෙන ඉන්න පුළුවන් පැය ගාණක්. කෙච්චර ලස්සන view එකක් තියෙනවා එතන.
2: ඒ වගේම තමයි මෙතන මේ කොල්ලු පිටියේ මරිනා බේක එක තියෙන එක.
0: මේ මුහුද
2: බලන ගාල්ලට විතර නෙමෙයි.
1: අපිටත් මුහුද වේනවා
2: ඉතින්. අපිටත් මුහුද වේනවා.
0: මේ දෙන්න මේ කොළඹ අවටත් නෙමෙයි හරි දුර යන්න ඕනේ නට කියන්නේ.
1: නෑ එහෙම නෙමෙයි, කොල්ලු පිටියේ මරින මෝල් එකේ තියෙනවා
0: එකක්. හරි හරි.
1: එතනට ගියාට පස්සේ අපිට
2: ඔය ගාල්ල, මේ ගාලු මෝදර කිට්ටුව.
1: ගාලු මෝදර කිට්ටුව.
0: හරි. හැම ටවුන් එකේම තියෙනවා මෙගා
2: ප්‍රදර්ශනාගාර. හරිද? ඔය ප්‍රදර්ශනාගාර කීයක් තියෙනවා දම්රෝලගේ?
0: තියෙනවා 160කට වඩා.
2: ආ.
0: එතකොට අනිවාර්යයෙන්ම හැම ටවුමෙම තියෙනවා.
2: මොන ටවුමද මිස් කරගෙන තියන්නේ කියලා.
0: ඒකනේ.
2: හැබැයි සමහර ටවුන් වල ඩබල් දාලා ඉන්නවා.
0: ඔව්. නෑ හරි. ඔව් ඇත්තටම. මේ එහෙම ගිහලා view එක බල බල ඉන්න ඕනේ නෑ වාට. මොකද ඕන තරම් බඩු තියෙනවා බල බල ඉන්න. මේ වාට අර
2: මම ඇහුවේ දැන් ඔය දම්රෝ වගේ නෙත ගැටන ගැටන තැන්වල ඇස රැඳෙන රැඳෙන ප්‍රදර්ශනාගාරයක ගිහිල්ලා මුහුද දිහා බලන් ඉන්න
1: බලන්නේ
2: උඩ බලන් දම්රෝකට ගියාම මට නම් කොච්චර දේවල් තියෙනවද බලන්නේ.
1: සමහරලාට ඉතින් අර choices වැඩි වුණාම, තෝරගන්න වැඩි වුණාමත් පොඩ්ඩක් පැනික් වෙලා වගේ මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ මුහුද දිහා නෙමෙයි ආ බලන් ඉන්නේ, කල්පනා කරනවා මම ගෙදර ගියන්නේ. හරියට
0: හරියට
2: ගන්නද දෙයිනේ දම්රෝ එකෙන් ඔක්කොම හරි කාපට අපිට ගන්න පුළුවන් මට්ටමේ තියෙනවනේ.
1: ඉතින් නිදන ගාමර කට්ටල වෙන්න පුළුවන් සෝෆා මාදලින් 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා එක එක ඩිසයින්ස් වලින් එක එක මැටීරියල්ස් වලින් ඔයාගේ නිවසට කාර්යාලයට ගැලපෙන ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ මේ ඕන දෙයක් ඔයාට දම්රෝ එකෙන් ගන්න පුළුවන් ඉතින් යන්න ඔයාට ළඟම තියෙන දම්රෝ එකට
0: right දැන් අපි ඔයාට ඉන්වෙස්ට්මන්ට්ස් ගැන මතක් කරනවානේ
2: උදේට ඔව් ඉතින් කසාගල plantation කියන්නේ ඔබට වගාවකුත් කරලා ඔබේ ඉන්වෙස්ට්මන්ට් එකට හොඳ ප්‍රතිලාභයකුත් ලබන්න පුළුවන් තැනක් කියන එක අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් විවිධ කෘෂිකාර්මික කටයුතු දැන් Tamanට කරගන්න බෑනේ සමහරවල් තමන්ගේ තියෙන පුංචි ඉඩේ එක කරන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා ඔයා වෙනුවෙන් ඒ වැඩ කටයුත්ත කසාගල් plantation කරලා දෙනවා.
1: අනිවාර්යෙන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක මම හිතන්නේ අපි යන්න ඕන ඊළඟ පැයට.
0: යන්න ඕනේ. ඊට කලින් මතක් කරනවා.
1: තව තියෙනවද මතක්?
0: තව එකක් තියෙනවා. ඔයාගේ construction වැඩවලට මෙල්වා ස්ටිල් දාන්න කියලා.
1: අන්න ඒකනේ. ඔහොම වෙනවනේ. ඒ කියන්නේ ඔක්කොම ගැන හිතනවා. investment කරනවා, ගෘහ භාණ්ඩ ගැන හිතනවා.
2: ඔය ඔක්කොම ගෙනලා තියාගන්න තැනක් හදාගන්න බෑනේ.
1: ගෙදර structure එක හදන වානේ ගැන, ස්ටිල් එක ගැන ඔයා හිතන්නේ නැහැ. ඒ නිසා තමයි මෙල්වා ස්ටිල් වාර දාන්න කියලා අපි කියන්නේ. ඕනම දේශගුණික තත්ත්වයක කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන්න පරම්පරා ගානක් ඔයා හදන ගොඩනැගිල්ල පවතින්න නම් ඔයා දාන්න ඕනේ ලංකාවේ අංක 1 ස්ටිල් එක මෙල්වා ස්ටිල්.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM. Atarinna bae wageida? Ne. Obata puluwan. Visamaten medenna jeevithaye goda yanna. Iwat wenu.
1: Parampara gananawak api obawa balagenbowa. Eha meha nopenna pittiyak athule thibunu ape naamaya usas tattwaya. Oba obe jeevithaye taram vishwasa kala. Dinen dina taakshanaya aarakshawa ihala nanbamin pramithiya saathika kala. Gini rakawarane jaathika surakshitha karanaya. Kalani Fire Shield Purple Wire then vilandapole.
2: Prime Colombo.
3: Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethi noba wethata gena ena Kolamba navayehi idivana The Prime Colombo. Pasal rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai. Rupiyal million 45 sita ihalata. Aadambarein Kolamba jeevath wenna adama katha karanna. 0710-777-333.
4: Seve niyutu rajasevaka obata wagema Vishramika rajasevaka obata den vishesha milakata BYD wahanayak. 0112-125-125 BYD Karusaru. Seveta pasasimak, jeevitayata senasimak. Kondesi sahithayi.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
0: FM 95.8 Net FM දිවයින පුරා
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
11: උදේ 8 විනාඩියයි කයි දැන්.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. දිවයිනට ඊසාන දෙසින් වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩනාවපාතය මෙවන විට ගැඹුරු පීඩනාවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ගැඹුරු පීඩනාවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිර්ත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකිය දැක්වෙන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යළි රැස්වනවා. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබා දීම සඳහා රුපියල් මිලියන 17,213 මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද දිනේදී අනුමත කිරීමට නියමිතයි. මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ 2026 වර්ෂය සඳහා රේකිය අමාත්‍යංශය වෙත වෙන් කර ඇති, නමුත් වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින්. ඒ අනුව මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 දරන විසර්ජන පඩතමගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 10යි ඇල්ගොටාවුමේ වෙලාව.
1: හරි. මේ ඔය අපි කියනවනේ හැම වෙලෙම මේ අධ්‍යාපනය ගැන කතා කරද්දී විධිමත් සහ අවධිමත් අධ්‍යාපනය කියලා දෙකක් තියෙනවා කියනවා.
2: නොවිධිමත් කියලාත් කියනවා ඒකට.
1: නොවිධිමත් කියලාත් කියනවා. ඔය මේ නොආහෙමත් කියලා තියෙනවා මේ සංස්කෘතික රස්තිය ආදුවක් අපි ගහන්න ඕනේ කියලා. බස්සල යද්දී, ගම් දනව් වල යද්දී, කෝච් වල යද්දී අපිට මේ විශ්වවිද්‍යාල වගේ මිනිස්සු හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාලවල උගන්වපු විෂයන් ඇතුලේ උගන්වපු දේවල්, ටෙක්නික්ස්,
0: රයිට්.
1: ඒ මුකුත් නොදැන තමන්ගේ ජීවිත ඇතුලේ ක්‍රියාත්මක කරන මිනිස්සු අපිට හම්බ වෙනවා.
2: ඒ මගතොටේදී.
1: ඒ මගතොටේදී.
2: ඔව් විශ්වවිද්‍යාල ඇතුලේ මිනිස්සු කියලා හිතන් ඉන්න නොමිනිස්සු හම්බ වෙනවා.
1: හම්බ වෙනවා. අන්න ඒකත් වෙනවා. අන්න හරියට ඒ දෙපැත්තම සිද්ධ වෙනවා.
0: ඔව්.
1: ඉතින් මේ දැන් මම ඔය මම නුවා අපි බස් එකේ කෝච් එකේ ගමන් යන්න කැමති අයනේ. එහෙම තමයි ඈ දියුණු සමාජයන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි පාවිච්චි කරන්නේ.
2: අපේ ප්‍රධාන ඇමතුමත් කිව්වා.
1: ඔව්. ඒ නිසා තමයි අපි මේ බස් එකේ කෝච් එකේ යන්නේ. ඇත්තටම පහසුයිද අපිට පල්ලෙ ස්ටේෂන් එක තියෙනවා.
2: අපි දියුණු සමාජයක් උනේ නැද්ද යන්නේ ඕකේ තමයි.
1: යන්නේ ඕකේ තමයි. අපි දියුණුයි.
2: අපි හියා අපිට නේද අපි දියුණු රටක ජීවත් වෙනවා වගේ හැඟීමක්
1: එනවා. අපි යුග ගානක් ඕගලන්ට වඩා ඉස්සරහින් ඉන්නේ.
0: ඒක කියන්න හදලා කවක්
1: නැහැ. හරි. දැන් මේ දැන් මම බස් එකේ උදේට එද්දී ඔය කටුනායක ඉදලා කොළඹට එද්දී අධිවේගී මාර්ගයේ
0: රයිට්
1: අපි දන්නවා මේ ඔය බස් එක හයිවේ බස් එක ඉස්සලම මේ එයාපෝට් එකට යනවා.
0: එයාපෝට්
1: එකට ගිහිල්ලා එහෙත් ඉතින් ඔය රට ඉදලා එන කට්ටියව දාගෙන ඒගොල්ලන්ගේ ලොකු ලැගේජස් තියෙනවානේ, බෑග් බැගේජ් එන ගොඩාක් තියෙනවා. ඒවත් පුරවගෙන තමයි යන්නේ. ඉතින් ඔය කට්ටිය දන්න ඔය රූට් එක යන අය ඔය බස් වල මේ ඉස්සරහම තියෙන සීට් දෙකේ තමයි ඔක්කොම ටික ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් අද මම ඉඳගත්තේ ඒ ටිකට එහා පැත්තේ.
0: ඕකේ.
1: කියන්නේ වංගුවක් ගනිද්දි බෑග් එකක් වැටෙන්න උනත් පුළුවන් තැනක තමයි මම හිටියේ.
0: ඕකේ.
1: හැබැයි මෙහෙම වැටෙන්න දුන්නේ නැහැ මේ.
0: ඒ කියන්නේ බෑග් එකක් ඔයාගේ ඇඟට
1: වැටෙන්න පුළුවන්. මොකද අර සීට් දෙකේ ඔක්කොම පුරවලා තියෙනවා කොට ගහලා එහා පැත්තේ මම ඉන්නවා අර ජම්පින් සීට් එක කියලා කියන්නේ. අන්න මේක තමයි මම ආවේ.
0: රයිට්.
1: හරිද? ඉතින් එහෙම එද්දී ඔන්න දැන් කොළඹට ආවට පස්සේ දැන් ඒ නැගපු මහත්මයෙක් බහින්න ගියා. දැන් අර ඔක්කොම ටික ඉතින් අඩුක් කරපු ටික ආයේ ගන්න එපා. එයාගේ බෑග් එකේ යටම
0: තියෙනවා.
1: අර ටික ආයේ ඔක්කොම බාලා හිමින් සරේ වෙන්න ඕන. සමහර දවසට සමහර මේ කොන්දොස්තර මහත්තුරු ඉන්නවා ඇවිල්ලා නැගින පොඩ ඉඩ දෙන්න කියලා එහෙම තමයි පටන් ගන්න. දැන් මේ මම බස් එකේ සල්ලි දීලා මම සීට් එකේ ගමනාන්තය වෙනකන් බොහොම සතුටෙන් යන්නනේ ඉඳගන්න. මේ උදේ පාන්දර හිතන්නක ඇවිල්ලා මේ අර හෑන්ඩ් ෆ්‍රී දෙක ගහන් ඉද්දී තට්ටු කරලා නැගිට්ටවල නිකන් වරදකරුවෙක් වගේ එහෙම සැලකුවම පොඩ අවුල්
0: යනවනේ.
1: එහෙම අය ඉන්නවා. ඒක සාමාන්‍යයි. අද ඒ හිටපු කොන්දොස්තර මහත්තයා මංගාවට ඇවිල්ලා කිව්වා මේ මල්ලි චුට්ටක් මේ නැගිටින්න පුළුවන්ද

0: මට මේ ටික මේ පොඩ්ඩක් බාගන්න තියෙනවා අනේ කරදරයක් නම් සමාවෙන්න කියලා කිව්වා.
1: වාට මේ දවස්වල හොඳ කොන්දසල හතුරු
0: හම්බෙනවා. හරිද? මාරයි. ඒ කියන්නේ මේ වෙනස මාරයි. අපි වග යන්න එපා. ඒ මහත්තයා කිව්වා ඔයා පොඩ්ඩක් නැගිටින්න මල්ලි. අනේ සමාවෙන්න. ඒ වචනේ අනේ සමාවෙන්න කරදරයක් නම් අපි පොඩ්ඩක් මේ ටික බාගමු කියලා. ඔයා දන්නවද? ටික වෙලාවකට පස්සේ ඒ කියන්නේ මම දන්නේ නැහැ. කොන්දොස්තර මහත්තයයි මායි දෙන්නම බෑග් බානවා. ඒ වචනෙට මම නැගිටලා බලන් හිටියේ නෑ. මටත් හිතුණා ගිහිල්ලා උදව් වෙන්න.
1: අර ඒ වගේම අර දැන් මේ දුම්රිය වර්ජනේ තිබිච්ච වෙලාවේ ටිකට් දුන්නේ නෑනේ ස්ටේෂන්ස් වල. සමහර අය යාපනෙත් ගිහිල්ලා තිබ්බා ටිකට් ගන්න. හැබැයි සමහර තරුණ අය ටිකට් දෙක දෙක
0: අරන් තිබ්බනේ.
1: ඊයේ ටිකට් ගන්න තිබුණ කවුන්ටර් එක. ඒක හින්දා මට ටිකට් දෙකක් දෙන්න. මොකද එයා දන්නවා දුම්රිය පාඩු වුණොත් එයාට ටිකට් 10ක විතර මිල වෙන වෙන දේවල් වලින් පාන් රාත්තරේ ඉඳන්ම ගෙවන්න
0: වෙනවා කියලා.
1: ඔය නිකන් ගියා කියලා සන්තෝෂ වෙන අය ඔව් කොයි වෙලාවක හරි ගෙවන්න
0: ලෑස්තිලා ඉන්න. ඉතින් ඇත්තටම මොනතරම් නම් මේ සුන්දර මිනිස්සු අපිට එදිනදා ජීවිතේ හම්බ වෙනවාද? අපි අර හැම වෙලේම නෙගටිව් එක මප් කරනවානේ. නෑ මෙහෙම මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු නිසා තමයි වෘතීන් වෘතීන් බවට පත් වෙන්නේ. මේ තමයි වෘතිකය. ප්‍රොෆෙෂනල්ස්ලා කියන්නේ මේගොල්ලන්ට. ඒක හරිම ලස්සනයි. කියන්නේ එයා බෑග් ටික බානවා, මං අර ඉතුරු බෑග් ටික අඩුක් කරනවා. වැඩේ ඉවරයි. විනාඩි 5ක්වත් ගියේ නෑ අපි දෙන්නට. ඉතින් මේ මැජිකල් දේවල් මේවා මේ විශ්වවිද්‍යාලවල දේශන තියලා කලමනාකරණය ගැන දේශන තියලා අපි මහා අයියෙන් කෑ ගහලා උගන්නන දේවල් කවදාවත් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැති මිනිස්සු වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිත කාලෙම එකම රැකියාවක් කරන මිනිස්සු වෙන්න පුළුවන්. ඔය ලොකු ලොකු ලෙක්චර්ස් වලට ආරාධනා ලැබිලා නැති, ඉන්වයිට්ස් ලැබිලා නැති, ඔය ලොකු ලොකු තියෙන කොන්ෆරන්ස් වලට ගිහිල්ලා නැති මිනිස්සු අතින් අපිට එදිනෙදා සමාජයේ අත් විඳින්න ලැබෙනවා. ඉතින් නුවා කිව්වා වගේ ඇත්තටම මට බොහොම මේ සුන්දර කොන්දොස්තර මහත්තුරු ටිකක් මේ ටිකේ හම්බුණා.
1: හෙටත් හම්බ වෙනවා.
0: මං හිතන්නේ
1: අනිද්දටත් හම්බ වෙනවා. ඉන්න අනිද්දටත් හම්බ වෙනවා. ඔයාට විතරක් නෙමේ ලංකාවේ ඉන්න හැම කෙනාටම ඒ වගේ කොන්දොස්තර මහත්තුරු සහ දොස්තර මහත්තුරු හම්බ
0: වෙනවා. නහරි. එතකොට ඉතින් මේ රට සෑහෙන්න ලස්සන වෙයි. ලස්සන දැනුණාද උදේ ඉද්දි?
2: හරි
0: සිම්පල් දේවල්. සිම්පල් දේවල්.
1: කොන්දොස්තර නෝන්ලත් ඉන්න සමාවෙන්නේ නැහැ
0: මහත්තුරු. නෝන්ලත් ඉන්න
1: බෑ. ලස්සනයි
2: ඈ. ඔව් කොන්දොස්තර නෝන්ලත් ඉන්න.
0: ඔයාට හම්බ වෙනවද ඔය මාකුපුර පැත්තේ?
2: එහෙම යන්නේ. මාකුපුර හයිවේ එකේ ඉන්නවා කොන්දොස්තර නෝන්ලා. මේ හරි පලයිට් ඒගොල්ලෝ. ලස්සන තැන්දලා.
1: ටිකක් දෙකක් ගන්න හිතන මට.
0: තව ටික දවසකින්
2: මට ඇත්තට දෙයක් හිතුන්නේ නැහැ.
0: කොනුවයි මායි බහිනේ ගන්නෑ.
1: බහිනේ ගන්න.
0: කොහොම යයි?
1: ඉවරද ගිහිල්ලා ගමන.
0: මහත්තයා කොහෙටද? ඔයා කැමති තැනකට.
1: ඔයා කැමති
2: තැනකට. මෙනුව අචි දෙන්නගේ මේ උත්සාහය මේ
1: වැඩක් නෑ,
2: සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ටිකට් කඩලා එතනින් බහිනවා දැන්.
0: ආ එහෙමද?
2: ඔව්. ඒගොල්ලෝ
1: යන්නේ
2: ડેස්ටිනේෂන් එකට යන්නේ නැහැ.
1: කමන් නැහැ.
0: අපි වගේ අය නිසා දන්නේ නැහැ.
2: පොඩ්ඩක් මෙහෙම කරන්න පුළුවන්. බස් එක ආපු ගමන්ම නැගලා එතන බස් එක විනාඩි 15ක් විතර එතන ඉන්නවනේ. ඒ 15 පොඩක්
1: කමන් නැහැ. ඒක හරි කමන් නැහැ.
0: ඒ විනාඩි 15 මට කල් බැහැ.
1: අපි යංගනේ සින්දුවකට.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 20යි දැන්.
4: මෙල්වා බොක්ස් බාර්වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ප්‍රයිම් කොලම්බෝ
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710777333.
10: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
11: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
12: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
0: FM 95 FM 94.8

0: උදෑසන විනාඩි 25යි ඇල්ගොටෝම වෙලාව.
1: හරි. අපි කොහෙද යන්නේ?
0: අපි යනවා. ඔයාලට පෝෂණය ගැන මතක් කිරීමක් කරන්න.
1: පෝෂණය ගැන උදේ
2: පාන්දරම නේද? බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකේ.
0: බ්‍රෙක්ෆාස්ට් ටයිම්.
1: අවුනේ.
0: මම බ්‍රෙක්ෆාස්ට් අරන් නැහැ. ඔය දෙන්නට හිතෙන්නේ නැද නිකම්ම මට බ්‍රෙක්ෆාස්ට් එකක් අරන්
1: දෙන්න. අපි දෙන්න අරගෙන ඉන්න බෑ.
2: ආ එතනද අපි අරගෙන කියලා.
0: මට හන්නා ඔය දෙන්න ප්‍රින්සස් ට්‍රීට්මන්ට් දෙන්න ඕනි.
1: ආ.
0: දෙන්න දෙපැත්තෙන් ඉන්නවා නිකන්.
1: ඒක ඉතින් ප්‍රින්ස් කෙනෙක් හොයාගන්න.
2: ඒකනේ.
0: ආ මං හිතුවා ඔයාලා ප්‍රින්ස්ලා කියලා. කමක් නැහැ ඉතින්.
1: අපි මෙතන කුමාරවරු නෑ.
0: කමක් නෑ.
1: ඔකෝ මේ ගමේ කොල්ල.
2: කුමාරවරු එන්නේ ටිකක් හවස් වෙලා.
1: ඔව් කුමාරේනා වරුවට.
2: අපේ කුමාරවරු එයා ඒ වරුවයි ඉන්නේ.
0: මම කියන්නේ ඔය දෙන්න මෙතන ඉන්න වැඩිහිටියෝ දෙන්න වශයෙන් මගේ පෝෂණය ගැන හිතන්න ඕනි. මගේ දෙපැත්තෙන් ඉන්න අර මොකද මහා ගස් දෙකක් වගේ
2: ආරක්ෂා
0: රූස් ගස් දෙකක් වගේ
1: ආරක්ෂා පතර විහිදා
0: අන්න හරි ආරක්ෂා
2: සපෙමින් ඔබට සෙවන දෙමින් ඔබට පල දෙමින්
1: ඒ මදිද මං
0: හැබැයි ප්‍රින්සස් ට්‍රීට්මන්ට් නෑ
2: පල දෙන්න ගණන් වෙනවා කොහොම
1: පල දෙනවා
0: හරිද
1: හා ප්‍රින්සස් ට්‍රීට්මන්ට්ස්
0: නේ එහෙනම් 10න් පස්සේ මට කන්න මොන හරි අරන් දෙන්න
1: ඕකේ
0: හරි දැන් මට මේ කියන පෝෂණය මතක් කිරීම මට කරාට වැඩක් නෑ
1: මේ අපි යන්නේ අවුරුදු
0: පහට අඩු
1: දැන් පරක්කු වැඩි දැන් පරක්කු
2: අපි හරිම දුකින් කියවන නිවේදනය මේ ඇත්තටම අපි තෝරනවා
0: අවුරුද්දකට ඉදිරිය කලින්
2: කියවනවා ඇත්තටම
0: මොකක් හරි ගන්න
2: මට මාස අඩුම ගන්න මට මාස 6කටවත් කලින්
1: මේ පහ පැන්න විතරයි හරිද ඉතින් අපි මේ කියන්නේ ඔය ගෙදර ඉන්න ආදරණීය පොඩ්ඩගේ පෝෂණය ගැන ඔහා තමයි වග කිව යුතු කෙනා
0: කියන
1: වැඩි හිටියන්නේ ගෙදර අම්මා තාත්තා ආච්චි සීයා නැන්දලා මාමලා ඉතින් ඔය ඔක්කොම එකතු වෙලානේ අර මේ අර අලි රංචුවේ වගේ තමයි ඔක්කොම එකතු වෙලා තමයි පුංචි පැටියව බලාගන්නේ
2: හෙන්දුනෝ කෑ මේ නේ ගන්නේ තමයි කෑ අඹුන් කට යන්නේ මුදේ මේ නුකුරුල්ලා ගේනවා ඔන්න කුරුල්ලා ගේනවා කෝ කෝ කෝ කෝ කෝ අම්ම කවන්නේ
1: එහෙම අම්මලා තාත්තලා ගම් වටේ දුවනවා උතාලට කවන්න දුවලට කවන්න එහෙම තමයි ඒ කාලෙට ඉතින් ඒ පෝෂණය ගැන ඔයා හිතන නිසා පෝෂණය ගැන වද වෙන නිසා හැබැයි ඔයා දෙන ඔය ආහාරවල වෙන්න පුළුවන් ඔයා දෙන දේවල් වලින් වෙන්න පුළුවන් පොඩට ලැබෙන්න ඕන පෝෂණය හරි වයසේදී නිසි විදියට ලැබෙන්න ඕන
0: ඒක
1: නැත්තම් බලපාන්නේ අනාගතයට මොකද මේ සාර ලෝකයේ එන්න වෙනස් වෙනවා තරගකාරී වෙනවා ක්‍රමවේද වෙනස් වෙනවා සිස්ටම්ස් වෙනස් වෙලා තියෙනවා ඕඩර්ස් වෙනස් වෙලා තියෙනවා කල්චර්ස් වෙනස් වෙලා තියෙනවා ඉස්සර වගේ නෙමෙයි දැන් දේවල් සිද්ධ වෙන්නේ ඉස්සර වගේ නෙමෙයි අපි කියන්නේ අර මානව ගනුදෙනු සිද්ධ වෙන්නේ ඉතින් ඒ ඕනම තැනකදී මේ සංකීර්ණ ලෝකයේ ඇතුලේ අතරමං නොවි ඉන්න නම් වාගේ පොඩ්ඩක් ඉස්සරහටම යන්න නම් මේ තරගයේ ඇතුලේ අපි කියන්නේ අර රැට් රේස් එක තියනවා කියලා. ඕක දුවන්න වෙනවනේ කොච්චර කැමැති වුණත් අකමැති වුණත්.
0: කොච්චර කරත් දුවන්න වෙනවා.
1: දුවන්න වෙනවා. ඒක දුවද්දී ඔය පෝෂණය කියන දේ පොඩ්ඩට සෑහෙන්න වැදගත්. මොකද කවදරියා ලොකු වෙද්දී යාගේ වර්ධනයේට මේ අවුරුදු 5ට අඩු පොඩ්ඩට දෙන පෝෂණය සහ ඒ ඔස්සේ සිදුවෙන වෙනස් වීම බල පානවා. ඉතින් යාගේ ශාරීරික වර්ධනය වෙන්න පුළුවන් ඊට පස්සේ මානසික වර්ධනය වෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණේ. අද වෙනකොට කොච්චර ලෙඩ රෝග ලෝකේ තියෙනවද? අපි හිතන්නේ නැති විදිය දේවල් තියෙන්නේ. ඊට පස්සේ ආහාර ජීර්ණය වෙන්න පුළුවන් ඊට පස්සේ දෘෂ්ටිය පෙනීම වෙන්න පුළුවන් මේ දේවල් ගැන අපි නිතරම කල්පනාකාරී වෙන්න ඕන ඒ නිසා තමයි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න වැඩිහිටියන්ට කියන්නේ ඔයාගේ පොඩ්ඩට Anchor Pedia Pro MFGM දෙන්න කියලා Anchorල මතක් කරනවා අද ලොකුවට හිතන ඔයාගේ ස්මාර්ට් පොඩ්ඩට ස්මාර්ට් විදිහට යාව අනාගතයට සූදානම් කරන්න Anchor Pedia Pro දෙන ගමන් හොද බැලන්ස් ඩයට් එකකුත් දෙන්න කියලා සමබල ආහාර වේලක් දෙන්න කියලා ඉතින් ඒක ඔය වැඩිහිටි මාපිය ඔයාගේ ලොකු වගකීමක්.
0: ඔව්. රයිට්. දැන් නුවා චුට්ටකට කලින් කිව්වා නුවාගේ රිටයර්මන්ට් ප්ලෑන් එක.
1: ප්ලෑන්. ආව්.
0: නුවා කවදා හරි රිටයර් වුණොත් මෙන්න මෙහෙම කරනවා කියලා.
2: ඔව් සෑහෙන කාලයක් ඉතින් ඉන්න
1: බැහැ. ඉන්න වෙනවා ඉතින් තව අවුරුදු ගානක්.
2: තව අවුරුදු
1: 40ක්වත්
2: ඉන්න වෙනවා.
0: අපි කියන්නද?
2: ඈ?
1: දැම්ම කියන්නද?
2: ඈ තව අවුරුදු 40ක්වත්
1: ඉන්න වෙනවා. 40ක්වත් ඉන්න
0: වෙනවා. මම මම
2: ඉතින් හරි ඒ කාලේ නෝට මෙන් අද මීට අවුරුදු 5කට කලින් AI කියලා ජංජාලයක් තිබුණ නෑනේ.
0: ඔව්.
2: මීට අවුරුදු 30කට විතර කලින් වුණාද
0: මේ වුණාද?
2: අන්තර්ජාලය කියලා එකක් තිබිලා නෑ.
0: තිබිලා නෑ.
2: ආරංචි හැටියට. තිබිලා නෑ.
1: තිබිලා නෑ.
2: අපි හිටියේ නෑනේ කලින්.
1: ඔව්.
2: හරිද? ඉතින් ඉතින් ඒ වෙනකොට අර අපේ රිටයර්මන්ට් ප්ලෑන් එකේදී මොන වගේ දේවල් තියෙද්ද නැහැ. හැබැයි ඉතින් දැන් ඉඳන් සූදානම් වෙන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා.
0: අන්න හරි. ඒක නිසා තමයි ඔයාට කියන්නේ BYD ගරුසරු. නිසා ඔයා විශ්‍රාමිකයෙක් නම් රජේ වෙන්න පුළුවන්
1: පුද්ගලිකංශය වෙන්න පුළුවන්
0: වෙන්න පුළුවන් ඔයාට පුළුවන් නම් BYD ගරුසරු එකක් අනිත් අයට වඩා ලේසින් ගන්න.
1: ඔව් අනිවාර්යයෙන්. මේ කියන්නේ ඔයාට වාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා BYD ගරුසරු වෙතින්.
0: ගරුසරු වෙතින්.
1: මෙන්න මෙහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඔයා රාජ්‍යංශයේ අංශය වෙන්න පුළුවන්, පුද්ගලික අංශය වෙන්න පුළුවන්. මේ වෙනකොට විශ්‍රාම ගිය කෙනෙක් නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD වාහනය මාසික වාරිකයක් ගෙවන්න, ගෙදර අරගෙන යන්න. ඒ කියන්නේ ඔයාගේ පෙන්ෂන් ජීවිතේ, විශ්‍රාම ජීවිතේ වෙනුවෙන් ඔයාට සෞදානම් වෙන්න හොඳ ආරම්භයක් වෙන්න පුළුවන් මේක. මෙන්න මෙහෙමයි, දැන් ඔයා වාහනේ ගත්තට පස්සේ මාසික වාරිකයක් ගෙවාගෙන යනවා විතරක් නෙමෙයි, වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේ හම්බ වෙනවා. ඔයාට මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් ඔයාට පුළුවන්කම තියෙනවා BOC එකත් එකතු වෙලා ලීසින් සැලසුමකට යන්න, වාරික වශයෙන් ගෙවාගෙන යන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ඔයාට රක්ෂණ ආවරණයක් ලැබෙනවා ඔයාගේ වාහනේට, හෝම් චාර්ජින් යුනිට් එක නොමිලේ හම්බෙනවා. ඒ වගේම තමයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට නොමිලේම කරලා දෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් අපේ විශ්‍රාමයන් ඉන්න වැඩිහිටි අයට තමයි අපි මේ මතක් කරන්නේ. විශ්‍රාමයන් ඉන්න අයටත් මේක හොඳ ප්ලෑන් එකක්. මේ අවුරුද්ද වෙන්න බල ලබන අවුරුද්ද වෙන්න පුළුවන් විශ්‍රාමයන්ව නම් ලෑස්ති වෙලා ඉන්න පුළුවන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඉතින් නුවාට තව කල් තියෙනවා, අවුරුදු 40කින් නෙනවා.
2: එතකොට
1: BYD ලා මොනා කරලා දෙයිද දන්නේ
2: නැහැ. BYD ලා එතකොට කාර් නෙමෙයි අපිට හදන්නේ, අර මොනවද එයා කා කියලා
1: තියෙනවා, උඩින් යන ඒවා
0: තියෙනවා,
2: ඩ්‍රෝන කාස්
1: තියෙනවා.
2: BYD ලා ඒවා හද ඉන්නේ.
1: ඔව් ඒක ටෙස්ට් කරනවා.
2: ඔව් අවුරුදු 40ක් යනකොට මට අනිවාර්යෙන්.
0: එතකොට කාටද වාසි මේ අචි අපි දෙන්නට? නුවාට වැඩකුත් නැහැනේ රිටයර් වුණාට පස්සේ.
1: ඔව් ඉතින් ඕක තියන් මොනා කරන්නද?
2: කොහෙ යන්නද? විශ්‍රාම සුවය කියලා කියන්නේ මොකද්ද?
0: විශ්‍රාම සුවය.
1: සුවේ නිදහසේ කාලය ගත කරන නුවාට ඕකෙන් යන්න ගමන් තියෙනවා උඩින්.
2: දැනුත් යන්නේ උඩින්.
1: උඩින් යද්දි වැඩි ලේසි.
0: එහෙම
1: කට්ටියද වැඩි දන්නෙත්
2: නැහැ, වෙන්නේ
1: නැහැ. හරි, ඉතින් 0112125125 නම්බර එක, 0112125125 නම්බර එකෙන් ඔයාට පුළුවන් BYD එකට කෝල් එකක් දීලා, ඔයා මේ වෙනකොට රාජ්‍යංශයේ පුද්ගලික අංශයේ සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක් නම් BYD ගරුසරු ගැන වැඩි විස්තර දැනගන්න.
0: හරි, දැන් ඔයාගේ ගෙදරට ඔක්කොම බඩු ටික ගන්න ඕන නම් නුවා කොහෙටද අපි යන්න ඕනේ? එක තැනකින් ගන්න ඕන නම් මම කියන්නේ කුස්සියට ඕන දේවල් වෙන්න පුළුවන්, ක්ලීන් කරන දේවල් වෙන්න පුළුවන්,
1: ඔක්කොම
0: වෙන කොහෙවත් නෙමෙයි, කසාගල ග්‍රීන් සුපර් මාකට් එක.
1: ඔව් ඒ කියන්නේ මේ කොළඹ ගත්තොත් ඔන්න අතුරුගිරිය මුල් ඒරියාවේ තියෙනවා, ඊට පස්සේ ගම්පහ පැත්තට ගියොත් ගණේ මුල්ලේ තියෙනවා, කුරුණෑගලට ගියොත් නාරම්මල තියෙනවා, නුවරට ගියොත් ගම්පොළ තියෙනවා.
0: ඕකේ.
1: ඒ වගේම තමයි රටමැද මාතලෙත් තියෙනවා. ඉතින් ඉදිරියේදී ඔයාගේ නගරයේ තොන්න ශාඛාවක් ඕපන් වෙන්න පුළුවන්. කසාගල සුපයකින් ඔයාට පුළුවන්කම තියෙනවා නියම ප්‍රමිතියෙන් අඩුම මිලට.
2: ඔයාට ඕනේ ප්‍රමිතියයි සමහර ඒවා තියෙනවානේ, බාල බඩු හිලක් කියලා තියෙනවා.
1: අන්න එහෙමත්
2: තියෙනවා. මේ ඉතින් කොහොමත් එහෙම නැතුව ලාභෙටයි මේ උසස් තත්ත්වයේ භාණ්ඩයි ගන්න නම් කසාගල සුපර් මාකට් එකට යන්න.
1: යන්න කියලා අපි මතක් කරනවා. ඉතින් ඉස්සරහට ඔයාගේ ටවුමටත් එතකොට අපි මතක් කරන්නම් එහෙට ආවා කියලා.
0: රයිට්. හරි, දැන් අපි ඉන්නේ මොන මාසෙද?
1: මේ අපි ඉන්නේ සැප්තැම්බර් මාසෙ.
0: සැප්තැම්බර් මාසෙ අද 23 වෙනිදා බදාදා. හරිද? තව දවස් දෙකකින්. හරිද?
1: තමයි පටන් ගන්න.
0: පටන් ගන්න. මොකද?
1: මේක අවුරුද්දක් පුරාවට ඔයා බලාගෙන හිටපු අවස්ථාවක්.
2: කානිවල් එක.
1: කානිවල්. ඒ වගේ දේවල් කානිවල් වෙන්න ඕන. ඒ වගේ පුරුදු, ඒ වගේ මේ දේවල් පොත් කියවන එක.
2: කානිවල් එකට කොච්චර රට සූදානම් වෙනවද කියනවනම් මේ අවුරුද්දේ විතරක්. දැන් අද කවද්ද? සැප්තැම්බර්
1: 23නේ.
2: ගිය සවුඳ වෙනකොට ISBN 13000ක් අරගෙන තියෙනවා
1: අලුතෙන්.
2: ඔව්. මොනවද ISBN කියන්නේ? වාහන අංක තහඩුව වගේ
1: තමයි. පොත්වලට දෙන.
2: ඔව්, පොත්වලට ගහන අංක තහඩුව. ලෝකෙ ඒ පොතට දෙන ඩෙන්ටි කාඩ් එක ලෝකෙ ওই ISBN අංකයට තියෙන්නේ ඒ පොත විතරයි. හරිද? එතකොට ISBN 13000ක් ලංකාවේ, ඒ කියන්නේ එච්චර ග්‍රන්ථ විහි වෙලා
1: තියෙනවා.
2: ISBN නැතුව සමහරවිට ගහපු පොතුත් ඇති. හැබැයි ISBN අරගෙන තියෙනවා 13000ක්. මේ දවස් ටිකේම අපි අපේ හවස් වරු ගත වෙන්නේ පොත් දොරට වැඩිම එක්ක. සමහරවිට දවසකට 2-3ක් තියෙනවා. දැන් අදත් තියෙනවා 3ක් විතර
1: තියෙනවා
2: ආරාධනා ලැබිලා. හෙට තව විශේෂ අපේ net fm එකට සම්බන්ධත් පොතක් දොරට වඩිනවා. ඒ තමයි මහාචාර්ය රාජසෝම දෙවියන්ගේ ගිරිරජ කියන පොත. එතුමාගේ දීර්ඝ කාලයක් සීගිරිය පිළිබඳව, සීගිරිය ගැන අద్భుත කතා තියෙනවනේ. ඒවා කොහොමද ඇත්ත කතන්දරේ මොකද්ද කියලා දැනගන්න හෙට ගිරිරාජ කෘතිය දොරට වඩිනවා මේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශාලාවේ කොළඹතේ අර කුණුදුවත්තේ පොලිසිය ඉස්සරහා තියෙන ඕන කෙනෙක් එන්න පුළුවන් හරි ලස්සන වැඩසටහනක් යනවා සීගිරියට සම්බන්ධ පොතක් දොරවන්න ගේ නිකන් පොතක් ආදී ආයෙම දෙන එකක් නෙමෙයි ලස්සන වැඩ කටයුතු කීපයක් යනවා ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඒ ඇයි ඉතින් මෙච්චර මේ හෙට දොරට වඩින්නේ මොකටද මහාචාර්යතුමා ඔය පොත දන්නවනේ අනිද්දා වැඩේ පටන් ගන්නවා
1: කියන්නේ අන්න හරි ඉතින් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔන්න ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී මෙවරත් 27 වෙනි වතාවට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් ඔයාලට පුළුවන්කම තියෙනවා සැරිසරන්න එන්න පොත් මිල දී ගන්න තෑගි දෙන්න මේ ඕන දෙයක් කරන්න ඒ වගේම තමයි net fm අපිත් ඉන්නවා net fm alpha studio එකේ අපේ කසොනි ලෙහන්සා ගෙහන්සා කට්ටියත් ඉන්නවා ඔගලන්ට ඇවිල්ලා වොයිස් ටෙස්ට් දාන්න පුළුවන් හඩ පරීක්ෂණ කරන්න පුළුවන් ඊට පස්සේ වාට ඉස්සරහට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා
0: ඉතින්
1: අන්න හරි වැඩ ගොඩාක් සිද්ධ වෙනවා එන්න අපේ net fm කුටිය පැත්තටත් සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේ ඒ වගේම මම මතක් කරන්න ඕන 27 වෙනි වතාවට පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 21 වෙනි වතාවට ඔන්න අපි තමයි නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වයේ දෙන්නේ net fm විදිහට
0: ඕකේ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: උදේ 8යි විනාඩි 40යි දැන්.
2: ආ ඔයා ගත්තෙත් Fortune Oil ද?
1: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
2: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil ම තමයි.
1: පොල් තෙල් විතරක්කේ
2: Corn Oil, Sunflower Oil,
1: ඔව් ඉතින්
2: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගා ගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැලපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
6: අද අචාරෝඩ එක ඩිලිවර් කරන්න පුළුවන්.
7: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
6: පොඩි දෙන්නට හොඳට උගන්වන්න ඕනේනේ.
7: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0111-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සයිතයි.
11: වෙනස්ම රසය. වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස්. රස හතරකින්.
0: FM 95 FM 94.8 Net FM
12: आज प्यार की होड़ी
13: दिल बोले तो
14: हार्ट हार्ट
15: अमा यार सौदा सौदा
14: ओहो
12: दोनों डील कर सील
13: टाइट टाइट वेरी टाइट

0: උදේ 8 විනාඩි 47යි ඇල්ගොටාම වෙලාව. අද නිකන් වෙලාව අමුතු විදියට යන්නේ.
1: අමුතු විදියකට?
2: ඔව්. ඒ කියන්නේ
1: ඇන්ටි ක්ලොක් වයිස් ද?
3: එකපාර විනාඩි ටික් ටික් ටික් ගල්න
0: නෑ. පොඩක් එහෙමයක් දෙන. ඒක සමහරලාට ෆ්‍රීස් වෙලාගේ සමහරලාට ඉක්මනට යනවා.
1: එහෙම තමයි අපි එක ඉද්දි. වෙලාව එක එක වෙලාවට එක එක විදියට තමයි යන්නේ.
0: යන්නේ.
1: එහෙම වෙන වෙලා තියෙනවා. හරිද මේ ඔය තියනවානේ මේ ව්‍යාපාර කරද්දී ව්‍යාපාර කළමනා කරනේදී තියෙනවා මේ සාර වචනයක්. වචනය නෙවෙයි ෆ්‍රේස් එකක් තියෙනවා.
0: රයිට්.
1: මේ right time and right place කියලා.
0: ඕකේ.
1: Being at the right time at right place කියලා කියනවානේ.
0: Yes.
1: ඒ කියන්නේ හරි වෙලාවේදී හරි තැන ඉන්න එක. ඕක මේ අපේ භාෂාවේදී අපි කියනවා luck එක කියලා. වාසනාව නිසා ඔන්න මම මේ වෙලාවේ මෙහෙම දෙයක් සිද්ධ වෙද්දී මෙතන මේ වෙලාවේ මං හිටියා. හොඳම වෙලාව. සමහර වෙලාවට ඔයාගේ ගණනය කිරීම ඔයා ගන්න තීරණ නිසාත් ඔයාට අනාගතයේදී රයිට් ටයිම් එකේ රයිට් ප්ලේස් එකේ හිටගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ ඔයා මේ ජීවිතය ගැන ඔය ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට දකිනවා නම් ජීවිතය ගැන ආයෝජනයක් විදියට දකිනවා නම් ඇත්තටම අපේ ජීවිතය ගැන මේ ජීවත් වෙන අවුරුදු ගාන කියලා කියන්නේ ආයෝජනයක් තමයි. ඒක ආයෝජනයක් කරගන්න පුළුවන්. නැත්තම් හරි තැන හරි වෙලාවේදී ඉන්න පුළුවන්. ඔයා ප්‍රයිම් ටයිම් එක සෙට් වුණා.
0: Right.
1: Prime time same හැමෝම ගේන්නේ නැහැ. එහෙම කිව්වට හැමෝම ගාව ප්‍රයිම් ටයිම් නැහැ. ඔන්න දැන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා ප්‍රයිම් ටයිම් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට කොළඹ වලින් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. විශේෂත්වය මොකක්ද දන්නවද? ඔයාට 120ක් දක්වා මුළු වටිනාකමින් ඉතුරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: අපි දැන් කොළඹ 9 වල තියෙන apartment project එක ගැන කිව්වා. රුපියල් මිලියන 45 දන් ඉහළට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි prime line ගොඩක් apartments මේ heart of colombo වලින් හරියට කොළඹ මැදින් ඔයාට ගන්න පුළුවන් මිලියන 50ක් සහ එතනින් එහාට තියෙන මිල ගණන් වලට. මිලියන 50 45 තමයි අවම ගණන විදිහට තියෙන්නේ. මෙහෙම ඔයා apartment එකක් ගනිද්දී ඔයාට 120ක discount එකක් හම්බ වෙනවා. ඔයාට මිලියන 10ක් විතර ඉතුරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත වටිනාකමටත් වඩා 120ක් අඩුවෙන් ඔයාට apartment එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ කොහෙන්ද? කොළඹ වලින්.
0: කොළඹ වලින්.
1: ඒකයි විශේෂත්වය.
0: හබ්බකින්.
1: ඔයා හිතන්නේ ඒ ගානට ඔයාට ඉඩමක් කරන් ගෙයක් හදන්න පුළුවන්ද කියලා. මේ fully furnished apartment තමයි ඔයා වෙනුවෙන් තියෙන්නේ.
0: Right.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයා දැන් මේක real estate investment එකක් ආයෝජනයක් විදිහට නම් ගන්නෙ. ඔයාට 100%ක් දක්වා ROI එකක් ලබා ගන්න පුළුවන්. Return of investment එකක්.
0: Right.
1: ඒ කියන්නේ ඔයාද මිලියන 50ක් දීලා ගන්න එක. හිතන්නකෝ දැන් ඒකටත් මිලියන 10ක් විතර අඩු වෙනවනේ.
0: ඔව්.
1: හරි වටිනාකමින්. ඒතකොට මිලියන 40ක් විතර දීලා ඔයා කොළඹින් ආයි සුපිරිම apartment එකක් ගන්නවා. ඒ apartment එකෙන් ඔයාට අනාගතයේදී 100%ක් ප්‍රතිලාභ ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේවේ වටිනාකම් වැඩි වෙනවා. අද 40ට ගත්තු එක ඔයාට ඉස්සරහට වටිනාකම ගණනය කරද්දි 80ක් විතර වෙලා තියෙන්න පුළුවන්. ලොකු කාලයක් ඉන්න ඕනෙත් නැහැ. තව අවුරුදු දෙක තුනකින් බලන්න. මේ වෙනකොට ওই ගොඩාක් ජාත්‍යන්තර සමාගම් වෙන්න පුළුවන්. ලෝකේ ඉන්න ධනවතුන් බිලියනපතීන් වෙන්න පුළුවන්. ඔය අපේ පෝට් සිටි එකෙන් කොළඹ තියෙන ප්‍රයිම් ලොකේෂන් වලින් තමන්ගේ ඉඩම් වෙන් කරගන්නේ වෙන මොනාවක් නිසා නෙමෙයි. ඒකේ වටිනාකම අනාගතයේදී දෙගුණ තෙගුණ වෙනවා කියලා. ඒගොල්ලෝ දන්න නිසා. ඉතින් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ටයිම් එක ඔයාටත් සෙට් වෙලා මේ විදිහට ඉන්වෙස්ට්මන්ට් ගණනාවක් තියෙනවා ඔයාට කරන්න පුළුවන්.
0: ඕකේ.
1: සරලම දේ තමයි ඔයාට apartment එකක් ගන්න පුළුවන් අද වටිනාකමට discount එක. ඒක අනාගතයේදී අපි අර කියපු විදිහට.
3: ඉතින් ආයේ ප්‍රයිම් ටයිම් එක නෙමෙයි ලකි ටයිම් එකක් වෙන්නේ.
1: ලකි ටයිම් එකක් වෙනවා. 100%ක් ඔයාට ප්‍රතිලාභ අරගෙන ඉන්න නියමිතයි. ඒක තමයි කියන්නේ. හරි වෙලාවේ හරි තැන ඔයා හිටියා කියලා ඔයාට එතකොට තේරෙයි. කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර් එකෙන් 0810-7363-0810-7363-0613.
0: රයිට්. රෑ 8 වෙනකන් උඟලන්ට කෝල් ගන්න.
1: 8 වෙනකන් අවු 8 වෙනකන් ඔයාට උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා.
0: ඒ
1: වගේම තමයි මතක් කරන්න ඕන දැන් ওই විදිහට apartments හදනවා, ගෙවල් හදනවා, කට්ටිය හිතන්නේ නැති තැනක් තියෙනවා. දැන් apartment එකක් නම් බය වෙන දෙයක් නැහැ. prime ලා දන්නවා කරන්න ඕන දේ. හැබැයි ඔයාගෙම ගෙයක් හදනවා නම්, ගෙදර තියෙන wiring cable එක ගැන ඔයා හිතන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ ඒක හිතන්න ඕන දෙයක්. ඒක ආයෙ පහු කරන්න ඕන කාරණාවක් නෙමෙයි. කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක දැන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක දම් පාටින් එන්නේ මේ ස්ටෑන්ඩඩ් එක ලංකාවේ මාකට් එකට අරගෙන ආවෙත් කැලනි කේබල්ස් ලා. ආයෙ අටුවා ටීකා ටිප්පණි ගොඩක් ඕනේ නැහැ. ගෙදර ආරක්ෂා වෙනුවෙන්, පවුලයාගේ ආදරණීයන්ගේ ආරක්ෂා වෙනුවෙන් ඔය වයරින් කේබල් එක කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කරන්න. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණේ තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ.
0: ඕකේ. ඊට පස්සේ ආට මතක් කරනවා ඔයාගේ අද ලන්ච් එක රෙඩි කරද්දී විජේ මස් කරි තුන පහරි මාළු කරි තුන පහරි දාලා වගේ කරි එක හදාගන්න. මොකද වෙනද කනවට වඩා ඔයාට අර වැඩිපුර රසට
1: මේ වගේ සීතල වෙලාවක වැස්ස වෙලාවකට සැරට තියෙන්න ඕනේ. එතකොට වෙන වයිබ් එකක් එන්නේ.
0: වෙන වයිබ් එන්නේ.
1: හැබැයි විජේ වගේ ක්වොලිටි ප්‍රොඩක්ට් තමයි ඔයා යූස් කරන්න ඕනේ. නැත්නම් ඒ නියම රහ එන්නේ නැහැ.
0: වයිබ් එක යනවා එතකොට.
1: වයිබ් එක ගියාද හේදිල යනවා වැස්සත් එක්කම.
0: ඒක නිසා WP ලාන්ච්නේ බලලම විජේ මාස් කරිතුන පහ මාළු කරිතුන පහ පැකට් එකක් අද අරගෙන එන්න කියලා ආවට මතක් කරනවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Parampara gananawak api upava balagan bowa. Eha meha nupenana vidyak athule thibunu ape namaya usas tattwaya upa ope jeevithaya taram vishwasa kala. Denen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jathika surakshita karanaya Kalani Fire Shield Purple Wire dan vilanda pole.
2: Pruthuwiyen dala agaruta rail para onna homa thamai mage putha hitanne. Hari lokuwata smart vidihata daruwanta loke lokuwata peena kota api ekata lasi wenno ne. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දියුණුවට උදව් වෙන Encopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
4: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිතයි
6: දැන් යතුරු තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
7: එහෙමයි
6: එහෙම කියනවා බලන්න ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහින්ද තමන්ට මේ තරම් සල්ලි
7: ඈ දන්නේ නැද්ද සර් දැන් හැමදාම වාසිනී
6: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ
7: වාසිනා වෙන කොහින්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න
6: ඈ
8: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිතිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
9: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
10: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
11: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ
12: දා රොඩක් සම්බලගෙන වූ අපේ කුරකන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරකම් පිටේ ලෙඩ නැති රජ කෑමකට
0: FM 95.8 Net FM දිවයින පුරා
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අදම ගන්න ෆෝන් එකයි
15: වෙලා
14: උදේ
15: 9:00 දැන්.

0: Radyo. Ob ve tegeneni.
1: Ubat velanda pole tel melati ganimeedi nishpadita dinayat kalligutwana dinayat sadahan bati. Sannama namayak sahita asurum kala pol telma melati ganna puruduwanna. Pol samvardhana adhikari paniwideyaki.
2: Payen pay alutwana. Alut pay vipasma at news.
3: ආයුබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. වැල්ලවාය ජනාවාස ප්‍රදේශයේ දැවජාවාරමක් සිදු කරගෙන ගිය ස්ථානයක් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබෙනවා. එෙහිදී විවිධ ප්‍රමාණයන්ගින් කපා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කොහඹ දෙවතොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබවයි පොලිසිය පැවසුවේ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 සැසිවාරය අමතමින් දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ඉරානය සමග සාමගි විසුමකට එළඹෙනවාද නැතහොත් එම රාජ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවාද යන්න පිළිබඳව තමා ඉදිරියේ විශාල තීරණයක් පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ. ඉරානය න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම සාර්ථක වැළැක්වීමට තමා සමත් වූ බව ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප් පවතින ගැටුම අවසන් කිරීමට එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වූ හොත් ඉරාන ඉස්ලාමීය ජනරජය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවටද එහිදී තර්ජනය කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී ඉරාන නියෝජිත පිරිසේ එක් සමාජිකයෙකු පමණක් සභාවේ රැඳී සිටි බවද විදෙස් වාර්තාවල සඳහන්. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM

0: ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා සාමය ගැන ගොඩාක් කතා කියලා යනවා.
1: කතා කතා කියලා එන්නත් දැන් එහෙම මමත් කාලේ දැන් නිවුස් එක අහගෙන ඉන්නකොට කල්පනා කරේ
0: එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ බිහි කරන්නෙම නැවත වතාවක් යුද්ධයක් ඇති නොවේ. එතන ගිහිල්ලා චණ්ඩිපාඩ් දානවා, තර්ජනය
2: කරනවා,
0: මම මකලා දානවා, මම ඉවර කරලා දානවා. ට්‍රම්ප් ඉන්නේ සමහරව අපෙත් ඉන්න එහෙම අයියලා ගම්වල අන්දිවල මට අහු වුණොත් බලා ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න දැන් ලබන පෙබරවාරි විද්‍ය අවුරුද්දක්නේ, අවුරුද්දකට කිට්ටු වෙන්න යුද්ධ කරනවා තාම හෝමෝ සමුද්‍ර සන්ධිය විවෘත කරගන්න බැරුව. ට්‍රම්ප් කවුද කියලා මුළු ලෝකෙම මේ වෙනකොට දැකලා ඉවරයි. ඒක සනාථ වෙලා ඉවරයි. ඒක අපි අයගොටවුන් වලින් කිව්වා මේ යුද්ධය දිනන්න හම්බ වෙන්නේ ඔය හිතන විදිහට කියලා. හරි, ප්‍රශ්නයක් නැහැ. ට්‍රම්ප් ඇවිල්ලා යානේ සල්ලි වියදම් කරන්න. එහෙම තමයි, ඔය කොච්චර අයියලා හිටියත් සල්ලි වියදම් කරන තැන්වල වැඩිපුර වියදම් කරන අයියා තමයි අයියා.
2: අයියා තමයි අයියා.
0: මගේ දැනනේ මමනේ UN එකට සල්ලි දෙන්නේ. දැන් World Health Organization එකෙන් මං අයින් වුණා.
2: අයින් වුණා.
0: ඊට පස්සේ මම ඔය මේ USAID වගේ වරවත්තලා දැම්මා. මට ඕනනම් තව දේවල් කරන්න පුළුවන් කියලා තමයි ඒ Nokia කිව්වේ.
2: ඇත්තටම අචී, දැන් අපි හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය United Nations කියන එක මේ impartial organization එකක්. කියන්නේ එක පැත්තක්වත් ගන්න නැහැ. මේ හැම රටක්මට වඩා උඩින් තියෙන දෙයක් කියලානේ.
0: ඔව්, කාටවත් ගැති නැහැ.
2: කාටවත් ගැති නැහැ. එතකොට ඒක හදන්නේ මරාචී කිව්වා වගේ 1948 දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ආයි මේ යුද්ධයක් ඇති නොවෙන්න. මොකද යුද්ධෙන් වෙන දේවල් ටික දැක්කා මිනිස්සු ඇස් දෙකට. හැබැයි දැන් UN එකට කරන්න පුළුවන් දේවල් හරි සීමිතයි. මොකද UN එක දුවන්නෙත් USA වගේ රටවල් වලින් එන සල්ලි වලින්.
0: අනිවාර්යයෙන්ම. ඉතින් ඔය ඔක්කොම කතා බහ හෝම යද්දී ෆින්ලන්ඩ් වල, ෆින්ලන්තයේ මේ ජනාධිපතිතුමා, මෙයාගේ නම තමයි ඇලෙක්සැන්ඩර් ස්ටබ් කියලා කියන්නේ.
2: රයිට්.
0: මෙයාත් ඔන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා. අර පොඩියම් එකට නැගලා කතාවක් එහෙම කරා.
2: ඕකේ.
0: මේ කතාවේ මෙයා කියනවා කාරණා කිහිපයක් ගැන. හරි ලස්සන කතාවක් මෙයා කියන්නේ. මොකක් දන්නවද? ලෝකේ රටවල් වල විදේශ ප්‍රතිපත්ති අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන විදිහ තීරණය වුණේ මෙච්චර කාලයක් පුරාවට ප්‍රධාන සාධක තුනක් මත.
2: ඕකේ.
0: පළවෙනි එක තමයි වැලියුස්, වටිනාකම්. මේ සම්බන්ධතාවයෙන් අපිට ලැබෙන වටිනාකම්. පුද්ගලික ජීවිතය ගත්තත් එහෙමනේ. අපි යාළුවෝ ආශ්‍රය කරන්නේ වටිනාකම් මතනේ. ඊට පස්සේ ඉන්ට්‍රස්ට්, දෙගොල්ලන්ගෙම තියෙන කැමැති අකමැති දේවල්. එහෙම. ඊට පස්සේ වැලියුස්, ඉන්ට්‍රස්ට්, ඊළඟට පවර්. ඒ සම්බන්ධතාවය ඇතුළේ කොච්චර බලයක් හැදෙනවද කියන කාරණාව. හැබැයි මේ ඇලෙක්සැන්ඩර් ජනපතිතුමා කියනවා මේ කාරණා තුන තමයි ඉස්සෙල්ලා තිබ්බේ. දැන් ඒ අතරට තව කාරණාවක් ඇවිල්ලා
2: තියෙනවා.
0: ඒ තමයි චොයිස්. තෝරා ගැනීම. මොන දෙක අතරද? මොන දෙක අතරද මේ තෝරා ගැනීම කරන්න ඕන? එකක් තමයි කෝපරේට්. එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යනවා. නැත්තම් කොන්ෆ්ලික්ට්. ගැටෙනවා. රණ්ඩු කරනවා. මරා ගන්නවා. හරිද? එතකොට මේ දැන් ඔය පින්ලන්තේ ජනාධිපතිතුමා ප්‍රශ්නයක් අහනවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අමතන වෙලාවේ ලෝකේ ඉන්න රාජ්‍ය නායකින්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන්. අපි තෝරගන්න ඕන අනාගත ලෝකේ ගැටුම් ඇති වෙන තැනක්ද, ඒ කියන්නේ කොන්ෆ්ලික්ට් ඇති වෙන තැනක්ද, කෝපරේට් කරන තැනක්ද, හැමෝම එකතු වෙලා ගමනක් යන තැනක්ද. මෙයා තව ලස්සන වාක්‍යයක් කියනවා. ඒක තමයි මට නම් කැමැතිම වාක්‍යය කතාවේ. No one nation should have the veto power.
2: Yes.
0: ලෝකේ එක ජාතියකට එක රටකට විතරක් නිෂේධ බලය ලබා දිය
2: නොයුතුයි.
0: ඔව, මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නෙමෙයි. අපේ පවුල්වල, අපේ ගෙවල්වල, අපේ ආයතනවල, අපි වැඩ කරන තැන්වල හැම තැනම තියෙනවා. ඒ කියන්නේ කට්ටිය එකතු වෙලා ඩිසිෂන්ස් ගන්නවා.
2: අනිවාර්යයෙන්.
0: ඔයා කියන වාගේ ඩිසිෂන් නේ කියලා කියනවා. ඉතින් හැමෝම ඩිසිෂන් දෙනවා. ඒ ඩිසිෂන් දෙද්දී පොඩි ළමෙක්ද, අලුත් කෙනෙක්ද, පරණ කෙනෙක්ද, ප්‍රතිභා පූර්ණ කෙනෙක්ද, ප්‍රතිභාවක් නැති කෙනෙක්ද අදාළ නැහැ. ඩිසිෂන්ස් දෙනවා. තමන්ගේ මතයන් කියනවා. මේ ඔක්කොම පූල් කරනවා. මේ ඇලෙක්සැන්ඩර් ජනපතිතුමා කියන්නේ ඒක. මුළු ලෝකෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ එකතු වෙන තැනක් නේ. අපි ලෝකයේ ප්‍රශ්නවලදී අපේ තියෙන යෝජනාවන් පූල් කරමු. පූල් කරාට පස්සේ ලෝකයේ කිසිම රටකට නිෂේධ බලය දෙන්න එපා. ඒ කියන්නේ අපි ඔක්කොම අකමැති, හැබැයි ඇමරිකාව කැමති නිසා වැඩේ සිද්ධ වෙනවා. අපි ඔක්කොම කැමති, හැබැයි ඇමරිකාව අකමැති නිසා වැඩේ සිද්ධ වෙන්නේ
2: නැහැ.
0: ওই බලයේ තියෙන රටවල් කිහිපයක් තියෙනවානේ.
2: පහක් තියෙනවා.
0: පහක් තියෙනවානේ. අපි දන්නවා චීනය, ඇමරිකාව සහ තව රටවල් කිහිපයක් තියෙනවා. ඒකිනේ තමයි මේ ඇලෙක්සැන්ඩර් ජනපතිතුමා කියන්නේ. ලෝකේ දැන් එතනට යන්න ඕනේ. වීටෝ පවර් කාටවත් ඕනේ නැහැ. අපි හැමෝම එකතු වෙලා තීරණ ගමු. ඒ තීරණවල

0: එන විපාක වැරදුනොත් ඒ ඔක්කොම අපි බෙදාගමු. එහෙම නැත්නම් හරි ගියොත් ඒ හරි ගියේකේ ප්‍රතිලාභත් අපි ඔක්කොම බෙදාගමු. එකතු වෙලා තීරණ ගමු. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයට විතරක් නෙමෙයි. ලෝකේ හැම සංවිධානයකටම හැම ආයතනයක ව්‍යූහයකටම හැම පවුලකටම වටින දෙයක්. ඔය පොඩි කෙනා ගිදන් ලොකු කෙනා වෙනකන් අදහස් ගන්න. ඒවයි ඊට පස්සේ ඔය තියනවනේ ඒවයි බාර ගන්න ඕන විදි, මේක ගන්න ඕනේ නැද්ද සාකච්ඡා කරලා
1: පෙරලා අරගෙන. 81ක් කියන්නේ මේ වෙනකොට හොඳ පාඩම් ටිකක් ඉගෙනගෙන තියෙන්න ඕනේ.
0: ඔව්.
1: දැන් ඔය දැන් ලෝකයට තේරලා දෙනවා එක්සත් ජාතික සංවිධානය කියන්නේ මෙලෝ රහක් නැති එකක් කියලා.
0: ඔව්.
1: ඒකනේ දැන් ඔය බ්‍රික්ස් වගේ ඒවා හැදෙනවා.
0: ඔව්.
1: එක එක දැන් හරිනම් ওই සංවිධාන ඔක්කොම එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ හැදෙන්න තිබුණේ.
0: ඔව්.
1: වෙන මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය තියෙනවා, ආහාර සංවිධානය තියෙනවා, සංවර්ධන සංවිධානය තියෙනවා. ඊළඟට කලාපීය සංවිධාන ඕන නම් ඒවා ඔක්කොම අර අnder the umbrella අර කුඩේ යට තමයි හැදෙන්න තිබුණේ. හැබැයි තේරුණානේ ලෝකෙට මේ මිනිසුත් එක්ක යන්න බෑ
0: කියලා. බොරුව කරන්න කියලා.
1: බොරුව කරන්න කියලා දැන් ඉතින් බ්‍රික්ස් කියලා එකක් හදලා තියෙනවා. තව ලැතින් ඇමරිකානු රටවල් එකතු වෙලා එකක් හදලා තියෙනවා. සාක් තියෙනවා. ආසියාන් සංවිධානය තියෙනවා.
0: අන්න ඒකයි.
1: ඔව්.
0: එහෙම සංවිධාන ගොඩාක් ඇති වෙන්නෙම අර ප්‍රධාන එක ගැන විශ්වාසය නැති වෙච්ච නිසා. ඔක ඉතින් හැම තැනකටම පොදුයි. ඔය කල්ලි සමාගම් කොටස් එක එක දේවල් දැන් තැන් වල හැදෙන්නේ අර ප්‍රධාන එක ගැන විශ්වාසය නැතුව ගියා. ඉතින් ඕක පොඩිම තැනට ගියමු. අපේ ගෙදර පවුලටත් ගියමු. හැමෝටම අදහස් දෙන්න අවස්ථාව උදා කරලා දෙන්නේ. හැම අදහසකටම ගරු කරන්න, ඊට පස්සේ ෆිල්ටර් කරලා හිමින් සැරේ කරන්න ඕන දේවල් කරන්න, කාටත් නිෂේධ බලය දෙන්න එපා.
2: එපා.

0: FM 95 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9යි විනාඩි 19යි දැන්.
4: බෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: බෙල්වා එක ලංකාවේ එක.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: එන්න තම්රෝ.
1: වසට පිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සයිදයි.
4: FM 95, FM 94.8, NET FM.

0: දෙනමයයි විනාටි විසි පහයි ඇල්ගොටවුමේ වෙලාව. හරිද මට මේ කලින් මතක් කරන්න බැරන අපීන් අපි තුන්වෙනි පැයික.
1: ආය කියන්න ඕනේ. දැන් තුන්වෙනි පැයක් නැහැ ඉතින්. පැය භාගයයි.
0: පැය භාගයයි. අන්තිම පැය භාගයයි.
1: පැය භාගයයි තියෙන්නේ මේ පැය භාගේ තමයි.
0: ඔව්.
1: කියන්න තියෙන ටික ඔහට අපි කියන්නේ. ඒක හොඳට අහගන්න.
0: හොඳට අහගන්න.
1: අහගෙන ඉන්න ඕන. පළවෙනි දේ තමයි ගෙදර ආරක්ෂාව ගැන හිතන්න ඕන.
0: ඔව්.
1: දැන් මේ වෙලාවේ අපි දන්නවා අපේ ගෘහණියන් තමයි ගෙදරට වෙලා අපි වහගෙන ඉන්නේ. ගෙදර ඔයා හිතන් ඉන්නවා ආරක්ෂිතයි කියලා. ඔයා ආරක්ෂිතයි. අපි මේ බය කරන්න නෙමෙයි යන්නේ. හරිද? දැන් කියන්න එපා මෙන්න බය කරනවා නැති ප්‍රශ්න හදනවා එහෙම නෙමෙයි. ඔය මේ පහුගිය දවසක අපි අර මේ කාලගුණය ගැන එල් නීනෝ තත්ත්වයන් ගැනත් කරන්නේ සාකච්ඡාව. ඕකෙත් කට්ටිය දාලා තිබ්බ මේ බොරුවට බය කරන්න යනවා. ඊට පස්සේ දැන් අර දිත්වයම ආවට පස්සේ මොකද්ද කිව්වේ? කෝ අපිට කිව්වේ නෑනේ කවුරුත් කියලා කිව්වා. කිව්වම කියනවා බය කරනවා කියලා. අපිට මේ ප්‍රෙඩික්ෂන් වලට අපි හුරු නැති જાතියක්. data driven decisions ගන්න. දත්තත් එක්ක තීරණ ගන්න. අපි හුරු නැහැ. සමහරවිට අපිට පණ නැහැ. කොන්ද වණ නැහැ තීරණ ගන්න. වැනෙනවා.
0: වැනෙනවා.
1: මේ දත්ත පේන්න තියෙනවා. ඒත් අපි මොකද කරන්නේ?
0: වැනෙනවා.
1: වැනෙනවා. තීරණ ගන්න බයයි. තීරණ ගන්න බය වෙන්න එපා. තීරණ ගන්න ඕන වෙලාවේ ගන්න ඕන. එහෙම තීරණයක් තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ. ගෙදර වයරින් එකේ ඔය මොකක් හරි වයර් කෑල්ලක් අමුණලා වයරින් කරලා හරියන්නේ නැහැ. හරිද? ඒකෙන් අනතුරටපත් වෙන වාගේ ආදරණීය දරුවෝ වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ආදරණීය අම්මා තාත්තා වැඩිහිටියන් මේ ඕන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ওই තීරණ ගන්න ගෘහමූලිකයා ගොඩක් වෙලාවට ගෙදරින් එළියට බහලා යනවනේ. මේ වෙලාවේ වැඩට ගිහිල්ලා ඇති, තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක ඇති. ඔයා හිතන්නේ ගේ ආරක්ෂිතයි කියලා. හැබැයි ගෙදර ස්විච් එකක් පත් වුණා කියලා, ප්ලග් පොයින්ට් එකට කරන්ට් එක ආවා කියලා මේ ආරක්ෂිත වෙන්නේ නැහැ. අර වයරින් කේබල්ස් වල ඕනම වෙලාවක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔතන ප්‍රශ්නේ තමයි සාරා ගිනි ගන්න එක නෙමෙයි ගින්න පැතිරිලා යනවා. අවසානයේදී තමන්ගේ ගේත් ගිනි අරන් අර ආසන්නේ ගෙවල් තියෙනවා නම් ඒවත් ගිනි අරන් ජීවිත වලින් වන්දි ගෙවලා තමයි මේ දේවල් ඉවර වෙන්නේ. ඒ නිසාම තමයි අපි නැවත නැවත මතක් කරන්නේ. මොකද මේ අනතුරක් වුණාට පස්සේ ඒ ගැන ලත වෙනවට නැත්නම් වද වෙනවට ඒ ගැන අපි අර පපුවට ගහගෙන මොර දෙනවට වඩා අනතුරක් වෙන්න කලින් සූදානම් වෙන එක, ප්‍රිකෝෂන්ස් ගන්න එක මිලෙන් අඩුයි. ලොකු පිරිවැයක් කියන්නේ නැහැ ඒකට. ඒ නිසා තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් දාන්න කියලා කියන්නේ. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ. තීරණ ගන්න ඕන තැන බය නැතුව හරි තීරණය ගන්න. ගෘහමූලිකයන්ට මේ කියන්නේ.
0: ගෘහමූලිකයන්ට කියන්නේ.
1: එහෙම තියනවානේ දැන් ඔය කොච්චර වුණත් ගෘහමූලිකයෝ වගේ හිටියට ඔය අපේ මහත්තුරු.
2: ඔය ගෘහමූලිකයන්ට ඉන්නවනේ ගෘහමූලිකයෝ.
1: අන්න ඒගොල්ලන්ටත් ඉන්නවා ගෘහමූලිකයෝ. එහෙම බෑ දැන් මේ වෙලාවේ ගෙදර අපි වහගෙන ඉන්නේ මේ කට්ටිය. ඒකයි අපි ඒගොල්ලන්ට අද පොඩ්ඩ ආව කතා කරන්න ඕක ගැන.
0: පවුල් ජීවිතය ගැන සෑහෙන මේ ඉගෙන ගන්නවා මම ඔය දෙන්නත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක.
2: මේ අපිත් පොත්පත් කියවල මොකද පොත් ප්‍රදර්ශනයේදී අපි පවුල සහ සමාජයේ පවුල සහ ගින්න රැකවරණය පවුල සහ වයරින් අපි ඔය පොත් ටික
1: ඔක්කොම කියවලා තියෙනවා. අපි දන්නවා. හරි ඒකින් දැන් අපි අත්දැකීමෙන් නෙමෙයි.
2: අපි ප්‍රැක්ටිකල් වලට තාම ආවේ නැහැ.
1: ආවේ නැහැ. අපි මේ දැන්
2: අපිටම තියරි
1: තියරි
0: ප්‍රගුණ කරලා තියෙනවා.
1: න්‍යාය තමයි මේ කියන්නේ.
0: හරි මට ආඩම්බරයි. බොහොම ස්තුතියි මගේ ඥාණය වැඩි දියුණු කරනවාට. හරි මේ අටි දැන් අපි කාලයක් තිස්සේ අපි ඔයාට කියනවා කොළඹ තියෙන ප්‍රයිම් ලොකේෂන්ස් මෙතන අපාර්ට්මන්ට් එකක් තියෙනවා. මේක ඔයාට අයිඩියල්. මේක ගත්තොත් ඔයාගේ ලයිෆ් එක හරි ලේසි වෙනවා
1: කියලා.
0: හරිද දැන් මේ වගේ තැන් කීපයක් අපි ඔයාට කිව්වනේ. මේ තැන් ඔක්කොම ඔයාට පුළුවන් දැන් කොහොමද ගන්න වෙන ලේසි විදියකට ගන්න පුළුවන්.
1: මේ තමයි ප්‍රයිම් ටයිම් එක.
0: අන්න හරි.
1: මේ ප්‍රයිම් ටයිම් එක මිස් කරගන්න එපා කියලා තමයි අපි ඔයාලට කියන්නේ. ඔයාලට දැන් ප්‍රයිම් ලගේ කොළඹ තියෙන අපාර්ට්මන්ට් ඕන එකක් 10%ක් දක්වා ඩිස්කවුන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතිරි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියනවා මිලියන 50ක විතර අපාර්ට්මන්ට් එකක් ගද්දි මිලියන 10ක විතර ඉතුරුවක් වාට
2: වෙනවා. ඒකනේ කොච්චර ඉතුරුවද නේ
1: ලක්ෂ ඉතුරුවද?
2: ඔව් මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්. 10%ක් කියන්නේ ඔයාලා ලක්ෂ 10ක් ගන්න දේ ලක්ෂ 8කට ගන්න තියෙන්නේ.
1: ගන්න තියෙන්නේ. අන්න ඔන්නෝග තමයි සරල මැත් එක. මේ ගණිතමය ක්‍රමය. ඉතින් මේක විශේෂත්වය තමයි දැන් මේ විදිහට අඩුවට ගන්නවානේ. ඒ ගන්න අපාර්ට්මන්ට් එක තව අවුරුද්දකින් දෙකකින් ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඉගෙන 50ක තව මිලියන 100ට යන්න පුළුවන් 80ට යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔව්.
1: එහෙම තමයි ඒක වෙන්නේ.
2: ඉගෙන ඔයාලට අද ගත්තොත් හෙට අර 120 ලාභය අරන් 100ට ගත් ඒ කියන්නේ 100ට කිව්වට ඔයාලට හම්බෙන්නේ 80ට නේ අපි දන්නවනේ.
1: දන්නවනේ.
2: හරිද අපි දන්නවනේ සීන් එක ප්‍රයිම් ලාට ඔය 100යි කිව්වට 80ට දෙන්නේ. ඔයාලට හෙට පුළුවන් 100ට විකුණන්න.
1: 100ට විකුණන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට ROI එක නැත්නම් return of investment එක ඔයාගේ ආයෝජනයේ වෙනුවෙන් වෙන ප්‍රතිලාභය ඔයාලට 100ට 100ක් විදිහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නිදන කාමර දෙක තුන විදිහට බෙඩ්රූම්ස් තියෙනවා. ඔයාට කැමති විදිහට නිදන කාමර දෙකේ අපාර්ට්මන්ට් එකක් ඕන නම් එහෙම තුනේ එකක් ඕන නම් එහෙම ගන්න පුළුවන්. ඒ වගේමයි මේ ඔක්කොම ඩිස්කවුන්ට් මේ මිල අඩු කිරීම ඔක්කොම වලට අමතරව ඔයාට අවුරුදු 4ක කාලයක් ලැබෙනවා හිමින් සැරේ මේක ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවාගෙන යන්න. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඉක්මන් කරන්න කියලා. මේ වෙනකොටත් ඔයාට ඔන්න රියල් එස්ටේට් ඇඩ්වයිසර්ස් ලා ඉන්නවා ප්‍රයිම් ගෲප් එකේ. ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දිනපතාම රාත්‍රී 8 වෙනකම්. මෙන්න මේක තමයි නම්බර් එක. මේ නම්බර් එකට කතා කරන්න 0810 7136 0810 7136 7136.
0: ඕකේ. දැන් අපි කිව්වනේ ගෘහණියෝ අපි වහගෙන ඉන්නවා කියලා.
1: වහගෙන ඉන්නේ.
0: අද හදන චිකන් කරි එකක් විජය මස් කරි 3-5 දාලා.
1: අන්න හරි.
0: ඔයාගේ පදම ආයෙ ගානට එනවා. වට හැමදාම විජය මස් කරි 3-5 දාලා චිකන් කරි හදන්නයි. මොකද ගෙදර අනිවාර්යෙන් ඒ විදිහට ඉල්ලනවා.
1: ඒකම ඉල්ලනවානේ.
0: ඒකම ඉල්ලනවා. හැබැයි චිකන් කන්න නැත්තම් ඔයා. වට පුළුවන් විජය මාළු කරි 3-5. කිරට වෙන්න පුළුවන්, මිරිසට වෙන්න පුළුවන්. මේ කැමති විදිහකට දැන් මට ආචි සැර කන්න බෑ ගොඩක්. මම ස්වීට් නේ.
1: කියලා කියනවනවා.
0: මම ස්වීට්. ස්වීට්. නැදනවා මම ස්වීට් නේද?
2: නෑ මම කාලා බල්ලනේ.
0: මම ස්වීට් නිසා මට සැර කන්න අමාරුයි. ඒක නිසා මම ගොඩක් කැමති කිරට හදන ඒවා.
1: කිරට.
0: ඔව්. ඉතින් මට විජේකින් කිරටත් ඔප්ෂන් එකක් තියෙනවා.
1: තියෙනවා. ඉතින් හැබැයි විශේෂත්වය තමයි WP ලාංඡනයේ බල්ලා ගන්න නැත්තම් ඔයා රැවටෙන්න පුළුවන්. ඔව්. විජය මේ මස් කරි 3-5 කියලා නැත්තම් මාළු කරි 3-5 කියලා වෙන වෙන දේවල් වලට රැවටෙන්න පුළුවන්. සියල්සියක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන අවුරුදු 30ක විශ්වාසයත් එක්ක අපේ රටේ රසය මුළු ලෝකෙටම අරන් ගිය නම තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ.
0: ඕකේ.
1: එහෙනම් නම බලලම ගන්න.
0: නම බලලා ගන්න. අද අචි එන ගමන් තෙමුණා.
1: තෙමුණා.
0: මම හරි නේද?
1: ඔව්.
0: ඔෆිස් එක ගාවට මෙද්දි තෙමුණා.
1: තෙමුණා. ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔය උඩයක් භාවිතා කරාට හරියන්නේ නැහැ අපි ඉන්න තැන අනුව. මේ හුලං හමන විදිහේ ඔක්කොම එක අපි කොච්චරවත් තෙමෙනවා.
0: තෙමෙනවා. දැන් අචීට යනවා හචින් යනවා එක දෙක.
1: අචීට හචින් යන්න පුළුවන්.
0: හරිද? ඒ කියන්නේ අචීට හෙම්බිරිසාවක් හැදෙන්න තමයි එන්නේ.
1: වැඩේ කේස් වීගෙන එන්නේ.
0: අචීට මාත් එක්ක ඉන්න නිසා හෙම්බිරිසාවල් හැදෙන්නේ නැහැ. මොකද දන්නවද?
1: ඔව්. ඇයි ඔය එක එක ඒව දෙනවා මට බොන්න මොන හරි එදා එකපාරකුත් දුන්නා.
0: අන්න හරි. මගේ මේසුල තියෙනවා මෙල්ඩොල් කාඩ් එකක්. මගේ මෙල්ඩොල් කාඩ් එකකින් ඔයා බිව්වාම අචී වට ලෙඩ හැදෙන්නේ නැහැ. අචීට විතරක් නෙමෙයි ඔයගොල්ලෝ හැමෝටම මෙහෙමයි.
1: ඔව් ඒක අචීට විතරක් හදන පැරසිටමෝල් විශේෂයක් නෙමෙයි. ඔයාටත් වැඩ කරනවා. ඉතින් ඔයාටත් හෙම්බිරිස්සාවක් ඇස්සක් උණ ගතියක් හිසර දෙයක් ආවොත් අනිවාර්යෙන්ම මෙල්ඩෝල් එකක් ගන්න අමතක කරන්න එපා.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM Velava Oba Veta Gena Enne
1: කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: උදේ 9යි විනාඩි 36යි දැන්
3: හිරුසාල් පෞලේ සීළු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න

0: Samsung'dan Honumatenay Damro.
1: Finishing vahalak lese kalra flow vajbena.
2: Sit bedegani kal pavati avalakshana novi. Oyat vahalete vashivinna. Finishing vahalak nam kalra samay.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීම ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
4: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ
5: ආ හිට නෙමේ
4: අවිශ්වාසයි වගේ කීමයි සුඟ එකේ තියන්නේ
5: අදම ගන්න ෆෝන් එකයි
6: FM 95 FM 94.8

0: උදේ 9යි විනාඩි 46යි ඇල්ගොටවුමේ වෙලාව. හරිද?
1: හරිද? ඔයා කියනවා නම් හරි. අපි දන්නවා. ඔයා උතන පේන විදියට ඔය ඩිස්ප්ලේ එකේ පේන විදියට කියන්න ඒක හරි.
0: මෙහෙම මගේ කණ්ණාඩි නැති වුනහම සමහර වෙලාවට පොඩක් එහාම
1: යනවා. උතන එක වැරදුනොත් වැරදි වෙන කට්ටිය ඉන්නවා. ඔව්.
0: ඒක ඇත්තයි.
1: එහෙනම් සිස්ටම් අප්ඩේට් එක යවුලා.
0: ඔව්. සිස්ටම් අප්ඩේට් එකේ
1: සිස්ටම් එක අප් ටු ඩේට්.
0: අප් ටු ඩේට්.
1: ඒකින් දවුලන්නේ.
0: හරි. මං කියන්න ගියේ මේ ඔය දෙන්නා 10ට ගෙදර ගියාම.
1: මැසේජ් කරලා තිබ්බා මේ ලස්සන සින්දුවක් කියලා. මං කිව්වා ඉතින් මේ රසංගිනේ රණසිංහ ශාමිනී රණසිංහ ශාමිනීට මං කිව්වේ මේ ඉතින් වෙන කාගේවත් නෙමෙයි ගන්න ඔගොල්ලෝ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය මේ සුදු මූණ කිව්වට ඉතින් ඕක හරි මේ සාපේක්ෂ දෙයක් නේ.
0: සුදු කියන
1: එක නේ. ඕගොල්ලෝ හිතන්න එපා එහෙම. දැන් අපි කළුනේ එහෙම හිතන්න පුළුවන්. එහෙම නැහැ. වර්ණ වේදවාදී කොහොමත් මගේ නන්නේ.
0: මම කියන්නේ මේ සුදු කියන්නේ යුනිවර්සල් නමක්. හරිද? සුදු කියන්නේ
1: ඔව් නේ.
0: කියන්නේ සුදු පාට ආශ්‍රිතවම නෙමෙයි. ආදරයටත් අපි සුදු
1: කියනවා. සහ සුදු අපිට සාපේක්ෂව තමයි පේන්නේ.
0: අන්න හරි.
1: සුදුම වුණාමත් එහෙම හරි නෑ නේ. හාෆ් සීට් එකක් වගේ.
0: ඒක තමයි මං කිය මගේ පාට තමයි බලන්න ඔය දෙන ආසාවෙන් ඉන්නේ
1: කියලා. හරි. එහෙම හිතාගෙන ඉතින් සතුටු වෙන්න පුළුවන්. දැන් මේ වෙලාව ගොඩක් අය සතුටු වෙනවා. මම ගොඩක් අයට මැසේජ් දෙම ඔයත් එක්කෙනෙක්.
0: එක්කෙනෙක්.
1: ඒ අතර සතුටු වෙනවා.
0: දැක්කනේ මෙයා මේ ගොලන්ගේ ඕක තමයි පිරිමි ළමයින්ගේ ස්වභාවය. ඔයගොල්ලෝ තේරුම් ගන්න.
1: හරි මම කියන්නේ මේ ඔය පිරිමි ළමයි ගැන හිත හිත ඉන්න එපා.
0: ඔව්.
2: පොතක් පතක් කියවන්න දිනවා. කියවන්න පොතක් පතක් කියවන්න ගිහිල්ලා දැන් මෙතන මේ අනිද්දා මේ පොත් ප්‍රදර්ශනය පටන් ගන්නවා.
1: ඔව්. ඒ කියන්නේ මේ ඔයා දන්නවද මේ දැන් ඔය පොත් කියන දේ අපේ ජීවිතේට එක එක කාලෙදි එක එක විදිහට සමීප වෙනවනේ.
0: ඔව්.
1: මං කැම්පස් එකෙන් එද්දි අන්තිම අවුරුද්ද ඉඳලා එද්දි ඔය මේ සර්ටිෆිකට් එක දෙන්නේ අර අර උත්සවේ තියලා බම්බු දුන්නට පස්සේනේ ඔය සර්ටිෆිකට් එක ගන්න යන්න ඕනේ නේ අපි කැම්පස් එක පැත්තේ ගියාට පස්සේ
2: ඔය පෙන්ෂන් එක හදාගන්න
1: යනවා ඒ වගේ යන්න ඕන ඔය සමෘද්ධිය ගන්න ගියා වගේ ගිහිල්ලා ඉන්නවා හරිද එහෙම ගිහිල්ලා ඉද්දි මේ දැන් නිකන් දෙන්නේ නැහැ සර්ටිෆිකට් එක නිකන් ඉෂුව කරන්නේ අපි මෙච්චර කල් ඔය ගත්තු දේවල් කැම්පස් එක පැත්තෙන් ආයෙ බාර ගන්නවා. ඔය අපේ ID වෙන්න පුළුවන්, email address වෙන්න පුළුවන්. එහෙම තිබ්බ අපේ කාලේම තිබ්බ ඔය unlimited storage හම්බෙන email එකක් එහෙමත් තිබ්බා. මේ පොත් තියෙනවනේ දැන් library ගත්තු.
0: ඔව්.
1: ඕවා බලනවා තිතටම. බාර දීලා තියනවාද?
0: ඔව්.
1: කොච්චර දඩ වැදිලා තියනවාද?
0: ඔව්.
1: ඔයා විශ්වාස කරන්න. ඒ අවුරුද්දට මම කැම්පස් එකෙන් එද්දි රුපියල් 2500ක විතර දඩ ගෙව්වා 5-10 එකතු වෙච්චා අවුරුද්ද පුරාම
0: මට රුපියල් 87ක් තියෙනවා කියලා මතක් කරාට
1: ඒ තරම් ඔයගොල්ලෝ ලොකු ලයිබ්‍රියක් තියෙන මේ ඒ තරම් පොත් අරගෙන ගිහිල්ලා මේ කියවල දීලා නැහැ තියාගෙන
0: ඉඳලා
1: ඉතින් එහෙම තමයි පොත් කියන දේවල් අපේ ජීවිතේට හරි සමීපයි ඉතින් කොච්චර වුණත් අපි පොතක් කියවන්න හරි ආසයි ඒ කියන්නේ කියවීමේ රුචිය නැති කෙනෙක් වුණත් උත්සාහ කරනවා පොතක් කියවන්න එහෙම පොතක් කියවල ඉවර කරාට පස්සේ ඒක ලොකු achievement එකක් ජීවිතේ මම පොත කියවුවා ඉවර කරා කියලා. ඉතින් ඒ හැමෝටම පොත් වලට ආදරය කරන හැමෝටම ඔන්න 27 වෙනි වතාවටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනවා. සැප්තැම්බර් 25 වෙනිද ඉඳලා ඔක්තෝබර් 4 වෙනිද වෙනකන් වැඩේ යනවා. ඔය කොහෙද කියන්න ඕනේ නැහැ
0: දන්නවනේ.
1: BMICH පරිශ්‍රයේ. ඔය බෞද්ධාලෝක මාවතෙන් එන්න ටොරින්ටන් පැත්තට එන්න.
0: අපි වගකීමක් වශයෙන් මතක් කරා. ඒනට ඔයගොල්ලෝ දන්නවා අපිට වඩා හොඳට.
1: BMICH පරිශ්‍රයේ තමයි තියෙන්නේ. උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකන් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් එන්න යාළුවෝ එක්ක පවුලයත් එක්ක දැන් සිකුරාද පටන් ගන්න හින්දා වීකෙන්ඩ් එකත් අල්ලලා ලේසි. අපිත් ඉන්න ඕන net fm අපි ඉන්න අපේ කුටිය තියෙනවා. ඒ වගේම තමයි net fm alpha studio. අපේ කසෝනි, ලෙහන්සා, කට්ටිය, ගෙහන්සා ඔක්කොම ඉන්නවා. ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වට හඬ පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ස්ටුඩියෝ එකක් ලස්සන්ට හදලා
0: තියෙන්නේ.
1: ඇවිල්ලා වට වාගේ වොයිස් එක පොඩ්ඩක් ටෙස්ට් කරලා ඉස්සරහට අපිත් එක්ක එකතු වෙන්න ඕන නම් එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. alpha studio එකට විතරක් නෙමෙයි. වාගේ නිකන් හිතන්නකෝ වොයිස් එක වෙන දෙයකට ගැලපුණා කියලා. ඒත් ඔහට chance එක තියෙනවා. හරිද? ඉතින් එන්න කියලා අපි මතක් කරනවා අපිවත් හම්බ වෙන්න. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 27 වෙනි වතාවටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය 21 වෙනි වතාවටත් net fm අපි
0: net fm අපි. හරි. දැන් අජී නෝ
1: පොතක් කියවන්න නිකන් කොල්ලෝ ඒ වගේ කියන්නේ නැතුව මං කියන්නේ
0: මම පොත් කියවනවා හොඳට.
1: මොනවද අන්තිමට කියව පොත කියන්නේ?
0: ඒක ඔයා දන්නවනේ.
1: දැන් එන ඉංග්‍රීසි නමක් කියයිනු අපි දන්නේ නැහැ ඊට පස්සේ ඔය පොත මොකද්ද කියලා.
2: දැන් හරි හරි පොත් පැත්තකින් දාලා ඊළඟට කියන්නකෝ.
0: මං කියන්න ගියේ.
2: ආ මේ වෙන පොතක් පෙරලා නෙන්නේ අපි.
1: ඔව් ඔව්. නෑ නෑ මං දැක්කා මෙයා මේ ටිකේ මේ රුසියන් කතාවක් කියවනවා.
0: ඔව් පොඩක් කියවනවා. රුසියන් ආභාෂය පොඩක් හම්බලා
1: ගත්තා. මැක්සිම් ගෝකිගේ අම්මා කියවනවා දැක්කා.
0: අම්මා කියවනවා. Yes. හරි BYD එකක් පදිනවා කියන්නේ ආචී වෙනම ෆීලිං එකක්. ඔයාට හරිම ෂුවර් ඒ වාහනේ. හරිද? ඔයාලයි බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද ඒකේ තියෙන එකක් සිකියුරිටි නිසා. ඒකේ තියෙන හයි ටෙක්නොලොජි එක නිසා.
1: අන්න ඒකයි. හරි වාහනේ තෝරගන්න ඕන. හරි වාහනේ තෝරගත්තේ නැත්නම් ඒත් කට්ටියට අම්මා කියවෙනවා. එහෙනම් පාරේ යද්දී ඒකෙන් තමයි මේ BYD C-Line 5 ගැන අපි ඔයාලට මතක් කරන්නේ. දැන් ඔප්ෂන්ස් ෆීචර්ස් ගණනාවක් එනවා මොනවාද කියලා අපි කියලා දුන්නානේ වාට. ඒකෙන් ද ආයෙ මතක් කරන්නේ නැහැ. ඉතින් ඔන්න SUV මාදිරියේ වාහනයකට ඔයා කැමති නම් ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕනේ වාහනේ තමයි BYD C-Line 5 කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න BYD එකට 01 112 125 125 කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ඔයාලා පුළුවන් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම වාගේ BYD C-Line 5 එක මිලදී ගන්න.
0: ඕකේ. ඊට පස්සේ ආට මතක් කරනවා දම්රෝ එකටත් යන්න කියලා. මොකද දම්රෝ එකකින් ඔයාට ගිහිල්ලා ගෙදරට ඕන සෝෆා ඒවා විතරක් නෙමෙයි. ඔයාට ගන්න පුළුවන් තව මොනවද?
1: ඒව ගැන ඔයා දන්නවනේ දැන් ඔයාට නිදන කාමර කට්ටලද ඔය ගෘහ භාණ්ඩ ගැන ඔයා දන්නවා. ඔව්. ඔයාට දැන් දම්රෝ එකෙන් Samsung නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඩබල් වොරන්ටිස් එක. ඒ කියන්නේ ඔයාට Samsung වොරන්ටි එකත් හම්බ වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දම්රෝ වොරන්ටි එකත් හම්බ වෙනවා. දෙකම එකතුනම මේක අපි කියනවා ඩබල් වොරන්ටි එකක් කියලා. හරිම සංකීර්ණ ගාණක් මම ඒ විසදුවේ. දෙකම එකතුනම එක ඩබල් වොරන්ටි එකක් වෙනවා. හැබැයි ඔයාට මේ chance එක හම්බ වෙන්නේ දම්රෝ එකෙන් විතරයි. දම්රෝ විශ්වාසයත් එක්ක යන්න ඔයාට පුළුවන් Samsung විතරක් නෙමෙයි Panasonic අනිත් පැත්තෙන් Innovex වගේ low ප්‍රකට සන්නාම වලින් ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. ප්‍රදර්ශන කාර්තන 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම මේ ඕන තැනකින් ඔයාට පුළුවන් මේ වෙනස අත්දකින්න.
0: හරි අපි යන් එහෙනම්.
1: යන්
0: හෙට එනවා හැබැයි.
1: හෙට කවද්ද? බ්‍රහස්පති.
0: හෙට බ්‍රහස්පතින්දා
1: 24 වෙනිදා
0: අපි එනවා. එතකන් මේ වැස්සේ හැමදාම කියනවාගේ පරිස්සමෙන් ඉන්න.
1: පරිස්සමෙන් උණුසුමට ඉන්න.
0: උණුසුමට
1: ඉන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මම ආචි.
0: මම සාරා.
2: මම නුව.
1: නුව උණුසුමේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. Net FM Algo Town.
1: Brought to you by
2: Milwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
3: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්බරෝ. ලෝකෙම cool කරන AC brands ගන්න එන්න තම්බරෝ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
7: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
11: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
14: කෑම උයත්ති පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මදිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර තිහල ප්‍රතිලාව ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
16: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
17: Good morning! වෙලා උදේ 10:00.

0: விசுவாச கரண சத்யா
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර. මද්‍රව්‍ය ජාවාරම්මගින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 475කට අධික වටිනාකමකින් යුත් දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පියවරගෙන තිබෙනවා. පදවි පරාක්‍රම්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මද්‍රව්‍ය ජාවාරමින් මෙලෙස නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය වෙත යොමු කර තිබුණා. එය අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වත්කම් ක්‍රියාවිරහිත කර තිබෙනවා. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීමේ චෝදනා මත පදවි පරාක්‍රම්පුර ප්‍රදේශයේ පදිංචි 47 විමසකකරු සහ ඔහුගේ 45 බිරිඳ අත්අඩංගුවටගෙන තිබවයි පොලිසිය පැවසුවේ. වත්කම් ක්‍රියා විරහිත කර ඇති නීති විරෝධී දේපළ අතර පදවිය නවනගරයේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ බිරිඳගේ නමින් මිලදීගත් රුපියල් ලක්ෂ 275ක් පමණ වටිනා පර්චස් 15ක ඉඩම සහ දෙමහල් ගොඩනැගිල්ලක්, අනුරාධපුර විජේපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා පර්චස් 15ක ඉඩම සහ නිවසක්, රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා වෑන් රථයක් සහ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ලොරි රථයක්ද වන බවයි පැවසෙන්නේ. රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක සිට ගෙන්වන ලද කුෂ් හා හෂීස් මද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරීන් සමත් වී තිබෙනවා. පෞද්ගලික කුරිය සේවාවක් මගින් මෙරටට ගෙන්වන ලද කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 599ක් සහ හෂීස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 409ක් එලෙස සොයාගෙන තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසේ පැවසුවේ. රේගුභාරයේ තිබූ එම මද්‍රව්‍ය තොගය සොයා රේගුභාරයේ තිබූ එම මද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ රේගු නිලධාරීන්ගේද සහය ඇතිවයි. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය, මේමක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේමක සහල්, අපේ උරුමය අපේ රස.
6: වාසිනා මෙන කොහෙන්ද සර්?
7: ඩීල්බී වාසී, කොයි කාටත් වාසී.
8: ජනී එක දේ දුනු මාවත.

0: අපි තුන රෙඩිගිටි
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනුම්මා.

වෙලාව 10යි විනාඩි 17යි. අපි 134 බස් එකෙන් නැගලා කෙලින්ම වැඩේ පටන් ගන්න හදන්නේ බත් ටිකක් කාලා. බත් කනවා කියලා කියන්නේ හොඳ බත් ටිකක් කන්න ඕනේ. අපි හැමෝම අපේ ගෙදර වැඩිපුර ඉදෙන බත් ටිකට හොඳ ක්වොලිටි එකේ සහල් අරගෙන ආවොතින් විතරයි ගෙදර හැමෝටම රස බත් වේලක රස කෑම වේලක රසය බලා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න කියලා. මම ඔයාලට මතක් කරන්නම්කෝ දැන් මේ වෙනකොටත් මේනක සහල් වැඩි වැඩියෙන් අරගෙන මේනක සහල් buy and win තරඟයත් එක්ක සෑහෙන දෙනෙක් ජයග්‍රාහකයන් බවට පත් වෙලා තියෙනවානේ. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඕකත් අම්බල කෑවොතින් එහෙමනම් වැඩේ හරියන්නේ නැහැ. මේ කූපන් එකේ තමයි තියෙන්නේ ඔයාලට හම්බ වෙන තෑග්ග. ඒ වගේම තමයි ඒකේ නම්බර් එකක් තියෙනවා, කන්ටැක්ට් නම්බර් එකක්. අන්නේ නම්බර් එකට ඔයාලට පුළුවන් WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න. එතකොට ඒක answer කරන්නේ එහෙම නැත්නම් message එක බලන්නේ මේනක සහල් නියෝජිතයෙක්යා තමයි. ඊට පස්සේ ඔයාලට අදාළ තෑග්ග අරගෙන ඕගොල්ලන්ගේ ගෙදරටම මේ තෑගි බාර දෙන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් මේ වෙනකොට ජයග්‍රහණය කරපු කට්ටිය ඉන්නවානේ. බ්ලෙන්ඩ එකක් ජයග්‍රහණය කරලා තිනවා අපේ නදීකා හේරත්, ඒ කියන්නේ ප්‍රියාණි නදීකා හේරත්. එයා ගෝණපොළ තටාක හාල් කඩෙන් තමයි මේනක සහල් මිලදී අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපේ මේ සුලේමාන් ජයග්‍රහණය කරලා තිනවා රයිස් කුකර් එකක්. එයා හරියටම කියනවා නම් එහෙම පරණවත්ත ඔරුලියද්ද පොල්ගහවිල දිවුල් කුඹුර සුප කඩෙන් තමයි මේනක සහල් මිලදී අරගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ ඔගොල්ලෝ සහල් මිලදී ගත්ත තැන් තියෙන්නේ. අන්න ඒ තැන්වලට ගිහිල්ලා ඔයාට අදාළ තෑග් අරගන්න. ඒ තෑගි මේ වෙනකොටත් අදාළ ස්ථානවලට එවලා තියෙනවා කියලා තමයි මේනක සහල් කණ්ඩායම අපිට කිව්වේ. ඉතින් ඒක හන්ද අපේ රසය අපේ උරුමය උණු මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මේනක සහල් ගැන මතක් කරලා දැන් බත් එක විතරක් නිකන් බත් ටික විතරක් කන්න බෑනේ. මෙහෙමයි මේනක සහල් නම් බත් ටික උනත් කන්න පුළුවන්. ඒ තරමටම රසයි සුවඳයි. හැබැයි ඕකට තව එළවලු ව්‍යංජන ටිකක් මස් මාළු ටිකක් එකතු වුණාම තමයි කෑම වේල රසවත් වෙන්නේ. හැබැයි ඒ වෙනුවෙන් හොඳම කුළුබඩු එකතු කරන්න ඕනි. හොඳම කුළුබඩු කිව්වකම අපිට මතක් ෆ්‍රීලන් කුළුබඩු කියලා කියන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන දෙයක් හන්දා කිසිම බයක් සැකක් නැතුව අපිට පාවිච්චියට අරගන්න පුළුවන්. හරි, ඒ වගේම තමයි දැන් මේ ෆ්‍රීලන් කුළුබඩු අතරේ තියෙන ෆ්‍රීලන් බැදපු තුන බහ කුඩු එක ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. දැන් අපි දන්නවා එක එක කෑම ජාති වලට, එළවලු ජාති වලට විවිධාකාරයේ කුළුබඩු දාලා හදාගත්තට පස්සේ තමයි ඒ කෑම වල රස ඒ විදිහට ස්පෙෂල් විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බැදපු තුන බහ කුඩු දානවා කියලා කියන්නේ අන්න ඒ වගේ ස්පෙෂල් වැඩක්. සමහර වෙලාවට ඔයා කල්පනා කරලා බලන්න බැදපු තුන බහ කුඩු ටිකක් දාලා මොකක් හරි එළවලු ජාතියක් හරි එහෙම නැත්නම් මස්මාළු ජාතියක් හරි හැදුවම සාමාන්‍යයෙන් අර අමු තුන බහ කුඩු දැම්මට පස්සේ එන රසට වඩා වෙන රසයක් වෙන සුවඳක් එනවා. ඉතින් ඒක හන්ද තමයි අපි ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් බැදපු තුන බහ කුඩු බැගට් එකත් අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදරට අරගෙන එන්න කියලා. ස්වභාවික නිෂ්පාදනයක් වුණු ෆ්‍රීලන් කුළුබඩු, ඒ වගේම තමයි ෆ්‍රීලන් සෝයා මීට්, ඒ වගේම තමයි ෆ්‍රීලන් නූඩල්ස්, මේ නිෂ්පාදන හැම දෙයක්ම ගෙදරට අරගෙන යන්න. සමහර වෙලාවට අපි වැරදිලා කෘතීම අමුද්‍රව්‍ය වලින් හදපු එක එක දේවල් කනවනේ, කෘතීම රසකාරක දාලා තියෙන එක එක දේවල් කනවනේ. අන්න ඒව කෑවට පස්සේ තමයි පැටියෝ ඕගොල්ලන්ට සිද්ධ වෙන්නේ පිළිකා වලට වයස යන්නත් කලින්ම ගොදුරු වෙන්න. පිළිකා වෙන්න පුළුවන්, දිය වැඩියාව වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස්, ඊට පස්සේ හන්දිවල අමාරු. මේ හැමදේම අපිට වයසටත් කලින්ම ඇචීව් කරගන්න මේ දවස්වල පුළුවන් වෙලා තියෙනවනේ. සාමාන්‍යයෙන් අවුරුදු 50ක් විතර ගියාට පස්සේ තමයි මේ ලෙඩ රෝග ටික අපිව හොයාගෙන ආවේ. ඉස්සර කාලේ දැන් එහෙම නෑ, දැන් අවුරුදු 10න් 15න් වගේ අපිව හොයාගෙන එනවා. ඉතින් මේ වගේ ලෙඩ රෝග වලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙන තැනක් තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. කමල් බන්දුල වීරප්පිරම වෙදමහත්තයා ගැන මතක් කරන්න හදන්නේ. එතුමා සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට. වෙලා යන්න කලින් කෝල් එකක් දෙන්න 0977 300 940 සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නම් කට්ටිය. අපිට WhatsApp messages සෙවලා තියෙන ජනි අපිව කියන්න සුදු මල්ලියෝ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ බෝකුන්දර නිවන්තිඩිය දේවින්න ෆැෂන් එකේ ඉඳන් අපේ දීප්ති අක්කා, ඉනෝෂ් සර්, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, අවන්දි රංගි, නදී ශමිස්, ක්‍රිෂාන්ත අයියා, දමික මල්ලි, සසංක, මයුරි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. කට්ටියම එකතු කරගන්න.
යන්නම් කෝකෝ අපේ සුදු මහත්තයා මේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ගම්බහ ඩීආර් ගාමන්ට් එකේ සෙට් එක තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ මම ඕගොල්ලොත් එකතු කරගන්නම් ඊට පස්සේ යනවා කුවේට් වලට ගිහිල්ලා එන්න කුවේටින අපේ ප්‍රියන්ත අයියා මෙසේජ් එකක් දාලා තිනවා වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තිනවා තංගල්ලේ අප්සරා මම ඔයාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව 10:25.
3: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
4: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
7: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
8: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: බිනර පොහෝ දා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
8: අනුශාසකත්වය
7: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
8: විමසීම් 0772-12-48-999 0772-32-11-758
9: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්
10: හදන්න ඕන තේද කෝපිද?
11: දේදුණු මාවත
10: තම කොණ්ඩි හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
11: දේදුණු මාවත
10: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කා ගන්න.

වෙලාව 10:28 මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ ආර්යා ඊසි සමීපාරක්ෂකතුමාය පිළිබඳව. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ මේ පැතර කෝල් කරන්න කියලා. මොකද මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න ගාල්ලේ සීතගේ අභියෝගයේ තප්පර 30ක කාලය ඇතුලේ වචන 32යි. මං හිතනවා මේ අභියෝගය බොහොම පහසුවෙන් ඔයාට බින්ද හෙලන්න පුළුවන් වෙයි කියලා. ඒක හන්ද දැන්ම කෝල් එකක් දෙන්න 01 1 2 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඒ වගේම තමයි දැන් මං කිව්වනේ ආර්ය ආයිසි සනීපාරක්ෂකතුමාය ගැන මං ඔයාලට මතක් කරනවා කියලා. ඊසි නිසා ලේසිද කියලා පහුගිය කාලේ ලොකු කතා බහක් ඇති වුණානේ. ගොඩාක් වෙලාවට අපි කල්පනා කරා මොකද්ද මේ කියන්නේ? ඊසි කියන එකේ සිංහල තේරුමම තමයි ලේසි කියලා කියන්නේ. මොකද්ද මේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි ඔන්න අපිට ආරංචි ආවේ මේ කියන්න හදන්නේ ආර්ය ආයිසි සනීපාරක්ෂකතුමාය පිළිබඳව කියලා. ඉතින් අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි ආර්ය ආයිසි කියලා කියන්නේ. රුපියල් 150ක් වගේ හැමෝටම අරගන්න පුළුවන් මිලකට මේක වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නෙම අපේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන ආර්ය ආයිසි අනික් හැමෝටම වඩා හිතන හන්ද. ඉතින් මල්ටි ලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක ඒ වගේම තමයි සිල්කි ඩ්‍රයි මෘදු බවත් එක්ක ඉන හන්ද අපේ කාන්තාවන්ට ගැළපෙනම සනීපාරක්ෂකතුවාය තමයි ආර්ය ආයිසි සනීපාරක්ෂකතුවාය කියලා කියන්නේ. පොංචි දරුවන් වෙනුවෙනුත් ලබා දෙන දැන් අර ඉස්කෝලේ යනුවන් යන දුවලට නොමිලේම ලබා දෙනවනේ මේ සනීපාරක්ෂකතුවා. ඒ තිරිනපත් වැඩසටහනේ ආර්ය ආයිසි සනීපාරක්ෂකතුවායම ලබා දෙන්නේ අපි බලාපොරොත්තු වෙන ක්වොලිටි එක අපි හිතනවට වඩා හොඳින්ම ආර්ය ආයිසි සනීපාරක්ෂකතුවාය තියෙන හන්ද. ඉතින් ඒක හන්ද මතක් කරනවා අදම ස්විච් වෙන්න ආර්ය ආයිසි සනීපාරක්ෂකතුවායට. දැන් ඔයා මතක තියාගෙනද ඉන්නේ 19:27 දුරකතන අංකය? මොකටද ඒක කියලා කල්පනා කරන්න ඇති. මේ මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව. ගොඩාක් වෙලාවට හානිකර මත්ද්‍රව්‍ය කියන උවදුරත් එක්ක අපේ සමාජය ලොකු පරිහානියකට පත් වෙනවනේ. මම මේ වාට මතක් කරන්න හදන්නේ දැන් ගොඩාක් වෙලාවට මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඊට පස්සේ සොරකම් වලට ගිහිල්ලා ඊට පස්සේ මොනවා හරි අපරාධ වලට පෙළඹිලා මේ දේවල් හින්දා අපහසුතාවයට පත් වෙන්නේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය විතරක් නෙවෙයි, ඒ වටපිටාවින් අනික් අයත් අපහසුතාවයට පත් වෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ කිසිම වෙලාවක මේ හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා කියලා. නම් වශයෙන් නම් ඕනි තරම් තියෙනවා ඉතින් කියන්න. හැබැයි ඉතින් ඒ කියනවට වඩා පහසුයි මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්න කියලා ඔයාට කියන එක. මොකද කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඊට පස්සේ මම මේ කියන මොකක් හරි මත්ද්‍රව්‍යයක නමක් ඇහිලා ඊට පස්සේ එයාට හිතනොත් එහේ මා මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනි, ඇත්තටම මේක මේ කියන වගේ නරක දෙයක්ද දන්නේ නැහැ වගේ දේවල් හිතනොතින් කියලා තමයි අපි මේ මත්ද්‍රව්‍ය වල නම්වත් ඔයාලට මතක් කරන්නේ නැත්තේ. ඒ හින්දා කවුරු හරි යාළුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිසිම වෙලාවක දැකලවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට කිව්වොත් එහෙම ඔයාගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න, එහෙම නැත්නම් ගෑල් ළමයින්ට නම් කියයි ලස්සන වෙන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා ඇබ්බැහි වෙන්නේ නැහැ එහෙම වගේ බොරු කතා කියයි. හැබැයි කිසිම වෙලාවක ඒ දේවල් වලට පෙළඹෙන්න එපා කියන මතක් කිරීම අපි කියනවා. මොකද වැරදිලා හරි පෙළඹුණාට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ ඒ දේවල් වලින් ගැලවෙන එක ඔය කියන තරම් ලේසි පහසු වැඩක් නොවන හන්දා. ඒකනත් මතක් කරන ගමන් කියන්න තියෙන්නේ ඊළඟ කාරණාව. කෝල් කරන්න 01 1 2 55 33 63 WhatsApp message එකක් කියවන්න 0711 95 95 95. Facebook fan page එකේ තියෙන post එකට comment එකක් දාන්න. මේ සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර ගේම් එකත් එක්ක.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: පොළඳුනා වගේම අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටේට ගිහිල්ලා එන්න. මොකද මේ වෙලාව වෙනකොට ෆෝන් එකට අත තියාගන්න විදිහක් නැහැ. ඒ තරමටම කෝල් එනවා කට්ටියගෙන් අකුරෙන් අකුර තරඟ වටේට එකතු වෙන්න ඕනි කියලා. ඉතින් එහෙම කතා කරපු කට්ටිය අතරින් කෙනෙකුට තමයි අවස්ථාව දෙන්න සූදානමින් ඉන්නේ මේ වෙලාවේ. හරියටම කියනවා නම් කොළඹින් ටිකක් ඈතට වෙන්න වගේ ඉන්න පැත්තකට තමයි යන්න හදන්නේ. ඒ ගමේ නමත් ටිකක් අමුතුයි. කොහොම හරි සම්බන්ධ කරගත්තා මේ වෙලාවේ. පොඩ්ඩක් ඉන්න, හරියටම නම කියව ගන්න. මේ වෙලාවේ සම්බන්ධ කරගත්තා අපේ මදූකා. මදූකා ඉන්නේ හරන් කහ පොත. මං හිතනවා ගමේ නම කිව්ව හරි කියලා. මදූකා, ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. නම කිව්ව හරි නේද? දැන් කියන්නකො බලන්න මේ හරන් කහ පොත කියන පැත්ත කොහෙද තියෙන්නේ කියලා.
1: තියෙන්නේ අගලවැත්ත කොට්ටාසේ බදුරලිය.
0: ඒ පැත්තට කිට්ටු වෙන්න. ආයිකන ඔය මතු ගම ඒ පැත්ත නේද? හරි හරි හරි හරි. කොහමාරි ඔන්න වතකොත අහලා අපි ලෑස්ති වෙන්නේ අකුරු එක වචන ගලවන්න. මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනකම අග අකුරෙන් එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. තප්පර 30ක කාලය අවසානයේ මේ වෙනකොට වැඩිම වචන සංඛ්‍යාව වෙලා තියෙන මේ සතියේ වචන 32ට වඩා වැඩි වචන ප්‍රමාණයක් ඔයා කිව්වොතින් අර සීතගේ සාක්කුවේ තියෙන රුපියල් 5000 කිලිම ඇදලා අරගෙන මම ඔයාගේ සාක්කුවට දානවා. හරිද? මං කියන නීති නීති ටිකත් අහගන්න ඕනේ. මේ මෙහෙමයි, කිසිම වෙලාවක එකම වචන දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර සමහර ඉංග්‍රීසි වචන තියෙන්නේ, ඊට පස්සේ වෙනත් භාෂාවල වචන තියෙන්නේ, ඒ වගේ වචන කියන්නත් බෑ. ඊට පස්සේ කියන වචන පැහැදිලිව කියන්නත් ඕනේ. සහ අවසාන වශයෙන් කියන්න තියෙන දේ තමයි අර වචන දෙක ගන්න එකට අමුණල කියන වචන තියෙන්නේ. ඒ වචන නෙවෙයි, අතන වාක්‍ය. ඒ වගේ ඒවා කියන්නත් බෑ. පැහැදිලිද?
1: හරි, පැහැදිලි.
0: රයිට්. මම තරඟයට යන්න හදන්නේ. තරඟයට යන්න ගලින් මං ඔයාට දෙන අකුර තමයි උයන්න කියන වචනේ පළවෙනි අකුර මොකද්ද?
1: උයන්න.
0: ආ, ඒකම තමයි නේද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. අපි යමුද තරඟෙට? පොඩ්ඩයි ඉන්න, පොඩ්ඩයි ඉන්න. තාම කාලේ ආරම්භ වුණෙත් නෑ. අපි යනවා තරඟෙට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: Inama maligao vandura ravana nagaya yattapata tarani nahalla landaruma maduruwa waligeya yakadura rambutan naseya yakshya yature ruwala lassana niyara rattarang narang nuwara ratriya taatriya yuwala lankawa wathura rilawa වාරිය පොළ ලෑල්ල ලියුම මාතර රත්නපුර රජතුමා මහරය රත්න නුගේගොඩ ඩක්කුව වාහනය යශිල ළමයා යනවා වස්තුව වේයන්ගොඩ ඩයනා නිලංකා කාලය යටියන නානවා වමනය යා
0: කාලය අවසන්නේ. කාලය අවසන්. ඔව් ඔව් ඔව්. කාලය අවසන් වෙනවා. මං හිතනවා වැඩි වචන ප්‍රමාණයක් කියන්නේ නැති කියලා. අපි ආයෙත් පාරක් මං හෙට අහලා හරියටම හෙට තරඟයේ ප්‍රතිඵල අරගෙන එන්න. සින්දුවට කවුද එකතු කරගන්න කියන්නකෝ.
1: මේ වෙලාවෙ නම් ඉන්නේ අයියේ අම්මයි මමයි විතරයි.
0: ඒ
1: වගේම නෙට් දාන එකතු කරගාවෝ.
0: බොහොම ස්තුතියි. දිගට වනේ තහගෙන ඉන්න. සිංදුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි, විෂන් කෑ නවතම ශාඛාව දැන් අම්බලන්ගොඩ නගරයේදී විවෘත වෙලා තියෙන බව. අපි අපේ ඇස්වල වගකීම නිකම් මේ එසේ මෙසේ තැන්වලට බාර දීලා හරියන්නේ නැහනේ. ඒ වෙනුවෙන් ඉහළම වටිනාකම ලබා දෙන, ඒ වෙනුවෙන් හොඳම සේවාව ලබා දෙන තැනකට තමයි අපේ ඇස්වල වගකීම අපි බාර දෙන්න ඕනේ. මොකද අපේ ඇඟේ තියෙන කොටස් වලින් වැඩිපුරම ආදරය කියන කරන කොටස මොකද්ද කියලා හෙව්වොතින් අපි කියන්නේ ඇස් ගැන. ඒ නිසානේ අපි මේ තරම් ඔයාට ආදරේ හඳ අපේ චැනල් එකේ නමත් නෙත් කියලා දාලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය වෙන ගුණාත්මක අක්ෂි සේවාවන්, ඒ වගේම තමයි උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකා චමිලදී ගන්න යන්න පුළුවන් හොඳම තැන තමයි විෂන් කෙයා. දැන් විෂන් කෙයා නවතම ශාඛාව අඹලංගොඩ මෙඩි හෙල්ප් රෝහල් පරිශ්‍රයේදී විවෘතයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0.76 544 15 18.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉන් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: වේලාව 10යි විනාඩි 44යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේ සිසයිතයි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
8: පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
9: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් ₹150.
10: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
11: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස, සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකි.
2: වේලාව 10යි විනාඩි 47යි. මේ වයිෆ්
13: මොකද හස්බන්ඩ්?
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග, පතෝල, වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
13: අයියේ
2: රිස්ක් එක වැඩිනේ.
13: ඒ කිව්වේ?
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
13: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
14: පවුල් ප්‍රශ්න නැතු වහන්න ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 10:48. මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. මල් මදහාස පීදෙන අහන්න යන්නනේ හදන්නේ. ඉතින් මේ හැමෝගෙම මල් මදහාස පීදෙන ලස්සන වැඩ කටයුත්තක් ගැන මතක් කරන්න හදන්නේ. දැන් මේ වෙලාවේ මම Net FM මැදිරියේ හිටියත් මමත් කැමති මාවනැල්ල වෙතට යන්න තියෙනවා නම්. මොකද මාවනැල්ල නගරයේ මේ වෙනකොට බොහොම සුන්දර වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා ඉන්සි සංස්ථා සිවෙන්තිත් එක්ක. ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන විස්තර කියන්න රට වටේට යන ගමනේ අද දවසේ අපේ කණ්ඩායම නවාතයන් අරගෙන ඉන්නේ මාවනෙල්ල නගරේ. දැන් ඔයාට අවස්ථාව තියෙනවා ඔයා ඉදිකිරීමක් කරන පෙදරේරු මහත්තයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංජිනේරු මහත්මයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ඉදිකිරීම වෙනුවෙන් සවිශක්තිය වෙනුවෙන් කරන තේරීම් අතර පළවෙනි තේරීම වුණු ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් හරහා තටු ගණන් දින හදන්න කොට්ට ගණන් දිනන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ගැන විස්තර කියන්න තමයි අපේ කණ්ඩායම යන්නේ ලංකාව වටේම. දැන් ඉන්නේ මාවනැල්ල නගරේ. හරියටම කියනවා නම් ඉතින් ඒ විස්තර අහගන්න ඕනේ ඉෂාන්ගෙන්. ඉෂාන්, ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. මොකද වෙන්නේ?
15: ආයුබෝවන් ආයුබෝවන් ජනේ, සුබ දායිර උදෑසන ප්‍රාර්ථනා කරනවා. ජනේ කිව්වත් වගේම ඉන්සි සංස්ථාවන්න ස්ලැබ් වරම් අරගෙන තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න කියන හැටි කියන්න කතා කරන්න තමයි අද දවසේ අපි මේ සුන්දර වැඩසටහනත් එක්ක මේ වෙලාවේ මාවනල්ල පුරවර එකතලෙදී ජනි දාන වතර 55 පුරාවටම අහස සෙවෙන සුන්දර ගොඩනැගිලි වලට සවිශක්තිය වටිනාකම එකතු කරේ ඉන්සි සංස්ථාවෙන් දේශීයම රැකගන්න ජාතිය සාඩම්බරෙන් ඔසවා තබූ ආදරණීය සන්නාමය තමයි ඉන්සි සංස්ථාව. ඉතින් මේ දිනවල අපි සුන්දර වැඩ කටයුත්තක් අරගෙන යනවා. දන්නවා කවුරුත් මේ තහනම නම් මේ වැඩ පිළිවෙල ගැන දන්නවා. එසේ මනෝපා 94.8 කවදත් අලුත් කාගෙත් අපි ඉන්නවා මේ වැඩසටහන ලස්සන මාධ්‍ය ශක්තිය මාධ්‍ය ආවරණ එකතු කරලා. ඉතින් අපි මාවල නගර රැවල තියෙන හිස්සතින් නෙවෙයි ලස්සන වටිනා කියන තෑගි භෝග ගොන්නක් අරගෙන තමයි සතට විනෝදය විනෝදාත්මක තරග අරගෙන ඇවිල්ලා තමයි මාවනල්ල නගරේ මේ වෙලාව අපි රැදී සිටින්න. ජනි පෝච දෙයක් කරන්න තියෙනවා. අර සිමෙන්ති කොට 100ක් තිරා ගන්න නම් ජනි ගන්නෝනේ මේ ඉන්සි සාස්තා සිමෙන්ති කොට පහක් ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන්
2: ඒ කියන්නේ පහට වඩා ගන්න පුළුවන්
15: මෙන්න දිනා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඔබට මතක් කරන්නේ ඔක්තෝබර් මාසයේ 23 දක්වා මේ වටිනාකම බලංගු වෙන. ඉතින් ඉක්මන් කරොත් එහෙම ඔන්න ඔබේ ස්ලැබ් එක දාගන්න අපේ සිමෙන්ති කොට 100ක් දිනා ගන්න බලන්න. මෙන්න මේ පණිවිඩය කියන තමයි ජනි මේ වෙලාවේ මාවනැල්ල නගරේ ඉන්නේ. හවස් කාලේ අපි එනවා කඩු ගන්නව සුන්දර පොරවරේ. හෙට දවසේ නම් ජනි අපි ඉන්නේ පිළිමතලාවේ. අවත ඉන්නවා කටු ගස්තොට මෙන්න මේ සුන්දර වටිනාකම ගැන කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ අපි හිස්සත් ඉන්නේ වටිනා කට තෑගි පොක ගොන්න අරගෙන තමයි මේ සුන්දර වැඩ කටයුත්තත් එකතුලා තියෙන ඔබට අපි ආරාධනා කරනවා. ඔබත් මේ අපට ඉන්න කෙනෙක් නම් මේ මොහොතේ අපි ඉන්නවා දවසේ මධ්‍යාහන 12 වෙනකම් මාවනැල්ල නගරේ රැඳී ඉන්නවා මේ වටිනාකම ගැන ඔබත් එක්ක කතා කරමින්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉස්සස්සා ක්ලබ් වරමත් එක්ක එකතු වෙන්න, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න.
2: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්ත රාවට. ඉතින් ඉන්සි සංස්ථා සිමෙන්ති දෙක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්නකොට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සිමෙන්ති කොට 100ක් තෑගි විදියට හම්බ වෙනවා කියලා කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා කල්පනා කරලා බලන්නකෝ. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහ කඩුම තරමේ ගත්ත බිල් එකක ෆොටෝ එකක් 0779676767ට දැන්ම WhatsApp කරලා යවන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් ඇහුවත් මේ නම්බරයකට ඔයාට තරඟෙත් එක්ක එකතු වෙන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dasama Atta Net FM Divaina Pura Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapuram Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540 රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මින කොහෙන්ද සර්
5: PLP වාසි කොයි කාටත් වාසි
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදී ගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
8: හරියට
9: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
10: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
11: මනුලොව පින්කෙතනම්මෝ ගම්පහ උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
12: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
11: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
12: බිනර පොහෝ දා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
11: අනුශාසකත්වය
12: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
11: විමසීම් 0772-12-48-999 0771-32-11-758
3: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අදම ගන්න ෆෝන් එකයි.
8: වෙලාව උදේ 11:00.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම Net News.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර. ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කරගත් ප්‍රතිඵල සහ ප්‍රගතිය ඇතුළත් හත්වෙනි සමාලෝචනය පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජයේ දරණ ප්‍රයත්නයන්ට අකණ්ඩව සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන කැමැත්තද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගෙයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා වන IMF නේවාසික නියෝජිත මාතා ටෙෆාසේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය පැවසුවේ. මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අතර මත්පැන් සාදයක් අතරතුරදී ඇති වූ ගැටුමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා. ඒ රාත්‍රියේ මිරිහාන පොලිසියේ තනිකඩ බට නිවාසයේ පිහිටි කාමරයක මෙම මත්පැන් සාදය පවත්වා ඇති අතර ඊට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරේන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසූ අතර නුගේගොඩ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: Dedunu mavata. Brought to you by
7: Akunu lake namahubavana ratapurama rasagena yana Aule sayama rasakara kana Mather Freela noodles taste ke trust ka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
8: වාසිනා මෙන කොහෙන්ද සර්?
9: TLB වාසි.

පිටුවන රෙඩියගෙති මූඩ්ඩක චිල් කරන්න හැපි පිල් එක ජනි එක දේදුනු මාවත.

දෙවනි පෑයට තමයි දන්නේම නැතුව අපි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ net fm දේදුණු මාවත හගෙන ඉන්න හැමෝගෙම බලාපොරොත්තුව කොයි වෙලේ හරි ඒගොල්ලෝ මේ පැත්තට දාලා තියෙන whatsapp message එක මම කියවයි කියලා. ඉතින් ඒක හන්දා ඒ දේවලුත් ඔළුවේ තියාගෙන තමයි අපි දේදුණු මාවතේ මේ පැයේදී වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. මේ පැයේදී අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය එක්ක ඔයාලට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. කෝල් කරන්න මේ පැත්තට 0112255363 න් WhatsApp message එකක් එවන්න 0711959595 න් Facebook fan page එක පැත්තට යන්න. මම post එකක් දාලා දිනවා. post එකට පහලින් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මේ වෙලාව දවල් කෑම වෙලාවට කිට්ටු කරලා තියෙන වෙලාවක් හන්දා සමහර විට වැඩ ටික කරගෙන යනකොට දැන් ඔයාලට පොඩි කම්මැලි ගතියක් දැනෙනවා ඇති. ඒ කම්මැලි ගතියට හොඳම විසඳුම තමයි රසම රස කෝපි එකක රස බලන එක. කෝපි එකක් හැදුවට පස්සේ ඒකේ සුවඳ දැනෙන වෙලේ ඉඳන්ම අපේ ජීවිතය ප්‍රබෝධමත් වෙන්න පටන් ගන්න. නිදිමත ගතියක් තියෙනවා නම් ඒ දේවල් නැතරම නැති වෙලා යනවා. කම්මැලි ගතියක් තියෙනවා නම් ඒ දේවල් නැතරම නැති වෙලා යනවා. දැන් මේ දවස්වල තියෙන කාලගුණයත් එක්ක පොඩ්ඩක් එළියේ වහිනවා බලාගෙන කෝපි එකක රස බලනවා කියලා කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්නත් නැතරම නැති වෙලා යනවා. ඉතින් මතක් කරන්න හදන්නේ හොඳ කෝපි එකක් හොයාගන්නේ කොහොමද කියලා. හොඳ කෝපි එකක් හොයාගන්න නම් ලංකාවේ අපේම ස්වභාවික කෝපි අට වලින් විතරක් නිෂ්පාදනය වෙන කෝපි පැකට් එකකින් අරගන්න කෝපි කුඩු එකකින් ඔයාට කෝපි එක හදාගන්න සිද්ධ වෙනවා. එහෙම කෝපි එකක් තියෙන්නේ ෆ්‍රීලන් කෝපි නිසා. ෆ්‍රීලන් කෝපි විතරයි ඒක හන්දා ඔයාලට කිසිම බයක්ස් එකක් නැතුව අරගන්න පුළුවන්. ෆ්‍රීලන් සන්නාමය යටතේ ඉන ෆ්‍රීලන් කෝපි ලංකාවෙන් එළියට ගියාට පස්සේ අපේ රටේ කෝපි අට වලින් නිෂ්පාදනය වෙන කෝපි වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඒ වටිනාකම දන්න නිසාම තමයි ඒ ඉල්ලුම පිටරටවල් වලින් එන්නේ. ඉතින් ඒ හින්දා තමයි ඔයාලටත් මතක් කරන්නේ. ඉතින් අපේම දෙයක් අපි අගේ කරලා අරගන්න ඕනි. දේශීය අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් කෝපි වැකට් එක අදම ගෙදර ගෙනහිල්ලා බීලා ඔය කම්මැලි වෙලාවේ තියෙන කම්මැලි ගතිය නැති කරලා පොඩ්ඩක් චිල් එකේ ප්‍රබෝධයෙන් ඉන්න මුළු දවසම. එහෙම ප්‍රබෝධයෙන් ඉන්න වෙලාවට තමයි ඔයාගේ ජීවිතේ වාසනාව හොයාගෙන යන්න ශක්තිය ඔයාට හම්බ වෙන්නේ. ඒ හින්දා තමයි මේ මතක් කරන්න හදන්නේ DLB වාසි ලොතරැයිය ගැන. කට්ටියට සමහර විට වාසනාව හොයාගෙන යන්න කිව්වට පස්සේ වෙන වෙන වාසනාලා හොයාගෙන යන්න හිතෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ කියන්න හදන්නේ DLB වාසි ලොතරැයිය ගැන. DLB වාසි ලොතරැයියත් එක්ක දැන් ඔයාට ජයග්‍රාහකයෙක් වෙන්න තියෙන අවස්ථාව තවත් ළඟට ඇවිල්ලා තවත් වැඩි වෙලා තියෙනවා. DLB වාසි ලොතරැයිය හඳුන්වා දීලා තියෙන්නෙම ඔයාට ලැබෙන තෑගි ප්‍රමාණය වැඩි කරන්න ඕනි හන්ද. සාමාන්‍යයෙන් ඔයාට සුපිරි අංකයක් එක්ක ජය අංක දෙකක් ගලපීමෙන් රුපියල් 50,000ක මුදලක් තිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයිනේ, රුපියල් 25,000ේ මුදල් තෑගිත් සෑහෙන ප්‍රමාණයක් ඔයාට ලබා ගන්න පුළුවන්. අංක දෙකක් විතරයි ගලපන්න ඕනේ. වාසි ලොතරැයිය අදම මිලදී ගන්න කියලා ඔයාට මතක් කරන්නේ. වාසි ලොතරැයිය හරහා ජයග්‍රහණයක් ලබා ගන්න එක බොහොම ඊසි හම්බ. DLB වාසි ලොතරැයිය ඔයාට ලොතරැයි කූඩුවෙන් අරගන්නවා වගේම බොහොම ලේසියෙන් ඔයාගේ ෆෝන් එකේ ඔයා තියෙනවා නම් ඉන්ස්ටෝල් කරලා DLB ස්වීප් ඇප් එක. DLB ස්වීප් ඇප් එක හරහාත් ලේසියෙන්ම වාසි ලොතරැයිය ඔයාට මිලදී ගන්න පුළුවන්. එතකොට ලොතරැයි කූඩුවට ගිහිල්ලා රස්තියාදු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ලේසියෙන්ම ටිකට් එක අරගන්න පුළුවන්. DLB වාසි ලොතරැයිය අදම මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. මොකද ඔක්තෝබර් මාසේ පළවෙනිදාට තමයි මංගල දිනුම් ඇදීම රජවාසි නමින් පැවැත්වෙන්නේ. එදාට ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක ජයග්‍රාහකෙක් වෙන්නත් අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා අදම DLB වාසි ලොතරැයිය මිලදී ගන්න.

මේ සින්දුවේ මේ හාච්චියක් කියන වචනේ තේරුම් මොකද්ද කියලා නිකන් කල්පනා වෙනවනේ. සමහර වෙලාවට හාච්චියක් කියන වචනේ තාච්චියක් විදිහට ඇහෙන අවස්ථා තියෙනවා. ඒ සින්දුවේ හාච්චියක් කියන වචනේ තේරුම් මොකද්ද කියලා දැනගන්න නම් මෙන්න මේ සින්දුව ඇහුවනම් හරි. හැබැයි සින්දුව අහන්න කලින් මං යන්නවා තවත් විශේෂ දෙයක් ගැන ඔයාලට මතක් කරන්න. දැන් මේ හාච්චි කියන කිව්ව ගමන් උම්මා කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ගින්දර හැන්දෑවේ ජානුනේ. දැන් ජානු එහෙම ලෑස්ති වෙලා ඉන්නේ BMICH යන 25 වෙනිදා ඉඳන්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ මාසේ 25 වෙනිදා ඉඳන් විවෘත වෙනවා ඔබ වෙනුවෙන්. මේ සිකුරාදා ඉඳන් නෙතෙෆෙම අපේ කණ්ඩායමත් එනවා ඉතින් එදාට. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් ඔයාලා ලෑස්ති වෙලා ඉන්නව නම් පොත් වසන්තයත් එක්ක එකතු වෙන්න හැම දවසකම උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා දක්වා BMICH පරිශ්‍රයේදී විවෘත වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි NetFM අපි විශේෂ හඳ පරීක්ෂණ මැදිරියක් BMICH පරිශ්‍රයේ මේ වෙනකොටත් ඉදි කරමින් පවතිනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. NetFM Alpha Studio කියලා කියන්නේ මේ දවස්වල හැමෝම අහන හැමෝම අතර ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක්. ඉතින් ලිහන්සා කසුනි ගෙහන්සා කියලා කියන්නේ නිකන් ස්ටාර්ස්ලා වගේ තමයි දැන් ඉන්නේ. ඒගොල්ලන්ව හම්බ වෙන්න ඒ වගේම තමයි ඒගොල්ලොත් එකතු වෙලා මුළු රටටම ඔයාගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාව ලබා ගන්න ඉඩ කඩලා අපි ලබා දීලා තියෙනවා. කොළඹ BMICH පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන දවස් කිහිපය පුරාම ඒ වගේම තමයි ඒ ලෙවල් සිවල කරන නම් දැන් ඔයා ඉන්නේ ඔයාගේ හැකියාවන් අපිට පෙන්වලා NetFM අපේ කණ්ඩායමේ සමාජිකයෙක් බවට පත්වෙන්න අවස්ථාවත් උදා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. කවුද දන්නේ දවටික දවසකින් දේදුණු මාවතේ මං වෙනුවට කතා කරන්නේ ඔයාද කියලා. කොමාරි හොන්න යට අවස්ථාව තියෙනවායි වැඩ කටයුත්තත් එකතු වෙන්න 27 වෙනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනකොට NetFM රේඩියෝවේ අපි මෙවරත් නිල රේඩියෝ විදිහට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අත වැල් බැඳගෙන ඉන්නවා. මේනක සහල් ගැන මං ඔයාට මතක් කරන්න හදන්නේ. මේනක සහල් කියලා කියන්නේ අපේම රස අපේම උරුමය. දැන් ඉතින් ගෙදරට ඕනි කරන සහල් වර්ග ටික අරගන්නකොට ඔය කඩේට ගිහිල්ලා ලූස් පැකට් වල තියෙන නිකම්ම නිකං සහල් ටික අරගන්නේ නැතුව හොඳම ක්වලිටි එකෙන් එන මේනක සහල්ම නම බලලා මිලදී ගන්න කියලා මං ඔයාට මතක් කරන්නේ. ඒ ක්වලිටි එක හන්දමයි. මේනක සහල් වලින් සහල් ටික සෝදලා ඉවර කරලා රයිස් කුකර් එකේ හරි නැත්නම් ලිපේ හරි තිබ්බට පස්සේ බට්ටික ඉදෙනකොට එන සුවඳින්ම අපිට තේරෙනවා මේ හාල් එක හොඳ ක්වලිටි හාල් එකක් කියලා. ඒ හින්දා තමයි අපි ඔයාට මේනක සහල් ගැන මතක් කරන්නේ. නාඩු සම්බා කිරි සම්බා සුදු කැකුළු රතු කැකුළු මල් නාඩු මේ වගේ සහල් වර්ග රසකින් මේනක සහල් ඔයාට මිලදී ගන්න පුළුවන්. මේනක සහල් බයි ඇන් වින් තරගයත් එක්ක ඔයාට ස්මාර්ට් ටීවී එකක් රයිස් කුකර් එකක් බ්ලෙන්ඩර් එකක් දිනන්නත් අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බරයකට කෝල් එකක් දෙන එක, ඊට පස්සේ WhatsApp message එකක් දාන එක. මේනක සහල් නියෝජිතෙක් ඉක්මනින්ම ඔයාගේ තෑග්ග ඔයාගේ ළඟටම ගෙනවිත් බාර දෙනවා. මේනක සහල් අපේ උරුමය අපේ රසය. ඒ වගේම තමයි සෙවනගල කිරිබන්නාර භෝග හහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැනත් මං ඔයාට මතක් කරනවා. ලංකාව වටේම ඉන්න අම්මලා තාත්තලා ඒ වගේම තමයි ඉක්මනින්ම රසනීප වෙලා සමහර වෙලාවට ඔපරේෂන් වලට නියම වෙලා ඉන්න කට්ටිය කමල් බන්දුල වීරප්පනෝ වෙද මහත්තයව හම්බ වෙලා ඉක්මනින්ම සුවය ලබා තිනවා. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්නේ. ඉතින් එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන පරතරට හදාරලා තියෙන්නේ. ඒ නිසා තමයි එතුමා කරන සමහර ප්‍රතිකාර ආශ්චර්යයන් වගේ ඔගොල්ලන්ට පේන්නේ. කමල් බන්දුල වීරප්පනෝ වෙද මහත්තයව හොයාගෙන රට වටින්ම කටිය එන හන්දා යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න එක ඔයාටත් ලේසි. 0777-3-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0-0
මේ සින්දුව යනකොට නිකන් මට හිතෙන්නේ දේදුණු මාවත ඇතුලේ ගින්දර හැන්දෑවට පොඩි ප්‍රොමෝෂන් එකක් දුන්නා වගේ කියලා. කමක් නැහැ ඉතින් අහමුකෝ.

0: FM Anubaha, FM Anuhatra Itashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11 විනාඩි 24යි. සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා බීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා බීට්. ඔබත් අදම රස බලන්න.
5: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ඊසි සනීපාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ? හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
11: දන්නවා.
10: මොකද්ද?
11: මගේ ඔළුව.
10: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
13: වෙලාව 11යි විනාඩි 28යි. මේ වෙලාවේ ඔයාට මතක් කරන්න තියෙන්නේ මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලවලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න, ඒක හන්දා වැඩි වැඩියෙන් මේ පැතර කෝල් කරන්න, WhatsApp messages එවන්න, ඊළඟ අවස්ථාව ඔයාගේ කරගන්න කොහොම හරි try එකක් දෙන්න. සින්දුවට යන්න කලින් ඊළඟට අපිට කතා කරන්න තියෙන විශේෂම දේවල් පිළිබඳව තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඔයාට මතක් කරන්න ඕනි. මොකද මේ රටකම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම නවත්වලා දාන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි 19.27 දුරකථන අංකය පවා හඳුන්වා දීලා තියෙන්නේ. මොකද මත්ද්‍රව්‍ය වලට බැහි වෙලා ඉන්න ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ දේවල් වලින් අත් මිදෙන්න කැමති. හැබැයි ඒ දේවල් කරගන්න කොහොමද කියන දේ පිළිබඳව හරි දැනුමක් නැහෙනි. ඒ හින්දාම තමයි අපි ඔයාලට මතක් කරන්නේ මේ දුරකථන අංකය 19:27 දුරකථන අංකය. හැබැයි වෙලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒ දේවල් වලින් අත්මිදෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් එයාට මේ 19:27 දුරකථන අංකය හඳුන්වා දෙන්න. ඒකත් එක්ක කණ්ඩායම් සූදානමින් ඉන්නවාට උපදෙස් ලබා දෙන්න, ප්‍රතිකාර ලබා ගන්න ආකාරයන් කොහොමද කියලා දෙන්න. පුංචි නංගිල මල්ලිලගේ ඉඳන් වැඩිහිටි අය දක්වාම හඳ කියන්න තියෙන දේ තමයි මේ කිසිම වෙලාවක හානිකර මත්ද්‍රව්‍යයන් අත්හදා බලන්නවත්, පොඩි ට්‍රයි එකක් දෙන්නවත් පාවිච්චි කරන්න එපා. රස කොහොමද කියලා බලන්න පාවිච්චි කරන්න එපා. මොකද ඒ දේවල් පාවිච්චි කරා කියලා කියන්නේ ඇබ්බැහි වෙලාවම තමයි නවතින්නේ. ඔය දේවල් වලට බෑ කියනවා තරම් ලේසි නැහැ. ඇබ්බැහි වුණාට පස්සේ ඒ දේවල් වලින් නවත්ත ගන්න එක, ඒ දේවල් වලින් අත්මිදෙන එක. ඒ හින්දා තමයි කටර ඇදෙනකම් මේ කියන්නේ පාවිච්චි කරන්න එපා, හා කියන්න එපා, හානිකර මත්ද්‍රව්‍ය යන්නට කිසි වෙලාවක පෙළඹෙන්න එපා කියන පණිවිඩයි. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් එක මේ දවස්වල හොඳ අවස්ථාවක් ඔයාට හම්බ වෙලා තියෙනවා. තට්ටු ගණන් හදන්න, කොට ගණන් දිනන්න. දැන් ඉන්සි සංස්ථා සිවෙන්ති කොට පහක් මිලදී ගත්ත බිල් පතක ඡායාරූපයක් ඔයාගේ නම, ලිපිණය, ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක 0779677767 නම්බෙකට යොමු කරනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ නම්බෙකට මිස් කෝල් එකක් දීලා තරඟයට රෙජිස්ටර් වෙනවා කියලා කියන්නේ. ඔයා ඉදිකිරීමක් කරන කෙනෙක් නම් ඔන්න ඔයාගේ ස්ලැබ් එකට හරියටම ගැලපෙන ඉන්සි සංස්ථා සිවෙන්ති කොට 100ක්ම නොමිලේම දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා කියන එක. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් එකට ඉදිකිරීමකට හරියටම ගැළපෙන්නේ ඇයි කියන එකට හොඳම හේතුවක් තමයි සමහර වෙලාවට ඕගොල්ලෝ දැකලා නැද්ද ස්ලැබ් එකක් ගැහුවට පස්සේ ගෙදර කාලයක් පවතිනකොට උඩින් වතුර ලීක් වෙලා පහළට බින්දු බින්දු වැටෙන අවස්ථා, එහෙම නැත්නම් ස්ලැබ් එකේ සමහර කොන්වල වගේ දියසෙවල වගේ බැඳිලා තියෙන අවස්ථා. ඒකට හේතුව හරි ජල ආරක්ෂණයක් නැති එක. අන්න ඒ ජල ආරක්ෂණ විශේෂාංගයත් එක්ක එන හොඳම සිමෙන්ති වර්ගයක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. ඒ හින්දම තමයි අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි බොහොම විශ්වාසයෙන් ඉන්සි සංස්ථා සිමෙන්තිම පාවිච්චි කරන්නේ. රයිට්, ඒකනත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ සින්දුවට. මේ සින්දුවෙන් පස්සේ අපි ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 37යි. හරි වැඩක් තමයි මට උනේ. මම ගේම් එකකට කෙනෙක්ව සම්බන්ධ කරගත්තා. අවසාන මොහොතේ ෆෝන් එක කට් වුණා. දැන් මේ දවස්වල වැස්සත් එක්ක ගොඩක් ওই සිග්නල් ප්‍රශ්න අරවමේව තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක කට්ටියට සම්බන්ධ වෙන එක සෑහෙන්න අමාරුයි කියලා මම දන්නවා. කොහොම හරි මේ වෙලාවේ ගේම් එකකට කෙනෙක් සම්බන්ධ කරගෙන ඉන්නවා. අර කලින් කෙනා නෙවෙයි, මේ ඇවිල්ලා වෙන කෙනෙක්. යාට අහක යන වාසනාවක් තමයි මේ කඩාපාත් වෙලා තියෙන්නේ. හරියටම ගිහුවොතින් අපි යන්න හදන්නේ අනුරාධපුරේ පැත්තට ගිහිල්ලෙන්න. අනුරාධපුරේ ඉඳන් ලස්සන නමක් තියෙන්නේ. මගේ නමට කිට්ටු නමක්. ඒවිල්ලා ජනනී. ජනනී ආයුබෝවන් සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් සුබ උදෑසනක්.
0: හරි ජනනී, මොකද කරන්නේ මේ වෙලාවේ? ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ. හරි, කොහොම හරි ජනනි අපි තරංගයට යන්න ලෑස්ති වෙන්න. මං ඔයාලට තරංගයේ විස්තර කියන්නම්. මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් තමයි ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. මේ වෙනකොට වැඩිම වචන ගාණක් විදිහට කියලා තියෙන්නේ තප්පර 30 ඇතුළේදී වචන 32ක්. මට හිතෙනවා ජනනිට සාමාන්‍යයෙන් වචන 50ක් විතර කියා ගන්න පුළුවන් වෙයි කියලා. හරිද? එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්න බෑ. ඊට පස්සේ කියන වචන ටික පැහැදිලිව කියන්නත් ඕනි. අර වචන එකට එකතු කරලා හා කරලා කියන වචන තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා කියන්නත් බෑ. පැහැදිලිද තරංග නීති රීති?
1: පැහැදිලි.
0: රයිට්. මං ඔයාට දෙන අකුර තමයි මොකද්ද දෙන අකුර? රයිට්. හරි. කට කියන වචනේ තියෙන්නේ.
1: ඔව්.
0: ඒකේ දෙවෙනි අකුර මොකද්ද? තයන්. අන්න ඒ අකුර තමයි ඔයාට ලබා දෙන්නේ. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: රයිට්. අපි යමු තරඟයට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: තකරම, මය, මල, ළමයා, යන්ත්‍රය, යහන, නයා, යාපනය, යකා, කානුව, වද්දුල, ළමයා, යාවනය.
0: මන් දන්නේ මේ අහක යන වාසනාවට පයින් ගහනවනේ ජනනී. ඔයා මල කියන වචනට අකුරු කීයක් තියෙනවද?
1: දෙකයි.
0: එතකොට අකුරු දෙකේ වචන කියන්න පුළුවන් තරගය ඇතුලේ. කවන්නෑ කවන්නෑ, ඔයාට සින්දුවක් හම්බ වෙනවානේ. මේ සින්දුවට කවද එකතු කරගන්නේ?
1: මගේ පවුල හැමෝමයි,
0: බොහොම ස්තුතියි. දිගටම නෙත් අහගෙන ඉන්නවා.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 11 විනාඩි 44යි
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
6: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
8: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
9: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956
10: Real Tasty Manufactures 100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගේල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගෙන් Real Tasty 0383 381 169
11: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779 677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න
12: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
14: අහහ
13: මොකද කරන්නේ ඔයා?
14: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
13: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
15: කිලියේ කිලියේ මනි මනි මේ
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාව 11:47 දැන් මේ වෙලාවේ ඔරුවක පාවෙන රෑ ඝන අඟුරේ අඳුරේ හන්න යන හදන්නේ හැබැයි මේ දවස්වල ඉතින් කොහොමත් ලංකාවේ ගොඩක් පැතිවල නිකන් ඉන්න වාතාවරණය ඔරුවක පාවෙනවා වගේ තමයි මොකද වහිනවා මිදුල් වල එහෙම වතුර පිරීලා තියෙන්නේ දැන් මේ වගේ දවස්වලට තමයි ගෙදර වෙරෙන්ඩයකට එහෙම ටයිල් අල්ලලා තියෙනවා නම් ඒ ටයිල් සෑහෙන්න පරණයි නම් ඒවැය ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ ගොඩාක් වෙලාවට වැස්ස වෙලාවට වෙරෙන්ඩයකට හරි ටයිල් එක අල්ලලා නැත්තම් එක්කෝ දාලා තියෙන ටයිල් ටික පරණ වෙලා ගෙවිලා වගේ නම් ලිස්සන්න තියෙන ඉඩ කඩ වැඩි. බාත්รูම් එක හැමත් කොහොමත් ඇවිලන්න තියෙන. එතකොට ඉතින් ටයිල් ටික ගෙවුණු ගමන් ටක් ගාලා ලිස්සන වැඩේ පටන් ගන්නවා. දැන් මේ කාලේ ඔයාගේ ගෙදරට ටයිල් අල්ලනවා නම් අලුතින් එහෙම නැත්නම් ඔයා අලුතින් හදන ගෙදරට ටයිල් අල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ටයිල් ගන්න නියම කාලේ. මොකද ලංකා ටයිල්ස් වෙතින් වසර මැද වාසියක 140ක් දක්වා ඩිස්කවුන්ට් ඔයාලට ලබා දීලා තියෙනවා. ලංකාව පුරාම ඉන්න අලවි නියෝජිතයන් හරහා ඒ වගේම තමයි ලංකාව පුරාම තියෙන ෂෝරූම් සරහා මේ වාසි ලබා ගන්න පුළුවන් වගේම ස්පෙෂල්ම දේ වෙන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක හරහා ඔයාට මේ වාසි ලබා ගන්න පුළුවන්. මොබයිල් ෂෝරූම් එකට කොහෙවත් යන්න ඕනේ නැහැ. මොබයිල් ෂෝරූම් එක නෝ ඔයාව හොයාගෙන ඔයාගේ ගමට ඔයාගේ නගරයට මේ වෙනකොට ඉන්නේ අම්බලන් තොටපැත්තට ගිහිල්ලා හරියටම විස්තර දැනගන්න තමයි අපේ දර්ශනව සම්බන්ධ කරගන්නේ. ආයු බෝවන් දර්ශන සුබ උදෑසනක් වේවා. මොකද වෙන්නේ ඉතින්?
17: ආයිබෝන් යනට ආයිබෝන් සුබ උදෑසනක් වේවා. ඉතින් ඔන්න ඔයා කිව්වාගේම හරියටම අද දවසේ අපි ඉන්නේ ආදරණීය අම්බලන් තොටපුරේ තමයි ජනතාව වෙන කරන්නේ. ඔයා කිව්වාගේ පෙදස්ල අර වහින තාලේ
2: ඒකනේ
17: මේ පැතර පැරටම වැස්ස තියෙනවා.
2: අර හරි තැනට හරි ටයිල් එක අල්ලලා තිබුණ නැතොත් එහෙම වැඩේ හුලං.
17: වැඩේ හුලං අනිවාර්යෙන්ම තමයි ලොකු ප්‍රශ්නයක් ජනිත කොට ජනිත්ති වගේම ලිස්සලා වැටිලා තුවාලයක් වෙන්න පුළුවන් නේද?
2: අනිවාර්යයෙන්ම
17: වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ විදිහට ලංකා ටයිල් වසර මැද වාසීත් එක්ක අපි නගරයක් නගරයක් පාසා යන්නේ. අපි ආතරණීය හිතතුන් දෙකවත් කරන්න ජානි. ඉතින් අපි හරියටම දවස් ඉන්නේ අම්බලන් තොටපුරවරේ ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරයේ අම්බලන් තොට ශාඛාවත් සමගින් තමයි මේ දෙවන්ත සුද්ධ වැඩ කටයුතු අපි අද දවසේදී මේ විදිහට එකතු කරන්නේ. ඉතින් ජනිත් ඔයා කිව්වා වගේම මේ දවස්වල වැස්ස වැඩි කී අර අපි කියනෝනේ අර වැරන්ඩාවට හරියන ටයිල් තියෙනවා.
2: අනිවාර්යයෙන්ම
17: සාලට hali අල්ලන ටයිල් එක අපි වැරන්ඩාවට අල්ලන්නේ නැහැනේ.
2: මොකද
17: එහෙම වුණොත් ලිස්සලා වැටෙන්න පුළුවන්.
2: ඔව්.
17: ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එක තමයි අද දවසේ එකතු වෙන්නේ
2: ආදරණීය
17: අම්බලන් තොටපුර ආවරණය කරන්නට. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට ටයිල් කලාව හඳුනා දෙන ලංකා ටයිල් ඉතින් ජනි වසර 50කට එහා ඉතිහාසයක් තියෙනවා ලංකා ටයිල් සර් නමේට. ඉතින් අපේ රටෙන් ලෝකයේ රටවල් රසකට අපට ඇණය කරනවා. ඉතින් ආදරණීය මතක් කිරීමත් අපි ආඩම්බරේ මතක් කරන්න ජනි. මොකද ලංකාවේ අභිමානයක් මේක විදිහට ඒ පැත්තේ වෙනකොට ජනි අපි අද දවසේ මතක් කරන්නේ අපි ආදරණීය නෙත් සාවිදින්ට. ඔන්න ඔබ අම්බලන් තොටවට ඉන්නවා නම් අපි වහගෙන ඉන්නවනම් එක් මිනිට මේක දුවින් අම්බලන් තොට පුරවරේට අපි හරියටම ඉන්නේ අම්බලන් තොට ප්‍රධාන බස් රථ නැවතුම්පළ ඉදිරිපිට තමයි මේ දෙවන තුන්දරට ගැටිත් එකතු කරන්නේ. ඉතින් ෆයිල් වෙන්න පුළුවන්, වාත්‍ය වෙන්න පුළුවන්, උපාංග වෙන්න පුළුවන් මේ සියල්ලටම ලංකා ටයිල් වෙතින් වසර මැද වාසි 140ක් වත් දෙවන්ත වාසියක් වට්ටමක් වටනාකමක් අපි ජනිත් එකතු කරන්නේ. අපි නිවසක් කියලා කියන්නේ අපිට ඇත්තටම අවශ්‍ය කරන දෙයක්. මොකද අපි ඔක මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් දෙකෙන් අයින් කරන්න වෙන
2: ගැටයක්. අපි ජීවිත කාලෙටම සමහර ලාවට හදන්නේ එක ගෙදරයිනේ. පොලිටික්ස් වගේ කරානම් ඒවල් දෙයක් විතර හදන්න තිබ්බා.
17: ඉතින් තෝම වෙලා හරි අපි හදන්නේ එක ගයක් උනාට ඒකේ හරි ලස්සන ෆීල් වලට හදා ගන්න ජනිත්. එතකොට ඒකට හරියන ටයිල් එක තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඔය අලුතෙන් එකක් නිවසක් හදා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන නිවස අලුත් වැඩියක් කරන්න වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ලංකා ටයිල් තමයි ඒකට හොඳම විසඳුම කියලා අපි කියන්නේ. මේ වගේම දැන් ලංකා ටයිල් ගැන කතා කරනකොට ජනිත් දැන් අදාළ බාත්รูම් එකට නම් බාත්รูම් එක වෙනම ටයිල් එකක් තියෙනවා.
2: මොකද
17: බාත්รูම් එකට අල්ලන ටයිල් එක සාල්ට අල්ල හරියන්නේ
2: නැහැ
17: කියලා පින්නේ නැහැ. මොකද ඒ තැන බාත්รูම් එක කියලා කියන්නේ ඉතින් මොකද තෙමන තැන.
2: ඒකට
17: එතෙන්ට හරියන ටයිල් එක අපි සාල්ට අල්ලන්නේ නැහැ. මොකද අදාළ තැන් වලට ගැලපෙන විදිහට තමයි ලංකා ටයිල් අපේ විශේෂඥ කණ්ඩායම මේ දෙවන්ත වැඩ කටයුත්ත එකතු කරන්නේ. අපි විශේෂඥ ටීම් එකකින් මේ පැත්තෙන් ඒ කට්ටිය වැඩිදුර උපදෙස් අපි ආදරණීය හිතතුන්ට ලබා දෙනවා. ඉතින් මේ සියල්ලම අද දවසේ ආදරණීය අම්බලන් තොටපුරේ සිට තමයි ආදරණීය හිතතුන්ට හිතතුන් ලබා දෙන්නේ. ඉතින් නිවසට අවශ්‍ය දේ ටයිල් බාත් උපාංග මේ සියල්ලම මේ පැත්තෙන් ලබා දෙනකොට ජනි මේ පැත්තෙන් දෙන කොළොම බාත්ය සහ උපාංග.
2: ඉතින්
17: කොළොම බාත්ය සහ උපාංග වලට 25 වතරක වගේ කියමු.
2: අම්මෝ
17: ගැමි වසර 25ක වගේ කීමක් තමයි එකතු කරන්නේ. ඉතින් මේ ආදරණීය මතක් කිරීමත් එක තමයි අපි මේ දෙවන්ත වැඩ කටයුත්ත මුළු ලංකාව පුරාම අරගෙන යන්නේ. ඉතින් වසර 50ක අතුමාණයක් සමගින් එන ලංකා ටයිල් වසර මැද වාසි තමයි 140ක් දක්වා මේ විදිහට අපි අද දවසේදී උදේවරු අපි සූදානම් අම්බලන් තොටපුර ආවරණය කරන්නේ. අපි හවස්වරු සූදානම් ජනිත් සංගල්ල පුරවරේ ආවරණය කරන්නේ. සූදානම් ඉතින් සංගල්ල පුරවරේ ආදරණීය අපි ඒත් සාවකින් අපි අවස්ථාව ලබා දෙන සූදානම් ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකේ කොට වෙලා කැමති විදිහට තෝරලා බේරලා මිලදී කියන මේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ දෙවන තවට කටයුතු සමගින් අත්පල් බැඳගන්න කියලා අපි ආදරණීය සංගල්පුර රාජ්‍ය ජනතාවට සාරියත් මතක් කරන ගමන් බොහොම ස්තුතියි යමිත් අවස්ථාව මේ පැත්ත ලබා දුන්නට ලංකටයිල් වසර මත වාසීත් එක්ක හැඩකරයි සමාජකාරී සුන්දර රමත අපි සුදරම නැවතව ආදරණීය ඔබ ඉදිරියට හමු වන බලපෑම් බොහොම ස්තුතියි යමිත් අවස්ථාව ලබා දුන්නට
2: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැතර ආවට දැන් මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙන්නේ අලුත් පැයකට යන්න අලුත් පැයේදී අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ මේ පැතරේ වල තියෙන WhatsApp messages call කරලා ගිහුවා ඔක්කොම කියන බලාපොරොත්තුෙන් අලුත් පැයට යන්නේ ප්‍රවෘත්ති අහලා හෙමීට ඊළඟ පැයේ හම්බ වෙලා අපි කතා කරමු.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Te dunu mavata, te dunu mavata.
1: Brought to you by
2: Atunu lake namo bavana rata puram rasa gena yana. Aule sama rasa karakana. Mother Freela noodles taste ke trust ka.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: DLB වාසි කොයි කාටත් වාසි.
3: ඇයි ශුග කියන මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540. චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් පාර දෙන්න.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.

0: ලොතරැයි මණ්ඩලය.
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
3: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
3: 69 දී හදටත් යනවා.
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
5: Net FM Algo Town.
6: Brought to you by
7: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
8: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි
9: Samsung ගන්න හොඳම තැනයි Damro.
10: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
11: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ගිනි රැකවරණය ජාතික සුරක්ෂිතකරණය Gallane Fire Shield Purple Fire Tan වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම
16: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: NetFM Algo Town
17: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL Breaking News සංවිධාන කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස් සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී ටිකට් සඳහා විමසීම් 0777 575 718.
18: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
19: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: FM 95 FM 94.8 Net FM
3: Divine Pura Divine Pura
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අතම ගන්න ෆෝන් එකයි.
4: ඇයි හෙටට දාන්නේ?
7: විශ්වාසේ වංග කීම එක සිංගල් සිම්පල් පේ.
4: ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 076 716 3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: අයිබුවන්, අද 2026 සැප්තැම්බර් 23 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම සචිනි සේරවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල. විඳිතීන් වෙනුවෙන් සතුටු වනවා. පාස්කු නඩුවේ තීන්දුව ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්. පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි. වැසි තවදුරටත්. නීති විරෝධී ලෙස උපයාගත් පදවියේ පුද්ගලයෙකුගේ 475 වත්කම් අත්හිටුවයි. ඉරානයට ට්‍රම්ප්ගෙන් යළි අනතුරු වැගවීමක්. පාස්කු මහනඩුවේ තීන්දුව ගැන සතුටු වන බව කතෝලික සභාව පවසනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ දිනේදී කොළඹ ත්‍රිපුත්කල මහධිකරණයේ ලබා දුන් තීන්දුවෙන් විඳිතීන්ට ලැබුණු අස්වැසිල්ල වෙනුවෙන් සතුටට පත්වන බව කතෝලික සභාව පවසනවා. කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
5: මේ තීන්දුව එක්ක මම හිතන්නේ අපි හැම දෙනාම සතුටට සෑහීමකට පත්වෙනවා. මොකද කෙනෙකුට සිරදඬුවම් ලැබලා ඊගොල්ලන්ට දඬුවම් දීම කියන සංකල්පයට වැඩියෙන් මේ පාස්කු ප්‍රහාරයේ සිදු වුණු ඒ ඛේදනීය තත්ත්වය අදටත් මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියන් නැතුව හඬමින් තමන්ගේ පවුල් සම්පූර්ණ කඩාකප්පල් කරගෙන මහා ඛේදනීය තත්ත්වයකට පත් වෙලා ඉන්න අයට ඒ අය ඉල්ලපු දේ තමයි මේ ප්‍රහාරය සිදු කරන්නට හේතුව අපේ දරුවන්ව දෙමව්පියන්ව මැරුවේ කවුද කියන දේ අපිට හොයලා දෙන්නට කියලා. ඉතින් එතකොට ඒ අයට යම් කිසි සැනසිල්ලක් අස්වැසිල්ලක් ලබන්නට පුළුවන් මේ නඩු තීන්දුවත් එක්ක. ඉතින් ඒක නිසා ඒ ඇති ලැබුණු මේ අස්වැසිල්ල වෙනුවෙන් අපි සතුටටපත් වෙනවා. මේ විඳිතයෙන් වෙනුවෙන් පෙනී හිටපු අපිට ඒක ඒ විඳිතයට ලැබුණු අස්වැසිල්ල වෙනුවෙන් අපි ඒ සෑහීමකටපත් වෙනවා.
3: ජූඩ් ක්‍රිෂාන්ත පේතුමා සමග නෙට් නිවුස් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව නෙට් නිවුස් යූටියුබ් නාලිකාවෙන් සහ ෆේස්බුක් පිටුවෙන් නැරඹිය හැකියි. ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි එවන් පර්ප ජියෝ ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවී අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කරගත් ප්‍රතිඵල සහ ප්‍රගතිය ඇතුළත් 7 සමාලෝචනය පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. අභිෝගාත්මක තත්වයන් හමුවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය බාහිර බලපෑම් මතයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කර තිබෙනවා. රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවෘත හා විනිවිද භාවයෙන් යුතුව ලබා දුන් සහයෝගය එහිදී පැසසුමට ලක් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ පැවසුවේ. ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජයේ දරන ප්‍රයත්නයට අකණ්ඩව සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දක්වන කැමැත්තද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා වන IMF නිවාසික නියෝජිත මාර්තා ටෙෆායේ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ පැවසුවේ. දෙවෙනිට ඊසන දෙසින් වයඹතික බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මෙවන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ගැඹුරු පීඩන අවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වූද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දෙවෙනි නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසිතත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි අද උදැසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණ දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා,
1: උතුරු බෙංගාල බොක්ක මුතු ප්‍රදේශයේ පැවති පීඩනාවපාතයේ මෙවරට ගැඹුරු පීඩනාවපාතයක් බවට පත් වෙලා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ වෙරළාසන්නයේ තමයි පවතින්නේ. අද රාත්‍රී කාලයේදී මේ පද්ධතිය ක්‍රමයෙන් ඉන්දියානු වෙරළ දෙසට ඇතුළු වීමේ හැකියාව තමයි පවතින්නේ. කෙසේ නමුත් තවදුරටත් මේ පද්ධතිය දෙසට හමා යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා අද දිනේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්, ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවස පුරා වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විටින් දිවකාලයේ තරමක හිරුවෙලිය පැවතියත් දවස පුරා වගේ විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. රාත්‍රී කාලයේ තිර මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ වැසි තත්ත්වය අපි කලින් ප්‍රකාශ කර පරිදිම 25 දක්වාම වැසි තත්ත්වයේ පවතිනවා. මේ නිසා විශේෂයෙන් තවදුරටත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ වගේම ගාල්ල මාතර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා.
3: ගංගා නිම්න පහත් බිම් සහ නායෑමේ අවතහනම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව පවතින වැසි තත්ත්වයේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
1: විශේෂයෙන්ම ගංගා නිම්නාශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව, ඒ වගේම නායෑම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන ඉල්ලා සිටින්න කැමැති. ඒ වගේම මේ පද්ධතිය දෙසට හමා යන සුළං ප්‍රවාහය තරමක වේගවත් බව පවතින නිසා විශේෂයෙන් දිවෙන හරහා විටින් විට හමන තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. පැයට කිලෝමීටර 40-50 පමණ මේ වැඩි බලපෑම පවතින විශේෂයෙන් මධ්‍යම කඳු කරේ බටහිර බෑම් ප්‍රදේශ ආශ්‍රිතව, ඒ වගේම උතුරු උතුරු මැද වයඹ පළාත්, ඒ වගේම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර 40-50 පමණ දක්වා විටින් විට වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතිනවා. ඒ වගේම මේ පද්ධතිය ඉන්දියානු ගොඩබිම දෙසට ඇතුළුවීමත් සමග ක්‍රමයෙන් අපි දුර්වල වීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් 25 පමණ දක්වා මේ පද්ධතිය බලපෑම තවදුරටත් පවතිනවා. ඒ වගේම දිවෙන වටා සහ දිවෙනට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තත්ත්වය සැලකුවොත් විශේෂයෙන් අපි මේ වනට දැනුම් දෙලා තියෙන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ විශේෂයෙන් උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු වලින් තවදුරටත් වළකින්න කියන එක, නැවත දැනුම් දෙන තුරේ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්න කියන එක අපි දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැති. ඒ සමග මේ පද්ධතියට හමා යන සුළං ප්‍රවාහය නිසා විශේෂයෙන් ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වෙටක කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව තියෙන නිසා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. මේ නිසා දීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලා සිටිනවා.
3: මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් 1,475 කට අධික වටිනාකමකින් යුත් දේපළ ක්‍රියා විරහිත

0: දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වත්කම් ක්‍රියාව විරහිත කර තිබෙනවා. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනතයටතේ වරදක් සිදු කිරීමේ චෝදනා මත පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි විමසකකරු සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳ අතරංකුවට ගෙන තිබවයි පොලිසිය පැවසුවේ. වත්කම් ක්‍රියා විරහිත කර ඇති නීති විරෝධී දේපල අතර පදවිය නව නගරේ ප්‍රදේශයේ පිහිටි සකකරුගේ බිරිඳගේ නමින් මිලදීගත් රුපියල් 175,000 පමණ වටිනා පර්චස් 15ක ඉඩම සහ දෙමහල් ගොඩ නැගිල්ලක් අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි රුපියල් 120,000 පමණ වටිනා පර්චස් 15ක ඉඩම සහ නිවසක් රුපියල් 165,000 පමණ වටිනා වෑන් රථයක් සහ රුපියල් 115,000 පමණ වටිනා ඩිමෝ බට්ටා ලොරි රථයක් වෙනවා. ඊයේ දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14ක කාලයක් සඳහා මෙම දේපල ක්‍රියා විරහිත කිරීමට නියෝග නිකුත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රැඳවුම් නියෝග මත සිටින සකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශී රටක සිට ගෙන්වන ලද කුෂ්හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන් සමත් වී තිබෙනවා. පුද්ගලික කොරියර් සේවාවක් මගින් මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 599ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 409ක් එලෙස සොයාගෙන තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසේ පැවසුවේ. රේගු බහරේ තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ රේගු නිලධාරීන්ගේද සහය ඇතිවයි. එල්නිනෝ සහ ලානිනෝ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රජයේ සතුව ඇති සැලැස්ම කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද යළි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අධික ගම්මතුර තත්වයකට මුහුණ දීමට රජයේ සතුව විධිමත් සැලසුමක් තිබිය යුතු බවයි.
1: දිත්වා වසනෙන් හඳුනාගත් අවදානම් හා අභියෝග සැලකිල්ලට ගනිමින් පවතින ආපදා කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කර ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස් විද්‍යාත්මික පුරෝකතන පූර්ව අනතුරු ඇඟවීම අවදානම් අවම කිරීම හා පූර්ව සූදානම මත පදනම් වූ ඒකාබද්ධ ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති පියවර කවරේද? මේ වන විට එල් නීනෝ තත්ත්වය ස්ථාපිත වී තවදුරටත් ශක්තිමත් විය හැකි බවත් 2027 පෙබරවාරි දක්වා පැවැත්වීමට ආසන්න සහ නොයෙකුත් අය පුරෝකතන කරන 2027 පෙබරවාරි කියලා ඔබටත් එන්නට පුළුවන් 100%ක සම්භාවිතාවයක් පවතින බවත් WMO World Meteorological Organization ගෝලීය කාලගුණ සංවිධානය පෙන්වා දී ඇති පසුබිමක මෙය ඉහළ ආපදාවක් සිදුව හැකි තත්ත්වයක් ලෙස සලකා එමගින් ඇතිවිය හැකි නියඟය ජල ආහාර හා විදුලි බල අවදානම අපි මතක තබා ගන්න ඕන නියඟයක් ඇති වෙන්නත් පුළුවන් මහා ජල ගැලීම් ඇති වෙන්නත් පුළුවන් ඒක තමයි ලානීනා කියලා කියන්නේ තාමත් ඇත්ත වශයෙන්ම මේ විශේෂඥින් මේක පිළිබඳව අධ්‍යයනය කරනවා ඒ නිසා මොකද්ද රජයේ සූදානම එල් නීනෝ ලානීනා එන්සෝ අයෝඩි වශයෙන් හඳුන්වන දේශගුණික විපර්යාසයන් තත්ත්වය තුළ සිදුවේ හැකි ව්‍යසනවලට කොහොමද අපි රටක් හැටියට මුහුණ දෙන්නේ
0: මෙසදහා කඩිනමින් පිළිතුරක් බලාපොරොත්තු වෙන බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා
1: මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ උත්තර කල් දාන්න නැතුව අදම පිළිතුරක් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.
2: ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා,
3: ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමනි මේ සම්බන්ධව මේ විස්තර තියෙනවා. නමුත් කාලයක් ඕනේ. හැකි ඉක්මනට මේ විස්තර ටික ඔබතුමා වෙත ඉදිරිපත් කරන්න තව සුළු කාලයක් ලබලා දෙන්න. දින කීපයකින් ලබලා දෙන්නම්. මේ ටික තියෙනවා. නමුත් මොකද අර දත්තයන් ගොඩක් ඔබතුමා ඉල්ලනවනේ. ඒ නිසා ඒ ටික කම්පයිල් කරලා ක්වෙස්චන්ස් අනුව පිළිතුරු ටික හැකි ඉක්මනින් ලබලා දෙන්න.
2: ඔව් විපක්ෂ නායකතුමා.
1: ගරු කතානායකතුමා, දැන් මේ දිත්වා පිළිබඳව මහා බරපතල තත්ත්වයක් තියෙනවා. රජය දන්නේ නැත්නම් රජයට අප් ටු ඩේට් ඩේටා මේ යාවත් කාලීන වූ දත්ත නැත්නම් කොහොමද රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා හරහා අපේ රටට ආධාර උපකාර තවදුරටත් ගන්න මේ යෝජනා ඉදිරිපත් කරන්නේ මේක බරපතල ප්‍රශ්නයක් මේ රජයට බැරි නම් මේ වගේ සාධනීය ගැටලුවකට මේ උත්තර දෙන්න කල්ලිල්ලනවා නම් මං හිතනවා ඒක බොහොම බරපතල තත්ත්වයක් මොකද එදානම් කිව්වා මේ තහඩුවටත් දෙනවා කියලා ලක්ෂ 10ක් ඉතින් තහඩුවට ලක්ෂ 10 දෙනවා කියන එක කිව්වනම් ඇයි මේ දත්ත ටික ඉදිරිපත් කරන්න බැරි මේ පාර්ලිමේන්තුවේ
2: හොඳයි
1: මම ඔබතුමාගේ මැදිහත් වීමේ ඉල්ලුම් කරන බොහොම සාධාරණ අඩුම ගානේ හෙටවත් උත්තර දෙන්න කියන්නේ
0: මිරිහන මුලස්ථාන පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් සැරේන්වරයෙකු ඇතුළු නිලධාරීන් සිවුදෙනෙකු අතර මත්පැන් සාදයක් අතරතුරදී ඇති වූ ගැටුමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මිරිහන පොලිසියේ තනිකඩ බට නිවාසයේ පිහිටි කාමරයක මෙම මත්පැන් සාදය පවත්වා ඇති අතර ඊට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරෙන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු සහභාගී වී ඇති බවයි

0: වන්නේ. එහිදි ඇති වූ ආරවුලකින් කොස්තාපල්වරයා සුළු තුවාල ලබා ඇති අතර සිදුවීමින් පසු ප්‍රධාන පොලිස් කොස්තාපල්වරයා සහ සැරේන්වරයා අවසරයකින් තොරව බට නිවාසයෙන් පිටව ගොස් තිබෙනවා. අනෙක් උප පොලිස් පරීක්ෂකවරයා සහ තුවාල ලැබූ කොස්තාපල්වරයා මත්පැන් පානය කර ඇතැයි පරීක්ෂා කිරීම සඳහා කළුපෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්. අදාළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් සැරේ නිලධාරීවරයෙකු පැවසූ අතර නුගේගොඩ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේ අමතමින් දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ඉරානය සමග සාම ගිවිසුමකට එළඹෙනවාද නැතහොත් එම රාජ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවාද යන්න පිළිබඳව තමා ඉදිරියේ විශාල තීරණයක් පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ. ඉරානය නෂ්ටික ආයුධ ලබා ගැනීම සාර්ථකව වැළැක්වීමට තමා සමත් වූ බව ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප් පවතින ගැටුම අවසන් කිරීමට එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරාන ඉස්ලාමීය ජනරජයේ සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවටයි එහිදී තර්ජනය කළේ. ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී ඉරාන නියෝජිත පිරිසේ එක් සමාජිකයෙකු පමණක් සභාවේ රැඳී සිටි බවද වාර්තා වනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලයේ එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ලෝක වෙළඳපොලේ තෙල්මිල ඉහළ යාම සහ සිජනප්‍රියතාව පහත වැටීම සාධාරණීකරණය කිරීමට ජනාධිපති ට්‍රම්ප් මෙහිදී උත්සාහ කළ බවයි විදුස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉදිරි නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු අතුරු මැතිවරණයෙන් පසුව ඉරානය සමග එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම ගෝලීය පාලන ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කළ ඔහු රුසියා යුක්‍රේන අර්බුදයට විසඳුම් ලබා දීමටත් කෘතිම බුද්ධි ශේෂ්ත්‍රයේ ලෝක බලවතා ලෙස ඇමරිකාව පවත්වාගෙන යාමටත් කැපවන බවට පොරොන්දු වුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසේර සමගාමීව ඇමරිකානු සහ ඉරාන නියෝජිතින් අතර ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සාකච්ඡා කිහිපයක්ද පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම රාජතාන්ත්‍රික හමුවීම් අතරතුරදීම ට්‍රම්ප් රාජනායකයන් රැසක් හමු වෙමින් පවතින අතර මැද පෙරදිග සහ යුක්‍රේන අර්බුද හමුවේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය දැඩි පරීක්ෂාවකට ලක්වෙති බවයි විදේශ විචාරකින් පවසන්නේ. තම කතාවේ ආරම්භයේදීම ආර්ථිකය ආගමන විගමන සහ අපරාධ මර්ධනය සම්බන්ධයෙන් ඇමරිකාව ලැබූ ජයග්‍රහණ විස්තර කිරීමට ට්‍රම්ප් පියවර ගත් අතර එය ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වඩා ඇමරිකානු ඡන්දදායකයන් ඉලක්ක කරගනිමින් කරන ප්‍රකාශයක් ලෙස නිරීක්ෂණය වූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යූටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව මාධ්‍ය නීති සංසදයේ සභාපති ආචාර්ය නීතිඥ විරංජන හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: ඇත්තටම අපි දන්නවා දැන් ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව කාලෙන් කාලට විවිධ මට්ටම් වලට විවිධ තලවලට අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට FM නාලිකා බිහිවීමත් එක්ක ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව එක මානයකට එක තලයකට එළඹුණා කියන එක තමයි මගේ අදහස. මොකද අපි දන්නවා සාම්ප්‍රදායික ගුවන්විදුලි ප්‍රවෘත්ති කියද්දී ආශාවර ඒ රිද්මය එතකොට ඒ කියන වොයිස් කඩ් භාවිතා කරන එක ඒව එහෙම මුල් කාලේ තිබුණේ නැහැ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකා තිබුණාත් එක්ක ඒ වගේ යම් යම් වෙනස්කම් ඇති වුණා. එතකොට අපි ගත්ත නෙක්ස්ට් ගුවන්විදුලි නාලිකා ප්‍රවෘත්ති ගත්තත් මම දකින විශේෂතා ගොඩක් අර නව විශේෂාංග ගොඩක් කියන ප්‍රවෘත්ති වල ඒ නව තලයකට ඔසවා තැබීම සඳහා වන විශේෂතා ගොඩක් කියන්නේ මොහුණුවර රැසක් මේ නාලිකා විසින් කාව්‍ය ප්‍රවෘත්ති විකාශන කලාවට ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති විකාශන කලාවට හඳුන්වා දුන්නා. ඉතින් එතකොට තමයි යකින් ගොඩ නෙත් කියන්නේ විශේෂ ගුවන්විදුලි නාලිකාවක් ප්‍රවෘත්ති විකාශයට. ඒ වගේම තමයි ඒ ක්‍රම කියනවාටදී ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ගුවන්විදුලිය තියෙන මම දකින විදිහට මම මෑතක දෙක තුනක ගුවන්විදුලි නාලිකාවලින් ගවේෂණාත්මක විදුලි ප්‍රවෘත්ති කලාව හඳුන්වා දීමටත් පෙරගුණ ගත නාලිකාවක් විදිහට නෙත් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ක්‍රියාත්මක මාධ්‍ය කලාව කියන එක අපි දන්නවා ලීසි පාසු කට උත්තක් නෙවෙයි. මොකද එතනදී සමහර වෙලාවට විවිධ චෝදනා එල්ල වෙනවා, ගෝධී නාලිකා සීමාව ඉක්මවා යනවා කියලා. ඒ කියන්නේ පෞද්ගලිකත්වයට හානි කරනවා, ඒ වගේ ආචාර ධර්ම රකින්නේ නැහැ, ඒ වගේම විවිධ නෛතික තත්ත්වයන්ට එරෙහිව ගිහිල්ලා කතා කටයුතු කරනවා, නීති විරෝධී ලෙස කටයුතු කරනවා, මේ වගේ චෝදනාත් එල්ල වෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තහම net news මම දක්නවා ඉතා විශේෂ විස්කාරය බහරයක් ඉටු කරනවා. කියන්නේ අපි දන්නවා ඊ ගවේෂණක වර්ණබිලි ප්‍රවෘත්ති කලාව කරගෙන යනකොට ඒක විශේෂයෙන්ම තියෙන තව නීතියට අනුකූල, ඒ වගේම ආචාර ධර්ම උපරිම වශයෙන් ආරක්ෂා වෙන අයුරින්, ඒ වගේම තමයි විවිධ තාක්ෂණික හැඩතල භාවිතා කරලා ඒ සියල්ල භාවිතා කරලා ඉතා හොඳ ගුණතින් ප්‍රවෘත්ති විකාශයෙන් පවත්වාගෙන යෑම සඳහා මේ නාලිකාව කටයුතු කරලා දෙනවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසියි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාම වෙන කොහෙන්ද සර්?
5: PLB වාසී. කොයි කාටත් වාසී.
1: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 12යි විනාඩි 27යි net fm දේදුණු මාවතේ බදාද දවසේ අවසාන පැයට තමයි දන්නේම නැතුව අපි හෙමීට අඩිය තියාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් net fm දේදුණු මාවත අහගෙන ඉන්න වෙලාවේ මේ පැයේ ඕගොල්ලෝ හැමෝගෙම බලාපොරොත්තුව මේ පැත්තේ ලැබු WhatsApp message එක නැත්තම් call කරපුලා කියපු පණිවිඩේ මගේ මේ මුවගින් කියයි කියන බලාපොරොත්තු වෙන තියෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තුව ඉටු කරන එක තමයි මට මේ පැයේ පැවරලා තියෙන ලොකුම වගකීම. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි වැඩියෙන් මේනක සහල් අරගන්න කියලා. මොකද මේනක සහල් වැඩියෙන් අරගන්න ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. මේනක සහල් කියලා කියන්නේ අපේ රටේ ගොවි මහතුරුන්ගේ හොඳම ක්වොලිටි එකේ හොඳම අග්‍රඵලය ඔයාගේ ළඟට අරගෙන එන එකම ක්‍රමය. ඉතින් ඒක හන්ද මේනක සහල් වැඩියෙන් අරගන්න. දැන් මේනක සහල් buy and win තරඟයත් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩ් එකක් වගේම ස්මාර්ට් ටීවී එකක් ඔයාගෙම කරගන්න. දැන් මේ ඩිංගට තවත් ජයග්‍රාහකයෝ දෙන්නෙක් බිහි වෙලා ඒ ගැන විස්තරේ මට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට අලුත් රයිස් කුකර් එකක ජයග්‍රාහකෙක් බවට පත් වෙලා තියෙනවා. කැලණියේ ඉඳන් අපිව අහගෙන ඉඳලා මේනක සහල් වැඩියෙන් මිලදී ගත්ත වීරසේකර මහත්මයා අලුත්ම රයිස් කුකර් එකක ජයග්‍රාහකෙක් බවට පත් වෙලා තියෙනවා. මේ ඊට පස්සේ බ්ලෙන්ඩර් එකක ජයග්‍රාහකෙක් බවට පත් වෙලා තියෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි දිවුල් කුඹුර සහල් පොල්ගහවෙල අන්න ඒ කඩෙන් සහල් මිලදී ගත්ත වාද්දුව යටි ගල්ලොලුව පදිංචි රංජිත් අමරසිරි මහත්මයා. එයා අලුත් බ්ලෙන්ඩ් එකක ජයග්‍රාහකෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් මේ විදිහට ජයග්‍රාහකෙක් බවට පත් වෙන්න අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. අපි කොහොමත් කැමති අපේ ගෙවල් වල රසට බතක් ඉදෙනවා නම් ඉතින් ඒ වෙනුවෙන් හොඳම සහල් අරගන්න. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. මේ කූපන් එකේ තියෙන ටැග් ඔයාගෙම කරගන්න. කරන්න තියෙන්නේ කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන එක හරි WhatsApp message එකක් හරි දාන එක විතරයි. මේනක සහල් කියලා කියන්නේ අපේ රස, අපේ උරුමය. මේ වෙලාවේ නිල් දෑසින් බලාගෙන එයාගේ නම කියනකම් අහගෙන ඉන්නවා හොරණ ඉඳන් අපිව අහගෙන ඉන්න චතු. චතු මෙසේජ් එක දාලා කියලා තියෙන්නේ යාගේ නම චතු කියලා විතරක් කියන්න එපා, යාගේ නම චතු රෝසබල කියලා කියන්න කියලා. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් චතු. බලන්න වෙරින් ඕගොල්ලෝ මට කරන වැඩ. ඊට පස්සේ හයි ජනි කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජ මෙසේජ් එකක් දාලා තියෙනවා. ඇහැලියගොඩ මෝරගල නිව් ලක්මිනි කර්ටන් ෂොප් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නේ. රොෂානි, අයෝමි, ලක්මිනි, රුවන්වැල්ලින් සැන්‍ය ඉලෙක්ට්‍රිකල් එකේ මල්ලි, ගයන් මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අනුරාධපුරේ කියන්නේ කොහොමත් වාසනාවන්ත ගමක් තමයි. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ අනුරාධපුරේ ඉඳන් අපිව අහගෙන ඉන්න දුලංජලි. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අර කලින් පැයේ අපි කෙනෙක්ව සම්බන්ධ කරගත්තනේ ගේම් එකට අනුරාධපුරේ ඉඳන්. ඒක අහගෙන ඉඳලා ඔය කියලා දෙයි. කිතුල්ගල ප්‍රදීප් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ පිටිගල නදීෂා මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. එයා එකතු කරගන්න කියනවා අම්මවයි හස්බන්ඩ්වයි එකතු කරගන්න කියලා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපි කෑගලු බත්කඩේ සෙට් එක අපිවත් මැසේජ් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා. චම්නියක්, ශාන්තයියා, කාන්තියක්, ටෝග, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා තමයි කියන්නේ. බණ්ඩාරගම ඇන කඩේ ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඇනයක් වෙන්නේ නැතුව ඔයා කැමතිම සින්දුව දෙන්න බලාගෙන තමයි මම ඉන්නේ. මම ඕගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කිරුලබන සෝමා දේවි ප්ලේස් එකේ අපේ රංගන මැසේජ් එකක් දාලා තියෙනවා. රංගන මම ඔයාව එකතු කරගන්නම්. අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ උදයන්ගණි. මම උදයන්ගණි ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ නයිවල SL පහසර මල්ටි සිලෙක්ෂන් එකේ ඉඳන් අපිව සට්ටිය සෙට් එකටම කට්ටියක් සද්දෙටම අහගෙන ඉන්නවා. මම ඕගොල්ලෝ හැමෝමත් මේ සින්දුවකට එකතු කරගන්නම්. ඊට පස්සේ රෝහිණි අම්පාරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කමලනේ. කමල මැසේජ් එක දාලා කියනවා ලස්සන හින්දි සින්දුවක් අපිට දෙන්න කියලා. මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිට කෝල් කරා වීරයයියා වලස්මුල්ලි ඉඳන් තමයි කතා කරේ. එයාගේ බණ්ඩාර අයියා, ඊට පස්සේ ධර්මේ අයියා යාළුව කට්ටියත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ අපිට කතා වලස්මුල්ලේ වීරයයාට පස්සේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, අසංක මල්ලේ, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ කඹුරාවල ඉඳන් ධම්මිකා කතා කරා. මං ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නම්.
ඊළඟට යන්න හදන යටි අන්තොට දේශානේ ස්ටුඩියෝ එකට හිතන සෙට් එකත් මේ වෙලාවේ සද්දටම අහගෙන ඉන්නවා.

මොකද කරන්නේ මේ වෙලාවේ දවල්ට කෑමෝ යල එහෙම ඉවරද? දැන් ඉතින් 12:34 කියලා කියන්නේ ගොඩක් වෙලාවට දවල්ට කෑමෝ යල ඇති නේද? සමහර කට්ටියට මම මේ කිව්වමත් දන්නේ නැහැ මතක් වුණේ. ආ දවල්ටත් කන්න ඕනිනේ කියලා. මොකද අද සීතලේ ගුල්ලි වෙලා නිදාගෙන ඉන්නවත් දන්නේ නැහැ. තවත් සමහරු ඉතින් වැඩ දවස් වල දවල්ටත් එක්ක උදේට උයනවා. ඉතින් ඒකත් එක්ක දවල්ට පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නවා වෙන්නත් පුළුවන්. කොහොම හරි ඔය උයනවා කියන කාරණේදී අපි කැමතිනේ රසට කැම හදාගන්න. ඉතින් ඒ හින්දා තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන මම ඔයාලට හැමතිස්සෙම මතක් කරන්නේ. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක දැන් ඔයාලට chance එක තියෙනවා ඔයාගේ ගෙදර හදන කැම වේල නිකන් ඉන්දියාවේ ගිහිල්ලා කැම කන්න හදපු කැම වේලක් වගේ හදාගන්න. මොකද ඉන්දියාවේ මසාලා රහට කැම රසවත් කරන්න තමයි හෙල මසාලා පවුඩර් නිෂ්පාදනය කරලා අපිට අරගෙන එන්නේ. එහෙම ගිව්වයි කියලා මේ ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනහල්ලා හදනවා කියලා හිතන්න එපා. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් හදන්නේ සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරමයි. එළවලු වලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර් දාලා හදලා ගත්තා කියලා කියන්නේ. ආයෙත්ෙන් කතා කරන්න දෙයක් නැහැ ඒක ගැන. DLB වාසී ලොතරැය්‍ය හදම මිලදී ගන්න. DLB වාසී ලොතරැය්‍යේ මංගල දිනුම් මැදීම ඔක්තෝබර් මාසේ පළවෙනිදා රජ වාසී නමින් දිනුම් අදින්න සූදානම් කරලා තියෙනවා. එදාට අලුත්ම අලුත් ඉලෙක්ට්‍රික් බයික් එකක ජයග්‍රාහකයෙක් වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි රුපියල් 25,000 තෑගි බර ලොට් එකක් දෙන්න බලාගෙන DLB කණ්ඩායම ඉන්නවා. DLB වාසී ලොතරැය්‍ය වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නෙම ජයග්‍රාහකයන් ප්‍රමාණය වැඩියෙන් බිහි කරන බලාපොරොත්තුවත් එක්ක. ඉතින් ඒ හින්දා තමයි රුපියල් මිලියනේ සුපිරි තෑග්ග වගේම ඊට පස්සේ රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි, 25,000 තෑගි ගොඩක් ඔයා වෙනුවෙන් සෝදානම් කරලා තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්න පොන්චි රුපියල් 40කින් රුපියල් 25,000ක් ඇතුණත් වාසීනේ. ඒ හින්දා හදම DLB වාසී ලොතරැය්‍ය මිලදී ගන්න. ලොතරැයි කුඩුවකටම යන්න ඕනි නෑ. DLB sweep app එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන නම් ඉන්නේ. ඒ හරහත් ඔයාට ලේසියෙන්ම ටිකට් එක අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර භෝග හාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් වන්දුල වීරප්පිරෝ වෙදමහත්තයා දෙවි කෙනෙක් වගේ ඔයාට පිහිට වෙන්න බලාගෙන ඉන්නවා. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම පිළිකා රෝගවලට, ස්නායු රෝගවලට, ගෑස්ට්‍රයිටිස් වලට, දියවැඩියාවට, වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබා ගන්න ඔයාට පුළුවන්. කමල් බන්දුල වීරප්පිරෝ වෙදමහත්තයා හම්බ වෙන්න යන කලින් කෝල් එකක් දීලා වෙලාවක් වින් කරගන්න. 0777 300 940ට හරි 0773 273 540ට හරි. ඊළඟට යන්න හදන්නේ අපිට WhatsApp messages එවලා තියෙන මගේ මිතුරු කැල සින්දුවකට එකතු කරගන්න. ජනි අපිවත් සින්දුවලට එකතු කරගන්න. එහෙම කියලා මට message එකක් දාලා තියෙන්නේ. නිපුණි අනුරාධපුරේ ඉඳන් තමයි message එක දාලා තියෙන්නේ. මං ඔයාව එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. අදත් මලක ෆොටෝ එකක් දාලා තියෙනවා. මට නිකන් තේරෙන විදිහට මේ මලේ ෆොටෝ එක නිකන් වැලියාත්ත මල ගහක මලක් වගේ තමයි මට නිකන් තේරෙන්නේ. හරිද? මහරගම දුලානි මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි කියලා හම්බන්තොට කළු දොදොල් කඩේ මගේ යාළුව කට්ටිය මැසේජ් එකක් දාලා තියෙනවා. ශානක, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා, ආනන්ද ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. ඊට පස්සේ හයි දෙන්නකෝ අපිටත් ලස්සන සින්දුවක්. 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුදු, මදුවන් සෙට් එකම එකතු කරගන්නවා. බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා, ඒ වගේම තමයි ත්‍රිකුණාමලේ 5:90 පුංචි බණ්ඩ අයියා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන කහපොළ හේලිත ෆැෂන් එකේ චතුරංගි. එයාගේ කාන්තා බලෑණියේ නම් ටික කියන්න එපැ. සමන්ති, මානෙල් කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට මහනුවර ඉඳන් අපි වහගෙන ඉන්නවා ජීවුස්, ෆරීදා, දීප්ති සිල්වා, ශිරීන් ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රාණි, මාරසිංහ, රොසෙට් ගමගේ ඇතුළු සෙට් එක කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට අපේ කළුතර රමණි සුමේ දක්කත් මැසේජ් එකක් දාලා දිනවා කට්ටිය එකතු කරගන්න කියලා. ශෂි, දෙවුලි, භාති, තුසිත, කල්හාරි, පුංචි එවින් වගේම කැනඩාවේ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා එකතු කරගන්න කියනවා. ජනි සුබ දවසක් වේවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ශෂිකා ගොඩකවල ඉඳන්. සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඒ සින්දුව ඉතින් අද දෙන්න වෙලා මදි. හෙට අනිවාර්යෙන් දෙන්නම් ඔයා වෙනුවෙන්. අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක ඔන්න ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා දෙවනි පාරටත් නම කියෝ ගත්තා.
ඊට පස්සේ අයියේ අපි පොතු හැර ඉඳන් ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අම්මා සන්ධ්‍යාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා. මාර වැඩේ කියන්නේ කොල්ලගෙනම ජනිත්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ සිංගප්පූරුව ඉඳන් අපි වහන සමිතක්කා. ඒ වගේම තමයි එල්පීටී පුන්සරා මකුලලෝ රංජිත් දිසානායක අයියා. ඒ වගේම අපිව අහගෙන ඉන්න මිනුවන්ගුණ නිලු ඔයවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. කෑගල්ලේ රාම් අයියත් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12යි විනාඩි 43යි.
4: ඔබ වෙළඳ පොලින් පොල් තෙල් ලෙස බෙරදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වැති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. එබැවින් ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
8: අමතක නොවන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL Breaking News සංවිධාන කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස්, සුප්‍රියා, ගයන් ගුණවර්ධන, කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී. ටිකට් සඳහා විමසි 0777 575 718.
9: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික දුනුපත් අංකයේ සමග 0777 9 67 67 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
10: මේ හස්බ
11: මොකද වයිෆ්?
10: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපව්?
11: නැතුව
10: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
12: වෙලාව 12:46යි. ඩක් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මේ වෙලාවේ වාහනේ යන ගමන් සද්දරව මාව අහගෙන ඉන්නවා. හෝමගම ඉඳන් ඒ හරියෙන් යන ගමන් නිශාන්තයි, අබේරත්නයි. මම ඔය දෙන්නව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා සහ පරිස්සමට ගමන යන්න ඕනි කියලාත් මතක් කරනවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රදීප් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා. එයාගේ ආදරණීය අක්කි මැනික. මන් නම් දන්නේ නැහැ ඒවා. කොහොමරි ඔන්න එහෙම මැසේජ් එකක් දාලා දිනවා. මොරට ඉඳන් සුජානි චන්දිමා මැසේජ් එකක් දාලා තිනවා. මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ හැමදාම වගේ අපි වහගෙන ඉන්න තැනකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඒ තමයි මල්ලි හදත් ආවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන රිකිල්ල ගස් කඩයි සැලොන් දිනේෂ් රීයේකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සංදීපනී, ඊට පස්සේ නුවන්තිකා, හෙදින නංගිලා, ඊට පස්සේ ශාමා විජේසිංහ අක්කා මේ කට්ටියව එකතු කරගන්න කියලා තිනවා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට මං කෙලින්ම එතනින් යනවා ඉතාලියට ගිහිල්ලා ඉන්න. වීසත් නැහැ මන්ද නැ පන්නයිද කියලා කොහමාරි එකතු කරගන්නවා අපි අනුර ලක්ෂ්මන් අයියා. එයාගේ පවුලේ සියලුම දෙනාවයි මේ අපි අහන්න යන සින්දුවට. ජනී පුතා අපිටත් සින්දුවක් දෙන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ තිත්තගල්ල ඉඳන් අපේ චිත්‍ර අම්මා එකතු කරගන්න කියලා කියනවා. එයාගේ චූටියක් ආව විශේෂයෙන්ම. මොකද චූටියක්ගේ උපන්දිනය අද. ඔන්න අපේ චිත්‍ර අම්මගේ චූටියක්කට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. සුපුන් ජයවික්‍රම, ඒ වගේම තමයි චූටි අක්කගේ උපන්දිනේ එයාගේ නම සුපුන්ජය වික්‍රම වෙන්නේ කොහොමද? මට හරියට හිතාගන්න බෑ. කොහොම හරි මං එකතු කරගන්න ඕගොල්ලෝ හැමෝම. මට පේන විදිහට සුපුන් ජයවික්‍රමගේ තමයි උපන්දිනේ තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා දිනවා. බොස් චමින්ද, ඊට පස්සේ සනත්, රසින්දු, පාලයියා, රුවන්, ෂෙහන්, ගීතිකා, ප්‍රියංගික, සමන්, එයාලගේ දරුව වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න හැමෝම එකතු කරගන්න කියනවා. කඹුරාවේ බින්දිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුටවිදීන, නිලු, සමන්ත, මන්දාරා, යේනුක, රමින්දු, චූටි පුතාලවත් එකතු කරගන්න කියලා කියනවා. කටාන කොන්ගසන්දී අරෝෂ් ටේලර්ස්ගේ සෙට් එක, ධම්මිකා, ෂෙවොන්, තාරුක, බෙවොන්, අරෝෂ් ඇතුළු කට්ටිය එකතු කරගන්නවා. ඊට පස්සේ ඌරු බොක්කේ සිරි කුමාර අයියවත් එකතු කරගන්න ඕනි. හායි ජනි, මාත් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දිනවට කවදාවත් නම කියන්නේ නැති කෙනා. නම නැති කියලා තමයි මං යාර නම දාලා තියෙන්නේ. ඊට පස්සේ කොහෙටද දන්නවද යන්න හදන්නේ? ජනි කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. ගාල්ලේ චීන කොරටු ඉඳන් අපේ යමුනා ලසන්ති අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, ඒ වගේම තමයි නෑදෑ හිතමිතුරන් සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. මා තහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන සඳ ලංකාවේ ඉන්න තාරුණි. තාරුණි මම ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මලීෂා සහ මහේෂිකා මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම්. ජනි බෝලි, කවුද මේ වැරදියට බෝලි කියලා ආමන්ත්‍රණය කරන්නේ? මම බෝල නෑ, මම කෙට්ටුයි. හරිද? පන්නල ප්‍රසංගියක් අකොටුවල් ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මීළඟට කතා කරනකොට ලස්සන ජනි මල්ලි කියලා වගේ මැසේජ් එකක් දාන්න. බෝල කතා අරෝමේව ජානුට කියන්න. හරිද? හුන්නස්ගිරියේ SMT ඇපරල් එකේ සෙට් එකක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා පෙහර්ෂා මැසේජ් එකක් දාලා තියෙනවා. හායි ජනි පැට්ටෝ, කොහොමද ඔයාට? එහෙම කියලා එන ආදරණීය මැසේජ් එකක් දාලා තියෙනවා මට. මధు, මధు මං ඔයාව එකතු කරගන්නවා. පෙම්බර මధు. ඊළඟට යන්න හදන්නේ හුන්නස්ගිරියටම තමයි. හුන්නස්ගිරි ඉඳන් අපි වහගෙන ඉන්නවා නවීන් එක්ස්පෝර්ට් එකේ සෙට් එක. මං ඔයගොල්ලෝ හැමෝමත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාපලගම පියල්ජේ අයියා මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. මාපලගම පියල්ජේ අයියාවත් මේ අහන්න යන සින්දුවට මං එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අද අපේ ඉනෝකම්මගේ උපන්දිනේ. එයාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා පානතුරේ දනුෂ්ක මල්ලි. වැඩේ තියෙන්නේ මේ කොල්ල අයියෙත් මේ මැසේජ් එකම දැම්මනි. කොමාරි, ඉනෝක අක්කගේ උපන්දිනේ අද නම් ඉනෝක අක්ක කියලා තියෙනවා, ඉනෝක අම්මා කියලා තියෙනවා. මට හරියට හිතාගන්න බෑ අම්මා දක්කද කියලා. කොහොමාරි ඉනෝක හොයාට සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ නිසංසලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කොහේ ඉඳන්ද කියලා නෑ. නිසංසලා මම ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට දෙයියන්දරට යන්න හදන්නේ. දෙයියන්දර ඉඳන් සුනේත්‍රා කුමාරි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුනේත්‍රා මම ඔයාවත් එකතු ගන්නවා මේ අහන්න යන සිද්ධුවට. ඊට පස්සේ යන්න හදන්නේ මඩපාතට ගිහිල්ලා ඉන්න. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිෂානී, චේතනා, ඊට පස්සේ පුංචි පුතා ඉන්නවා තේජ අවෝර්, ඒ වගේම තමයි භාග්‍ය විෂ්ක, සේරුවාවිල ඉන්න KDA සමරසිංහ. මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අවසාන වශයෙන් අපි එකතු කරගන්නවා සයිප්‍රස් ඉඳන් අපි වහගෙන ඉන්න සුජීව අක්කා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්න ගමන් අපි යනවා සින්දු අහන්න.

0: Anupaha FM Anuhatarai Dashumata Net FM. De Dunumavata, De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Rakapuram Rasaganayana. Aulesam Rasakarakana. Mather Freela Noodles. Taste a Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් වෙතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: ඩීල්බී වාසී කොයි කාටත් වාසී
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
10: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 1072.
10: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
11: Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0833 380169.
12: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
13: සුබ දවල් අක්දවල් එකයි දැන්.

0: ವಿಶ್ವಾಸಕರನ ಸತ್ಯ ಒಬ್ಬ ವೆತಗೆನೆಯನ್ನೇ
1: ಒಬ್ಬ ವಿಲಂದ ಪೊಲೆ ತೆಲ್ ಮೆಲದೇ ಗನಿಮೇದೆ ನಿಷ್ಪಾದಿತ ದಿನ್ಯಾತ್ ಕಲ್ಲಿಗುತ್ವನ ದಿನ್ಯಾತ್ ಸದಹನ್ ವತಿ ಸಣ್ಣಾಮ ನಾಮ್ಯಾಕ್ ಸಹಿತ ಹೆಸರುಂ ಕಲ ಪೊಲ್ ತೆಲ್ಮ ಮಿಲದೀಗನ್ನು ಪುರುದುವಾನ್ನ ಪೊಲ್ ಸಂವರ್ಧನ ಅಧಿಕಾರಿ ಪಣವಿಡಿಯಕಿ
0: ಬೇಯನ್ ಬೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಬೇ ದಿಬಸ್ವ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම් පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා මෙම පනත් කෙටුම් පත පළමු වර කියවීම සඳහා 2026 අගෝස්තු මාස 4 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා පනත් කෙටුම් පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 9 වනදා පැවති අතර අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කර ගැනුණා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි තනතුර ස්ථාපිත කරමින් හඳුන්වා දුන් 2009 අංක 35 දරන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කැටුම් පත ඉදිරිපත් කර තිබෙනවා 2009 වසරේදී සම්මත කරන ලද මෙම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි තනතුර ස්ථාපිත කර තිබුණා යනුව මෙම පනත් කැටුම් පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි පනත ඉවත් කිරීමත් සමග ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි තනතුරද අහෝසි වනවා මෙම පනත ක්‍රියාත්මක වීමත් සමග ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි කාර්යාලයට අයත් සියලු චංචල සහ නිෂ්පල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති ඒ අනුව උක්ත පනත් කැටුම් පත 2026 අංක 22 දරන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ඉවත් කිරීමේ පනත ලෙස බලාත්මක වනවා ආසියානු ක්‍රීඩාවලියේ බොක්සින් පිරිමි කිලෝග්‍රෑම් 80 බරපන්තියේ මූලික වටේ තරඟයකින් ජයහිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මොහමඩ් උසෙයිත් අද සමත් වුණා. ඔහු මෙම ජයහිමිකර ගත්තේ කාම්බෝජියානු ක්‍රීඩකයෙකු පරාජය කරමින්. තරඟයේ අවසන් ලකුණු සටහන් දැක්වුණේ 4-1 ලෙසයි. මිලගනෙත් නිවුස් පසරුහත් දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total ගේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
3: FM 95 FM 94.8 net FM
4: ගින්දර හැන්දෑවා
5: Brought to you by
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
10: FM 95 94.8

ಹಾಯ್, ಅದವಲ್ಲಿ ಕೈವಿ ನಾಡಿ ನವೆಯ ಈಗಿಂದರೆ ಹೆಂದವ ಸತಿಯ ಮೆದಟಾಪಿಯ ವೇಲಾತಿಯನ್ನು ಅದು ಬದಲಾದ ದವಸ ಸೆಪ್ಟೆಂಬರ್ ಮಾಸ ವಿಸಿ ತುಂಗಣಿದ ඉති හද මොකද වෙන්න කට්ටිය කියමුක බලන්න විස්තර කොහොමද ඔය පැත කාලගුණේ වැස්සද වැස්ස කියලා ඉතින් මොකෝ වැඩට යන්නද ඉන්නද නේද ඉස්සර ඉස්කෝලේ යන කාලේ පින්න වැටෙනව වැඩි කියලා ඉස්කෝලෙ ගිය නැති මිනිස්සුමේ දැන් වැහි හතක් වැස්සත් වැඩට යන්න නැකිටිනවා එහෙම නැකිටලා ඉඳී ඉඳගෙන කල්පනා කරනවා මම මේ ජොබ් එකට යන්න ඕනේද කියලා නේද හරි හරි හරි මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මෙහෙම උදේට ඔෆිස් එන්න එළියට බහින්න ඔන්න මෙන්න තියද්දි වහින්නේ අය හවසට ෆ්ලයි යන ටයිම් එකටම වහින්නේ තාමත් මට ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් හම්බුන්න නැහැ ළමයි එහෙනම් ටග් ගාලා කියන්න බලන්න ඇත්තටම ඇයි එහෙම වෙන්නේ කියලා හරි ඒ අතරේ අඩපුදාංගදත් වෙනද වගේම කාල එකක් දෙන්න

කරලා ඊට පස්සේ ඒවාගේ මැසේජ් එක ආට පුළුවන් ඉන්බොක්ස් කරන්න. යතරේ අපේ වාල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න. ඔය කොහොම දේවල් ටික කරන්න පුළුවන්. ඒ වගේම මම ලයිව් එකක් ආවට පස්සේ හිමීට ලයිව් එකට ජොයින් වෙන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැඳෑවෙ වැඩ ටික පටන් ගන්න හදන්නේ. අමතර අහන්න දෙයක් තියෙනවා. අද මොනවදරයා යන්න කලින් කිව්වේ මං ගැන? කවුද අරයා කියලා දන්නවනේ. අර මට කලින් හිටිය උන්ද මොනවදද මට කිව්වේ? එව්වත් මට කියන්න ඕන හරිද? මට ආරංචියක් ආවා මෙතෙන්ට එනකොට මට මොන මොන හරි කිව්වා කියලා. මං හතරට එළියට ගිහින් එයාගෙන බලා ගන්නම්. ඔයාලා මට කියන්නක මොනවද කිව්වේ කියලා එවුන්ද? මං ඔයාගේ ජනු, මෙයාගේ මගේ ගින්දර හැන්දෑව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි වෙනදි 20යි.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ఫోన్ එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද
6: විශ්වාසයේ වගකීමයි සිගරේකේ තියන්නේ.
5: අදම ගන්න ఫోన్ එක. ඇයි හිටට දාන්නේ?
6: විශ්වාසයේ වගකීමයි එක සිංගර් සිම්පල් පේ.
5: හිටට නොදා ටික ටික ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: Hello.
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජය.

දවල් එකයි විනාඩි 21යි. අහන දෙන්න ලස්සන සින්දු ටිකක් තියන නන් ස්ටොප් එක ග්ලාසි කරගෙන තියෙන්නේ. හරිද? හරි. WhatsApp messages පැත්තට යන්න ඕනි. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම හැමෝටම මුලින්ම මතක් වෙන තැන ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කෙනෙක්ට ඒ ගැන කතා කළොත් මුලින්ම මතක් වෙන තැන කොහෙද? වෙන කොහෙවත් නෙමෙයි ඉතින්. ඒ එකම එක තැනයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. හැමෝගෙම හදවතේ ලිය විශ්වාසයතනයක් බවට පත් වෙන හේතුව තමයි 100% හරිම ප්‍රතිඵල අරගෙන එන නිසා. ඉතින් මේ ආයුර්වේද අතරේ මේ ආයුර්වේද ඖෂධ අතරේ තියෙනවා සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක. ඒක තමයි දියවැඩියාවට දැන් කියවපුම දේ. ඉතින් දියවැඩියාව තියෙන කෙනෙක් නම් මං ඔයාලට කියනවා බය නැතුව සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ අර්ථයෙන් නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණෑඟපත වේදනාව. මේ දවස්වල කාටත් තියෙන දේනේ. ඒ කියන්නේ හිටි හැටි කාලගුණයේ දේශගුණයේ වෙනස් වෙනකොට අපේ අප්පලා උදේට ගෙදරින් හොඳට එළියට යනවා. ආයි හවසට එනකොට ඔහේවත් නැති ලෙඩ කන්දක් අරගෙන තමයි එන්නේ. මේ දවස්වල පොඩක් අපේ ඔෆිස් එකෙත් කට්ටියට හිටපු ගමන් කැස්ස උණ හෙම්බිරිස්සාව ඕවා තියෙනවා බලන්න. නැද්ද ඔයාගේ ඔෆිස් එකේ? ඉතින් ඒගොල්ලන්ටත් මං කියලා තියන්නේ සෙවනගල මදුකා කැස්සට පැණිය පාවිච්චි කරන්න කියලා. අරගෙන පාවිච්චි කරන්න මේක ගෙදරක තියෙන්න ඕනේ දේ තමයි. ඉතින් ඒ වගේම තමයි පැටිලිව. පැටිලිව අද කාලේ ගත්තාම වයස් ભેදයක් නැතුව ගොඩාක් වෙලාවට ඕන කෙනෙක්ට තියෙන දෙයක්. අපි අර කියන්නේ 10 දෙනෙක් ගත්තොත් 10න් 9ක්ම කතා කළොත් කියන්නේ මට පැටිලිව. ඉතින් මේකට බය වෙන්න දෙයක් නැහැ. ලිව එකේ තෙල්. ඒකට දැන් කිසිම විදිහකින් බය වෙන්න ඕනේ නැහැ. මේකට තිත තියන්න පුළුවන්. ඒකට තමයි සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක වට පාවිච්චි කරන්න කියලා මම මෙච්චර කියන්නේ. තාමත් මේක අරගෙන පාවිච්චි කරපු නැති කෙනෙක් නම් පැටිලිව හින්දා කාලයක් තිස්සේ හරියට කැමක් බිම්මක්වත් කන්න විදිහක් නැතුව කන්ට්‍රෝල් වෙලා ඉන්නව නම් ඇත්තම කතාව කිව්වොත් අපි එහෙම කන්ට්‍රෝල් වෙනවා කියලා හිතුවට ගොඩක් වෙලාවට අපේ කටවල් පරිස්සම් නැහැනේ. එතකොට ඉතින් ඕක වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට දැන් සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක තියෙනවා කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. පැටිලිව වලට තිත තියන්න පුළුවන්. කැමෝ ප්‍රයබඩ පිපෙන ඔබට කැක්කුම් බඩා ජීර්ණය. පොඩි ළමයි ඉන්න ගෙවල් වල නම් කොහොමත් ඔය ප්‍රශ්න නිතර දෙවේලිය හෙන්න තියෙනවා. ඉතින් ඒකට තමයි ගෙදරක තියෙන මොණේ අසමෝදකම් බෝතලේ. ඒ තමයි 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ යටතේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. පොඩි කාලෙකුත් නෙමෙයිනේ වසර 40ක්. ඉතින් වසර 40ක් මේ විදිහට විශ්වාසයක් දිනාගෙන ඉන්නවා කියන එකම හරි වටින දෙයක්. ඉතින් මෙච්චර විශ්වාසයක් දිනාගෙන ඉන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියන්නේ අපේ වෙදකම, අපේ උරුමය, එක ගොඩනැගිච්ච ආයතනයක්. කතා කරන්න ආදම 0847 31 33 40 0847 31 33 40. ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ හරිම අපහසු කාලයක්. ඔය අපහසුතාවය ඩබල් වෙනවා ඔය පාවිච්චි කරන පෑඩ් එක අවුල් නම්. පෑඩ් එක තමයි අනිවාර්යෙන් මේකට බලපාන්නේ. මොකද අපි පෑඩ් එකක් ගන්නකොට මුලින්ම බලන්න ඕනේ මේක හැඳගෙන ඉන්න පහසු වෙන්න ඕනේ, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ, ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනේ. ඔය කියන කරුණු කාරණා ටික හරියට නැතුව තිබුණොත් ඉතින් ඔයාට වෙන්නේ පීරියඩ්ස් කාලේ තියෙන අපහසුතාවය තව ඩබල් කරගන්න. එහෙනම් එහෙම කරගන්න නැතුව හරියටම හරියන පෑඩ් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් ඔයා හිතනකොට ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් එක්සෑම් එකක් දෙනවා, ජොබ් ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා. කොච්චර හොඳ දේවල් ඔයාට වටිනම දේවල් පවා අතාරින්න හිතන දවස් ටිකක් තමයි ඔය දවස් ටික. ඉතින් එහෙම දවස්වලට ඒ විදිහට ඔයාට ඔයාව මිස් කරගන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වගේ අතරපතර ෆෙම්ස් අය ඔයත් අද්දම මිලදී ගන්න. දෙවෙනි පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙලන් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිලදී ගන්න පුළුවන්. හයි මගේ වස්තුවේ ඔයාට සුබ දහවලක්. මේ වැස්ස තව ඕනේ දානේ, ඕනේ අයට දීලා අපිව නිදහස් කරන්න කියනකෝ ගින්දරි. යේ ඔයා කිව්වත් අහවි. ඔන්න ඔහෙ දෙන්නකෝ සින්දුවක් සද්දට මේ වැස්සත් එක්ක. අදරි වස්තුවේ පැලෙන්න කළුතර ශශි දෙවලි බාතීත සිත්කල් හරි මුංචැවින් එක අපේ රමණි සුමේ දක්කා කැනඩාවෙන් චාන ජිමිෂ් ලේන්ජලේ ජනක පෙපුංචි සෝෆියායි නොඇතර වැස්ස ඇති නේද ළමයි. ඔන්න කරදරයක්ද වහින් නැති පැති කොච්චර තියනවා. චුට්ට ගිහිල්ල වැහල එන්නකෝ. එකතු කරගන්නම් මේ සින්දුවට අග්ගල බෝලෙලු මට පන්නි පිටි අරුණා යාදරයි. හරිද? මට එහෙම දරයා කියලා ගියේ. එයාට දැන් මම අග්ගල බෝලයක් වගේ පේන්න අරන් අනේ අප්පේ. අපි හුන්නස්ගිරි SMT සයිඩ් සීම් සෙට් එක
ಲಸನ ಸಿಂಧು ಆಗ್ದೇನ್ ಪೇಸೈಡ್ ಸಿಮ್ ಸೆಟ್ಗೆ ವಸಂತ್ ಅಟ ಗುಡಕ್ ಗುಡಕ್ ಕಸವಿಂಗ್ ಆಗ್ದೇನ್ ಅಟ ಉಮ್ಮ ಕೋಣಿ ಆ ಉಮ್ಮ ಗೊಡಕ್ ಕೋಣಿ ಕೇಳ್ತಿ ಗೊಡವಲ್ ನಂದೆನ್ನ ವಸಂತ ಅಯ್ಯ ಪಡ್ಡಾಗ ಆಗೇ ಕರ್ಲ ಅದೇನೆ ಹೆಟತ್ತೆ ಕದ್ದೆನ ಅದತ್ತೆ ಕಾಕ್ದೆನ್ನ ಹರಿದ

0: RTFM Kinder Hände war wie Janu.
1: ගලයම අපි වත්සම් මැසේජස් පැත්තට මෙන්න මේ කටි එකතු කර ගන්න ඕනි. මොකද මට ඊයේත් ටික දෙනෙක් මිස් වුණා නේ. හින්දා අද නම් ඉක්මනටම ඔක්කොම ටික කියලා ඉවර කරනවා කියලා මම හිතාගත්තා. පුරිම සෙවන්දි සඳ ලංකාවේ මැසේජ් කියලා තියෙන එකතු කර ගන්නම් මේ හන සින්දුවට. සුන්දර බදා දහමු ලස්සන සින්දු ටික ෆ්‍රන්ට් ලංකාවේ කෙන් මනෝජ් තමයි මැසේජ් කියලා තියෙන්නේ. මගේ ස්කූල් එකේ හොඳ යාළුවෙක් චම්පික චිකා. එයාගේ උපන්දිනේ 96 බැච් එකේ ඔක්කොම විශ් කරනවලු. එයාට විශ් එකක් දෙන්න චානු කියලා තියනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. චිකා. චම්පික. Happy birthday. ඔයාගේ ස්කූල් එකේ යාළුවෝ ටික ඔක්කොම අර ගොඩම ගොඩ කාදරෙන් විශ් කරනවා. ඊට වඩා දුරෙන් මං ආට විශ් කරනවා. Happy birthday. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි කොල්ලා. මේ හැන සිද්දුවට එකතු කරගන්න ජය වේවා. ගින්දරි, අද අපේ ඉනෝකා දමයන්ති අම්මගේ උපන්දිනේ. සුබ පදන්නකෝ උම එකකුත් දෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් එකයි විනාඩි 45යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේ සිසයිතයි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
5: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
7: අපගේ net වගේ
8: මේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
11: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන net FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් විල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික දුනුපත් අංකයේ සමග 0779677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
12: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net FM කින්ද.

දවලෙකයි විනාඩි 46යි වෙලාව. ඉක්මනට ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින්ම මතක් කරන්න ඕනේ තියෙනවා මෙන්න මේ පණිවිඩ කීපය ගැන. මුලින්ම මම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ ලබන මාසේ මෙන්න මේ කියන දවස් ටික ෆ්‍රී කරගන්න ඕනේ. ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතර. ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරදී වෙන වැඩ දාගත්තොත් නම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. මොකද Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් ඒ දවස් හතර ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සූදානම් කරලා තියෙනවා. ඒ තමයි කොට්ටාව ශාඛාවේ ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක්, ඒ වගේම තමයි ඔයාට විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතර ඔයා ෆ්‍රී තියාගන්නම ඕනි. ඔයාට බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා, අංශභාගය වෙන්න පුළුවන්, පාකින්සන්, සුසුනාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග. එහෙම නැත්නම් උපතින්ම හරි උපතින් පසුව හරි දරුවන්ට ඇතිවන යම් යම් ආබාධ නිසා දුක් විඳින අම්මෙක් තාත්තෙක් නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔන්න මේක තමයි ඔයාට හොඳම අවස්ථාව. ඉතින් ඒ නිසා කිසිම වෙලාවකදී ඔක්තෝබර් මාසේ 7 8 9 10 කියන දවස් හතර වෙනවට දාගෙන මග අරගන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනි Active Plus Center 3 කොට්ටාව ශාඛාවට. එතනදී හොයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි, ඒ දවස් හතර පුරාවට ඔයාට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තිනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව කිසිම වෙලාවකදී මිස් කරගන්න හදන්න එපා. අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසේ 7 8 9 10 කියන දවස් හතරව ෆ්‍රී කරලා තියාගන්න. ඔය අනිවාර්යයෙන්ම යන්න ඕනි Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාඛාවට. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් වලට ලියාගන්නකෝ. 0342217870 0342217870 එහෙම නැත්නම් 077511319 0718511319 කියන නම්බර් එකට තමයි ඔය කෝල් එකක් දෙන්න ඕනේ. ඔයාට වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් අංකම තියෙනවා. මේ කාලේ හැටියට ගියක් දොරක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, මේ ඔක්කොම දේවල් ටික ඉදිකිරීමක් කරනකොට ඒකට කවුද නිකන් සිමෙන්ති දෙන්නේ? ඉතින් ඔයාට මතක් කරන්න ඕනි දැන්ටම තෝම මේ ගැන දන්නවා. ඉන්සි සංස්ථා කියලා කියන්නේ ඉතින් කවුරු දන්න පරම්පරා ගණනාවක විශ්වාසය හිමි කරගත් සිමෙන්ති. ඉතින් මොකද අපි ගෙයක් දොරක් හදනකොට යම් කිසි ගොඩනැගිල්ලක් ඉදි කරනකොට ඕනෑම ඉදිකිරීමකදී හොඳ සිමෙන්ති පාවිච්චි කරේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. ඉතින් දැන් ඔයාට බය නැතුව කොන්ත්‍රාත්කරුවන්ගේ වගේම තාක්ෂණික විශේෂඥයින්ගේ මේ හැමෝගෙම විශ්වාසය දිනාගත් පරම්පරා ගණනාවක විශ්වාසය හිමි කරගත් ඉන්සි සංස්ථා සිමෙන්ති ඔයාගේ ඉදිකිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඉතින් ඔයාට ලැබෙන හොඳම වරම තමයි ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. මේ ගැන දන්නවනේ නේද? තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. දිනන කොට්ට ගාන පොඩි ගාණක් නෙමෙයි, කොට්ට 100ක්, සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. ඔන්න ඔයාට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් අවස්ථාව දීලා තියෙනවා. සැටලිම ගහලා කෝල් එකක් දුන්නම ස්ලැබ් එක දාගන්න ඔයාට ශක්තියක් වෙන ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් දෙනවා සිමෙන්ති කොට්ට 100ක්. ඇත්තමද? ඇත්ත තමයි, ඇත්ත තමයි. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක ජයග්‍රහකෙක් වෙන්න ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. මේක කරන එක හරිම ලේසි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයා මිලදීගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක බිල් පත ෆොටෝ එකක් අරගෙන ඔයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය 0779-67-67-67-0779-67-67-67 කියන අංකයට එවන්න ඕනි. ඊට පස්සේ එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න ඕනි. මං ආයෙත් ඔයාලට ෆෝන් නම්බර් එක කියනවා 0777-67-67-67 කියන නම්බර් එකට තමයි ඔයා එවන්න ඕනි ඔයා මිලදීගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක බිල් පත ඡායරූපයක් ඔයා එවන්න ඕනි. නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය කියන විස්තර ටිකත් එක්ක පැහැදිලිව. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මිස් කෝල් එකක් දෙන්න. දැන් මේ වෙනකොට දිනුම් මැදීම ආරම්භ කරලා තියෙන්නේ. අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනකන් ඔයාලට මේ තරගයත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරන ගමන් ඔන්න අපේ කට්ටිය ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරෙටත් එනවා.
අද සැප්තැම්බර් 23 වෙනිදා. අද දවසේ කොහෙද ඉන්නේ? අද ඉන්නවා කඩුගන්නව නගරේ. එතකොට හෙට 24 වෙනිදා. හවස්වරුවේ අද කට්ටිය යන කඩුගන්නාවට කඩුගන්නාවේදී ඔයාලට තරඟ කරන්න මේ සඳහා ලියාපදිංචි වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි හෙට දවසේදී පිළිමතලාවේ ඉන්න උදේවරුවේ වගේම හෙට හවස කටුගස්තොට නගරේ ඉන්න ඔන්න ඔයාට තමයි මේ චාන්ස් එක ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන බිල්පත ඔයාගේ නම ලිපිනේ ජාතික හැඳුනුම් පත් අංකයේ 0779677767 අංකයට එවලා එහෙම නැත්නම් මිස් කෝල් එකක් දීලා මේ තරඟයකට එකතු වෙන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. දැන් ඔයාගේ නගරේ නම් ඉන්නේ ඉන්සි සංස්ථා කණ්ඩායම. යන්න සතුට විනෝදය තෑගි බෝග එක්ක තරඟ කරලා ජයග්‍රහකෙක් වෙන්න ඔන්න ඔයාට හොඳම අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
1: දවල් 1:58යි. ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතික්ෂාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: රියල් ටේස්ටි මැනුෆැක්චර්ස් 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සැල් මගින් රියල් ටේස්ටි 0383 380169.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
7: ඔයාට සුගර් නම් සෙවණගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-31-33-540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7746.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: සුබ දහම ලක්දවල් දෙකයි.

0: සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අල්බෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වී තිබෙනවා. එයා බස් ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට දාලව ගොනු කර තිබෙන නඩුකරට ඉදිරිපත් කිරීම සඳහා නමල් රාජපක්ෂ මහතා මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින නාමල් රාජපක්ෂ මහතාගේ ඇපෙල්ලීම් පිළිබඳ නියෝගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ආසියානු ක්‍රීඩාවලියේ ටේබල් ටෙනිස් කාන්තා ඒකල මූලික වටේ තරඟකින් ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර අද ජයගනු ලැබුවා. ඒ කසකස්ථාන ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් තරඟයේ පළමුවට තුනම ජය ගැනීමට බිමන්දි බණ්ඩාර සමත් වුණා. ඒ 11-4, 11-9 සහ 11-2 ලෙසයි. හතරවන වටේ 9-11 ලෙස ජය ගැනීමට කසකස්ථාන ක්‍රීඩිකාව සමත් වුණා. එහෙත් පස්වන වටේදී නැවත විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ බිමන්දි බණ්ඩාර ලකුණු 11-4 ලෙස මෙම වටේද ජය ගනිමින් තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තා. මිලඟ නිත් නිවුස් පස්වරු 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටුටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0647 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
9: FM 95.

සුබදහවනක් දවල් දෙකයි විනාඩි 10යි. අපි දැන්නගේ දෙවනි පැට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැදිත් කල් කරන්න මෙසේජ් කරන්න සින්දුවක් කියලා ගන්න මේ පැතර එන්න. ඔයාට මේ පැතර එන්න කියලා ගම මම යනවා WhatsApp messages පැතර කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ජානු බෝලි සුබදහවනක් ඉතින්. අපිට ලස්සන සින්දුවක් දෙන්න. ආදරේ ආර්ය එයා තමයි එහෙම හොඳද? එයා කිව්වා කියලා කියන්නත් දෙපාලු. කවුද එතකොට මේ? කොනම නමක් කියවල නෑනේ. ඔය ජනී කියන දේවල් ඇවිල්ලා එයාට තියෙන දේවල් තමයි යාමට කියන්නේ. ජානු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අටියන්තට මහවිල විනුදී විනුදි නෙමේ විදුනි කුකින් සර්විස් එකේ අපේ මිලින්ද අයියා, ලොකුදෝනි, සඳසි, චූඩිදෝනි, විදුනි, වයිෆ් සුදර්ශනි, මහවිල ගමේ හැමෝම, යටියන්තට ගමේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. මේ වටලප්පමක් නේද? අම්මෝ මේ වෙලාවට තියෙනවා නම් කචූඩින් දාලා ඇයි යන්නේ එහෙම වන්නේ? ඕක ඇත්තටම වුණා මොකද? හරි හරි කන්න කොරහ කර කර දනංචේ බණ්ඩාර මීග මෝෂා දාන්තෝනි මාවතේ මට හරියට දුක හිතුණා.

ලස්සරන් නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමයි අකේ ඔයාමයි නැත්නම් හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියනවා නිවාරෙන් අහමු මේ සින්දුවට එකතු කරගන්න හරිද වරන්තුරේ රොෂාන් ශාමා සෙනුක ෘෂිකා ලක්ෂ්මන් ජය වේවා අයියා ජානබෝරි කොහොමද හොඳින් නේද ඔව් අනේ ඔක්කොම කියලා තියනවා කට්ටියට ආදරේ උම්ම 60යි ආදරේ දෙකක් මං ආදරේ ගොඩම ගඩාරියක් ඔයාට ශෂිකා 60ක් මන් දෙන්න මේ වෙලාව විදිහක් නෑ ඒ 60ට හරියන්න ඕක තියාගන්න අපිටත් සින්දුවක් දෙන්න ඊචි අනුරපු සලා බීෆ් ජරපතින් අනුරය මේ සින්දුවට එකතු කරගමන් ඊට පස්සේ වරක ගොඩ අනුරගාමටගේ බොස්ට සින්දුවක් ඕනි කියලා තියෙනවා ඊට පස්සේ කෙල්ලෝ සෙට් එකක් තියෙනවා දිග උම්ම එකක් දෙන්න ඔක්කොටම ආදරේ උම්ම සඳුනි නදී ශාමා සමන්මලී දේවි පූජා තමර නිමාලි කෙල්ලෝ සෙට් එකටම සුබ දවසක් වේවා ජානුවක්කි වාට කොහොමද වහිනවා සදරව වහගෙන ඉන්නේ කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රදර්ශනී රූපා ජර්ශානි අජන්ති නිශාන්ති සුනේත්‍රා දේවින්දි දෙවුමි උම්ම කැටේ උම්ම දේවි වාට උතුරන්න හරියන්න ඕනි සුදු නෝනා ජය වේවා චතු මැසේජ් කළා තියෙන චතුෝ හැමදාම වගේ මං අදත් ඔයාලට කියනවා මට උතුරන්න හරියනවා වගේම ඔයාටයි ඔය කෙල්ලෝ ටිකටයි උතුරන්න හරියන්න ඕනි ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි.

0: ZFM Kinderhände war wie Janu.
1: දවල් දෙකයි විනාඩි 20යි වෙලාව. මෙන්න මේ සින්දුවට යන කලින් මෙන්න මේ දේවල් ටික මතක් කරගෙන ඉමු. ෆෙම් සෑ ගැන මතක් කරන්නම්. පීරියඩ්ස් කාලය කියලා කියන්නේ අපහසු කාලයක් කියන එක දන්නවනේ ඔයා නේද? පිරිමි ළමයිනොත් මෙව දැනගෙන ඉන්න ඕනේ. මොකටද කියලා කවුරු හරි අහුවොත් මම ඔයාට කියන්නේ හැමදාම ඔහොම තනියෙන් ඉන්නද? කවදම හරි ඔයාට පාට්නර් කෙනෙක් හම් වෙනවනේ. එයාට හදිස්සියවත් අපහසු දවසකදී ඔයාට කිව්වොත් පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා ඔයාට බෑ කියනවද? අටක් කරලා බෑ කියන නම් හිතන්නවත් එපා ඔයා. ඔයත් දැනගෙන ඉන්න ඕනේ යාට පහසුම පෑඩ එක මොකද්ද කියලා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. ඒ කාට වුණත් හදිස්සියවත් මෙහෙම ගෙනල්ලා දෙන්න කියලා කිව්වොත් එයාට හරියටම හරියන පෑඩ එක තෝරලා ගෙනල්ලා දෙන්න ඔයා දැනගෙන ඉන්නත් ඕනේ. සාමාන්‍යයෙන් අපි පෑඩ් එකක් ගන්නකොට සලකලා බලන දේවල් කීපයක් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. ඉතින් ඔය දේවල් ටික හරියට නැති වුණොත් තමයි ඔයාට සිද්ධ වෙන්නේ ආසාවෙන් කරපු දේවල් පවා අතෑරගෙන ඔයාට ඔයාව මිස් කරගන්න. ඉතින් එහෙම කරන්නේ මොකටද? ෆෙම්ස් ඇය දැන් ඔයාගේ අතටපත් වෙනවා. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙනවා. ඉතින් ඔයාට දිවෙන්න පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් ෆෙම්ස් ඇය දැන් මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් පීරියඩ්ස් දවස් කියලා බොරුවට අමුතුවෙන් ඔයාට ඔයාව නැති කරගන්නතු, ඔයාට ඔයාව මිස් කරගන්නතු හරියටම හරියන පෑඩ් එක ඔයාගේ ළඟ තියාගන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැනත් මතක් කරන්නම්. සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක තියෙනවා, ඒ දිය වැඩි ආව වෙනුවෙන්. ඒ වගේම තමයි ඔයා තාමත් ගෙදර ගෙනහිලා තියාගෙන නැත්නම් සෙවනගල මදුකා කැස්සට පැනිය අනිවාර්යයෙන්ම ගෙදරක තියෙන්න ඕනි. ප්‍රතික්ෂාව කැස්ස උණැඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් මේක. ඉතින් මේ දවස්වල මේ දේශගුණයේ තියෙන වෙනස් වීමත් එක්ක කීටි හැටියම කැස්ස හෙම්බිරිස්සාව උන්න ඔය වගේ දේවල් හැදෙන්න පුළුවන්. එතකොට ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ගෙදර තියෙනවා සෙවනගල මදුකා කැස්සට පැනියා. පැටි ලිවර් වලට තමයි නිෂ්පාදනය කරන්නේ සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. ඒ වගේම තමයි කැමෝප්‍රිය නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුම නම් බඩ අජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් බෝතලයක් ගෙදරක තියෙන්නම ඕනි. ඔය නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හොය හැවයිල් එක වගේ කොණ්ඩෙට. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්තසු, ඒ වගේම තමයි සෙවනගල හන්දි රාජ්‍ය තෛලය. මේ දේවල් ගෙදරක තියෙන්න ඕනි. ඉතින් ඔයාටත් පුළුවන් කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන මේ සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අරගන්න. අපේ වෙදකම අපේ උරුම 40 වසර කා බිමානිය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 31 500 0747 31 31 500. අපි යමු වට්ස්ඇප් මැසේජස් පත්‍ර කවුද ඉන්නේ කියලා බලන්න. ඉක්මනට කෝ බලන්න කවුද ඉන්නේ. සද්දටම අවහගෙන ඉන්නේ අම්බර පරණගමට හදි හෙල්මට් ජැකට් කරේ අත කරලා යා එකතු කරගන්නම් මේ සින්දුවල ජානු නංගි. මෙහෙට වහිනවා ගොරවන්න ඉස්සර වෙලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කොලියා පිටිය වරා ගෙදර ජාන්ත අයියා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ සින්දුවට සුදු සුදු ගින්දර මැණිකා. යටි අන්තට පරොස්සල්ල සේපාලි හෝටල් එකේ අපේ සේපාලි කාක්කා අපේ දළු ලොරිය සුරේෂ් මල්ලිත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන ආදරේ හොඳේ මාතාදරේ හොඳේ ගින්දර මැණිකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටියන්තර තනිඳු වලවලු කඩේ යටියන්තර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. නිවරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. හෙලෝ ජානු සුදු බෝලේ, අපි තංගච්චිට උම එකක් දෙන්න හොන්නස් ගිරියෙන්. ඊට පස්සේ නයිවල එස්සල්ල පැහැසර මාල්ටි සිලෙක්ෂන් අපිව ලස්සන ආදර ගීතයකට එකතු කරගන්න. ඇයි අපේ ආදර ගීතයක් මිල්ලන්නේ? දැන්නම් මේ සින්දුව හරිද? ඉන්න දිගටම ගින්දර හැන්දවත් එක්ක KW construction එකේ කොල්ල සෙට් එක එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මේක ඉතින් ජනි අයියට යවපු මැසේජ් එකම මටත් ආයේ ෆෝවර්ඩ් කළා. ඒක නේ ජනි අයියට මෙවලා තියන්නේ. අනේ ජනි ගෙම් මිල්ල ගන්න. චතුර කලන කනිෂ්ක ශමීර මී ගොඩින් මේ සින්දුවට එකතු කරගන්න. කොල්ලෝ ටික දේනවා හෙට මම පාර හරිද? මගේ නම හරියට ටයිප් කරලා එව්වේ නැත්තම් ඔයාගේ උම්මවලට ඇඟ රත් වෙලා යනවා. අපි ආට ගොඩක් ආදරේ හුන්නස් කිරිය SMT අපරල් ලකේ QC බැච් එකේ ලාල් රැවුලට තවත් උම්ම එකක් ඕනි. සයිඩ් සිම් වසන්තට තව උම්ම එකක් ඉල්ලනවා. මට බෑ. මේ මොන කෝලමක්ද? දෙන්නටම එකක් දෙන්නම් හරිද? Mwah.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2:27.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: Hello.
4: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව වි

දෙකයි විනාඩි 29යි. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න යන්න කොහොම කටියලා ඇසි වෙලා නේද ඉන්නේ. බලලා විතරක් හරියන්නේ නැහැ. කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඕනි. හරිද? සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේ ඔන්න මේ වැඩේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සිකුරාද තමයි දවස. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා යන්න ඕනි සැප්තැම්බර් 25 වෙනිදා. ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම මේක පැවැත්වෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනි අනිත් විශේෂම දේ තමයි නිල රේඩියෝව විදිහට net fm අපි ඔන්න මේ අවුරුද්දේත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අතුල් බැඳගෙන ඉන්නවා. ඉතින් සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. ඒ අතරේ ඔයාලට තවත් අවස්ථාවක් හම්බ වෙනවා ඒ net fm alpha studio එකත් එක්ක සම්බන්ධ වෙන්නත්. ඔයාට පුළුවන්කම තියෙනවා එතනදී ඔයා වෙනුවෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයාට net fm alpha ස්ටුඩියෝ විශේෂ සජීවී මැදිරියක් අපි ඉදි කරලා තියෙනවා. ඉතින් කසුනි ලෙහන්ස ගිහන්ස වගේම අපි ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ ගොඩක් අය එතනදී ඔයාලට හම්බෙන්න පුළුවන්කම තියෙනවා. වගේම කසුනි ලෙහන්ස ගිහන්ස එක්ක අනිත් නිවේදකයන් නිවේදිකාව වෙන්නත් ඔයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් සජීවීව ඔයාගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි තෑගි දිනා ගන්න ඔයාට එතනදී පුළුවන්. ඒ වගේම ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඉදිරියේදී දිනයක් වෙන් කරගන්නත් එතනදී ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඒ අතරම ඔයා A levels කරලා ඉවර කෙනෙක් නම් ඔයාට තව හොඳ chance එකක් හම්බ වෙනවා. ඔයාට නිවේදනය කරන්න හැකියාවක් තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට, ඒ වගේම අපේ අනිත් වැඩසටහන් වලට නිවුස් ටීම් එකට එකතු වෙන්නත් හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ලියාපදිංචි වෙන්න ඔයාට පුළුවන් මෙන්න මේ number එකට message එකක් දාන්න. 0711 අනුපහට ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරලා ඔයාගේ නම, පාසල, වයස, දක්ෂතාවය අනිවාර්යයෙන්ම වෙලා තියන්න ඕන. හරිද? ඊට පස්සේ ඔක්තෝබර් 7-8-9-10 දවස් හතර මොනව වෙනුවෙන්ද අවෙන් කරගෙන ඉන්නේ? වෙන වැඩ දාගත්තා කියලා නම් මට කියන්න එපා. මං ඔයාලට කිව්වා ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ තියෙන ශාඛාවේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් මාසේ 7-8-9-10 කියන දවස් හතර පුරාවට විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා සූදානම් කරලා තියෙන්නේ. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ දවස් හතර පුරාවට පිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් හතරේදී කොට්ටාවේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 ශාඛාවට අනිවාර්යෙන්ම යන්න. කෝල් එකක් දීලා දිනය වෙනව වෙන් කරගන්න ඔයාලට පුළුවන්. 0-17-22-17-870 ජානු කෙල්ලේ උම්ම එකක් එවන්නකෝ සින්දුවක් එක්ක. ජම්පති අයබලත් කහුපිටිය ලෑවලින් මගේ මැණිකෝ. මොකද දන්නවද ජනිගාවට කියලා ගියේ? අලුගල් අතරින් මැණිකක් පහල වුණේ. ජානු කියලා. එහෙමත් පොඩ්ඩක් එයා කියනවා ඉතින් මට. එහෙම කියලා මට බැන්නද? අල්ලගන්නම් එයාව. රුක්මණී අක්කා thank you හොඳේ මට ඒක කිව්වට. මත් එකට ඉඳලා වෙනද වගේම අවහගෙන ඉන්න. දැසෙන අයවත් එකතු කරගන්නම්. thank you. ගින්දර වගේ කටහනින් කොච්චරවත් කච කච ගන්න අපේ ජානු මැනිකට ආදරේ ගොඩක්. අපි අහලියකට චමින්ද මෝඩසිගේ බොස් චමින්ද සනන්ද රසිද කුරුවිට කමරාව බින්තිනාගා මාලිද ධනුෂ ශාක්‍ය විහාර කොටිපිටිය නිලු සමන්ත මන්දාරා යනුක රාමිදු චූරි පුදාලා හොලංගසලුවෙන් චාණිකාවත් රුවන්යාගේ දුවතර ශ්‍රී මැගිනන් දල්ලපු ගෙදර ප්‍රයංගිකා සමන් යාලගේ දරුවෝ අම්ම සෝමවති වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ආපු කොම එකතු කරගන්න කියලා දෙනා ජය වේවා. මේ සිද්දුවට එකතු කරගන්නම්. හරිද? හයි අක්කා මමත් ලස්සට සිද්දුවකට එකතු කරගන්න. තරංග පහත් ගමින් මැසේජ් කළා තියන්නේ සිද්දු සෙට් එකකටම එකතු කරගන්න තරංග.

0: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
6: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා.

දවල් දෙකයි විනාඩි 45යි. මම මේ වෙලාවේ Facebook fan page එකේ Facebook live එකක් ගැවිලා තිනේ. මුන්කො බලන්න හිමීට Facebook live එක පැත්තට කට්ටිය. Net FM official Facebook fan page එකේ Facebook live එකට ආවොත් මොනවද කියනවා? කමනි සිල්වා, hi hi ලස්සන ළමයෝ කොහොමද ඉතින් කියලාද මං හොඳින් ඉන්නවා කමනි අක්ක විරාජන්සමල්. Hi. ගොඩ දවසකින් ආව දැක්කේ. කසන් චාමරි ඉන්නෝ යාවත් එකතු කරගනන් අහන්න දෙන්න ready කරගෙන තියෙන මේ හැන සින්දුවට ලරංග බස්නායක ඉන්නවා. ඊට පස්සේ තව කවුද මේනක බාලසූරිය ඉන්නෝ යාවත් එකතු කරගනන් විදුවෙන් වික්‍රමසිංහ ආවත් එකතු කරගන්නම්. හයි ධර්මරන් දෙනිපිටියයි නෝ ආවත් එකතු කරගන්නම්. කීර්ති විජයසිංහ, හයි ගින්දරි වැස නැති මං හිතන්නේ වහිනවද කොහෙද? එහෙම වැස්සෙන් නම් අපිට කිසිම අඩුපාඩුවක් නෑ දෙයනේ කියලා කොයි වෙලේ චුරුචුරුව. සජීවනි ප්‍රසංගිකා, හයි අක්කා, මං දැක්ක ඔයාත් මාව බලාගෙන ඉන ඔවත් එකතු කරගන්න අහන දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුර හොමඟ මේ නිශාන්තයි අබේරත් නයි වාහනේ යන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන පරිසමට ගිහින් එන්න ඕනි කොල්ල දෙන්න. කිතල්ගල් ප්‍රදීප්, එයාගේ ආදරණීය අකි මණිකවත් එකතු කරගන්න කියලා දෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ සින්දුවට මට ලස්සන සින්දුවක් දෙන්න. අම්පාරි කමලා කා, නැතහන සියලුම දෙනාවන් මගේ ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අහමු මේ සින්දුව. මං අහන්න දෙන්න රෙඩි කරගත්ත හින්දි සාංගිකා මේකට එකතු කරගන්නම්.

තවනම් චුට්ටක් කියන්න පුළුවන් හින්ද මං ආවා මේ පැත්තට. මේ පැය ඔයාට අහන්න දෙන අන්තිම සින්දුව මේක. හරිද? එහෙනම් මෙන්න මේ කටියට අග්ගල එකතු කරගන්නද මම මේ හැන සින්දුවට. වලපනේ අඹන්නල මංචුල මෝඩස් එකේ වැඩ කරන අපි ඔක්කොටම ලස්සන සින්දුවක් දෙන්න. බොස් මංචුලට, බොස් මංචුට ලොකුම එකක් දෙන්න කියලා බැජියා මැසේජ් කරලා තියෙනවා. බැජියා එමු අපි ලයිව් එක පැත්තට. බැජියා වෙනදාට ඇවිල්ලා ලයිව් එකේ කමෙන්ට් එකක් දානවනේ. ඒක බොස් මංචුට. හරිද? ගින්දර හැන්දවට අපිත් එකතු වෙනවා. මහරගම ඉඳුලානි අක්ක මැසේජ් කරලා තිනවා මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ මහරගම චාන්ද්‍රි අක්කම වහගෙන ඉන්නවා මන් දන්නවා. ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ බදුලි අපේ අශෝක අක්කා ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම්. මාබිම කාන්ති අම්මා, යනුක පැටියා, සංගීත් පුතා, ලියනරජයාගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න. එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ සූර්ය වැව ලියනරජයාත් ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම්. වෙනද වගේම කාන්ති අම්මාවත් එකතු කරගන්නම්. රම්බුක්කන කාන්ති අම්මා ඉන්නවා, එයාවයි අමාර පැටියාවයි රම්බුක්කනම් පේ මාකට් එකේ සෙට් එකයි ඔක්කොම එකතු කරගන්නවා මේ හැන සින්දුවට. පොළනර රමණියක් අයිනවා, එයාවත් එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දිනි ජය බලත් නායක අයියා, කොහොමද ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට ෆැමිලි එකේ හැමෝමත් එක්ක. වල්පිටිමුළු උපාලි අයියා, වයිෆ් දම්මි අක්කා, ඊට පස්සේ තුෂාන් මිහිරංග, තාල දෙන්නත් එකතු කරගන්නම් මේ සින්දුවටම. හයි හයි ජනු, ප්‍රෝග්‍රෑම් එක සුපර්. Thank you. අපි අද සින්දුවකට එකතු කරගන්න මීගමු චාවනික අර්ලෝසු කනුව ළඟ ජයසිරි බාතික ස්ටාෆ් එකේ සෙට් එක මේ සින්දුවට එකතු කරගන්න. හරිද? හයි ගිනි ගින්දර චෝරි මැනික, නිදිමතේ හිටියේ දැන් ෆුල් ජාලියේ ඉන්නේ. ගිනි කිකිලි ආවනේ. සින්දුව ඇසක් දෙන බොකුදුර දහය කනු පාර මංගලි ෆැෂන් ගාමටිකේ සාලිය මංගලිකා ශ්‍රාන්ති සංජීව මහේෂ් ලක්මතු මදු අන්තනි වන්තිටි දේවිද ෆැෂන් ගාමටිකේ සෙට් එක එකතු කරගෙන සින්දුවක් දෙන්න. එමු හිමීට කට්ටිය ලයිව් එක පැත්තටත්.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0738 38 380 169.
4: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL Breaking News සංවිධානය කරන චක්‍ර Live in Otters. සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට Otter Aquatic Club හිදී. ටිකට් සඳහා විමසී 0777 575 718.
5: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5 මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779677767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: සුබ සඳ වකවස තුනයි දැන්.

0: සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. එයාබස් ගනුදිනු සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 30වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. නාමල් රාජපක්ෂ මහතාගේ අපැයිලීම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ. නමුත් ඊට දාලව කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව එදාල කරුණු ලබන 30 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට නියම කළා. ඉන් අනතුරුව පැමිණීම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේ බර ඉසිලීම කාන්තා කිලෝග්‍රෑම් 49 බරපන්තියෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ උපමාලිකා රවිහාරි අද සමත් වුණා. ඇමෙම දක්ෂතාව දැක්වූයේ ඉසව්වේ ඒකාණ්ඩයේ අවසන් තරගයේදී ක්ලීන් ඇන්ඩ් චර් ක්‍රමයට කිලෝග්‍රෑම් 91ක බරක් ඔසවමින්. ස්නැච් ක්‍රමයට ඇය ඔසවන ලද බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 70ක්. එය අනුව උපමාලිකා රවිහාරි මෙහිදී ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක්. මෙම දක්ෂතාවත් සමඟ ඇයට තරගයේ 7 ස්ථානයේ හිමි වුණා. එම තරගයේ රන් පදක්කම දිනාගත්තේ කොරියානු ක්‍රීඩිකා ඊ සොන් ගුම් විසින්. IS නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක්ද ක්ලීන් ඇන්ඩ් චර් ක්‍රමයට කිලෝග්‍රෑම් 121ක්ද ලෙස මුළු බර කිලෝග්‍රෑම් 215ක් ඔසවනු ලැබුවා. එහි රුධිර පදක්කම දිනාගත්තේ ඉන්දියාවේ මිරාබි චානු ක්‍රීඩිකාවයි. ඉන්දුනීසියාවේ විජයනා ලුලුක් ඩයනා තරගයේ ලෝකඩ පදක්කම දිනාගත්තා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news 12K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 net FM
5: කින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
11: FM 95

සුබ සැන්දෑවක් හවස තුනයි විනාඩි 8යි වෙලාව. අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සින්දු ටික අහන්න කලින් අපිට මතක් කරගන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. එතනින් මං ඔයාලට මේ මුලින්ම මතක් කරන්න හදන්නේ මේ දවස්වල දැනගන්න ඕන දේ. සංස්ථා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න කවුද මෙහෙම චාන්ස් එකක් දෙන්නේ? එක සිමෙන්ති කොට්ටකින් දෙකකින් අතර වෙන්න සිමෙන්ති කොට්ට 100ක් මාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. සැටලිම ගහලා කෝල් එකක් දොන්නම ස්ලැබ් එක දාගන්න ඔයාට ශක්තියක් වෙන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් දෙනවා සිමෙන්ති කොට්ට 100ක්. මොනවා එච්චර? ඔව් එච්චරක් දෙනවා. මොකද ඉතින් ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහ තාක්ෂණික විශේෂඥයන් යන හැමෝගෙම විශ්වාසය දිනාගත් පරම්පරා ගණනාවක විශ්වාසය හිමි සිමෙන්ති. ඉතින් ඒගොල්ලන් ඔයා වෙනුවෙන් මේ අරගෙන ඇවිල්ලා තියෙන වැඩේ ගැන තමයි මේ මතක් කරන්න හදන. ඉතින් තට්ටු ගණන් හදර ගමන් කොට්ට ගණන් දිනන්න ඔයාට මේ හම්බෙලා තියෙන චාන්ස් එක මිස් කරගන්න හදන්න එපා. ජයග්‍රහකෙක් වෙන්න ඔයාට කරන්න තියෙන හරිම පුංචි දෙයයි. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදීගත්තු බිල් පතක ඡායාරූපය ඔයාගේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකයක මෙන්න මේ නම්බෙකට එවන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න. 0779 67767 67 0779 67767 67 කියන අංකයට ඔයාට පුළුවන්කම තියෙනවා ඒ සිමෙන්ති කොට්ට පහ, ඒ කියන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහ මිලදීගත්තු බිල් පතේ ඡායාරූපයක් නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකයක එවන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් අවසාන දිනුම් මැදීම සිද්ධ වෙන්නේ ඔක්තෝබර් 23 වෙනිදා. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට අද දවසේදී ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම අපේ කට්ටියත් එක්ක ඇවිල්ලා ඉන්න ඔයාගේ නගරයට. මේ ගැන දැනුවත් කර කර රට වටේ යන ගමන් ඉන්නේ සතුට විනෝදය තෑගි බෝග අරගෙන. ඔයාටත් පුළුවන් එතෙන්ට යන්න. අද 23 වෙනිදා මේ වෙලාවේදී කඩුගන්නාවේ තමයි අපේ කට්ටිය ඉන්නේ. ඉතින් ඔයා කඩුගන්නාවවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට යන්න. ඔයාටත් තෑගි භෝග දිනා ගන්න අවස්ථාව තියෙනවා, මේ තරගයත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හෙට 24 වෙනිදා ඔන්න හෙට දවසේදී උදේ කාලේ පිළිමතලාවේ ඉන්නේ හවස ඉන්නවා කටුගස්තොට. ඉතින් එහෙනම් ඔයාට තමයි මේ චාන්ස් එක ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන බිල්පත ඔයාගේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය කියන දේවල් පැහැදිලිව සටහන් කරලා 0779 67767 67 අංකයට එවන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දීලා මේ තරගයට එකතු වෙන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. මතකයිනේ ඉන්සි සංස්ථා ස්ලැබ් අරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 100ක වාසනාවන්තෙක් වෙන්න ඔයාටත් ඔන්න හොඳ චාන්ස් එකක් තමයි මේක. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන මතක් කරලා මේ සින්දුවර කටි එකතු කරගන්නම්. ඉතින් ඔයා දන්නෝනේ ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කෙනෙක් නම් හරියටම හරියන 100%ක් හරිම ප්‍රතිඵල

ඖෂධය තමයි සෙවන ගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. වගේම මේක ගෙදරක තියෙන්න ඕනි දෙයක්. ඉතින් මේ දවස්වල තියෙන දේශගුණයත් එක්ක හරි ඉක්මනට මේ දවස්වල ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව වගේ රෝග ඉක්මනට බෝ වෙනවා, ඉක්මනට හැදෙනවා. ඉතින් ඒ නිසා සෙවනගල මදුකා කැසට පැනිය බෝතලයක් ගෙදර තියෙන එක හොඳම හොඳයි. ඒක හොඳ තීරණයක්. ඒ වගේම තමයි දරුවෝ හැම ඉන්න ගෙවල් වල අනිවාර්යයෙන්ම ගෙදර කසමෝදකම් බෝතලයක් තියෙනවනේ. ඒකට හරියනම හරියන දේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. මොකද 100%ක් ස්වභාවිකයි. බඩ පිපෙනව, බඩ කැක්කුම්, බඩ අජීර්ණ, කෑම අප්‍රියයි, ඔය වගේ ප්‍රශ්න තියෙනකොට අනිවාර්යෙන් අසමෝදකම් ගෙදර තියෙන්න ඕන. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ සෙවනගල අසමෝදකම් ගෙදර ගෙනල්ලා තියාගන්න. අද කාලේ ගත්තහම ෆැටි ලිවර් කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි ඔය ලොකුම ලොකු ප්‍රශ්නෙට හරි සරල විසඳුමක් තියෙනවා. 100%ක් හරිම ප්‍රතිඵල හම්බෙන හොඳම විසඳුම තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ සියල්ල කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම, අපේ උරුමය 40 වසරකා බිමාණය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 33 40 0747 31 33 40. එතනින් පස්සේ කබලමුල රොටි කඩෙන් මම සුජීවා, හස්බන්ඩ් අජිත්වයි, අම්මවයි, පුතාලා දෙන්නවයි, දුවලා හතර දෙනාවයි ඉන්දික මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවටම එකතු කරගන්නම්. හයි මැනිකා, දත්තා මම්බලන් සුර බැමිනියම් වල දම් එකක් අපිට වහිනවා. වැස්සෙම වැඩ ලස්සන සින්දුවකට එකතු කරගෙන අම්ම තාත්තා හස්බන්ඩ් වසන්ත දරුවා මිනිදු මෙත් සර නෙතන හැමෝම විශේෂයෙන් වාව එකතු කරගන්නවා. අද කන්ද මුදුන හන්දියට ගියවත් සැරට පොල් සම්බල් තෙල් දාලා තක්කලි හොද්දක් එක්ක ඉන්දියාප ටිකක් කාල අල්ලපු කඩෙන් ඉංගිරි දාලා ප්ලේන් ටිකක් වන්න පුළුවන් යන කෙනෙක් අනේ මටත් එක්ක කාලා මට ෆොටෝ එකක් එවන්න බලන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3:21යි. බ්ලැක් කරී එකක
3: රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
9: මනුලොව පින් කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
10: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා.
9: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
10: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
9: අනුශාසකත්වය
10: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
9: විමසීම් 077-12-48-999 071-32-11-758
11: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
12: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

හවස තුනයි විනාඩි 25යි. බලන්නකෝ වෙලාව යන ඉක්මනානේ. කීයක් කියන්නද? ෆෙම් සෑගෙන මතක් කරලා ඉන්නම්. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට දැන් ඔයාගේ අතටපත් වෙන්නේ ෆෙම් සෑය. පීරියඩ්ස් කාලේ කියලා ඔය තියෙන අපහසුතාවය ඩබල් කරගන්න එපා. කිසිම විදිහකින් ඇඳගෙන ඉන්න පහසුවක් නැති ලීක් වෙයි කියලා හැම වෙලෙම බයේ ඉන්න ඕනි. ගෙවන මිලට උසස් තත්ත්වයේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් පාවිච්චි කරලා. ඉතින් එහෙම අපහසුතාවය ඩබල් කරගන්නතු හරියටම හරියන පෑඩ් එක වාගේ ළඟ තියාගන්න මොනි ගෑනු ළමෙක් වුණාම ඔය අනිත් විචූරණ දේවල් ටික ඔයාගේ බෑග් එකේ තියන් ඉන්නවා වගේම හැම වෙලාවකම පෑඩ් එකකුත් ළඟ තියෙන්න ඕනි. මාකට් එකට ගිහින් තෝරලා ගන්න පෑඩ් පැකට් එකත් හරිම එක වෙන්න ඕනි. එහෙනම් ඉතින් ඒ ෆෙම්ස් ඇයම තමයි. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකේ සෙල්ලසා ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. දිවයින පුරාතින ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි කොට්ටාවේ තියෙන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 මේ ශාඛාවේ තුන්වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7, 8, 9, 10 දවස් හතරෙම ඔයා වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවේදී නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් තියෙනවා කියන එක දැන් ඔයා දන්නවා. එහෙනම් ඔයාට මොකද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ වෙන වැඩ දාගෙන ඔය දවස් හතර මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7, 8, 9, 10 දවස් හතර ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවට යන එක විතරයි. එතනදී ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වාවනියෙන් සූදානම් කරලා තියෙන ඉතින් ඔයාට යන්න. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, ආතරයිටිස් වෙන පුළුවන්, සන්ධි රෝග වෙන පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශ භාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ සහ වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසු හරි දරුවන්ට ඇතිවන යම් යම් ආබාධ, කල්පවතින සුසන ආබාධ වගේ රෝග තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7, 8, 9, 10 දවස් හතරේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 ශාඛාවේ තියෙන කොට්ටාව ශාඛාවේ තියෙන මේ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. යන්න කලින් දිනේ වෙලාව වෙන් කරගෙන කාල එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න 0134 22 17 870 0134 22 17 870 එහෙම නැත්නම් 0177511 39 18 0177511 39 18. ඒ වගේම තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්, ඒ කියන්නේ මේ සිකුරාදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම 27 වෙනි සංවත්සරය සමන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අත්දැකීම වලට විඳ ගන්න පුළුවන් BMI සේජ් පරිශ්‍රයේදී උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම තියෙනවා. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඔයාට යන්න පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඉතින් එතනදී ඔයාට අපිවත් මුණ ගැහෙන්න පුළුවන්. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිල රේඩියෝ විදිහට මේ අවුරුද්දෙත් නෙත් FM අපි තමයි ඉන්නේ. එතකොට ඔයාලට කොහොමද අපිව හම්බෙන්න පුළුවන්? ඔයා දන්නවනේ නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට සුවිශේෂී අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එදාට මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එන ඔයාලා වෙනුවෙන් නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ සජීවී මැදිරියක් ඉදිරි වෙනවා කියන එක ඔයා දැන් දන්නවනේ. එතනදී කසුනී ලෙහන්ස ගෙහන්ස වගේම අපේ අල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ ගොඩක් අය එතනදී මුණ ගැහෙන්න පුළුවන්. කසුනී ලෙහන්ස ගෙහන්ස එක්ක අනිත් නිවේදකයන් නිවේදිකාව වෙන්නවට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් සජීවීව. ටැග් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනට ඉදිරියේදී සම්බන්ධ වෙන දිනයක් වෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරම ඒලෙවල් ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට තව හොඳ chance එකක් හම්බෙනවා. ඒ තමයි ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් ඇල්ෆා ස්ටුඩියෝ අපේ කණ්ඩායමට අනිත් වැඩසටහන් වලට නිවුස් ටීම් එකට එකතු වෙන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා ලියාපදිංචි වෙන්න පුළුවන් 0711 95 95 95ට ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කළා. ඔයාගේ නම, පාසල, වයස, දක්ෂතාවය අනිවාර්යයෙන්ම අපිට එවලා තියන්න ඕන. හරිද? බලමු කවුද ඉන්නේ කියලා. යටි අන්තර් දේශාන ස්ටුඩියෝ එකේ සද්දරම ගින්දර හැඳෑව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඊට පස්සේ අපේ චින්කු පහේ කණුව පුංචි බණයින ගුණසීලි, එරන්දිකා මදුෂා සසෙන් යසුපුන් දිලංක, හුන්නස් ගිරි SMT අපරලකේ මැකනික් එකේ රසිකයගේ උපන්දිනේලු අද. අම්මේ දැන් දැක්කේ

यू राशिका आइए हैप्पी बर्थडे आज जाय वेन्नोनी सुब वेन्नोनी खोलो हरिदा අපි ඔයාලට ගොඩක් ආදරේ අපි මැකනික් ටීම් එක. මාත් ආදරේ ඔයකොල්ල සෙට් එකටම හරිද? ජය වේවා. ජියුස් වරිණ දීප්ති සිල්වා ශ්‍රීන් ඩයල්ස් නීරෝ ගායනි සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ගමගේ සෙට් එකම එකතු කරගන්න මෙහෙන සින්දුවට. ඊට පස්සේ අපේ ලලිතා කල් ඉන්නවා ජානු දුවේ කියලා විතරයි වෙලා තියන්නේ. සුජානි චන්දිමා කාමරටුවෙන් ඉන්න ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? ශෂීමා විරාජ් පස්සේ උම්ම එකක් දෙන්න ගුහුන්නස්ගිරි SMT අපරල් එකෙන්. පුදුම දෙයක් මේ SMT අපරල් එකේ උන් කට්ටියකෙන් තියෙන්නේ කෙල්ල කොල්ලො ටික. මේ සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ කටන කොංගස්සන්දි අරෝස්ට්‍රේලස් එකේ ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක මෙවෝන් අරෝෂ් කටියම එකතු කරගන්න කියලා තිනා. අනිවාර්යෙන් මෙහෙන සිද්දුවට එකතු කරගන්න. සුබසැන්ද වගින්දරි ජානුමැණික දිගම එකක් ඕනි ලස්සන සිද්දුවක් දෙන්න අපිට ආදරේ හැමදාම වාට සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යාටියන් තොට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
2: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
1: ඔයා හරි.
2: විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
1: ඕල් තෙල් විතරක්කේ.
2: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
1: ඕව ඉතින්
2: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනව ආවත් සම කරන්න බෑනේ.
3: හවස 3:42.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කෙල්ල කොට

0: ත්‍රි මණ්ඩලය
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරු පරීක්ෂා කර බලන්න.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් පාර දෙන්න.
5: Real Tasty Manufactures 100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින් Real Tasty 0.38 3 80 169.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිමතලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0.77 9.67 67 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
10: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
11: හවස 3:44
12: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා.

හවසතුනයි විනාඩි 45යි. යන්නද? යන්න තව වෙලා තියෙනවා ඉතින්. හැබැයි ඉතින් යන්න කලින් මට එකතු කරගන්න කට්ටිය ඉන්න ඕනේ මේ පැත්තේ. අනේ කට්ටිය ගැන කියලාම තමයි යන්න ඕනේ. හරි, මේ ඇවිල්ලා තියෙන මැසේජස් ටික කියනකොට ඉතින් වෙලාව හරියයි. සුබ දවසක්. අපි තාම අහගෙන ඉන්නේ බරලස්ගම දිනිත විමුක්ති හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍රයා, ජය වේවා. අක්කා, අද මගේ හබිව සින්දුවකට එකතු කරගත්තේ නැහැ කියලා තරහ වෙලා එයාට ලොකු එකක් දෙන්න මම කිව්වා කියලා චතුපහත්ගමී මැසේජ් කළා තියෙන කමක් නැද්ද මන්දයිද? ඔන්න ඔයා දුන්නා කියලා තමයි දුන්නේ. හොඳද? ඊට පස්සේ හෙලෝ ජානු, ඔයා ලස්සට වැඩ කරනවා නියමයි. අපි වැඩ කරනක මම ඔයා වහගෙන ඉන්නේ මොන්රාගල චාමර ෆෑෂන්. සුරේෂ්, අපේ බොස් නලින් චාමර, ජිතයියා, ජයසිරි අයියා, සුගතයියා මේ වෙලාවේ කොහොම වහගෙන ඉන්නවා? අපිට ලස්සට සින්දුවක් දෙන්න ජය වේවා. ජය වේවා සෙට් එකටම මේ සින්දුවට එකතු කරගන්න හරිද? ගින්දරි ආදරේ, අදත් මම ඔයා වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් කෝණි. මගේ යාළුවෝ ටික වසන්ත අහගෙන ඉන්නේ. උම ඕනි, මම කුමුදු වරකපලින්. සෙට් එකටම හරිද? මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජානු මණික, කොහමද? අපි හරි මාසාවෙන් තමයි ගින්දර හඳා වහන්නේ. ඔන්න ජානු, අද මගේ නම කිව නැත්තම් තරහම තරහයි. අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව සාලිය සොෆා එතනේ, සාලිය රත්නායක වැඩ කරන හැමෝම එක. අෂ්ටිකා රත්නායකත් ඉන්නවා, ආදරේ කියලා දිනවා. ආදරේ මාත් ගඩමු ගඩාරියක්. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. එදිරින් පස්සේ මෙන්න මේ කටියත් ඉක්මනට එකතු කරගන්නම්. අචිරතුළු පතල ඩාටල් කේසෙට් එක මේ වෙලාව වැඩ කරන ගමන් මම වහගෙන ඉන්නවා කියලා දිනවා. ජය වේවා. අකේ අදත් මම වහගෙන ඉන්නේ අටියන්තර සිපෝචන පදේ. දනුෂී දිදුලංගන ලස්සන සින්දුවක් කොනි මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ජානු නංගි, අපි වත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. ඉනෝ කකා හැලියගඩින් මැසේජ් කරලා තිනවා ලස්සන සින්දුවක් අහමු. හස්බන්ඩ් දුව පුතා අක්කා එකතු කරගන්න, නිතර හැමෝමද එකතු කරගන්න කියලා තමයි මේ සින්දුවට මේ එකතු කරගන්නම්. ජානු කොහොමද? මාතාව වහගෙන ඉන්නවා මොන්ඩ්‍රගලින් මේනක සඳරුවන්. එහෙනම් ඉතින් ඒ සෙට් එකම එකතු කරගෙන මේ සින්දු ටිකත් අහන්න දීලා මම යනවා. අපි අසාවිලා සටිඩ. එහෙනම් කොල්ලෝ අපි ගියා, හම්බ වෙමු හෙට හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එහෙනම් මං ඔයාගේ ජනු.

0: Meldol. Hisaratya, una semprathishyava, angapatha vedanava, apahasu dina sadaha, ikman sahanaya. Meldol, paracetamol visheshayaki.
1: Akma vithil, fatty liver. Bayaven nipa, sivanagala liver boosting capsule aragan. Ape vedakama, ape urumaya. 40 vasaraka abhimanaya, sivanagala ayurveda. Binduai 47 31 33 540.
2: මුදලාලි
3: අලෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
4: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
3: විජය දාන්න ඔක්කොටම
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
2: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු
5: මිරිස් නම් මිරිස් විජය මිරිස්
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
8: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
9: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
7: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
8: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
9: 69 දී හදරත් යනවා.
8: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
7: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
10: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
11: Net FM. Algo Town.
12: Brought to you by
13: Prime Residences with Nobavitata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333
14: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
15: Samsung ගන්න හොඳම තැනයි Damro
16: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි
17: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
18: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
19: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
20: විජයකුරක්කන්
21: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
22: අලුත්තනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
11: Net FM Algo Town
23: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
22: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
24: අමතක නොවන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL breaking news සංවිධානය කරන චක්‍ර live in orders Supriya, Gayan Gunawardena, Kanchana Piris Samagi, September 25, Ratri 7 sita, Otter Aquatic Club Edi. Tickets sandaha vimasi, 0777-575-718.
25: Kindara Handava.
12: Brought to you by
26: Sumudu Matupita Nisa, Adan Innat Pahasui, Leak Vennet Na.
27: Fems Ayaka, Oyata, Oyava Magarinne Na.
28: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
29: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
30: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
31: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
32: විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ.
31: ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
33: සුබසන්නේවක්. හවස 4යි දැන්.

0: සත්‍යයා ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ගිරවුලේදී පොලිස් අනතුරක ධාවනය කළ මෝටර් රථයක සිට අතනඟුවටගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔවුන් පදිංචි නිවසේ තිබේ තවත් හෙරොයින් ග්‍රෑම් 62ක් සහ රුපියල් 16,80,000ක මුදලක් සොයාගෙන තිබෙනවා. නෙළුම් දෙන්නේ ප්‍රදේශයේ පිහිටි එම තාවකාලික නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදාගත් බෝතල් මුඩි 500ක් ප්ලාස්ටික් නළ 2235ක් ඇතුළු මෙවලම් රසක්ද පොලිස් බලයට ගත් බවයි වාර්තා වන්නේ. ඒ උදෑසන ගිරවුල නගරයේ සිට පන්නල දිසට මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව පොලිස් අනතුරක ධාවනය කළ මෝටර් රථයේ පසුපස රෝදයට වෙඩිදපා පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර තිබුණා. එෙහිදී මෝටර් රථය තුල තිබීද හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 260ක් සහ රුපියල් 9,24,670ක මුදලක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් 36 පිරිමි පුද්ගලයෙකු සහ 39 සහ 16 හැවිරිදි විය පසුවන කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති අතර ගිරවුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. නීති විරෝධී ලෙස මෙරටට රගෙන බීඩිකොල්ල කිලෝ 900කට අධික තොගයක් නාවික හමුදා විසින් සොයාගෙන තිබෙනවා. ඒ පුත්තලම කලපුව ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදස් මෙහෙමකදී. වයඹ නාවික විධානයේ පුත්තලම ගංගේවාඩියේ ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගන මුලස්ථානයේ වෙත ලද තොරතුරකට අනුව මෙම විශේෂ සෝදස් මෙහෙම ක්‍රියාත්මක කර තිබෙනවා. එම කලප ප්‍රදේශයන්හි ලදු කැලෑවක තිබී සැකකටයුතු උර 24ක් තුල තිබී මෙම බීඩිකොල තොගය සොයාගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. එම බීඩිකොල තොගයේ ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබත් දෙපාර්තමේන්තු කාර්යාලයට බාර දීමට පියවරගත් බවද නාවික හමුදාව පැවසුවා. මිලගනිත් නිවුස් පසරු 5ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 net FM
5: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: මරු බං

පුඩි පාගල පොඩි පොඩි නංගිල කනේක හම්මේ හවසට බං.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95 4 වටේ

සුබසන්දේවා කවස 4යි විනාඩි 9යි වෙලාව වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් අරගෙන තියෙන අතිශය කාර්යබහුල දවසක මං කියන්නේ මං විතරක් නෙමෙයි ඔයත් අද අතිශය කාර්යබහුලයිනි මොකද බදාදා දවස කියලා කියන්නේ වැඩ කරන කට්ටියට නම් සතිය මැද එතකොට හිටානින්ද දවස් දෙකේ කරන්න තියෙන වැඩවලත් භාගයක් අද ඉවර කරලා යන්න ඕනනේ හරි ඉතින් ඒ නිසාම අතිශය කාර්යබහුල දවසක මාව අහගෙන ඉන්න ඔයාට හවස් වරුවේ මහන්සිය තනිකම පාළුව මේ සේරම නැති වෙලා යන්න ඔයාගේ මූඩ් එක ෆික්ස් කරගන්න පුළුවන් ලස්සනම සින්දු ටිකක් එක තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ හවස 4 ඉඳලා 6 වෙනකන් ඔය ඒ කාලේ මේ කාලේ හැම කාලෙම වැඩිපුර මාස සින්දු ටික අහන්න පුළුවන් මේ ටයිම් එකේ මේ පැත්තට ආවහම අද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම පාට පොඩ්ඩක් කියන්න හිටියේ කෝල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට අද මම වැඩිපුර chance එක දෙන දවසක් ඉතින් ඒ නිසා 2:55:33.63 ට ඔයාලට chance එක තියෙන කෝල් එකක් ගන්න අද වැඩිපුරම කෝල් කරන කට්ටියට chance එක දෙනවා මොකද මේ දැන් ඊයේ Facebook live එකේ අපි ගොඩක් වෙලා හිටියානේ නේද ඉතින් එතකොට Facebook live එකේ ඉන්නකොට මට කෝල් කරන කට්ටිය පොඩ්ඩයි ඊයේ miss වෙච්ච නිසා ඒගොල්ලෝ තරහ වෙන්න පුළුවන් නේ හරි එන්සාම මාද පොඩ්ඩක් වැඩිපුර කෝල් කරන කට්ටියට chance එක දෙනවා ඒ විතරක් නෙමෙයි WhatsApp එකේ කට්ටියටත් ඒ විදිහම තමයි 0711 95 95 95 නම්බර් එක තියෙනවා අපිට WhatsApp එකෙන් message කරන්නත් පුළුවන් දැන් ලංකාවේ ගොඩක් පැති වලට වහිනවා කියලා අපිට ආරංචි වෙනවනේ නේ සැරට වහින පැති තියෙනවා ඊට පස්සේ සාමාන්‍ය වැස්සක් තියෙන පැති තියෙනවා ඒ නිසා හරියටම දැන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාගේ පැත්තට වැස්ස කොහොමද කියලා අහලද මම wall post එකක් දාලා තියෙනවා ඔයාලට කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඒ පිළිබඳව wall post එකේ දැනුවත් කරන්න හරි comment එකක් තියන්න right ලස්සන සින්දුවක් එක්ක අපි හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු අහන පැය දෙකේ වැඩ පටන් ගන්න හදන්නේ call කරලා message කරලා මාත් එක්කම ඉන්න ඕනේ හවස 6 වෙනකන් හරි කොහෙවත් යන්න බෑ right එනං ඉතින් වැඩ පටන් ගන්න තියෙන්නේ මේක වාගේ මගේ boring නැති winning drive එක 4 වටේ දන්නවනේ මම DJ අසා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 4:17 දැන්.
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද?

0: මාතර ෆ්‍රීලන් චීස් රසති සොයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් කඩංගු නැත.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂකීම් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
3: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0711 956.956
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: මෙල්ඩෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Hatărăvate, hatărăvate.
1: හවස 4යි විනාඩි 23යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාතක ඉන්න සෙට් එකක් මතක් කරන්න ඕනේ. මට කෝල් කරපු කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම තමයි කවුද WhatsApp එකේ ඉන්න සෙට් එකවත් මතක් කරන්නන්නේ. හතරවටේටම වහිනවාසා. හරිද? මේ වෙලාවේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට කුලියා පිටියෙන් බරාගෙදර ජයන්ත මං හරිනේද ඔයාගේ ගමේ නම කිව්වා. අංග ආවත් එකතු කරගන්නම්. ඒ කියන්නේ කුලියා පිටිය පැත්තටත් වහිනවනේ. අනිත් පැතිවලටත් කොහොමද කියලා ඔයාමට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අසා අපිටත් සින්දුවක් දෙන්න. අපි අලව්ව කේම්ෂා ගාමන්ට් එකේ සෙට් එක අපි මේ වෙලාවේ ආව සද්දෙරම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මනෝරි, ඊට පස්සේ කුමාරි, ඊට පස්සේ රේනු, නිලන්ති එක්ක හර්ෂණී මං ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කෝල් කරපු කට්ටියට chance එක දෙනවා. කිව්වක මම අපේ කාන්ති කෝල් කරා. එයාවත් එකතු කරගන්න. පවුල කට්ටියත් එක්ක අපේ යෙනුකවයි, ඊට පස්සේ සංගීත්වයි, ලියන ආරච්චි ෆැමිලි එකේ හැමෝම මතක් කරන්න කියලා කිව්වා. අනිවාර්යෙන්ම මම ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. ඊට පස්සේ යටියන්තොට සේපාලි හෝටල් එකේ, ඊට පස්සේ අරලිය ස්ටෝස් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. තැන්කියු. සෙට් එකක් මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. මං කියන්නේ වැස්සත් පෑවුවත් අපි කනවනේ නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ කෑම වේල කියලා කියන්නේ බං දවසට වේල් තුනක් කොයිම විදිහකින්වත් වරද්දන්න නැතුව සමබල පෝෂදායි ආහාර වේලක් ගන්න ඕන කියලා අපි දන්න දවස් ඉඳලා අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා නේද? එතකොට අපේ ගෙවල් වල අම්මලා, ඊට පස්සේ ආච්චිලා, ඊට පස්සේ ගෙදර ගෘහණිය ගොඩක් වෙලාවට ට්‍රයි කරනවා මේ හැමදේම. ඒ කියන්නේ තමන් හරි ආදරෙන් හදලා දෙන කෑම බීම ටික තමන්ගේ දරුවන්ට, ඊට පස්සේ හස්බන්ඩ්ට, පවුලේ කට්ටියට පෝෂදායි විදිහට ගුණාත්මක භාවය සුරැකෙන විදිහට සහ රසට හදලා දෙන්න තමයි අපේ ගෘහණියන් ගොඩක් වෙලාවට ට්‍රයි කරන්නේ නේ. ඒ නිසාම තමයි ඒගොල්ලෝ බත්තු යනකොට පවා, හරිද, ඔය ඔහෙ තියෙන හාල් එකක් අරන් එන්නේ නැතුව දන්න දවස් ඉඳලා හිරු සහල් අරගෙන එන්නේ මෙන්න මේ ගුණාත්මක භාවය ගැන අපේ ගෘහණියන් සෑහෙන්න සැලකිලිමත් වෙන නිසා. මොකද ඒගොල්ලන්ට එදා ඉඳලා අද වෙනකම්ම විශ්වාසයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන විශ්වාසනීය ගුණාත්මක භාවය අඛණ්ඩව තියාගෙන ඉන්න සහල් සන්නාමය හිරු සහල් කියලා. එතකොට හිරු සහල් අරගත්තාම ගුණාත්මක භාවයට එහා ගිය. දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් දැන් උදේ පාන්දර අපේ අම්මලා එහෙම නැගිටලා විව්වට පස්සේ දැන් ඔය උයන එක ආයි දවල්ටත් කන්න පුළුවන්කම තියෙනවා නම් මාර වටිනවනේ නේද? හැබැයි සමහර සහල් වර්ග තියෙනවා උදේ ඉවුවට පස්සේ 12 එක වෙනකොට බත් එක පිලුණු වෙනවා. හැබැයි ඒ වුණාට අපේ අම්මලා ආච්චිලා දන්නවා හිරු සහල් වලින් බත් ඉවුවට පස්සේ 12 1 2 3 වෙනකන් තියාගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට උදේ පාන්දර උයන බත් ටික සවුත් වෙලා අහක දාන්න ඕනේ නැහැ. ඒ ටික දවල් වෙනකන් හවස වෙනකන් තියාගන්නත් පුළුවන්. අනිත් එක දැන් හස්බන්ඩ් එහෙම කෑම එක බඳලා දුන්නාට පස්සේ වැඩට ගියාම කීයට කන්න වෙයිද දන්නේ නැ නේද? එතකොට බත් එක පිලුණු වෙන්නේ නැති නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. හිරු සහල් වලින් නම් බත් උයලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි බත් එක ඉව්වට පස්සේ සමහර වෙලාවට බෙරි වෙනවා. සමහර වෙලාවට බත අමුයි. ওই ප්‍රශ්න කිසි දෙයක් නැහැ. හිරු සහල් අරගත්තාම හරි ගානට බතයි දෙන්න නම් රසට සුවඳට ගුණාත්මක භාවයේ සුරකින විදිහට බත් ටිකක් කන්න නම් අනිවාර්යෙන් ගෙදර අරන් යන්න ඕනේ හිරු සහල්ම තමයි. ඒක මම අනිවාර්යෙන් කියලා කියන්නේ අපේ ගෘහණියන්ට සාමාන්‍යයෙන් හාල් ටිකක් අතර ගත්තට පස්සේ කියන්න පුළුවන් මේ සහල් හොඳයිද නරකයිද කියලා. ඒතකොට හිරු සහල් ගැන මේ විශ්වාසය ආයෙත් අමුතුවෙන් මම ඔප්පු කරන්න දෙයක් නැහැ. අපේ අම්මලාගේ ආච්චිලාගේ කාලේ ඉඳලා මේ විශ්වාසය තියෙනවා. ඒ නිසා හිරු පායනවමින් විශ්වාස හිරු සහල් ලංකාවේ ඕනම වෙළඳසැලකින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔන්න 25 වෙනිදා පටන් ගන්න ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් ඔයාලට පුළුවන් ඔය දවස් ගානක් තිස්සේ බලාගෙන හිටපු විදිහට දන්න දවස් ඉඳලා දැන් ගිය අවුරුදු බුක් ෆෙයර් කිවරුණාට පස්සේ මෙන්න මේ පොත් ටික අරගන්න ඕන කියලා ඔයා ප්ලෑන් කරගෙන හිටියානම් ඔයාලට ඔන්න 25 වෙනිදා ඉඳලා අවස්ථාව දෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙන්න BMICH එකේ තියෙන. ඉතින් එතකොට අපි විශේෂයෙන්ම මතක් කරනවා දැන් පොත්පත් මිලදී ගන්නවට අමතරව හැමදාමත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අපි රේඩියෝවක් විදිහට නැත් FM රේඩියෝව සම්බන්ධ වෙනවනේ. එතකොට ඔන්න දැන් මෙදාපාර අලුත්ම අත්දැකීමක් විඳ ගන්න ඔයාලට අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමත් එක්ක කසුණි, ඊට පස්සේ ලෙහන්සා, ඊට පස්සේ ගෙහන්සා ඇතුළු ඇල්ෆා ස්ටුඩියෝ අපේ කණ්ඩායමක්ම ඉන්නවනේ. මේ කට්ටියත් එක්ක සජීවී මැදිරියක සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. මං හිතන්නේ අපේ දුවා දරුවන්ට එහෙම මේක සෑහෙන්න ලොකු අවස්ථාවක්. තියෙනසම මේ chance එක මිස් කරගන්න එපා. අපි ඉස්සරහට වැඩි විස්තර කියන්න මොන වගේ අත්දැකීමක්ද ඔයාලට ගන්න තියෙන්නේ කියලා. එනිසා අනිවාර්යෙන් සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට BMICH පරිශ්‍රයට යන්නත් අමතක කරන්න එපා. ලොතරැයියක් මිලදී ගත්තාම ජීවිතේ වෙනස් වෙනවා කිව්වට මෙගා පවල් උතරයි අරගත්තාම මෙන්න මෙච්චරක් ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා කියලා දැනගෙන හිටියද බලන්න කොහරිද. දැන් ඔයාගේ ජීවිතේ හැමදාමත් වාසනාව උදා කරන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා හඳුන්වා දෙන ලොතරැයි ලොව පෙරලියක් කරපු ලොතරැයි තමයි NLB මෙගා පවල් උතරයි කියලා කියන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් ලොතරැයි කලාවේ හිතාගන්න බැරි තෑගි දෙකක්, ඒ කියන්නේ රුපියල් කෝටි 47ක්, ඒ වගේම තමයි රුපියල් කෝටි 23ක ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් ලොතරැයි කියලා කියන්නේ. එතකොට මේ වාර්තාව මේගොල්ලෝ ජලිත් අලුත් කරමින් ලංකාවේ ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් ඔයාට රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරිතෑගට සුපිරි මෝටර් රථයක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපිට තියෙන ලොකුම බලාපොරොත්තුවක් නේ අපිටම කියලා වාහනයක් අරගෙන අතේ සල්ලි ටිකක් වැඩිපුර තියාගෙන ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ජීවත් වෙන එක. එතකොට දැන් රුපියල් 40කින් මේ සියලු සිහින සබෑ කරගන්න ඔයාට හැකියාව තියෙනවා NLB මෙගා පවර් ලොතරැයි හරහා. මං කියන්නේ වැහි 10ක් වැස්සත් ආය අනේන ගමන් ඔය පාරයිනේ ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම හිටියොත් පොඩ්ඩක් ගොඩ වෙලා NLB මෙගා පවර් ලොතරැයි අරගෙන යන්න. මොකද අද ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන්. හොල් එකක් ගන්න

0: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනොත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිතයි.
3: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
5: පොත් අපගේ net වගේ
6: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනු පතන්කේ සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: මනුලොව පින්කෙතනම්මෝ. ගම්පා උඩුගම් පුල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
10: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය net fm ශ්වේත පූජා
9: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
9: අනුශාසකත්වය
10: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
9: විමසීම් 0772-12-48-999 0771-32-11-758
6: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
11: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
12: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: සින්දු ඇහෙන නැතපෙම් හතර වටේ
1: රයිටර් බලවහවස හතරයි විනාඩි 43යි මං කියවනේ අද කෝල් කරන කට්ටියට වැඩිපුර chance එක දෙනවා කියලා මේ වෙලාවේ නුවරඑළිය පැත්තට ගියාම කිත්මිනි මාව අහගෙන ඉන්නවා අක්කවයි මල්ලිවයි තාත්තවයි අම්මවයි පවුලේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කිත්මිනි මට කතා කරලා කිව්වේ වගේම පැල්බොලින් දයාවංශ කතා කරා මේ වෙලාවේ පවුලේ කට්ටියත් එක්ක සද්දෙරම හතර වටේ අහගෙන ඉන්නවා ඒ වගේම අපේ වීරසේකර ත්‍රිවිල් පාක් එකේ ඉන්න ගමන් අපේ කොල්ලො සෙට් එකත් එක්ක වලස් මුල්ලේ ඉඳලානේ සද්දෙරම මාව අහගෙන ඉන්නවනේ නේද පොඩ්ඩක් වැස්සලු මේ පැත්තට බැ වුණාට ඉතින් කොල්ලො සෙට් එක වැඩ අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්නම් ඒ වගේම ඇල්පිටියන් පුන්සරා පවුල කට්ටියවත් එක්ක මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඒ වගේම මිල්ලාවෙන් සරත් පවුල කට්ටියව මතක් කරන්න කියලා කිව්ව ලස්සන සින්දුවකට ඒ වගේම තමයි උගල්ගොඩ පැත්තට ගියාම රොබර්ට් ඉන්නවා ඊට පස්සේ ලීලාවතී ඉන්නවා පඬුවස් නුවරින් අපේ උපේක්ෂා අම්මවයි තාත්තවයි මල්ලිවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න සායි කියලා තමයි කිව්වේ අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ හැමදාමත් වගේ අපේ වල්පිට මුල්ලේ නුපාලි පවුල කට්ටියත් එක්ක ලස්සන සින්දුවක් අහමු ප්‍රෝග්‍රෑම් එකේ ලස්සන සින්දු ටිකක් අද තියෙනවා කියලා කතා කරලා කිව්වා තැන්ක් යූ අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම් කතා කරපු නැටි කට්ටිය 255 33 63ට කෝල් කරන්න

රයිට් වෙලාව හවස 4 විනාඩි 47යි. අපි සිඳුරි එකක් අහලා මේ වෙලාවේ මේ පැත්තට ආවේ WhatsApp එකේ මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ වඩ මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. හයි සුදු මහත්තයා, ඔයාගේ සිඳුරි ටික නියමයි, උදාරයි. අපිත් මේ වෙලාවේ ලස්සන සිඳුවක් අහන්න බලාගෙන ඉන්නවා. මගේ ආලෝ සෙට් එකගෙම නම් කියන්න කියලා දිනවා. බෝකුන්දර නිවන්තිරියේ දෙවින්න ෆැෂන් එකේ දීප්ති, ඊට පස්සේ ඉනෝෂ් සර්වයි, ඒ වගේම ක්‍රිෂාන්තවයි, අනුෂවයි, ලලිතවයි, මානෙල්වයි, නදීෂවයි, අමන්දිවයි, ධම්මිකවයි, ඊට පස්සේ මයුරිවයි. මං හිතන්නේ මේ සෙට් එකව තමයි අපි කලිනුත් මතක් කරේ නේද? අද අලුත් යාළුවෙක් ඇති කියලා මං හිතුවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සාමාත්, මේ වෙලාව වෙනද වගේම ආවහගෙන ඉන්නවා. මොනරාගල ඉන්න මේනක සඳරුවන් මං ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්න ලස්සන ගෑනු ළමයා? අපිත් මේ වෙලාවේ හතරවටේ අහගෙන ඉන්නේ මම ඇල්ල බලල්කොටුව නිෂා. නිෂා ටේලර්ස්ගේ සිට් එක එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ප්‍රියන්ත වේක් හවුස් එකේ කට්ටියවත් මතක් කරන්න කියලා තිනවා. අනිවාර්යෙන් මම මතක් කරන්නම්. Thank you message කරපු සෙට් එකටම. හරි, මේ කට්ටියව එකතු කරගෙන සින්දුවකට යන්න කලින් මේ වෙලාවේ මතක් කරන්න ඕන, අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් මම මේ කියන්න යන කතාව සෑහෙන්න වැදගත්. හරි, අපි සාමාන්‍යයෙන් ගයක් හදන්නේ මාසයකට අවුරුද්දකට දෙකකට නෙමෙයි නේද? පරම්පරා ගානකට ඉන්න. එතකොට පරම්පරා ගානකට ඉන්න ගයක් හදනකොට සාමාන්‍යයෙන් ඒ ගෙදරට භාවිතා කරන දේවල්, මං කියන්නේ ගෙදරට අල්ලන ටයිල් කැර ටික, ඊට පස්සේ ගාන පේන්ට් එක, ඊට පස්සේ උළු හවු චැනල් ගැන විතරක් නෙමෙයි. ගෙදර පෙනුමට බලපාන තවත් ප්‍රධාන සාධකයක් තමයි ගෙදර වහලය කියලා කියන්නේ. හරිද? දැන් වහලය ගහනකොට උනත් ඔය ප්ලෑන් එක අඳිද්දී අද කාලේට ගැලපෙන ඩිසයින් එකකට වහලේ ඩිසයින් කරලා ඇති. මම මේ කතා කරන්නේ වහලේ ගහන විදිහ ගැන නෙමෙයි, ගෙදර වහලේ ගහලා ඉවරනාට පස්සේ ඒකට දාන්න ෂීට් එක ගැන. හරි, එතකොට ඔයා හිතනවා නෑ අසා එක ගැන කතා කරන්න දෙයක් නෑ, අපි කලර් රූෆින් ෂීට් එකක් දාන්න ඉන්නේ. දැන් අද කාලේට ගැලපෙන විදිහට කලර් රූෆින් ෂීට් තමයි හරියන්නේ කියලා. ඔව්, ඒක ඇත්ත. හැබැයි කලර් රූෆින් ෂීට් එකක් දානකොට හොඳට මතක තියාගන්න, ඔයා රූෆින් ෂීට් එක සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා නිකම්ම නිකම් පේන්ට් එකක් නම් ගන්න එපා. හරිද? එහෙම කරොත් ඔයාලට වෙන්නේ මාස දෙකෙන් දෙකට ඕක පේන් කර කර ඉන්න තමයි. මොකද මේ වගේ එක දිගට වහින වැස්සකට අහු වුණාම, ඊට පස්සේ අධික පෑවිල්ලට අහු වුණාම ඔය නිකන් උඩින් ගන්න පේන්ට් එක අනිවාර්යෙන් කලර් එක ෆේඩ් වෙනවා. ආ, දැකලත් තියෙන සමහර ගෙවල් වල අඳුරන කට්ටිය ගෙහෙම් වෙලා තියෙනවා. නැත්තම් අර අධික තාපයට රොත්තු දෙන්නේ නැතුව සමහරලාට මේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්න පුළුවන්. ඊට පස්සේ තමයි අර ෂීට් එක කළු පාට වෙන්නේ. ඇත්තරම එතකොට ගේ හරිම මේ කියන්නේ කොච්චර පිළිවෙලට හදලා තිබ්බත් ගෙදරට හරි පරණ පාටක් එනවනේ නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේ ප්‍රශ්න හැම දෙයකටම තියෙන සාර්ථක උත්තරේ අරගෙන ආවේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක. හරිද? කලර් ඔෆ් රූෆින් ෂීට් එක සාමාන්‍යයෙන් ගෙදරකට දැම්මට පස්සේ අර කටවචනෙටත් කියනවා ඉතින් ජීවිත කාලයට මේකයි. ඒකට හේතුව තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන විදිහ සහ මේකේ මතුපිට මේ තින්තාලේපනේ. දැන් ඔයාලට ඕනම පාටකින් මිලදී ගන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ. එතකොට මේ මතුපිට තින්තාලේපනේට වසර 5ක වගකීමක් මේගොල්ලෝ දෙනවා. අනිත් කාරණාව තමයි මේක වැස්සා කියලා, පෑවුවා කියලා, රස්නෙට කියලා මේකේ කලර් එක ෆේඩ් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නෙත් නැහැ. ඔයාලට දිගු කාලීන පැවැත්ම ස්ථීරව කියන්න පුළුවන්. අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා නිකන් හරි කලයකේ පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම මේගොල්ලන්ට කියලා රීපේන්ට් එකක් කරගන්න පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා ජීවිත කාලෙටම හදන ගෙදරට ආයෙත්ින් ওই රූෆින් ෂීට් එකේ විතරක් මොකටද අමුතු ඒවා නේද? කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මම නම් ඉතින් රූෆින් ෂීට් එකල් ජීවිත කාලෙටම එකයි. 0115යි 748යි 738 0115යි 748යි 738ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරලා අපි අලුත් පැයකට යන්න හදන්නේ සින්දුවක් අහලා. අපි ඊළඟ පැයදී හම්බෙමු. කෝල් කරන කට්ටියට chance එක තියෙනවා 255 33 63 ටග්ගල කෝල් එකක් ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහාය කුකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
2: හවස 4:59යි දැන්.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747-21-33-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.

0: ගන්න එන්න තම්රෝ.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිතයි.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි
3: සුබසන්නවක් හවස පහයි විනාඩියකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවසම
3: අයබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ සහ දකුණු ඔඩිශා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ගැඹුරු පීඩන අවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය නිසා දිවයිනේ නිර්තදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වර්තමාන විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයෙන් ඔබට රටේ ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ වූ බවයි විපක්ෂ නායක කාර්යාලය පැවසුවේ. රටේ බාහිර තත්වය, විදේශ විනිමය සංචිත ණය තිරසරභාවය, මූල්‍ය තත්වය, ආර්ථික වර්ධනය සහ වත්මන් විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනෙන් ඔබට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය කොන්දේසි ඇතුළුව 2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයේම අවධානය යොමු වූ බවද විපක්ෂ නායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM
5: Baru bang

හවස 5යි විනාඩි 10යි වෙලාව. අපි හතර වට යහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ තවත් අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. අද ටිකක් වැස්ස වැඩි දවසක් කොළඹට නම් නේද? චුට්ටක් මේ වෙද්දි අඳුර වෙලා තියෙනවනේ. හැබැයි තාම මේ හැරිට වහින්නේ නැන්නේ. හරි කොහොමුණත් දැන් ඔයා හවස ඕෆ් වෙලා යන වෙලාවනේ නේද? පොඩ්ඩක් ඉක්මනට ගිහිල්ලා බස් එකට හරි හිමන් නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් එකට ඔයා ගෙදර යන විදියට ටක් ගාලා ගෙදරට යා ගන්න වැස්සට අහු වෙන්න එපා. මොකද වැස්සත් එක්ක ඊළඟට එන්න මොකද්ද? ගැස්ස එහෙම බිරිසාව නම් මනන් ලෙඩනේ. වැඩත් එක්ක ඔයාට ලෙඩ වුණොත් එහෙම ප්‍රශ්න ගොඩයිනේ. ඒ නිසා පුළුවන් ඉක්මනට දෙමෙන්න නැතුව ගෙදරට යන්න ඕන. හරි හවස පහේ ඉඳලා 6 වෙනකන් තෝ වැඩිපුරම ආදරය කරන කට්ටිය මේක එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහන්න පුළුවන්. හැබැයි ඊට කලින් මම ඔයාලට මතක් කරන්න ඕනේ NLB Mega Power ලොතරැය ගැන. දැන් ඔය යමින් යමින් ගමන් ලොතරැය විකුණන මහත්මයෙක්ව දැක්කොත් එහෙම ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා NLB Mega Power ලොතරැය කරගන්න අමතක කරන්න බෑ. මොකද මට විශ්වාසයි අද තමයි ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස. ඒ නිසා මම කියනවට ගිහිල්ලා NLB Mega Power ලොතරැය කරගන්නකෝ. මොකද මේක දිනුම් මැදුනොත් එහෙම ලේසි පාසු තෑගි නෙමේ හම්බ වෙන්නේ. හරි ලොතරැයි කලාවේ පෙරළියක් කරපු NLB Mega Power ලොතරැය කියන්නේ කෝටි 47ක කෝටි 23ක ලංකාවේ දැවැන්තම තෑගි දෙකක්. ඒ කියන්නේ කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයියනේ. ඉතින් එතකොට දැන් NLB Mega Power ලොතරැය හරහා මේ වාර්තාව යලිත් අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගත් ඔයාලට දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් වාගේ කරගන්නත් ඔයාලට පුළුවන්. ඒ නිසා රුපියල් 40ක් දීලා මං කියන්නේ මෙගා පවර් ලොතරැයියක් කරගත්තොත් ඔයාගේ ජීවිතේ තියෙන බලාපොරොත්තු සියල්ල ඉටු කරගන්න පුළුවන් නේ. එනිසා අනිවාරෙන් ඔය අනේන ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක් දැක්කොත් අනිවාරෙන් ගිහිල්ලා NLB Mega Power ලොතරැයියක් කරගන්න ඕන. රයිට්. එතකොට මේ දවස්වල වැඩිපුරම හැමෝම කතා වෙන්නේ සිකුරාදාව ගැන. මොකද නැත් FM DJ Night Face to Face Attack Show දෙවන වටය. ඒ කියන්නේ Super 14 තරගාවලියේ දෙවනි දවස් ඔන්න මේ සිකුරාදා තරඟ කරන්න තරඟ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙත්ෙස්ටෙන් ගොන්නේ දිලින් දැනගත්තා. දෙවනගල කොමල්බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒක නෝමල් කප්පේට වත්තර තියෙනවා. දෙවනගල කොමල්බන්දුලම මැච්චුවාට අනේ තවරයක් හින්දෙනවා.
2: කතා කරන්න 0777 300 940.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ.
1: වසර 20කට වැඩි කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් හිරු සහල් විශ්වාස කළ ඔබ වෙනුවෙන් හිරු සහල් වෙතින් විශේෂ තෑගී රයිස් කුකර්, මයික්‍රෝවේව් අවන්, ගෑස් කුකර් සහ අයන්. කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. බෑගය ඇතුලේ වවුචරයක් තිබේදයි බලන්න. වවුචරයක් තිබුණොත් එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේතාංකය ලබා දෙන්න. හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා. ඉතින් තවත් බලාගෙන ඉන්න එපා. හිරු සහල් බෑගයක් මිලදී ගන්න. ඔබේ වසර 20කට වැඩි විශ්වාසයට හිරු සහල් වෙතින් අපේ තෑග්ග.
2: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
3: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
2: ඔයා හරි.
3: විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
2: පොල් තෙල් විතරක්කේ?
3: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
2: ඔව් ඉතින්
3: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

අවස පහයි විනාඩි 24යි වෙලාව. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔයගේ ලස්සනම ලස්සන සින්දු ටික අහගෙන ඉන්නේ කියලා තියෙනවා. මට මැසේජ් එකක් වෙල් තියෙන යටියන්තොට දේශාණි ස්ටුඩියෝ එකේ සෙට් එක හතරවටේ සද්දෙම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නියමයි. ඔයාලගේ පැත්තට වහිනවද? පොඩ්ඩක් වැස්ස නේද? මට ආරංචියක් ආවා. ඊට පස්සේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුලොලු රංජිත් දිසානායක මැසේජ් කරලා තිනවා. ඒ වගේම ගුඩ් ඊවනිං අසාවට සින්දුවක් දෙන්න චන්දන ලියනාරච්චි මහත්මයාගේ සින්දුවක් දෙනවා නම් හොඳයි කියලා තියෙනවා. මම කලින් පැයේදී චන්දන ලියනාරච්චි මහත්මයාගේ ලස්සන සින්දුවක් දුන්නා. හරි. මම try එකක් දෙන්නම් මේ පැයේදී දෙන්න. හයි කොහොමද අයියේ? ප්‍රෝග්‍රෑම් එක නියමයි. අපි නුවරඑළියෙන් මේ වෙලාව වහගෙන ඉන්නවා. ඊට පස්සේ netmi, ඊට පස්සේ kitmi, ඒ වගේම satmi, අම්මි තාත්ති ඔක්කොම මීලානේ. ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. Thank you message කරාට. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට සුබ සන්ධ්‍යාවක් වේවා සායි. අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා නිරෝෂා ඇතුළු පවුලේ කට්ටිය. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ගෙදරට සහල් මිලදී ගන්නව නම් ආයි කතා දෙකක් නෑ. ඔයා විශ්වාසෙන් අරගන්න ඕනේ සහල් සන්නාමය තමයි. හිරු සහල් කියලා කියන්නේ. මොකද ගෙදර උදේ පාන්දරම දැන් අම්මා හරි එහෙමත් නැත්නම් වයිෆ් හරි කවුරු හරි නැකිලා කෑම ටික උයනකොට පළවෙනිම දේ තමයි ඇඳේ නිදාගෙන ඉද්දි ඔයාට අම්මා බත් උයනකොට එන සුවඳ එනවනේ නේ. බත ඉදෙනකොට එන සුවඳ. එතකොට සාමාන්‍ය හොඳ සහල් එකක් කියලා කියන්නේ මෙහෙම බත ඉදෙනකොට හරි සුවඳයි නේ. අනිත් කාරණාව තමයි ඉතින් ඊට පස්සේ කෑම මේසෙට බට්ටිකේ එව්වට පස්සේ රසට කන්න පුළුවන්කමක් තියෙන්න ඕනනේ හොඳ හාල් එකක් නම්. ඒ කියන්නේ බෙරි වෙලා හරි අමු වෙලා හරි එහෙම තිබ්බොත් එහෙම ඇත්තරම කන්න පිරියකුත් නැහැ. ඊට පස්සේ ගෙදරත් ප්‍රශ්න උදේ පාන්දර නැකිටගෙන උයාගෙන කරගෙන මහන්සි වෙන එකකින් ඇති ප්‍රයෝජනෙකුත් නැහැ. ඊට පස්සේ ගෙදර කට්ටිය වැඩට යන්නෙත් නිකන් මූඩ් එක අවුල් කරගෙන බබාල ඉස්කෝලේ යන්නෙත් මූඩ් එක අවුල් කරගෙන. ඇයිති උදේ කැම වේලෙම්ම ප්‍රශ්නයක් නේ පටන් අරගෙන තියෙන්නේ නේද? හැබැයි උනාට අපේ විශ්වාසෙන් ගෘහණියන් අරගන්න හිරුසහල් අරගත්තාම ওই ප්‍රශ්න වලට කවදාකවත් මුණ දෙන්න වෙන්නේ නැහැ. ඒක අපි විශ්වාසෙන් කියන්නේ. මොකද හිරුසහල් කියලා කියන්නේ නියමිත ප්‍රමිතියක් යටතේ. හරිද? ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ කෑම මේසේ බත් පිඟානට එනකම්ම සෑම පියවරක්ම පූර්ණ අධීක්ෂණයක් යටතේ වටිනාකමක් එකතු කරමින් තමයි හිරු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ සහල් නිෂ්පාදනයක පිටිපස්සේ සෑහෙන ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් එන්සයි පියවරයන් සියල්ලම හිරු සහල් හරහා ඔයාට අත්විඳින්න පුළුවන්. ඒ නිසාම තමයි මම ඔයාට කියන්නේ හිරු සහල් වලින් බත් ඉවුවහම අර සුවඳ රසය විතරක් නෙමේ ගුණාත්මක භාවයත් උපරිමයි. දැන් සාමාන්‍යයෙන් එක එක ගෙවල් වල එක එක හාල් ජාති නිකන්නේ කැකුළු කියයි සම්බ කියයි කිරි සම්බ කියයි නාඩු කියයි. හැබැයි හිරු සහල් හරහා වාට ඔය ඕනම සහල් වර්ගයක් මිලදී ගන්න හැකියාව තිනෝ ලංකාවේ ඕන වෙළඳසැලකින් වාට හිරු සහල් මිලදී ගන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි මම වාට කියන්නේ විශ්වාසෙන් අරගන්න ඕනේ සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා. දැන් අර මේ දවස්වල විශේෂයෙන්ම කියන්න ඕන කැඩුණු හාල් එක තියෙන්නේ නා කැඩුණු නාඩු ඊට පස්සේ කැඩුණු කිරි සම්බා ඔයාට මේ සහල් වර්ගත් හිරු සහල් හරහා මිලදී ගන්න පුළුවන්. මොකද නිකන් කරවල හොද්දයි පරිප්පුවයි හදාගත්තත් කන්න පුළුවන්. පොඩි අය හරි ආසයිනේ ඔය කැඩුණු හාල් එකට. ඒතකොට හිරු සහල් සන්නාමයට ඔයාට මේකත් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඩෙල්වේජ් විශ්වාසයත් එක්ක එන හිරු සහල් හිරු පායනෝමින් විශ්වාසෙන් ඔයාට අරගන්න පුළුවන්. ගයක් හදනකොට ගෙදර වහලය ගෙදර පෙනුමට කොච්චර බලපානවද කියලා මං ඔයාලට නිතරම කියනවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයට වහලේ මතක් වෙන්නේ වහින්න ගත්තාම තමයි නේද? හැබැයි ඒ වුණාට ඔයා නොදන්න කාරණාව තමයි සාමාන්‍යයෙන් ගයක් හදනකොට අලුතෙන් හදන කෙනෙක් වුණත් මං කියන්නේ තීන ගේ වුණත් ලස්සන පිළිවෙලට තියාගන්න උත්සාහ කරන කෙනෙක් නම් ගෙදර වහලේ ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න. මොකද ගෙදර වහලේට දැන් ওই ඉස්සර වගේ නිකම්ම රූෆින් ෂීට් ගනනලා දාන්නේ නැහැ. කලර් රූෆින් ෂීට් එකක් දැම්මම තමයි ගෙදරට අලුත් එළියක් එන්නේ. අනිත් එක තමයි ආකර්ශනීය නිමාවක් එනවා. හැබැයි ඒ වුණාට කලර් රූෆින් ෂීට් දානවා කියලා ඔය ආවට කියාට තියෙන කලර් රූෆින් ෂීට් අරන් ඇවිල්ලා දාන්න එපා. කාලයක් පවතින. හරිද? කලර් එක ෆේඩ් වෙන්නේ නැති. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැති. අවුවට වැස්සට දෙකට මොරොත්තු දෙන ලංකාවේ විශ්වාසනීයම රූෆින් ෂීට් සන්නාමය තමයි කලර් අප් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් ඒතකොට දැන් කලර් අප් රූෆින් ෂීට් එක දැම්මම අර මං කිව්වා වගේ වැස්සත් පෑවුවත් කලර් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මතපිට තින්තාලේපනයට වසර පහක වගකීමක් මේගොල්ලෝ බය නැතුව දෙන්නෙත් ඒ නිසානේ. ඊට පස්සේ මේ තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නෙත් නැහැ. අර සමහර ගෙවල් වල අපි දැකලා තියෙනවානේ මේ ගේ හදලා මාස 3යි 4යි වහලේ කළුම කළු පාටයි. එහෙම වෙන්නේ නැහැ. ඔයා කලර් අප් රූෆින් ෂීට් එක දැම්මම නම් ඔයාට අනේන් සම් තමයි මම විශ්වාසෙන් කියන්නේ අලුතෙන් හදන ගෙදරට ආකර්ෂණීය නිමාවක් ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් එක්ක ලස්සනක් අරගෙන ඉන්න නම් අනිවාර්යෙන් වහලට දාන්න ඕනේ කලර් අප් රූෆින් ෂීට් එකම තමයි. වැඩි විස්තර දැනගන්න ඔයාට මම නම්බර් එක කියන්නම්. මේ නම්බර් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 011 548 738 011 548 738 ට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: දශම අටේ දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්. විනාඩි හතරකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස් පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ, අම්මෝ මෙයා වෙනදෙව්වා.

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
1: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
5: ඉසිනිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
8: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
7: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
8: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
7: අනුශාසකත්වය
8: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
7: විමසීම් 0772 12 48 999 0771 32 11 758.
9: සජීවී විකාශන දායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

ரைட், வெலாவ ஹவுஸ் பஹாய் வினாடி 48 ஐ அபிட யன்னත් වෙලාව கிட்டு වෙලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඊට කලින් මේ වෙලාවේ මම වහගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා. ඒ කට්ටියව කියන්නත් ඕන. සුභ සන්ධ්‍යාවක් වේවා සහ අපිත් මේ වෙලාවේ ආව තමයි හගින ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ දිනුෂා මම ඔයාව එකතු කරගන්නම්. Thank you. ජය වේවා. පෞල කට්ටියව අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි තමර මැසේජ් එකක් දාලා දිනවා. අයියා අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපිත් මේ වෙලාවේ ආව තමයි හගින ඉන්නේ. Thank you, Tamara. ඔයාල කට්ටියවත් අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. යටියන්තර වීල් පාක් එක ළඟ කොල්ල සෙට් එකවත් මතක් කරන්න ඕන. ඒ කට්ටියවත් එකතු කරගෙන යන්න කියලා හදන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්නේ අද ගෙදරට හාල් අරගෙන යනවා නම් ඔයාලට තියෙන විශ්වාසවන්තම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. අමු වෙන්න නැති වෙන්න, බෙරි වෙන්න නැති වෙන්න, රසට ගුණට බත් ටිකක් කන්න නම් අපේ ගෘහණියන්ගේ කාලේ ඉඳලා මේ වෙනකන් තියෙන විශ්වාසය තමයි හිරු සහල් කියලා කියන්නේ. ලංකාවේ ඕනම වෙළඳ සැලකින් ඔයාලට හිරු සහල් මිලදී ගන්න පුළුවන්. බතරසට හදා ගන්න තියෙන විශ්වාසවන්තම තේරීම තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු පායනවා මෙන් විශ්වාස. හිරු සහල් ගැනත් මතක් කරලා අදට යන්න. අපි හම්බ වෙන්නේ ආයිත් හෙට හවස 4ට වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක 4 වටින්. සිකුරාදාය 9ට නැත් FM DJ Night Face to Face Attack Show Super 14 දෙවනි දවසේ දෙවනි තරගය අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකත් එක්ක එකතු වෙන්න මතක තියාගෙන ඉන්න. ගිහිල්ලෙන්න. Thank you message කරාට call කරාට. අපි හෙට හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. ගිහිල්ලෙන්න ජය වේවා. මම DJ Asa. Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද
3: කවුදානේ මේ කලුවට කලුවේ
2: මං තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
3: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
2: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
3: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
0: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක net fm හතර වටේ හතර වටේ Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: ප්‍රයිම් කොලම්බෝ
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 010-777-333
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 011-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ලංගම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් පාර දෙන්න
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
9: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න
10: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
11: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
7: උදෑසන 6 සිට සීල සමාදාන, දම් දෙසුම්, සදහම් සංවාද, ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
7: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
7: විමසීම් 0772-12-48-999 0772-32-11-758
8: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

0: ඉන්නවා අතේ. දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.
2: FM 95. FM 94.8. Net FM. දිවයින පුරා. දිවයින පුරා.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: වේලාව සවස 6:30.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0176 716 3672.

0: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 23 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල එයාපස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ ලබන 30වනදා දක්වා යලි රිමාන්ඩ් තීන්දුව දුන්නේ මහනඩුවට නෙවෙයි ඒක එක නඩුවක් ඊයේ තීන්දුවෙන් පසු සිරිල් ගාමිණී පියතුමන් ස්ථාවරය කියයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ගෙන්න යන ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කැටුම්පත ගැසට් කෙරේ ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද මිල සංශෝධනයක්ද සංස්ථාවෙන් පැහැදිලි කිරීමක් ගැඹුරු පීඩන අවපාතයේ අද රාත්‍රියේ ඉන්දියාවට දීවර සහ නාවික ප්‍රජාවටත් දැනුම් දීමක්.
1: Net News, the truth people trust.
0: යාබස් කනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 30වනදා දක්වා රිමාන්ඩ් භාරය තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එය ඇතුළු උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතෙන් සිට. එයාපස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 30වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. නාමල් රාජපක්ෂ මහතාගේ ඇපයිල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ. ඒත් ඒ සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අධිකරණයට දැනුම් දුන්නේ මේ සිද්ධියට දාල මුල් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් අධිකරණයට වාර්තා කර තිබුණේ 2019 වසරේ සැප්තැම්බර් මාස 24 වෙනිදා. 2016 වසරේ රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව එහි සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකන් සමාගමට බඳ මහත එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් බවත් එම මුල් තොරතුරු තුලින් අධිකරණය දැනුම් දී තිබුණා. මෙම නඩුවේ පළමු සැකකරු වශයෙන් නම් කළ කපිල චන්දසේන මේවන විට මියගොස් තිබෙනවා. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඇයව අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. තුන්වන සැකකාර ශමින්ද්‍ර රාජපක්ෂද අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළා. ඊට අමතරව මෙම නඩුවේ හතරවන සැකකරු වශයෙන් නාමල් රාජපක්ෂ 26 වනදා අධිකරණ ඉදිරිපත් කරනා යනුවෙන් සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන බවට වාර්තා කර තිබුණා. මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ එම සිද්ධියට සම්බන්ධව මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයයි. දූෂණ විරෝධී පනත සම්මත වීමට පෙර මුදල් විශුද්ධිකරණයේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අල්ලස් කොමිසමට බලය තිබුණේ නැහැ. නමුත් දූෂණ විරෝධී පනත තුළින්ම එම බලය දැන් අල්ලස් කොමිසමට ලැබී තිබෙනවා. දූෂණ විරෝධී පනතේ 61 වන වගන්තියට අනුව අල්ලස් කොමිසමට තවත් විමර්ශන ආයතනයක් සමග එක්ව ඒකාබද්ධ විමර්ශන ස්කඩියුත් සිදු කිරීමට හැකියාව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුකරයකට දාලව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. එම විමර්ශනයට දාලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර තිබේදැයි පැමිණිල්ල පැහැදිලිව කරුණු දක්වා නැහැ. එවැනි සහතිකයක් පවතින අවස්ථාවක අප නියම කළ හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණයි. එම නිසා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන අවස්ථාවක මා විසින් පැමිණිල්ල වෙතින් කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කරනවා. එම කරුණු පැහැදිලි කර ගැනීමකින් තොරව මගේ අධිකරණයට මෙම අපැයිල්ලීම සලකා බැලිය හැකිද යන ගැටලුව මතුවනවා. එම නිසා මා පැමිණිල්ලෙන් පැහැදිලි කිරීම තුනක් ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ සහ අල්ලස් පනත යටතේ සිදු කරන විමර්ශන ඒකාබද්ධව සිදු කරන්නේද යන කාරණය පිළිබඳ දැනුම් දෙන ලෙසත් මෙම අධිකරණයේ පවතින නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ යුතුද යන කරුණ පිළිබඳව දැනුම් දෙන ලෙසත් සැකර් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අලස් කොමිසම් විසින් ඉදිරිපත් කර තිබෙන නඩු කරේ දූෂණ විරෝධී පනත 149 වගන්ති යටතේ අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේද යන කාරණා සම්බන්ධයෙන් ලබන 30 වන අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙස මා පැමිණිලට නියම කරනවා එම කරුණු ඉදිරිපත් වීමෙන් පසුව මෙම ඇපෙල්ලීම් පිළිබඳ නියෝගය තමන් ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම අවස්ථාවේදී පැමිණිලේ වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දනම් දුන්නේ මෙම සැකකරුට දාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින නඩු කරේට අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙන බවයි කෙසේ වෙතත් අධිකරණය විසින් ඉල්ලා තිබෙන පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් තමන් ලිඛිතව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා පැවසුවා. ඉන්පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකර නාමල් රාජපක්ෂ මහතා ලබන 30 වන දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. අධිකරණය විසින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම් පැමිණිලි විසින් ඉදිරිපත් කිරීමෙන් පසු ඇපයීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ ලැබුණු අධිකරණ තීන්දුව පාස්කු ප්‍රහාරයේ මහානඩුව ලෙස ඇතමුන් ප්‍රකාශයට පත් කිරීමෙන් උත්සාහධර්ම බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. සිරිල් ගාමිණී පියතුමන් පැවසුවේ මෙම පාස්කු ප්‍රහාරයේ මහානඩුව නොවන බවත් එය පාස්කු ප්‍රහාරයේ එක් නඩුවක් පමණක් බවත්ය.
2: කහුදේ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ වින්දිතයන්ට ලැබිච්ච සාධාරණත්වයක් එමත සත්‍ය එළිදරව් වීමක් පමණක්ම නෙමෙයි මේක ජාතික මට්ටමෙන් රටේ මට්ටමෙන් රටේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ලැබිච්ච තීන්දුවක් හැටියට අපි දකිනවා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ එක නඩුවක් විතරයි මේ දැන් නඩු තවත් කීපයක් ක්‍රියාත්මක සමහර ඒවා වින්දිතයන් විසින් පවරපු නඩු 100 ගාණක් තියෙනවා විවිධ උසාවිවල ඒ දීල්ලලා පවරාපු නඩු. එතකොට ඒ අරෙන්න තව විමර්ශන තාමත් ක්‍රියාත්මකයි. මේ පාස්කු ප්‍රහාරයේ තවත් තල කීපයක් පිළිබඳව කරුණු හොයන්න. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරය කරන්න සහරාලට උදව් උපකාර වෙච්ච වීම පමණක් නෙමෙයි. ඊටත් එහා ගිහිල්ලා මේක සැලසුම් කිරීම සහ කුමන්ත්‍රණය කිරීම කාවිසින්ද සිදු කළේ කියන එක සොයන විමර්ශන තාම ක්‍රියාත්මකයි. ඒ නිසා ප්‍රසිද්ධියේ හඳුන්වන මහමලකරුවන් කියන එක මේ පිටුපසේ හිටියේ කවුද කියන එක මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ කවුද කියන එක සොයා ගැනීම අවශ්‍යයි. එතකොට මේ නඩුව තීන්දුව ලැබිච්ච මේ නඩුව පාස්කු ප්‍රහාරයේ මහානඩුව කියලා සමහරව හඳුන්වනවා. නමුත් ඒක මහානඩුව කියලා හැඳින්වුවට ඒක මහානඩුවම නෙමෙයි. ඒක එක නඩුවක් පමණයි. තව නඩු කීපයක් ක්‍රියාත්මකයි.
0: මේ ඒදී වැඩිදුරටත් දස් දක්වූ සිරිල් ගාමිණී පියතුමන්
2: ඒ බෝම්බ ප්‍රහාරය සිදු කරන්න සහරාන් නැවති මේ උද්ගලයාගේ නායකත්වයෙන් යුතුට මුස්ලිම් අන්තවාදී සංවිධානය සම්බන්ධ වෙලා කටයුතු කර මුස්ලිම් ජාතිකයන් 25 විරුද්ධව තමයි මේ නඩුව පවරලා තිබුණේ. එතකොට මේ නඩුවේ චූදිතයන් තිබිච්ච චෝදනාව තමයි මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කරන්න සහරාන් හෂීම්ට දවීම වගේම මේ ප්‍රහාරයට ඍජුව සම්බන්ධව සිටීම කියන. එතකොට මෙතනදී දහනම දේ තමයි චූදිතයන් විසින් සිදු කරලා තියෙන වරද දිහා බැලුවම ඒකේ තියෙන ප්‍රධාන දේ තමයි මේ මුස්ලිම් අන්තවාදී මතවාදය පතල කරන්න නැත්නම් ඒ මතවාදය සමාජයට ඇතුල් කරන්න ඔවුන් දරලා තියෙන උත්සාහය. ඒ වගේම ඒ මතවාදී මුස්ලිම්තවාදී මතවාදයට අනුව මේ අනෙකුත් ආගමික කණ්ඩායම් සම්පූර්ණයෙන් මේ රටෙන් පළවා හරින නැත්නම් අතුගා දාන්න දරාපු උත්සාහය කියන එක.
0: ඊයේ දිනේ තුල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු නඩු තීන්දුව ගැන අද පාර්ලිමේන්තුවේදීද හෙක්ට අප්පහම මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.
3: ඊයේ දිනේදී මේ රටේ තිබිච්ච බරපතල ප්‍රශ්නයක් වන පාස්කු දින මහා ප්‍රහාරයේ තීන්දුවක් ලැබුණා එක නඩු තීන්දුව. ඒ තීන්දුව ලැබෙද්දී මතක තියාගන්න ඔබතුමාලා කරපු කිසි දෙයක් නෑ මෙයා ඔබතුමාලා කෑ ගහලා මොර දීලා ඒ කරපු දෙයක් නෑ. මොකද එදා ඉඳලා අල්ලගත්ත මිනිසු ටිකව තමයි අධිකරණයෙන් දනුවන් දීලා එළියට ගත්තේ. මං අහනවා ඔබතුමාලා කිව්වා එදා ඉන්දියාවේ සාරා ඉන්නවා කියලා ඔබතුමාලා කටින් කිව්වා. ඔබතුමාලා ඉන්දියාවේ එක ගැහව ගිවිසුම් 7, 3, 9, 4, 3, 10ක්. ඒ 10 ඇතුළත තියනවද ගිවිසුමක් තමුන් ආසලා සාරාව ගෙන්න නම් මහ මොලකාරය ගැන තම උන්වහන්සේ ලැබුණාද කියන්නේ දැන් මහ මොලකරුවෙක් අහුවෙලා තියෙනවා ඒ නිසා මතක තියාගන්න මේ පාස්කු දින මහා ප්‍රහාරය සම්බන්ධව මේ නඩු තීන්දුවත් එක්කම ඒ විනිවිදයන්ට ලැබුණේ කාලයි තව තුන් කාලක් තියෙනවා ලැබෙන්න කො මේකේ මහ මොලකරු කියපු අය ඊළඟට මේක විශේෂයෙන්ම මේකට මුදල් යොදවපු කණ්ඩායම ඊළඟට මේ වෙනුවෙන් ප්‍රයෝජනය ගත්ත මිනිසු ටික කො ඒ නීතිය ගැන ඒ නිසා ඔබතුමාලට විශේෂයෙන් ඉල්ලනවා පාර්ලිමේන්තුවේ කතා කරපු විපක්ෂයේ කතා කරපු අය කියපු දේවල් සම්බන්ධව කතා කරනවා සමහරලාට අධිකරණේ දේ අපි කතා කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායතුව ප්‍රමුඛ මේ මන්ත්‍රීවරු සියලු දෙනාම කතා කරලා තියෙන්නේ කාර්ක සභාවල් වලදී ගත්තු තීන්දුව දෙන්න තමයි කතා කරලා තියෙන්නේ එතකොට කාර්ක සභාවල් ටික හදින් දින පරිශීලනය කරලා අවශ්‍ය වැඩ කටයුතු කරා නම් තමුන්වාසලට ඒ ප්‍රශ්නේ විසඳන්න හරිම ලේසියි
0: මේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ අද කැඳවු මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතා
4: පාස්කු දින ත්‍රස්ස ප්‍රහාරය අභ්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක් වන බවට ගොඩනගන ලද මේ ප්‍රබන්ධය තවදුරටත් බිඳවැටෙමින් තිබෙනවා කියන එක තමයි මේ වන විට අපේ නිරීක්ෂණය. මේ චෝදනාව පදනම් විරහිත බව ඒ සම්බන්ධ අදහස් පළ කරද්දී අප ඇතුළු පාර්ශවයන් ඊට අදාළ තත්වය ඉතා පළල් ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා. විශේෂයෙන්ම විදේශීය රටවල් විසින් මේ ප්‍රහාරයේදී තමන්ගේ රටවල පුරවැසියන් මරණයට පත්වීම හේතුවෙන් ඒ රටවල් විසින් ශ්‍රී ලංකාවේ සිදුවුණු පාස්කු දින ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශන ඒ සම්බන්ධවත් අපි කරුණු පැහැදිලි කළා. එෙහිදී විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු රටවල් මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ මීට අදාළව නඩු පැවරීම් ආදිය සිද්ධ කළ ආකාරයත් ඒ සමස්තය තුළ හඳුනාගත් ප්‍රධාන කාරණා මෙහිදී වැදගත් වෙනවා. මේ ප්‍රහාරයේ ඇත්ත ස්වභාවයේ වටහා ගැනීම වෙනුවෙන් මේ ප්‍රහාරකින් විසින් අනුගමනය කළ දෘෂ්ටිවාදය, මේ ප්‍රහාරකින්ගේ අරමුණ, ප්‍රහාරය සැලසුම් කළ ආකාරය, ප්‍රහාරය එල්ල කළ ආකාරයත්, ඊට අමතරව ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රහාරකින් සහ ඊට ආධාර අනුබල දුන් කණ්ඩායම් මූලික වශයෙන් හඳුනාගෙන තිබුණා.
0: දැනට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් හඳුන්වා දීම වෙනුවෙන් සකස් කළ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කැටුම් පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර් මහතාගේ නියමය පරිදි 2026 සැප්තැම්බර් මස 22 දින ගැසට් මගින් පළ කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පියවරගෙන් තිබෙනවා. 1979 අංක 49 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මෙම නව පනත් කැටුම්පත් සකස් කෙරුණා. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා භූමිය තුළ හෝ මෙරට පුරවැසියන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදා ගැනීම වැළැක්වීම නව පනත් කැටුම් පතෙහි ප්‍රධාන අරමුණයි. දැනට පවතින ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පරිච්ඡින්න කර නවීන ලෝකයේ මතුවන ආරක්ෂක අභියෝගවලට මුහුණ දිය හැකි නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර එම කමිටුව විසින් මහජනදහස්, සිවිල් සහ අන්තර්ජාතික ප්‍රජාවේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව නව පනත් කැටුම් පත සකස් කර තිබෙනවා. ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීම හෝ මිල සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙවැනි විට සාකච්ඡා සිදු කරමින් පවතින බව ලංකා කණිත නීතික සංස්ථාව පවසනවා. ඒ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ පසුගිය දිනවල අනිකුත් ඉන්ධන වෙළඳ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවයි.
5: ඔහුගේ සතිය ඇත්තටම ලේකම්වරයා අපිව කැඳවලා සියලුම සමාගම් කැඳවලා සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදි ඒගොල්ලෝ ඉල්ලනවා සිනොපෙක් අපි ගත්තොතින් ආර්.එම්. පාක් සමාගම ඒගොල්ලොන්ට ඩීසල් ලීටරයකින් පාඩුව හැටියට පෙන්නනවා රුපියල් 173ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක්. එතකොට සිනොපෙක් සමාගම ඒගොල්ලොන්ට පාඩු 192ක් කියනවා ඩීසල් වලින්, රුපියල් 67ක් පෙට්‍රල් වලින් පාඩු කියලා. IOC සමාගම රුපියල් 136ක් පාඩුයි කියලා කියනවා, පෙට්‍රල් රුපියල් 57ක් පාඩුයි කියලා කියනවා. එතකොට දැන් මේ සමාගම් ක්‍රම එකකට ඒ සමාගම් පැත්තට ගිහිල්ලා බැලුවොතින් අපි රජයේ සමාගම හැටියට අපිට ජාතික වගකීමක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ බිස්නස් එකක් කරන්න. ඒකට ඒගොල්ලෝ පාඩු වෙනකොට විකුණන්නේ නැහැ. ඒක තමයි දැන් ගැටලු වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලොන්ට මෙන්න මේ ප්‍රමාණය පාඩුයි කියන එක ඉල්ලනවා. එතකොට රජයෙන් මේ සඳහා සානාධාරයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මේ දිනවල සාකච්ඡා වෙමින් පවතිනවා. කියන්නේ එයාලට තමන්ගේ ගානකට විකුණන්න දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒගොල්ලොන්ට පාඩුවට මොකද්ද කරන්නේ කියන එක පිළිබඳව මේ දිනවල සාකච්ඡාවක් යනවා.
0: ලෝක වෙළඳපොලේ මිල වැඩි වී ඇතත් එහි සමස්ත බර ජනතාවට ලබා නොදී කොටසක් රජය විසින් දරා ගැනීමට තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
6: ලෝක වෙළඳපොලේ තෙල් මිල 120%කින් වගේ ප්‍රමාණයකින් ඉහළ ගියා. නමුත් අපේ රටේ දේශීය වෙළඳපොලේ අපි මිල වැඩි කරේ 45% 45% අතර ප්‍රමාණයකට. මුලින් අපි 55% වගේ ප්‍රමාණයකට වැඩි කරන්න සිද්ධ වුණා. එතනින් පස්සේ අපි තෙල් මිල යම් ප්‍රමාණයකට ලෝක වෙළඳපොලේ අඩු වෙච්ච වෙලාවේ ඒක 46 දක්වා අඩු කරලා තියෙනවා. හැබැයි මෙතනින් ඒ සමාගම් වලට දරන්න වන පාඩුව මගවහරය ගැනීම සඳහා අපි රුපියල් බිලියන 57ක් සහනාධාර හැටියට ඒ සමාගම් වලට ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළුව. ඒ වගේම ගරුණියෝ කතානායකතුමනි, අපි දන්නවා දැනටමත් මේ වෙනකොට නැවත වරක් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා විශාල වශයෙන්. අපි දන්නවා හැම මාසයක් අවසානයේදීම තමයි අපි මිල සමාලෝචනය කරන්නේ. මේ පිළිබඳ තොරතුරු අපි ජනතාවට ඉදිරිපත් කරන්න කැමති. බොහෝ වෙලාවට අද දවසේ ඒ තොරතුරු මහ ජනතාවට ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒතකොට අන්න ඒ වගේ විශාල වශයෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගියත් මේ සමස්ත බර රටේ ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කරන්න.
0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: මම දිත්වා පිළිබඳව විපතට පත් වුණු ජනතාව පිළිබඳව ප්‍රශ්න ඇහුවා. ආණ්ඩුවට උත්තර නැහැ. තව කල්ලෝලෙලු. ඒක පුනු පුනා වහනකොට මේ ඉදිරියින් ගරු ඇමතිවරු 4-5 දෙනෙක් හිනා වෙනවා. ඔය ඉතින් ඔබට හිනා වෙන්න පුළුවන් ජනාධිපති කමක් බොරු කියලා ගත්තා. පාර්ලිමේන්තුවේ 3-2 බොරු කියලා ගත්තා. පළාත් පාලන ආයතන වල වැඩිපුර ප්‍රමාණයක බලයක් බොරු කියලා ගත්තා. දැන් දිත්වා කුණාටුවෙන් විපතට පත් වුණු ජනතාව ගැන ප්‍රශ්න කරනකොට ඒ අයට දැන් සහන ගැන කතා කරනකොට උත්තර නැහැ. හිනා වෙනවා. ඔච්චම් කරනවා. හිලුතහලු කරනවා. අවසාන වශයෙන් කියන කැමති 120,000 ජනතාවගේ ජන ජීවිත ඔබ විහිළුවට බාර ගන්න එපා. ජනතාව අසීමිත පීඩණයකින් කම්පණයකින් අසහනකින් ජීවත් වේ. එනිසා වහාම පොරොන්දුණු ආකාරයට ඔබ නිර්මාණය කරනයි කියපු පොහොසත් රටයි ලස්සන ජීවිතයයි නිර්මාණය කරන්නේ. තව දුරටත් තොම්පච කීමෙන් වැළකී සිටින් මේ බොරුකාර රැවටිලිකාර ඇඳවිල්ල ඒවට ආයුෂ බොහොම අඩුයි.
0: මේ අතර සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව සිටින අනෝචන් බේරා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා
8: නඩිය විදේශ අමාත්‍යතුමාත් වුණා. අපේ මේ කවුද ඩිපියුටි ස්පීකර්ගෙන් මැදිහත් වීමකින් මේ මොකද කණ්ඩායමක් යනවා කියලා. ගරු සභාපතිතුමියනි, මේ වැඩේට මැදිහත් වෙන්න ඕනේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ. ඩිපියුටි ස්පීකර්ගේ ප්‍රමාණවත් මදි. ඩිපියුටි ස්පීකර් මුස්ලිම් හින්දා ඒකේ නායකත්වය අරන් ගියා කියලා සෞදි රජය එයා මුස්ලිම් හින්දා ඒගොල්ලෝ එහෙම සලකන්නේ නැහැ. ඒ හින්දා මම යෝජනා කරනවා ආණ්ඩුවට ඩිපියුටි ස්පීකර්ව දාගන්න කමිටියකට. මේ පැත්තේ ඉන්නවා අධ්‍යක්ෂීම් තියෙන සෞදි ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපු ඇමතිවරු ඉන්නවා. ඒගොල්ලොම දාගන්න යන්න අගමැතිතුමිය හරි විදේශ අගමැතිතුමා හරි නායකත්වයේ එවැනි නායකත්වයක් දෙන්න ගන්න කියන මේ අගමැතිතුමියට ඒක ලීඩර්ෂිප් එක දාගන්න. ඕගොල්ලන්ගේ ඩිපියුටි සීකෝ කමන්නේ ඊළඟට ඉන්නවා මෙතන සෞදි අරාබියත් එක්ක සම්බන්ධකම් තියෙන මුස්ලිම් ඇමතිවරු ඉන්නවා කාලයක් තිස්සේ වැඩ කරපු අධ්‍යක්ෂින් දිනුවේ. ඒගොල්ලොම දාගෙන යන්න. එහෙම නැතුව මේක මේ ඩිපියුටි ස්පීකර්ගේ මේ මට්ටමෙන් ගිහිලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි.
0: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා
9: මේ මෑතකි දැක්ක ෆූටයි එක ඒගොල්ලොන්ගේ පඩි වලට ප්‍රශ්නයක් ඇතුළ තියෙනවා. අද ජීවත් වෙන ඉතාමත් අමාරු කියන්නේ ඇපිට් එක ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් එක හරි අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද ඉතාමත් ඉහළ මට්ටමක තියෙන 136. මේ සංසන්දනය කළ තිබ්බා අනේ අපට මේ තියෙන ආදායමට සම්පූර්ණ ආදායමට බද්දු ගහනවා කියලා ඇපිට් එක. ඒ කියන්නේ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද. ඒ වගේම තමයි දොස්තරුළු ඔය ප්‍රශ්න කිව්වා. මොකද අපි මීට පෙර කතා කරන අවස්ථාවේදී ඒක බොහොම පෞද්ගලික ඒගොල්ලන්ට බලපාලා තිබ්බ දේවල් අපි දැක්කා. ඒ නිසා ඒවා නිවැරදි කරා. නමුත් දැනුත් සම්පූර්ණ ආදායම ඒගොල්ලන්ගේ රිසර්ච් එක වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ඩැට් ලාවන්ස් එක වෙන්න පුළුවන් එකට ගහනවා. මෑතකදී මම දැක්කා උසාවියෙන් තීන්දුවක් ලැබිලා තිබ්බා විනිශ්චයකරුවන්ටත් බදු ගෙවන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම එකට බදු ගෙවනකොට සම්පූර්ණ ආදායමට අපේ මන්ත්‍රීවරු අපි මෙතන බදු ගෙවන්නේ යම් ප්‍රතිශතයකට විතරයි. ඇයි ඒක කරන්නේ?
0: බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු අන්ධ්‍රා ප්‍රදේශ සහ දකුණු ඔඩිසා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ගැඹුරු පීඩන අවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනවා. ඉදිරිපැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මීටර් බීඩ 100ට තද වැසි ඇති විය හැකි. උතුරුමැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවන බවද දැනුම් දී තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවන් ප්‍රදේශවලත් උතුරුමැද සහ වයම් පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40-50ක පමණ තද සුළඟ ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළඟ වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට බලධාරී පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව දැනුම් දෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය මන්නාරම හරහා මීගමෝ දක්වා සහ ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55-65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වනවා. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-2.5 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. එම මුහුදු ප්‍රදේශවල සියම් දීවර කටයුතු සහ නාවික කටයුතු සිදු කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී බරසිලීමේ කාන්තා කිලෝග්‍රෑම් 49 බරපන්තියෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ රවිහාරි ගුණතිලක අද සමත් වුණා. ඇය මෙම දක්ෂතාව දැක්වූයේ සව්වේ ඒ කාණ්ඩයේ අවසන් තරගයේදී ක්ලීන් ඇන් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 91 බරක් ඔසවමින් ස්නැච් ක්‍රමයට ඇය ඔසවන ලද බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 70ක්. මෙම දක්ෂතාවත් සමඟ ඇයට තරගයේ 7 වැනි ස්ථානය හිමි වුණා.
10: මම රවිහාරි ගුණතිලක. මම මෙවර ආසියානු ක්‍රීඩා තරඟ සඳහා බරසිලීමේ ඉසව්වෙන් කිලෝග්‍රෑම් 49 වර්පන්තිය යටතේ තරඟ කරා. මෙහිදී කිලෝග්‍රෑම් 70ක බරක් ස්නැච් ක්‍රමයට ඔසවමින්ද කිලෝග්‍රෑම් 91ක බරක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවමින්ද මුල් බර කිලෝග්‍රෑම් 160ක් ඔසවමින් ආ ශ්‍රී ලංකා වාර්තාවක් තිබ්බා. මෙම තරඟාවලියේ මගේ ඉම්ප්‍රූවමන්ට් එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ සඳහා මගේ පුහුණු කර්තුමාටත් ස්තුතිවන්ත වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව සාර්ථක පුහුණුවීම් කටයුතු වල නිරත වෙලා මගේ රටට කීර්තියක් අත්කර දීම.
0: මෙතර ආසියානු ක්‍රීඩාවලියේ ටේබල් ටෙනිස් කාන්තා ඒකල මූලික වටේ තරඟකින් ශ්‍රී ලංකාවේ බිමන් දිබණ්ඩාර අද ජය ලැබුවා. ඒකස්කස්ථාන ක්‍රීඩිකාව පරාජය කරමින් තරඟයේ පළමු වට තුනම ජය ගැනීමට බිමන් දිබණ්ඩාර සමත් වුණා. 11-4, 11-9, 11-2 ලෙසයි. හතරවන වටේ ලකුණු 9-11 ලෙස ජය ගැනීමට කසකස්ථාන ක්‍රීඩිකාව සමත් වුණා. එහෙත් පස්වන වටේදී නැවත විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ බිමන් දිබණ්ඩාර ලකුණු 11-4 ලෙස තරඟ වටේ ජය ගනිමින් තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තා. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ බොක්සින් පිරිමි කිලෝග්‍රෑම් 80 බරපන්තියේ මූලික වටේ තරඟයකින් ජය ගැනීමට ශ්‍රී ලංකාවේ මොහොමඩ් උසෛද් අද සමත් වුණා. කොහොමෙම ජය හිමි කරගත්තේ කාම්බෝජියානු ක්‍රීඩකයෙකු පරාජය කරමින්. තරඟයේ අවසන් ලකුණු සංඛ්‍යාව 4-1 ලෙස සඳහන් වුණා.
11: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව මාධ්‍ය නීති සංසදයේ සභාපති ආචාර්ය නීතිඥ විරංජන හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: ඇත්තටම අපි දන්නවා දැන් ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව කාලෙන් කාලට විවිධ මට්ටම්වලට විවිධ තලවලට අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට FM නාලිකා බිහිවීමත් එක්ක ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව එක මානයකට එක තලයකට එළඹුණා කියන එක තමයි මගේ අදහස. මොකද අපි දන්නවා සාම්ප්‍රදායික ගුවන්විදුලි ප්‍රවෘත්ති කියන්නේ භාෂාව ඒ රිද්මය එතකොට ඒ කියන වොයිස් කඩ් භාවිතා කරන එක ඒව හැම මුල් කාලේ තිබුණේ නැහැ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකා තිබුණා එක්ක ඒ වගේ යම් යම් වෙනස්කම් ඇති වුණා. එතකොට අපි ගත්ත නෙස්ට් ගුවන්විදුලි නාලිකා ප්‍රවෘත්ති ගත්තත් මම දකින විශේෂතා ගොඩක් අර නව විශේෂාංග ගොඩක් ඒ ප්‍රවෘත්ති වල ඒ නව තලයකට ඔසවා තැබීම සඳහා වෙන විශේෂතා ගොඩක් يعني මොහුනවර රසක් මේ නාලිකා විසින් කාර්ය ප්‍රවෘත්ති විකාශන කලාවට ලංකාවේ ගුවන්විදුලි ප්‍රවෘත්ති විකාශන කලාවට හඳුන්වා දුන්නා. ඉතින් එතකොට තමයි යටින් දැනගොර නෙත් කියන්නේ විශේෂ ගුවන්විදුලි නාලිකා ප්‍රවෘත්ති විකාශයට. ඒ වගේම තමයි ඒ ක්‍රම කියන අතරදී ගවේෂණාත්මක මාධ්‍ය කලාව ගුවන්විදුලිය තියෙන මම දකින විදිහට මම මේක දෙක තුනක් ගුවන්විදුලි නාලිකා වලින් ගවේෂණාත්මක විදුලි ප්‍රවෘත්ති කලාව හඳුන්වා දීමටත් පෙරගුණ ගත නාලිකාවක් විදිහට නෙත් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ක්‍රියාත්මක මාධ්‍ය කලාව කියන එක අපි දන්නවා ලීසි පාසු කටයුත්තක් නෙවෙයි. මොකද එතනදී සමහර වෙලාවට විවිධ චෝදනා එල්ල වෙනවා ගුවන්විදුලි නාලිකා සීමාව ඉක්මවා යනවා කියලා. ඒ කියන්නේ පෞද්ගලිකත්වයට හානි කරනවා. ඒ වගේ ආචාර ධර්ම රකින්නේ නැහැ. ඒ වගේම විවිධ නෛතික තත්ත්වයන්ට එරෙහිව ගිහිල්ලා කතා කටයුතු කරනවා, නීති විරෝධී ලෙස කටයුතු කරනවා. මේ වගේ චෝදනාත් එල්ල වෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තහම net news මම දක්නවා ඉතා විශේෂ විස්කාරය බහරයක් ඉටු කරනවා. කියන්නේ අපි දන්නවා ඊ ගවේෂණක ගුවන්විදුලි ප්‍රවෘත්ති කලාව කරගෙන යනකොට ඒක විශේෂයෙන්ම තියෙන තව නීතියට අනුකූලව ඒ වගේම ආචාර ධර්ම උපරිම වශයෙන් ආරක්ෂා වෙන අයුරින් ඒ වගේම තමයි විවිධ තාක්ෂණික හැඩතල භාවිත කරලා ඒ සියල්ල භාවිත කරලා ඉතා හොඳ ගුණයෙන් ප්‍රවෘත්ති විකාශන පවත්වාගෙන යෑම සඳහා මේ නාලිකාව කටයුතු කරලා තියෙනවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
14: ආරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥා.
13: පොල් වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
14: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
15: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල්නෙත්. ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
16: තුන

0: සේවයේ යුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
1: ඉසිනිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි

නම් කියලා යදෙන ප්‍රශ්නාර්ථය ජීවිතයේ බොහෝ තැන්වල හුදකලා වුණාම අපි අපෙන් අහන දෙයක්. ඔබ හිටියා නම්, මං හිනා වුණා නම්, එයා කතා කළා නම්, බලාපොරොත්තුවත් එක්ක ගැළපිලා හරි හරියට හුදකලා හිතස්සෙන් පණින සමහර ඒක පාර්ශවීය සිතිවිලි. අපි බහුල් කරන්නෙත්, අපිව නිවන්නෙත් අන්න ඒ සිතිවිලිම තමයි. එන්න මේ කුඩයට.

මතක ඇහිඳින හිත අදිරට එන්න අවසරද? එපා කිව්වත් ඉතින් යනවා. ආදරේ වෙලාවකට හරිම හිතුවක් ආරයි. සමහර වෙලාවට හරිම කුල ඇති. තවත් වෙලාවකට කුණාටුවක් වගේ නොසන්සුන්. තවත් වෙලාවකට ගැඹුරු මුහුද වගේ සන්සුන්. හරි මං අහන්නේ එහෙම නොසන්සුන් වෙච්ච වෙලාවක් ගැන. එක මතක දවසක ඒ බැල්ම දරාගන්න බැරුව ඔයත් අහක බැලුවද? එක මතක දවසක ඒ බැල්ම දරාගන්න බැරුව ඔයත් අහක බැලුවද? 0715 95 95 95 කියන්න.

0: සමගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි. ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

ආදරණීය තරංග. ඒ ඇස් වලින් හැලපු ඒ බැල්ම කාලයකදී මගේ නින්ද අහිමි කළා. දැන් මගේ හිනාව අහිමි කරනවා. අනේ තමට ඒ ඇස් මග අරින්න පුළුවන් වුණා නම් අඩුම තරමේ හිනා වෙන්න බැරි වුණත් මතක් වෙනකොට උනන කඳුළු නවත්ත ගන්න තිබුණා. මැලේසියාවෙන් නදී නදී කිසිම දෙයක් එහෙම තිබුණා කියලා හිතලා හිත හදාගන්න පුළුවන් හැඟීම් නෙවෙයි අපිට කියලා දෙන්නේ. එදා හැම වුණා අමාරු ඇක්සෙප්ට් කරන්න තමයි. හැබැයි අපි පිළිගන්නම වෙනවා එදා හිනාව පස්සේ කඳුලක් වුණා කියලා. හිත හදාගන්නකේ පළවෙනිම දේ දුක පිළිගන්න එකයි.

එම තිරකයි එහෙම කියන්නේ. එක බැල්මක් ඇති හිතක් නොසන්සුන් කරන්න. ඒත් ඇයි ඔයත් අහක බැලුවේ? මං කල වරදක් නැතුවම කූපි පාට ඇස් දෙකක් තව මොහොතක් බැලුවොත් මගේ හිත මටම අහිමි වෙයි කියලා මං බය වුණා ඒකයි. හීන ගොඩාක් අතරේ ඔයාවත් හංගගෙන අයිතියක් නැති බව දැන දැනත් හිතෙන් නුඹව මගේම කරගත්තා. ඒත් අයිති නැති හිතකට අයිතියක් ඉල්ලන්න බැරි නිසා ඔයා අහක බැලුව මොහොතේ මමත් නිහඬව මගේ ඇස් වසා ගත්තා. මොකද සමහර බැල්මන් ආදරේ කියලා නොකිව්වත් ජීවිතේ පුරාවට මමතක කරන්න බැරි ලස්සනම වේදනාකාරී හැඟීමක් ගෙනත් දෙනවා. ප්‍රාර්ථනා දෙව්මිනේ.

බිඳුව හත්සේ කළ හයනු පහයි අනු පහයනු පහෙන් මං හදපු ප්‍රේමණය පාලමදිගේ ඔබෑවිත් ආදරණය තරංගාට බුක්ෆෑ මේ පාරත් බුක්ෆෑ නවදීති කවදාවත් ඇවිත් නැහැනේත් බුක්ෆෑ කමක් නෑ මේ පාරෙන්න හිත මහා කුණාටුවක් කරපු ඔය බැල්මට අහක බැලුවට ලිව්වා ඒ හැම කල්පයක් වුණ තත්පරයක්ම කවියකට ලිව්වා තාම දැම්මෙ නෑ පුත්‍ර නමක් තාම දැම්මෙ නෑ ඒකට තියන්නම් මං හිස්තනක් මෙච්චර දාර්ශනික ටෝක් දුන්නට මාත් කවදාවත් ඇවිත් නෑ බුක්ෆෑ ඔයා එන්න මාත් එන්න එදාට මගේ පුතුට අපි නමක් තියමු මං එන දවස හඳට කියලා තියන්න හඳ ඇවිත් මොනවා හරි කිව්වොත් බය වෙන්න එපා මමයි හඳට ඔයා ගැන කියලා තිබ්බේ මේ මේ අල්ලනොයි පිටු හරි පරිස්සමෙන් ඔය හැම පිටුවකම ගෑවිලා තියෙනවා මගේ ආදරේ පරිස්සමෙන් තිබෙව්‍ය ගෑවෙයි මගේ ආදරේ ඔයාට කාමාහිත ගෑවෙයි මගේ ආදරේ වලාකුළු ආදරවන්තේ

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
2: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතුපිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. EC සනීපාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

මම හරියටම දන්නේ නැහැ ඉතින්. ඒ වගේ බෑල්මක ඇත්තේ ගින්දර නේද තරංගක්ක? පිච්චි පිච්චි දෙන සනසිල්ලක් වගේ එක? පබෝ. ඔබ හරි. දවසක වින්දාම මට අතවිත් කියන්නකෝ. ඒ වගේ බෑල්මක තියෙන පිච්චි පිච්චි දෙන සනසිල්ලක්. ඔව්.

සුද වලාකුලක ආදරය පාකර එවන තරංගක්කේ සුබමන් ධරම්රයක්. ඇස් කියන්නේ කවිකතා සාගරයක්. ඒ බොහෝමයක් කවිකතා ඇතුළ පාටවලින් නැහවනු හැඟීම් සාගරයක් නොතිබනාමත් නෙවේ. ඒ ඇස්සස්ස හැංගිච්ච ප්‍රේමය අධි මාත්‍රාවෙන් පෙන්ගුණු හැඟීම් උත්තුරන්න ගන්න බර්ගන්ඩි හවස්වරුවල වෙනකොට නිල්ලැසස්සෙන් පේන රතු පාට හැඟීම් කොහොම දම් බෙදාගන්නද මන් දන්න. එහෙව් හවස්වරුවල තිත්තට පෙවෙන ඇමරිකානෝ මේ පෙන් රසට තොළගන් ලා කොළපාට මල් වැටුණු සුදුම සුද පෝසිලින් කෝප්පේ අතට ගන්නෙම ඒ ඇස් මගරින් හිතාගෙන මොනත් ඒ සුඳරු ග්‍රීක ආත්මය මාව ඒ ඇස්සස්සේ හංගගන්න කරන ඉලන්දාරි කෝලං කොහොම මගරින්නද. ඒ අධි බැලති විදිරි ධාරාවන්ට ආරාධනා කරන එ නිල් ඇස් මගේ මුළු හිතම හිරිවට්ටා දැමුවත් අහක බලන්නේ කොහොමද මන්දා කිනි පරයන රසවත් ආත්මය උණුසුම් සිහින් දිග්ගු ඇඟිලි මගේ කොපුල් මත දඟ කරන කොට. ඉතින් කමක් නෑ වැදිච්ච දෙෙන් වෝල් 33,000 පපුුවම හිරි වැටිච්ච දෙෙන්. හැබැයි කෝමද දෙයන එක තත්පර අරිකාලකටවත් ඒස් මග අරගන්නේ. ඔව් මට බැරිවේ එක මොහොතකටවත් බැරිවේ ඒස් මඟරන්න. නෝරතින වෙල්නොත් නැතුව අනොත්තරා.

මන්දන්න නැති එක දෙයක් තියෙනවා. ඔය ළඟටවම කාලේ මෙච්චර කෙටියයි කියලා මන් දන්නේ. ඇයර්ලෝසේ කටු දිගටම ගමන් කෙරුවත් මගේ ජීවිතයට කාලය නවතින්නේ. ඇයි ඔයා ළඟදී කාලය මෙච්චර කුඩා?

0: rõm rã,
1: anh ta rõm rã,
0: manda rõm rã with Taranga. Taranga.
2: Dang ya thoda tamun edinda kuli weda thamai karanne.
3: Ehemai.
4: Kolamba med the baseline part ita langin apartment ekak denna obata prime residences wethi noba wethata gena ena kolamba navayehi idivana the prime kolambo parcel rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai rupiyal million 45 sita ihalata aadambarein kolamba jeevath wenna adama katha karanna 0710 777 333
5: 1947 di mexico waladi thamai machan oy siddiya wenne
6: otrin passe una dewal hari pudumai
7: Manhattan project එකත් සාර්ථක වෙනවා
5: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා
6: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා
7: 69 දී හඳටත් යනවා
6: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා
5: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද
8: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
9: Net FM Algo Town
10: Brought to you by
4: Prime Residences wethi noba wethata gena ena Kolamba navayehi idivana The Prime Kolambo adama katha karanna 0710 777 333
11: Loma danna Samsung ganna hondama tanai
12: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
13: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
14: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
15: Gini recovery ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tan විලඳපොලි.
16: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
17: විජයකුරක්කන්
18: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් නේරියව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: Net FM

මාව නිවෙන මාව සනහන ඒ ආදරණී ඇස් මට මුණ ගැහුණේ හරිම ලස්සන නව රහසයට. හරියට මේ වගේම අනුරා වර්ෂාය දැහැලුණු දවසක. දන්නාද තරංග, ඒ ඇස් මගේම වෙලදැඟ අවුරුදු 14ක්. ඉතින් මගේ ඇරුණ නම් ඒ සුන්දරු ඇස් බැල්ම මම කියලා කෙනෙක් මේ ලෝකින් දීවිද. නුව රහසයට මතුූ

එහෙම එක බෑල්මක් මගේ ජීවිතයට කාවැදිලා තියෙනවා. ඒස් අදටත් මගරින්න හිතන නිර්නාමිකයි.

قصه به من درم رک سهادری او بات ماما تانیون انیمیشه نیهن را اتریکا سانده توس من نواتا بلا سیدی مهانده کاغی نبه نید دک مگه نید مات ویتونه اندر رو حسین حدیثی مدونه تارو دک اکواغی ای بایم مگه هیته داره توده همین تاٹوکل نوکیو آدره نیهن پانی ویدیاک දරාගන්න බැරි තරගේ බැල්ම උණුසුමුව නිසා පිපෙන්න්නට පෙර ලැජ්ජාවෙන් හැකිලෙන මල් පොහොටුවක්සේ මහත්තාක බලාගන්තා. ඒත් නුම නොදන්නවා ඇති අහක බැලුවේ මගේ ඇස් දෙක විතරයි මගේ හිතනන් නුඹේ බැල්මෙන් මිදන්න බැරුව වැහි බිඳුවක් කොලයක රැඳෙනවා වගේ නතර වෙන්න උත්සාහ කළා. ඒ මොහොතේ වචන නිහඬ වුණත් අපි අතර තිබුණු නිහඬකම සුවඳ විහිදෙන මලක් වගේ ආදරි රහස් මුමුණමින් හිටියා. තාමත් උඹේ ඇස් මගේ ඇස්වල හිර වෙලා ඉතින් කොහොමද අමතක වෙන්නේ. අලව්වෙන් නැති

ආදරණීය තරංග. අහම්බෙන් හමුණු ඒ ඇස් දෙක මට කිව්වේ ජීවිත කාලෙටම අමතක නොවන කතන්දරයක්. ඔව්, අවසානයේ කෙසේ වුණත් ආදරේ ලස්සනම හිතින් අපි ආදරය කරද්දි තමයි.

ඒහැන්දෑව හසලා තැබිලි පාටයි. එලියයි නිසලයි. එකවරම මට සිහට නැගෙයි. ඒගේ මොහොනයි. කපුල් රතු කරන් ලවන් අද කරන් දෑසක සිනාව හිරකරන් හැඟිහැඟි කෝලම්පාන. ඒගේ මොහොනයි. කාමරි කවුලුවෙන් පෙනෙන ඒ අහස ඒ එලිය මට හුඟක් ඇතයි. හරියටම ඇ වගේමයි. ආය කවදාවත් නොයන පාටයි. දුර ඇතික් ක්ෂිතිජයක සුළංරැල්ලක්ව පාවනා ගානයි. ළඟට දුව යන්නත් බැරි ගානයි. දුක නැද්ද මං ගැන අහලා ඇ පාරන්නටත් ලෝබයි. මොකද නිස්කාරණ අලුපාටක්. ඒ හැන්දෑවම ඒ අහසම මගේ කාමර කවුලුවෙන් ගව් ගානකටත් වඩා ඇය ඈතයි ජනනි භවන්තිකා.

තරංග ඔබ දන්නවද මට කවදාවත් නොලැබෙන බව දැන දැනම පිස්සුවෙන් ආදරය කරන්නේ. ඒ දුඹුරු ඇස්සස්සෙන් පෙනෙන ලස්සන මල් මල් වැටෙන පිණි බිඳු මැයි සීතල හදවතට හැමදාම විඩාවට පත්වෙන දිවිමංගට නිමේෂයක පවනක් වන අය නාදල්ලක පරදන තොල් සංගල දකිද්දි දැනෙන අතර මාදරයමද එහෙම කියන්න මන් දන්නෑ. ප්‍රේමය රාගෙන්තර සන්දේරියසේ අචින්තයි කියලා කිව්වට ඒ නාදලුවන් දෙතොල් මන් දන්නෑ. මේ දැනෙන්නේ ඇත්තටම ආදරයද. Inoka.

ඒ බැල්ම සොයානොගත් පරමාණ බෝම්බයක්. එක නිමේෂයකින් ආදර අයිස්කන්දකට යටවී රාගය නම් අයසින් තැවරූ ගිනිකන්දකින් දැවී අලවී බලාපොරොතු කන්දක් හිස මත තියන විට දැනෙන හැඟීම තාම හිතාගන්න බෑ. ඒත් ඒ පරමාණු බෝම්බයට මං ආදරේ. හුදෙකලා ජීවිතය දියතලාවෙන් තරංග ආදරේ තියෙන්නේ ඇස්වලද අපේ හිත්වලද කියලා හිතාගන්න බෑ. ඒත් එක දෙයක්, මගේ ඇස් දෙකෙන් ආදරෙන් බලපු දවසින්ද වෙනසක් කළේ නෑ මං ඇයට. නිකවැරටියෙන් චම්පිකා.

0: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25වනදා සිට ඔක්තෝබර් 4වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
3: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: අදම ගන්න ෆෝන් එකයි
5: ටිකට
4: නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

ඇසට ඇස නොගැටුනත් ඇගිලි තුඩු නොවැදුනත් දැසිත් එක ළඟ නිසා තනිකමක් නැතිය මචා. ඒත් මේ තරම් උස පවුරු පද නම් දෙපස ලතවි ලතවි තනිව දුක් විඳින්නට බැරිය. එකට එක් වී හිඳින හීනයක් නැති නිසා මේ එන්නට පවා හිත හදාගෙන ඉන්නම ඔබ මගේ පණ නොවේද? හෙලන්නට පෙර ඉතින් අවසාන හුස්මම විසඳෙන්න වෙයි අපිට. මියන්නේ කවුද වග? මං ලකී.

ඊයේ මගේ මැසේජ් එක ඔයා කියුවා. ඒකට ගොඩක් ස්තුතියි. තාමත් මගේ ඉතර කවුරුත් නොවෙන්නේ ඒ හිතට තාමත් ආදරය නිසා. තනියෙන් ඉන්න හිතපු මම ඒ තනිකම විඳිනවා. ඒ කළු බෝල මූණ අහිංසක හිනාව මතක් වෙද්දි කොහොමද මම වෙන කෙනෙකුගේ හිනාව පතන්නේ? ඔයාම කියන්න තරංග මම කොහොමද එහෙම කරන්න? ටී මං මොනවද කියන්න ඕනේ? හිතට කෙනෙක්ව දැනුණහම නොතේරෙන්න හිත ලෝභකම් කරන එක නවත්තන්න කියන්නද මං? ඒ ප්‍රේමය වෙනුවෙන් බලා ඉන්න එපා කියන්නද මං? මට හිතෙන්නේ මෙහෙම කියන්න, හිතේ ඉපදිච්ච ප්‍රේමය කවියක් බවට පරිවර්තනය කරන්න. ඔයා ඇතුලේ කවියෙක් ඉන්නවා. ඒ ආදරය ගැන කවි ලියන්න. හිමි වෙනවා නම් හිමි වෙයි දවසක.

කාලය නවතේවේ කියල බලාගෙන හිටියා. ඔබයි මමයි එකට එක්ව ගෙව සුන්දර දවස්ළඟ කාලය නවතේවේ කියල බලාගෙන හිටියා. ඒත් එහෙමොනෑන බැරිම තැනයි මේ අහන්නේ කෝමදොයා නැතුව මං ජීවත් වෙන්නේ.

थे। सुबमन दरम रात्रि अक्तरंग नी पनी पाठ तो हरु कैरली गए थे किसरोदास सिंह लावटे दिलसुने बोर पाठ अस मार जेनुइन काटकोने बेरे ने हिनावत तक कला फिरी में बैल माके कासुनामा समार सिद्धि असंभावे अर्थ क्रियावक वेन्नत पुलवां नवेन्नत पुलवां उहलान बेरे हैं गेम कोटिया शनेन वसान करगत है कि शीत ऋतुएं गिनीगान पिरिमिंट निकम मटे हितान्न को एबाव मामा दान्न वित्तिया उम्बत दान्ना ना कोम दहित यिंद वह पदा गियात लेडवेन माव शीत ईर्तुएं काल गहन हिरकले कोम द वैली मदीन जनांचली कोम दहित यिंद वह पदा गियात लेडवेन माव शीत ऋतुएं काल गहन हितकले कोम द हपुरुई आदरणीय तरंगा එයාට තිබුණේ මම පිස්සු වට්ටන්න පුළුවන් බැලමක්. මේ ඇත්තමයි. එයා එකපාරයි බලන්න ඕනේ මම මාට මොකද්ද වෙලා යනවා. ඒක හරි ආදරණීය බැලමක් කියලා කියන්නද? බෑ බෑ. ඒ බැලම විස්තර කරන්න බෑ. ඒ බැලම නෑ මට තේරෙන්නේ. ඒක ඇතුළ විස්තර කරන්න බැරි හැඟීම් ගොඩක් තිබුණා. එයාගේ එකම එක බැලමක් ඇති මම සීතල වෙලා යන්න. එයාගේ බැලම ඇති මම මුළු දවසක්ම පිස්සු නටන්න. මේ ඇත්තම එයා බලපු ගමන් කරන කියන ඒවා ඒව පව පැටලෙනවා. ඉතින් එයා බලන හැම පාරකම මං අහක බලාගත්තා. එයාගේ බැල්ම මං අරින්නම මං අහක බලාගත්තා. පිස්සු හැදෙන බැල්ම මම අගෙරියා. නිර්නාමිකයි

0: மந்தாரம் வித் தரங்கா ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි. ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා, මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට රෙඩ් එෆ්එම් රේඩියකින් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මම ඒකට ගියා. දෙපාරයි බෙහෙත් ගත්තා. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන අය කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තය නිරෝගී කමම ලැබෙන්න ඕන.
1: කතා කරන්න 0777 3940. අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 2077 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
3: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL Breaking News සංවිධානය කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස්, සුප්‍රියා, ගයන් ගුණවර්ධන, කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්හිදී. ටිකට් සඳහා විමසීම් 0777 575 718.

සුබමන් දරම් රාත්‍රියක් තරංග. අද වගේ මට මතකයි ඒ ආකර්ෂණීය ඇස්. ඔව් මේ තරම් බැලමකට පුළුවන්ද ආත්මයම හරන්න. මතකය මහ ගින්දරක්. ටික ටික පපුව පිච්චෙනා වගේ. මට ඒව මං ගැරුනේ නැහැ. මම කියලා කෙනෙක් හිටියද කියලා යාට මතක නැහැ. It's right. තරංග හර්ෂණී මාදි පොලෙන්.

අතු අගක නැකමල් මද පවනා සැලනා දවසක දම්පාට අසරතු පාට බලාකුලක මන් සිත්තම් කළේ නොබේ නිල් පාට ඇස් දෙක දැම්මට හක බලාගෙනව නත් අඳන්න පුළුවන් නොබේ මොල මෝනම මාට නොබව කටපාදන් සචී නවුලර්.

మందారం రేఖ మరి అగ్బంద్ తరంగ శుభ మందారం రేఖ అయట ఏక బాల్ మై మగే తన సంసన్ వెద్ది ఒయత్త హక బలవే ඉර බැහැලා නැන්දාවක හඳ එන්න කලින් අහසේ තරුවකින් එක උපදින්න වගේ ඔය ඇස් දෙකත් මගේ හිතේ නොකියු කතාවක් උපද්දලා වැහි බින්දුවක් මල් පැත්තක් මත නතර වෙන තරම් සියුම්මට තිබුණු ඒ බැල්ම මහා මොහොතක් වගේ මගේ හිත ඇතුලේ රැලි නැගුවා. සමහර විට හඳටත් ඉරටත් අතර තිබෙන ඒ නිහඬ දුර වගේ අපි දැන් අතරත් කියන්න බැරි ආදරයක් තිබුණ වෙන්න ඇති. ඒත් ඔය ආග බැලුවා අමත හස දිහැ බලනෝ. එදා ඔයා ගැස්වල මට පෙනුණු එක තරුව තවමත් නිවී නැතිද කියලා ඒක තරුව හොයන්න මන් තවමත් රෑ හස බලාගෙන ඉන්නවා. වැහි කෝඩේ වලාකුළු අතරෙනුත් ඔව් ලෙ රංගන බස් නායක.

0: ගම්පාවුඩු ගම්පොල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
1: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
0: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න
1: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
0: අනුශාසකත්වය
1: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
0: විමසීම් 077-12-48-999 071-32-11-758
1: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අවිශ්වාසයේ වගකීමයි සිංහකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිංහ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL Breaking News සංවිධාන කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස් සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී ටිකට් සඳහා විමසීම් 077-577-718

වසන්තයේ ඇවිත් නුඹව ළඟ දැවටිලා හි නැස්සුව අතීතයේ දවස්තව කියයි තව තව සොඳුරුතැන් පැරදාග අප හමුවන සොඳුරුතැන් සිත් සැනසුන ඒ මතක ගෙනාද සිහිකරන මම තනිවම දියබින්දු නැත් තෙත් කරන් මගේ නැත්යුග ඇත්තමයි දැවනු විට හදවත ගැලුවේ කඳුළුමයි තෙමි තෙමි මේ ඇස් දෙක මන්දාරම් රාත්‍රිය සුභ වේවා තරංග කෝපි මල තරන් අහිංසක නුඹ ඒ සුවඳට සම කර නොහැකි කිසිම සුවඳක් නැත නුඹ ඒ වගේ ඒ ඇස් ළඟ මාව නිවන තරං ඒ ඇසුළු තියෙන සෙනෙහස ලස්සනට කතා කරන මගේ රවට එළිය දුන්නේ ඇස් ඔය ඇස් මගේ ඇස් වෙලා මගේ ඇස්වල හිර වෙලා කොහොම අමතක කරන්නද ඒ කවිකාර ඇස් මා මියන තුරුම මං ළඟින් ඉන්න මගේ සකුරා මල මං නිර්ණ

වහගෙන ඉන්නේ. මං එයාට ගොඩාක් ආදරේ කිව්වා කියලා කියන්නේ. මං ලංකි. ලංකි වාට ගොඩාක් ආදරේ කියලා කිව්වා. ගොඩා ගොඩාක් ආදරේ කියලා කිව්වා. ලංකි. ඔයා දන්නවනේ කවුද කියලා? අන්නයා. ඔයාට ගොඩාක් ආදරේ.

ආදර තරඟ මං කවදාවත් කමෙන් කරයි කියලා හිතුවේ නෑ ඔයාට. ඒත් මට මෙහෙම කියන්න හිතුණා. නොහිත මොහොතක හමු වූ එය බැල්ම අද මගේ මුළු ලෝකෙම වෙලා. ඒ තමයි මගේ ආදරණීය සැමියා. මං කොච්චර ආදරෙයිද යාට. තිසරි ජයසේකර අවිස්සාවේල්ලෙන් වාසනාවත් සදාතනික වේවා ඔය සෙනෙහස.

මගේ මහත්තයා මට ගොඩක් ආදරේ තරංග. මං ඒක දන්නවා. එයා මටත් මගේ බබාල දෙන්නත් කිසිම අඩුවක් කරන්න. අනේ එයා කවුරුත් ඉස්සරහා අපි ආදරෙන් ඉන්නවා කියලා පෙන්නන්න කැමති නෑ. මටත් මගේ පැටව දෙන්නටත් කිසි අඩුවක් කරන්නෙත් නෑ. මං බැඳලා අවුරුදු 8ක් වෙනවා. එයා කියන්නේ කාටවත් පෙන්නන්න ඕනේ නෑ අපි සොත්‍රින් කියලා. අපි දැනගත්තා මැති කියලා. මගේ මහත්තයා තලාවේ උදාමදා කඳුරේ සේවය කරන්නේ. ගන්න සැලරියකට සම්පූර්ණම දෙනවා. මං ගොඩක් ආදරේ. මං හරියට ඇස්වලට වශී වෙලා ඉන්නේ. ඉක්මනින් අසනීප වෙන කෙනෙක් මං. ඒ වගේම මගේ බබාලත්. ඒත් හරි ආදරෙන් අපිව බලා ගන්නවා. මගේ මහත්තයා කතික. මං කොච්චර ආදරේද ඔයාට. වේදිනිගම දෝනි. එයාගේ පණ මම. පැටව දෙන්න උද්දීප දූ දම්සරි. දම්සදී. විවාහයෙන් අවුරුදු ගානකට පස්සෙත් ඒ විදිහටම ඒ අස්සේ ඇස් අස්සේ අතුරුමං වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒක වාසනාවක්. සුන්දර හිතවති. සුබපැතුම් ආදරේට. දවසක හන්දාවක මම අලින්දේ වාඩි වෙලා පොඩි කල්පනාවකට වැටුණා. ඒක අමුතුම ලෝකයක්. මං දැක්ක ඔයාගේ සිහින් දිගටි ඇස්. ඔව් ඒකට උපමාන. උපමා කරන්න කෙනෙකුත් නැහැ. ඒ දිගම දිග කොණ්ඩය මට එක පාරෙන් මැවුණා. ඒකෙන් එන නැවුම් ෂැම්පු සුවඳ මගේ ළඟම දැවටුණා. අර ඔයා ළඟින් එන පර්ෆියුම් සුවඳ ඒක ආලින්ද එහෙම සැරිසරනවා. ඒත් ඒක හීන ලෝකයක් විතරයි මැනික. ඔයා යන්න මෙයේ හුස්ම පොදක්වත් නැහැ. අනේ ආයෙත් මගෙන් වෙලා එන්නකෝ. මං හැමදාම ඉන්නවා. නිර්නාමිකයාගේ ප්‍රේමයේ සුවඳ.

ඔව හැබෑම අදරේලාගේ ඉරහඳත් පුදුම වෙනවා ඇති. මේ වැස්ස වගේම ගල් වෙනවා ඇති. මේ මහපොළව වගේම සුබදාම කියන්නේ නැති ලස්සනම කතාවේ නම ආදරය. මන්තරංගා.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපේ නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. ධර්මශ්‍රවණයට පෙර ඔබට මතක් කරන්නට ඕනේ, මෙවර නෙතෆෙම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේදී විහාරාධිකාරී පූජනීය මිහිදුපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි මේ මහා පින්කම් මාලාව මෙවර බිනරපුර පසළොස්වක පොහෝදා කියන ලබන සෙනසුරාදා පැවැත්වෙන්නේ. ඔබත් එන්න උදැසන 6 සිට අෂ්ටාංග සීල සමාදානයේ පටන් ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාදී නේකවිද පින්කම් දකමින් අනුමෝදන් වෙන්න ඔබත් එන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ අතරේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා. මේ දවස්වල ඉතා කැමැත්තෙන් ඔබ බොහෝ දෙනෙක් දැන් ඉදිරිපත් වෙමින් තිබෙනවා මේ විහාරස්ථානය ගොඩනගන්න. කලෙක LTT ත්‍රස්තයන්ගේ ග්‍රහණයට නතුව තිබුණු මේ විහාරස්ථානයේ වර්තමානයේ වන විට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉතා උතුම් පින්බිමක් ලෙස ගොඩනගමින් පවතින කාලයක ත්‍රිකුණමලේ පිහිටි මේ දළදා හිමියන්ගේ පහස ලැබුණු උතුම් පින්බිම යළි ගොඩනගන්නට, විශේෂයෙන්ෙහි ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට, සංඝවාසය ගොඩනගන්නට ඔබේ ශක්තිය ලබා දෙන්නට කැමති නම් ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ 84 79 43 85 ගිණුමංකය දරන පූජා ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න කියලා පිල්ලීමක් කරනවා. 0777 27 214 අංකෙන් ඔබට ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. එමනම් අපි සූදානම් වෙමු ධර්ම ශ්‍රවණය සඳහා. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

තුංලෝකයම ධර්මයෙන් සනසා වදාළ ලොවේ ලෝතුරා අමාමෑණී බුදුහිමියනේ අදත් මට අවසරයි. අපි වහගෙන ඉන්න විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේලා, පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේලා, පොඩි හාමුදුරුවරු, මෙහෙණින් වහන්සේලා, ප්‍රධාන ලෝකවාසී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අදත් අපිව වෙළඳ සැලේ, කඩපිලේ, රෝහලේ, මග තොටේ, බස් රථේ, ගෙදර, පිට රටවල්වල, විදේශ රටවල්වල ඉඳගෙන අපිව අහගෙන ඉන්න පින්බර පින්වතුනි, ලෝකේ බොහෝ රටවල්වලත් ලංකාවෙත් අපිව අහන පින්වතුනි, ඉතින් අද දවසේ අපි ගිය සතියේ දුන්නු පොරොන්දුවට අනුව හරියටම බදාදා රාත්‍රිය ඔබව හොයාගෙන net ගුවන් විදුලියෙන් වැඩියා අම්මේ තාත්තේ. මම දන්නවා අද අලුතෙන් බණ අහන විශාල පිරිසක් ඉන්න බව. මොකද ලංකාව පුරාම මේ වස් කාලේ අපි දේශනාවලට වඩිනවා. මේ කාලේ ඒ යන යන තැන අපි දේශනා පවත්වන තැන්වල පිරිස අලුතෙන් නැඹුරු වෙනවා මේ බදාදා රාත්‍රියේ බණ ටික අහන්න. ඉතින් අලුතෙන් අහන අයත් ඉන්නවාද? දිගටම අහගෙන එන අයත් ඉන්නවා. සමහර රෝගී ඇඳේ ඉඳගෙන නේද, ලෙඩ වෙලා රෝගීව ඉඳගෙන, සමහරට ඔත්පලේ ඉඳගෙන මේ බණ ටික අහනවා. රෝගීව ඉඳගෙන මේ බණ ටික අහනවා. දැස නොපෙනෙන ඔබ මේ බණ ටික අහනවා. ඒ වගේ නොයෙකුත් අය නොයෙකුත් තැන්වල ඉඳගෙන, රෝගී තත්ත්වයන්වල ඉඳගෙන, අපේක්ෂා රෝහලේ, ආයුර්වේද මධ්‍යස්ථානවල, මේ වගේ විවිධ තැන්වල අම්මා මේ බණ ටික අහනවා. ඒ විතරක් නෙමේ, අපිට පසුගිය දවස්වල දැනගන්න ලැබුණා ඉතාලියේ රෝමේ බෞද්ධ ජනතාව, ඊළඟට ඒ විහාරස්ථානවල මහා සංඝරත්නය, ඒ වගේම සයිප්‍රස් වගේ රටවල්වල වැඩ ඉන්න මහා සංඝරත්නය, ඒ වගේ මේ බෞද්ධ පින්වතුන්, ඒ වගේම ජපානි, කොරියාවේ ඉන්න අපේ බෞද්ධ පින්වතුන්, ඒ විශේෂයෙන් මැද පෙරදිග රටවල්වල ගෘහ සේවයට ගිහිල්ලා ඉන්න පින්වතුන්, මෙන්න මේ වගේ ගොඩක් දෙනෙක් මේ බණ අහනවා කියලා ඒ අයට ලොකු පිරිසරණක් වෙලා තිබුණා පින්වතුනි. මේ නේත්‍රාලෝක YouTube නාලිකාව සජීවීව අම්මා අහන්න බැරි වුණොත් එයාලා YouTube එකට ගිහිලා නේත්‍රාලෝක YouTube නාලිකාව තුලින් පස්සේ නැවත නැවත මේ දේශනාව අහලා තිබුණ. ඒ නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවේ විශාල පිරිසක් අහන බලන බණ බවටත් පත් වෙලා තියෙනවා. මේ බදාදා බණ සජීවීව මේ වෙලාවෙත් අහගෙන ඉන්නවා මේ දේශනාව. සමහර වෙලාට ඉතින් අද ටිකක් මේ ගෙවුණු දවස් ටික පිනවදී වැසි බර කාලයක්නේ. කොළඹ පැත්තේ අපිට නම් එළියුනේ රෑවුනේ වැස්ස එක්ක පහුගිය දවස්වල. සමහර පළාත්වල අපි පසුගිය සතිවල දේශනා කළා වගේ වියලි දේශ ගුණයක් බොන්න වතුර ටික නැති වෙනකොට, ගස් කොළන් වේලිලා යනකොට, ඉතින් අපිට කොළඹට ඔය තදාසන්න ප්‍රදේශවලට, කඳුකරේට, සමහර ප්‍රදේශවලට අධික වැසි. දැන් අද වහින දවසක් එහෙම වුණොත් මේ දේශනාව විකාශය වෙන වෙලාව ඔයාගේ පැත්තට, පින්වතුන්ගේ පැත්තට අද වහිනව නම් ආදරණීය දුවේ පුතේ, ඉතින් ටිකක් ඔය අහන්න ලැබෙන අවස්ථාව අඩු වෙනවා. ටිකක් අධික වැස්ස වැස්සොත්, අකුණු එම ගැව්වොත් නේද, ඈ අධික වැස්ස වුණොත් ටිකක් එතකොට කියනවා සයනාස අපිට බණ අහගන්න බැරි වුණා, අධිකව අපේ පැත්තට වැස්සා කියලා. පොදේ හරි සමහරලාට ගුවන් විදුලිය ළඟ තියාගෙන බණ අහනවා. සමහර ඇත්තෝ මේ බණ අහන්නේ ඇත්තටම අපි මේවා කියන්ටත් ඕන අම්මා. ඒ කියන්නේ ගුවන් විදුලියෙන් ගෙදර අයට බණ අහන්න සලස්සලා ජංගම දුරකථනය අරගෙන ගිහිලා කුස්සියේ සමහර අම්මලා තියාගෙන ජංගම දුරකථනයෙන් නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා, නැත්නම් අන්තර්ජාලයට ගිහිල්ලා සජීවීව net රේඩියෝව අහගෙන, කියන්නේ ගෙදර අයට වෙනම අහන්න සලස්සලා තමන් නිදහසේ වෙනම වාඩි වෙලා ඉඳන් අහනවා. මේක විඳිනවා මේ දේශනාව. තමන්ගේ ජීවිතය නේද කියලා. එහෙම අවස්ථා අපිට පසුගිය දවස්වල හම්බ වුණා. මේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය නේද මේ කියන්නේ සමහර ඇත්තෝ අහපු අවස්ථා තිබුණා. අන්නේ සතුට අදත් අපි දරාගෙන තමයි මේ දේශනාව පවත්වන්නේ. ඉතින් තැවුණු සිත්, කැඩුණු සිත්, බිඳුණු සිත් සුවපත් වේවා. මහා මෛත්‍රියෙන් හැමෝම සුවපත් වේවා. රෝග පීඩා, දුක් පීඩා ඇත්තෝ සුවපත් වේවා. සෑම දිනාම සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කියන ප්‍රාර්ථනාව තමයි මයි පුතා අද දේශනාවට තබන්නේ. ඉතින්
අද දේශනාව හරි අපූරු දේශනාවක්. මම ටිකක් ආරාධනා කරනවා අද මේ දේශනාව ඇහෙනවා නම් පොලිසියේ ආරක්ෂක ස්ථානයේ සේවා මුරපොලේ ආරක්ෂක යුද හමුදා කඳවුරක ඇහෙනවා නම් මේ රාත්‍රියේ හරි පස්සේ නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් හරි යුද හමුදා කඳවුරක ඇහෙනවා නම් මේ හඬ. එහෙම නැත්නම් රණවිරුවෙක් මේ හඬ අහගෙන ඉන්නවා නම් විශ්‍රාමික රණවිරුවෙක්. විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ නිලයක් දරපු කෙනෙක්. පොලිසියේ නිලයක් දරපු කෙනෙක්. දැනට නිලයක් දරන කෙනෙක් සමහර වෙලාවට මේ බණ අහන වෙලාව එවාගේ ගෙදර රණවිරුවෙක් ඇති, විශ්‍රාමික රණවිරුවෙක් ඇති, ආබාධිත රණවිරුවෙක් ඇති, පොලිස් නිලධාරියෙක් ඇති, විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ඇති, අප්පච්චි, ඔයාගේ අයියා, පුතේ, ඔයාගේ ඥාතියෙක්, ඔයාගේ සහෝදරයෙක්, සහෝදරියක්, මේ කියන ත්‍රිවිධ හමුදාවේ නාවික, ගුවන් පොලිස්, මේ ත්‍රිවිධ හමුදාවේ පාබල, මේවායේ ඉන්නවා ඇති, ඉඳලා ඇති කඳවුරක, බංකරයක, එම නැත්තං විවේකී තැනක, නේවාසිකාගාරයක ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රණවිරුවෙක් හෝ ඥාතියෙක් හෝ යරි අහගෙන ඇති. ඒ විතරක් නෙමෙයි, අපි මේ මතක් කරනකොට ඔය ත්‍රිවිධ හමුදාව පොලිසිය විතරක් නෙමෙයි, සමහර වෙලාවට ඔය නොයෙකුත් වෙනත් ආරක්ෂක අංශ තියෙනවා රජයට සම්බන්ධ. ජනතාව ආරක්ෂා කරන, නීතිය සාමය ආරක්ෂා කරන්න කටයුතු කරන, තව ජේලර්වරු, ඔය ආදී වශයෙන් අපි කියන්නේ බන්ද පොලිස් කියලා කියනවා, බන්ධනාගාර පොලිස්, ඔය ආදී වශයෙන් විවිධ අංශවලින් මේ රාජ්‍ය ආරක්ෂාවට, රටේ සුරක්ෂිතභාවයට දායක වෙන පින්වතුන් පින්වතියන්, සෙබළුන් සෙබළියන් අද මේ බණ අහනවා ඇති, පවුල් වල යානවා ඇති. මම කියන්නේ පින්වත්නි, අපේ පවුලක සෙබලෙක් සෙබලියක් නොහිටියත් සෙබලෝ සෙබලියෝ රණවිරුවෝ ඒ සෙබලා සෙබලිය කියන වචනේ මම මහා උද්‍යෝගකර විදියට පාවිච්චි කරේ. පුදුම ගැම්මක්, ආඩම්බරයක් ඇති වචනයක් විදියට මම පාවිච්චි කරේ. එතකොට රණවිරුවෙක් නැතත් ඔබේ පවුලේ, රණවිරුවෝ අපේ පවුල්වල අය කරගත යුතුයි. සියලු රණවිරුවෝ

කියන්නේ මුර දේවතාවෝනේ. ඒ ප්‍රාර්ථනාව අපේ තිබෙන්න ඕන කියන එකයි මගේ සංකල්පය. අද මේ බණ ඈතින් ඇහෙනවා නම් net නාලිකාව සුසර කරගෙන ඔබේ හදවතේ රණවිරුවන්ට ඉඩක් තියෙනවා නම් ඔබේ හදවතේ සෙබළුන්ට රට රකින්න මුර දේවතාවුන්ට නේද රට රකින්න මුර දේවතායිලි කියලා කියන රණවිරුවෝ සෙබළ සෙබළියෝ අන්න ඔවුන්ට ඔබේ හදවතේ ඉඩක් තියෙනවා නම් අද මේ දේශනාව මේ ඉරහඳ යට කොතන හිටියත් ලෝකේ ඉතාලියේ හිටියත් ජපානයේ හිටියත් කොරියාවේ හිටියත් සයිප්‍රස් වල හිටියත් මැද පෙරදිග හිටියත් ලංකාවේ හතර දිබ්බාගේ කොහේ හිටියත් ඔයා මේ බණ අද අහන්න මොන බණක් වේවි කියලා මම විශ්වාස කරනවා අම්මා අප්පච්චි අද විශේෂයෙන් මේ තරුණ දරුවෝ චූටි ළමයි ලොකු ඉතිහාසයක් ලංකාව ගැන නොදන්නා මේ අවුරුදු 22 23 24 25 ඉන්න මේ ළමයි ටික අවුරුදු 30 ඉන්න මේ දරුවෝ ටික ගොඩක් ඈත ඉතිහාසය ලංකාවේ නොදන්නා සමහර පොතපතකින්වත් කියෝලා නැති ඔබ අද මේ දේශනාව නතර වෙලා අහන්න ඕන කියන එකයි මගේ කල්පනාව අක්කෝ දෙහෙන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං ක්‍රෝධ කරන්නා දිනන්නට ඕනේ පුතා අක්‍රෝධයෙන් අසත්පුරුෂයා දිනන්නට ඕන සත්පුරුෂ කමින් මසුරා ඉන්නවන්නේ නේද තද මසුරෝ ඒ තද මසුරා නොදෙන කෙනා දිනන්ට ඕන දානයෙන් එහෙම නැත්නම් දීමෙන් බොරු කියන්නා සත්‍යෙන් දිනන්නට ඕන ජයග්‍රහණය කරන්නට ඕන මම මේ කිව්වේ ලෝකේ තියෙනවානේ පුතා දැන් ජය පෙරදුම් පිළිබඳව සංකල්ප තියෙනවානේ දැන් අපි විභාග ඉස්කෝලවල අපේ ගුරුවරු පින්වන්ත අපිට මග නොමග පෙන්නනවා ගුරුවරුන්ගේ පෙන්වීමෙන් අපි අධ්‍යාපනය ලබලා පසුගිය දවස්වලත් අපි දේශනා කළා ශිෂ්‍යත්ව ආදී විභාග ජය ගන්නවා ගුරු දෙවිවරු කියලානේ අපි කිව්වේ දැන් ඔය ගුරු දෙවිවරු ගැන ඔතන කියනකොට අපිට මතක් වෙනවා ඒ වගේ ගුරු තරුවක් ගැන ගුරු දෙවි කෙනෙක් ගැන ඒ ගුරු තරුව ගැන මම අර දේශනාවේ මොහොතක් හදවත නතර කරලා මෙතන දේශනා කරන්න ඕන මොකද අපිට මග නොමග අපිව රකින්න මුර දේවතා එලි රණවිරුවෝ වෙනකොට රණදරුවෝ වෙනකොට අපිට මග පෙන්වන දේශපාදන කොටසක් තමයි ගුරුවරයා පුතා ගුරුවරයා ඒ කියන්නේ මම මෙතන ඉන්නෙත් පුතා ඔබ ඔතන ඉඳගෙන බණ අහන්නෙත් පෙර පාසලේ ඉඳලා විධිමත් අධ්‍යාපනයේ දක්වා උසස් අධ්‍යාපනයේ දක්වා අපේ ජීවිත ළඟ ඉන්න පුතා ගුරුවරු නිසා කියලා මතක තියාගන්න අපි දැක්කා පහුගිය දවසක පුතා හරි අපූර් ගුරු තරුවක් අපේ අම්බරයෙන් නිවි ගිහිල්ලා අහස් අම්බරේ ඉඳගෙන එළිය දෙනවා අපි දැක්කා සෝචනීය තත්වයක් ඛේදනීය තත්වයක් අද මේ බණ ටික අහන්නේ ඔයා දඹුල්ල පැත්තේ ඉඳගෙන නම් දැන් රටටම බතබුලත සපයන මිනිස්සුනේ දඹුල්ලේ ඉන්නේ දඹුල්ල කිව්වම අපිට මතක් වෙන එළවලු පළතුරු ලංකාවටම දඹුල්ල පැත්තේ ඔය පැත්තේ මිනිස්සු අනිකුත් ප්‍රදේශවල වගේම තමයි හරියට වෙහෙසිලා වැඩ කරන මහන්සි වෙන ගොවි ජනපදවල මිනිස්සු ඉන්න ප්‍රදේශයක් තමයි දඹුල්ල කියන්නේ. දඹුල්ල ජාතික මාසලෙන් අපිට ඇහුණ පහුගිය දවස්වල මේ ගෙවුණු සතියේ මේ පසුගිය දින කීපේ මම මේ බණ කියන වෙලාව වෙනකොට හරි ඛේදනීය තත්වයක් අපිට අහන්න ලැබුණා. ඇත්ත වශයෙන්ම දඹුල්ල ජාතික පාසලේ හිටියා පුතා අද ඔයා අහන්නේ දඹුල්ලේ ඉඳගෙන නම් ඔය දඹුල්ලවට ඉඳගෙන නම් ඈ කුරුණෑගලින් එහා ඉඳගෙන නම් ඔයත් අද මේ බණ ටික අහන්නේ පොල් ගහවෙල කුරුණෑගල ඕ පැත්තේ ඉඳගෙන නම් මේ බණ ටික අහන්නේ පුතා දඹුල්ලේ තිබුණා ගුරුතරුවක් පායලා ඒ ගුරුතරුවක් නෙමෙයි ඇත්තටම පුරහඳක් සූර්යාලෝකයක් දරුවන්ගේ ජීවිතවලට මම දැක්ක අන්තර්ජාලේ පවා ඒ ගුරුතුමා ගැන පුදුම හැකියාවක් තිබුණු විදුහල්පතිවරේ දඹුල්ල ජාතික පාසලේ ඔයා දඹුල්ල ජාතික පාසලේ ආදි ශිෂ්‍යෙක්ද තාම ඉගෙන ගන්නවද දඹුල්ල ජාතික පාසලේ

මැකෙන නමක් තියපු සංගීතාංශේ ක්‍රීඩාංශේ සංගීතාංශේ දරුවෝ ටික එකතු කරගෙන සංගීත තරුණ සංගීත ගුරුවරයෙක් එකතු කරගෙන ලස්සන වැඩක් කරපු විදුහල්පතිවරයෙක් පාසලට පුදුම තරුණ ජවයකින් අවුරුදු 30 ගානයි වයස 40ක් උනේ නෑ පුතා අවුරුදු 38ක් වගේ මට මතක වයස ඒ තරුණ ගුරුවරයා දඹුල්ල ජාතික පාසල මැණිකක් කළා දඹුල්ල ජාතික පාසල ලෝකයට පෙන්වලා දුන්නා දරුවන්ගේ ජීවිතවල අපච්චි කෙනෙක් වුණා ගුරුවරුන්ගේ ජීවිතවල අපච්චි කෙනෙක් වුණා මට ඒ වෙනුවෙන්ම බණ කියන්න වෙලාව නැහැ හැබැයි අද දේශනාවේ මම ආරම්භෙම මතක් කරන්න කැමති දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිව මුළු ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තු තරුණ විදුහල්පතිතුමා අවුරුදු 38ක විතර අනේ පහුගේ දවස්වල මේක තමයි සසර අහඹුව මරණේ අපි ළඟට එන හැටි දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිතුමා හදිසි රියානතුරකින් මිය ගියා දඹුල්ලේ මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි ඇස්වල කඳුළු තිබුණේ මුළු ලංකා වාසී සමස්ත ගුරුවරුන්ගේ දරුවන්ගේ පාසල් පද්ධතියේ එසේ නොවන අයගේ සෑම දෙනාගේම ඇස්වල කඳුලක් තිබුණා ඒ බිරින්දේ අඬපු අඬෝන සෑම දෙනාගේම හදවතේ කම්පාව එකතු කළා එනිසා විදුහල්පතිතුමනි ආදරණීය ගුරුතුමනි දඹුල්ල ජාතික පාසල වෙනුවෙන් ජාතියක් දෙයක් කඳුලින් තෙත් කරන්න සංවේදී හදවත් ගොඩනගපු දඹුල්ල ජාතික පාසලේ මිය පරලොව ගිය හදිසිරියානතුරකින් මිය ගිය ඒ ආදරණීය ගුරුතරුව ඇත්තටම දරුවන්ගේ ජීවිත එලි කරන්න එලියක් වුණා තරුවක් නෙමේ විදුහල්පතිතුමනි හඳක් ඉරක් වෙලා අපේ හිසට උඩින් පායලා දරුවන්ගේ දුප්පත් දරුවන්ගේ ජීවිතවල එලියක් වේවා සසරේ ඔබතුමාට නිවන්සුව ලැබෙන්න හැබැයි යලි එක වතාවක්වත් මේ පින්බිමේ ඉපදිලා ඒ දරුවන්ගේ නුවණ පාදන්න ඔබතුමාගේ ජවය බලය ශක්තිය එකතු කරන්න ලැබේවා නිවන්සුව ලැබේවායි පතන්නේ සුවහසක් දරුවන්ගේ ඇස්වලින් වැටුණු කඳුළු වියලෙන්නටත් මත්තෙන් අද අපි නෙතෙෆෙම් බදාදා ධර්ම දක්ෂිනාවෙන් දඹුල්ල ජාතික පාසලේ ඒ ආදරණීය විදුහල්පතිතුමාට ඛේදණීය ඉරණමකට අත්තුණු චුටි දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් මහා දරු කැලකගේ විදුහල්පතිවරයෙක් ඒ තාත්තා කෙනෙක් ඔබතුමාට නිවන්සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඉතින් පින්වත්නි අපි සිහිපත් කරගෙන ආවා ක්‍රෝධය දිනන්නට ඕන කරන්නේ අක්‍රෝධයෙන් අසත්පුරුෂයා දිනන්නට ඕන සත්පුරුෂ භවෙන් මසුරුකම දිනන්නට ඕන දීමෙන් බොරුව දිනන්නට ඕන සත්‍යෙන් දැන් අපිට ජීවිතේ අම්මා තාත්තා ගුරුවරු නොයෙකුත් අය වැඩිහිටියෝ ජීවිතේ දිනන්න කියා දෙනවා පින්වත්නි මේ අය අත දෙනවා පුතා අපිට ජීවිතේ ඉදිරියට යන්න දැන් මේ බණ අහගෙන ඉන්න ඔය දූලා පුතාලා අම්මලා තාත්තලා ගෙවල්වල වෙනද සැලේ ඉඳගෙන බණහන් ඉන්න ව්‍යාපාරික භවතුන් ඈ දැන් ඔය ඇතු හිතන්න ජීවිතේ පොඩ්ඩක් නතර වෙලා පින්වත්නි අපිට ජීවිතේ දිනන්න අපිට ජීවිතේ රැකවරණේ හදාගන්න උදව් කරන කණ්ඩායම් ඉන්නවා අම්මා තාත්තා ගුරුවරු වැඩිහිටියෝ ඒගි සමහරට පොඩි කුඩා චරිතත් ඉන්නවා අපිට වඩා වයසෙන් අඩුයි හැබැයි අපි ජීවිතේ දෙයක් එයාලගෙන් ගන්නවා සමහරට දැනුම් ගන්න තියෙනවා දැනුම් සම්භාරයන් ගන්න තියෙනවා අපේ හාමුදුරුවනි මම දේශනාව මේ විදියට අද ආරම්භ කරනවා දේශනාව ඇතුලේ අවශ්‍ය කාරණා ගොනු කරනවා පින්වත්නි යුද්ධ දෙකක් ජයගත්ත ශ්‍රී ලංකා දීපයේ මුනිවරයෙක් ගැන එහෙම නැත්නම් මහරහත් උතුමෙක් ගැන අද දේශනාව එකතු කරන්නේ බොහෝ කරුණු කාරණා සමුදායක් අම්මා එකතු කරමින් යුද්ධ දෙකක් ජය ගත්තා
යුද්ධ දෙකක් ජයගත් ගෝඨයිම්බර මහරහතන් වහන්සේ. දැන් මේ බණ කතාවල තියෙනවා පින්වත්නි ජම්බුද්වීප කතා, ශ්‍රී ලංකා දීප කතා. මේ බණ කතාවල තියෙන. දැන් මේ ලංකාදීපයේ බණ කතා ගැන, මහරහතන් වහන්සේලා ගැන, මුනිවරු ගැන, ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන ගවේෂණය කරනකොට අද මේ දේශනාවේ මාතෘකාවට අවශ්‍යම නිසායි මම මේ එකතු කරන්නේ. යුද්ධ දෙකක් ජයගත්ත පින්වත් ගෝඨයිම්බර මහරහතන් වහන්සේ යුද්ධ ජය අරගෙන, සාමාන්‍ය අපි දකින යුද්ධ තියෙනවනේ, අවි ආයුධ වලින් කරන යුද්ධ. යුද්ධයේ ජය අරගෙන මහාන වෙලා රහත් වෙලා අසිරිමත් නිවන් සුවය, ඒ නිවන් රසය වින්දනය කළ ලක්දිව අසිරිමත් මුනි මහරහත් නමක්. පින්වත්නි ලක්දිව එක්සීසත් කරන සටනි හිටපු ගෝඨයිම්බර යෝධයා ගැන අපි ගැනවත් අභිමානයක් තියාගන්න ඕනේ නේද? සමහර වෙලාවට අපි ගැන අභිමානනීය වෙන්න කැමති නෑ, ටිකක් මැලි වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ගෝඨයිම්බර මහරහතන් වහන්සේ එදා පින්වත්නි ගැමුණු සේනාවේ හිටපු ශක්තිය, ශක්තිවන්ත සෙන්පතියෙක්, කෙලෙස් සටන ජයගත්තා. උන්වහන්සේ දෙවි මිනිසුන් වන්දනාවට ලක්ුණා. යෝධ සෙන්පතිවරු අතරේ ප්‍රබලයෙක් බවට පත් වුණා. පින්වත්නි එදා ඒ යෝධ බල තිබුණු සෙන්පතිවරු පැවිදි වෙලා රහත් වුණා. ගැමුණු සේනාවේ ගැමුණු රජුට හයියක් වෙලා හිටපු ඒ සෙන්පතිවරු පැවිදි වුණා, මහරහත් වුණා. ඔයතු අහලා තියෙනවා මයි පුතා දසමහා යෝධයෝ ගැන. ඒ දසමහා යෝධයෝ අතරින් තේරපුත්තාභය රහතන් වහන්සේ අපිට මතක් වෙනවා. තේරපුත්තාභය පින්වත්නි, තේරපුත්තාභය කියන්නේ පින්වත්නි රජතුමා දීපු සතුටු පඳුරු, තුට පඳුරු ගත්තේ නැතුව කෙලෙස් නසන යුද්ධයට බැහැලා පැවිදි වෙලා රහත් වෙච්ච උතුමෙක් තමයි පින්වත්නි මේ තේරපුත්තාභය කියලා කියන්නේ. කඳවුරු 32ක් ජය අරගෙන පින්වත්නි තව මොනවද දිනන්න තියෙන්නේ කියලා කල්පනා කරලා, රජතුමනි තව දිනන්න දෙයක් නැහැ, මම කෙලෙස් යුද්ධය ජයගත යුතුයි කියලා තීරණය කරපු උතුමෙක් තමයි තේරපුත්තාභය මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි. ඊළඟට ගෝඨයිම්බර සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කළා, උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊළඟට තව දාඨාසේන යෝධයත් රහත් වුණා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. පින්වත්නි රහත් වෙලා පිරිනිමියා කියලා රජසේනාවේ හිටියට දාඨාසේන යෝධයත් පින්වත්නි රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා ඉතිහාසය සඳහන් කරනවා. මේ ලස්සන ඉතිහාසය, මේ බණ කතා සද්ධර්මාලංකාරය කියන කෘතියේ අම්මා පුතා ඔය පුතාලා කියවන්න ඕන, ඔය දූලා කියවන්න ඕන. සද්ධර්මාලංකාරය කියන කෘතිය හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා මේ ශ්‍රී ලංකා දීපේ මුනිවරු පිළිබඳව, උතුම් මහරහතන් වහන්සේලා පිළිබඳව. පින්වත් මේ උතුම් මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ ශ්‍රී ලංකා දීපේ මිහිඳු මහරහතන් වහන්සේ නැමැති ශ්‍රී ලංකා ධරණී තලයට පින්වත්නි දෙවනි බුදුරජාණන් වහන්සේ නමක් හා සමාන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සංගමිත්තා මහරහත් මේනින් වහන්සේගේ. එදා ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ වේදිසා දේවියගේ දරුවන් වෙච්ච මේ දෙදෙනා තරුණ වයසේ, බඳින වයසේ
සමහරලාට සංගමිත්තා තමන්ගේ දරුව පවා දාලා සසුන් ගත වෙලා සාසනික දායාදය තමන්ගේ පියාට අරන් දීලා ඒ අය ලංකාවට පැමිණිලා ජයසිරි මහා බෝධිය වැඩම කරවලා පළවෙනි වස් සමාදන් වීමට පෙනවදින් ලංකාවෙන් පැවිදි වූ භික්ෂූන් එකතු කරගෙන තන තන මේ මහා සුවිසල් විහෙර විහාර හැදෙන සංස්කෘතිය ගොඩනගලා පෙනවදින් නිවන් පුරට යන මාවත පෙන්නවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. එදා පින්වත්නි උන්වහන්සේගේ ඒ උදාහරතර පරිත්‍යාගය, ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම නොවන්ට ලංකාවේ ලක්බුදු සසුනේ මුනිවරු පහළ නොවෙන්ට තිබ්බා. රහත්වරු පහළ නොවෙන්ට තිබ්බා පින්වත්නි. එදා පින්වත්නි ඒ උදාහරතර ක්‍රියාවලිය නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ පුදුම කැපකිරීම නිසා තමයි පින්වත්නි ලංකාවේ ඒ මහරහතන් වහන්සේලා අපි කියන්නේ අන්තිම මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියලා. අදත් මේ සංඝ ශාසනය භික්ෂුණී ශාසනය යම් තරමකට හරි පවතින්නේ සංඝ ශාසනය පවතින්නේ පින්වත්නි ඒ උදාරතර කැපකිරීම නිසා පින්වත්නි. ඉතින් අර පිරිස පින්වත්නි පිම්පිරුවේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා පින්වත්නි. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා කාශ්‍යප ශාසනයේ කාලේ මගේ පුතේ මේ පිරිස උපදිලා හිටියේ දඹදිව. කාශ්‍යප ශාසනයේ කාලේ ඒ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ දැකලා ධර්මය අහලා දානීය පූජා කරලා සිල් රැකලා 20,000ක් අවුරුදු දිනෙන් දින වැඩුණු සීලයෙන් දානෙන් පුණ්‍ය බලයෙන් පින්වත්නි මේ සියල්ලෝම ඉපදිලා හිටියේ දිව්‍ය ලෝකෙ පින්වත්නි. දිව්‍ය ලෝකෙ ඉපදිලා හිටපු මේ පිරිස ගාමිණී අබය කියන දුටු ගැමුණු රජතුමා, මතු මෛත්‍රී ශාසනයේ අග්‍ර ශ්‍රාවක දුටු ගැමුණු රජතුමාය කියලා කියන්නේ පින්වත්නි දකුණත් සව් සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ වගේ දකුණත් සව් මතු මෛත්‍රී සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දුටු ගැමුණු රජතුමා තිස්ස කුමරු වමත් සව් බුද්ධ ශාසනය සිංහල රට රැකගන්න ඉරණමට අනුව මහා සංග්‍රාමයක් කරපු පින්වත්නි අනුරපුරය කේන්ද්‍ර කරගෙන ලංකාවම කේන්ද්‍ර කරගෙන මේ කාලේ පින්වත්නි සම්බුද්ධ ශාසනයයි සිංහල රටයි රැකගන්න මහා සංග්‍රාමයක් කරපු කෙනෙක් තමයි දුටු ගැමුණු රජතුමා කියලා කියන්නේ. කාශ්‍යප ශාසනේ පිම්පුරලා දාන සීල භාවනා ප්‍රගුණ කරලා පින්වත්නි දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබලා හිටපු මේ පිරිසක් තමයි පින්වත්නි මනුලොව පහළ වුණේ. මනුලොව පහළ වුණේ ඊළඟට ඒ දුටු ගැමුණු කියන මහා නරපතියට පින්වත්නි එදා සිතුල් පව්වේ ස්වාමීන් වහන්සේ නමක් විදියට ඉන්න වෙලාවේ තුසිතේ උපදින්න වාසනා ගුණය තිබුණා. හැබැයි එදා පින්වත්නි ආරාධනානුකූලව තුසිතේ උපදින්නේ නැතුව මව් කුසක ඉපදුනේ පිළිසිඳ ගත්තේ ජාතියක් වෙනුවෙන්වත් මානව වර්ගයා වෙනුවෙන්වත් පින්වත්නි ක්‍රෝධයකින් නෙමේ සියලු මානවයා විසෙහි සියලු දෙනා විසෙහි සුරක්ෂිත ලංකාවක් ගොඩනගන්න ඒ වගේම සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්න. ඔය තු ඉදලා බලන්න පින්වත්නි දැන් අපේ රටවල් වල මම මුලිනුත් සේපත් කළා මේ ක්‍රියාවලිය ඇතුලේ දේශනා වෙන්නේ පින්වත්නි රණවිරුවෝ ගැන. අපේ රටේ තිබුණනේ එක කාලයක් යුදමය තත්ත්වයක් තිබෙන කාලයක් 30 අවුරුදු යුද්ධය කියලා අපි කියන්නේ. මේකෙන් රණවිරුවෝ අම්මා සියලු ජාතීන්ගේ සියලු ආගමිකයන්ගේ එක ජාතියක් ආගමක් නැහැ පුතා. ඊළඟට මේ රණවිරුවෝ අතරෙත් සියලු ජාතීන් වල රණවිරුවෝ හිටියා. එක ජාතියක විතරක් නෙමෙයි මේ සියල්ලෝගේම අදිස්ථානය තිබුණේ පුතේ උවදුරු වලින් තමන්ගේ රට සුරක්ෂිත කරගන්න සියලු ජනයා ආරක්ෂා කරගන්න ඒක තමයි පරමාර්ථ. තමන්ට කොටන්න අවියක් අමෝරාගෙන ආපු සතුරාටත් බොන්න වතුර ටිකක් දුන්නු රණවිරුවනේ පුතා. රණවිරුවා කියන්නේ එහෙම කෙනෙක් නේ ඈ. රණවිරුවා කියන්නේ පුතා තමන්ගේ කර්මතින් තමන්ට සතුරු වෙලා හැංගිලා අවියක් අමෝරනවා කියලා දැනගත්තු සතුරත් ජල ගැලීමෙන් ගඟෙන් එතර කරා කරේ තියාගෙන තුවාලය සුවපත් කරා කන්න ටික දුන්නා රැකවරණය දුන්නා. අන්න එහෙම කෙනෙක් රණවිරුවා කියලා කියන්නේ. ඈ වීර කාන්තාව කියලා කියන්නේ රණවිරු කාන්තාව කියන්නේ එහෙම පිරිසක්. ඈ යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ
පාබල හමුදාවේ මේ අය කියන්නේ. අද රණවිරුවෙක් මේ හඬ අහගෙන ඉන්නවා නම් පුතා, අද මේ දේශනාව මා ප්‍රාර්ථනා කරනවා ජාතියේ සමස්ත රණවිරුවන්ට ආචාරයක් වේවා. මේ රණවිරු අපි මොහොතක් කතා කරන්න ඕන පින්වත්නි, රට ජාතියට දරුවෝ පූජා කරපු දෙමව්පියෝ, එකත් පූජාවක්. එදා මේ රණවිරුවෝ පින්වත්නි සටන් බිමට ගෙනියනකොට, අද අපි මැලි වෙනවනේ සමහරලාට මේව කියන්නත්, අද කියන්න මැලි. එදා ගංවලට ඇවිල්ලා ගංවල ඉන්න කොල්ලන්ට රට රැකීමේ වටිනාකම ගැන වීඩියෝ පට පෙන්නලා යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට බැඳෙන්න කියලා අපි පන්සල්වල ඉඳගෙන ගමේ ඉන්න ශක්ති සම්පන්න කොල්ලන්ට කෙල්ලන්ට කිව්වා, පුතා රට රකින්ට යුද්ධෙට යන්න කියලා. ඒ දරුවෝ යුද්ධෙට ගියා. ඒ දරුවෝ රට ආරක්ෂා කළා, ජීවිත පූජා කළා. ඈ යුද හමුදා බංකරයක් ඇතුලේ වින්ද දුක් රණවිරුවෝ අපි වෙනුවෙන් ඈ අද අබ්බඝාත වෙලා, ඈ ආභාතිද වෙලා, ඇස් ආදී රට වෙනුවෙන් දන් දීලා පූජා කරලා අද යන්තම් හරි ඇහෙන රණවිරුවෙක් මේ හඬ අහගෙන ඉන්නවා නම්, එදා යුද හමුදා බංකරයක් ඇතුලේ මරණය පෙනිපෙනි මහා කුරිරු ඛේදනීය අධ්‍යක්ෂින් වින්ද රණවිරුවෝ, සමහර රණවිරුවෝ මැරුණු හැරි මහා ඛේදනීයයි, සමහර අයගේ ජීවිත බේරුණු හැටි මහා පුදුමයි, සමහර අය පිඟාන හොදන්න ගිය ඩිංගට කැම්ප් එක කුඩු වෙලා ගියා, පිඟාන හොදන්න ගිය කෙනා ඉතුරු වුණා, සමහර අය මීටර 10ක් වාහනෙන් බැහැලා යන ඩිංගට, සමහර වෙලාවට පින්වත්නි මල පහ කරන්න මුත්‍රා කරන්න යන ඩිංගට බස් එක පුපුරලා ගිහිල්ලා අනිත් අය මැරුණා, තමන් බේරුණා. ඒ වගේ මහා පුදුම හාස්කම් ඇතුව ජීවිත බේරගත්තු අයත් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ මැරෙනවා කියලා පෙනිපෙනි ජීවිතය දන් දුන්නු රණවිරුවොත්, අද ඒ රණවිරු ගෙවල්වල රණවිරු බිරින්දෑවරු අම්මලා, සමහර පුතාලා තුන් දෙනාම ත්‍රිවිධ හමුදාවට ගිහිලා නැති වෙච්ච අම්මලා අද මේ බණ ටික අහගෙන ඇති. අද ජාතියේ උත්තමාචාර්ය, ජාතියේ ආචාර්ය කාලයක් තිබුණා, මතකද පින්වත්නි? කාලයක් තිබුණා ගුවන් විදුලියක් උදේට පටන් ගන්නේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ, සටනට වැද ජීවිතේ පූජා කළ රණවිරුවා ගැන ගීතයක් නාදය කරලා. අපිට මතකයි ඉස්සර ඔය අසන්නන්ගේ ගීත ඉල්ලීම් ආදිය තිබුණානේ ගුවන් විදුලියේ. එහෙම ඒ වගේ පළවෙනි ගීතයේ අවසන් ගීතයේ මැද ගීත කීපයක් රණවිරු ගීත නාද කරලා ඒවා ඇහෙනවා රණවිරුවන් පිළිබඳ. රණවිරු ගීත ඉස්සර මතකද, රණවිරු ගීත කියපු මහත්මයෙක් හිටියා ලක්ෂ්මන් ගුණසේකර කියලා. ලක්ෂ්මන් ගුණසේකර මහත්තයා ඔය කැසට් යුගයේ කැසට් පට ගැහුවා රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඇති කරන්න. මම හිතන්නේ මේ බණහන 80 දශකේ 70 දශකේ 80 දශකේ 90 දශකේ ඔය හැම ගෙදරකම මං හිතනවා රණවිරු කැසට් එකක් තියෙන්න ඇති කියලා, රණවිරු උපහාර ගීත කැසට් එකක්. ඔබේ ගෙදර තිබුණු ඒ කැසට් යුගයේ තිබුණු ඒ කැසට් පට ගොන්න අතරේ අම්මා, මං හිතනවා අප්පච්චි රණවිරු උපහාර ගීත කැසට් එකක් තියෙන්න ඇති කියලා, අපිට බස් එකේ යනකොට ඊළඟට පාරේදි වෙළඳ සැලේදි සෑම තැනකම අපිට සුයිප් කූඩුවෙන් පවා ඇහුණ රණවිරු ගීත. රණවිරුවෙක් යුද පෙරමුණේ ඉඳලා ගමේ එනවයි කිව්වම නිකන් රට ගිහින් එනවා වගේ. ඊටත් එහා ජීවිතේ බේරගෙන ගමේ එනකොට, ගමේ ඉඳලා යනකොට අම්මලා අඬනවා. රණවිරුවෙක් ඉන්න ගෙදර මහා අභිමානයක් තිබුණා. ඕන රටක ඒක එහෙමයි. රණවිරුවා ගෙදර ඇවිල්ලා ආපහු යනවා, නිමාඩු යනවා. ඉතින් හරි ප්‍රශ්නවලට ඒ රණවිරුව මූණ දෙනවා. සමහරලාට කාලා නැ කැලේ බංකර ඇතුලේ කකුල් පණුව ගහලා නියපොතු කුණු වෙලා හරි ආහාරයක් නැ. මට අද මේ ධර්මදේශනාවේ කාලේ නැ පුතා රණවිරුවා ගැන කියන්න. කියන්න පුළුවන් පොඩ්ඩ විතරයි, මගේ ජාතියේ මුර දේවතාවුනි රණවිරුවනි, මට කියන්න පුළුවන් මේ වෙලාවේ මේ චුට්ට විතරයි මයි පුතා, මේ පොඩ්ඩ විතරයි. රණවිරුවෝ මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සමහර වෙලාවට කසාද බැඳලා ඉන්න අලුත් නව යෝන් රණවිරුවෝ බිරිඳ ගෙදර තියලා යුද පෙරමුණට ගියා. අන්තිමට මැරිලා මිනි පෙට්ටියෙන් ආවා. අම්මා තාත්තා බලාගන්න එකම පුතයි මැරිලා මිනි පෙට්ටියෙන් ආවා. ඒ කරපු ගැපකිරීම අද ওই රණවිරු සේවා මධ්‍යස්ථානවලට ගියාම ඇස් නැතුව කන් නැතුව අංග විකලව අතපය නැතුව මේ හොඳට හිටපු 2-4 අපේ ජාතියේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා නේද පුතා? ජාතිය වෙනුවෙන් ඇස් දන් දීලා, අත් දන් දීලා, හිත් දන් දීලා, ජීවිත දන් දීලා, ජීවිත පරිත්‍යාග කළා.
ඔය ඔහොම ගැන කියනකොට මට මතක් වෙනවා 1996 මුලතිව්වල ලුතිනල් කර්නල් ෆස්ලි ලෆීර් කියලා. ෆස්ලි ලෆීර් කියලා මුලතිව්වල රණවිරුවෙක් වෙනද ජීවිත පූජා කළා. මේ අයට ලැබුණා, මේ අයට මේ සුවිශේෂී පින්වත්නි මේ ගෞරව නාම ලැබුණා. ඔය රණවිරුවන්ට තිබුණා රජිනගේ කාලේ වික්ටෝරියා මේ ක්‍රොස් කියලා පින්වත්නි පදක්කමක්. ඒක තමයි වීර විභූෂණ පදක්කමක් විදිහට ලැබුණේ. ඊට පස්සේ කාලේ 1972 කලින් තමයි මේවා දුන්නේ. ඊට පස්සේ පරම වීර විභූෂණ කියලා රණවිරු උතුම් සම්මානයක් ලැබුණා. ඒක තමයි රණවිරුගේ ජීවිතේ ලබා ගන්න පුළුවන් උසස්ම සම්මානය. 1990 ඉඳලා එතනින් පහලට තමයි මේක දුන්නේ. ඉතින් මෙන්න මේ රණවිරුව අපිට මතක් වෙනවා මේ පරම වීර විභූෂණ. ඒ කියන්නේ මරණය පෙනිපෙනි අනිත් අයගේ ජීවිත සුරක්ෂිත කරන්න ජීවිතය පූජා කළ අනේ ජාතිය රණවිරුවනි මගේ මතකයට නැගෙන කීප දෙනෙක් මං එකතු කරනවා. 1990 පස්සේ පින්වත්නි උපුල් අලදෙනිය, ලුතිනල් උපුල් අලදෙනිය 1990 මතකයට අපි යනකොට අපිට මතක් වෙනවා. 1991 අලිමංකඩ මතකයට යනකොට හසලක ගාමිණී අපිට මතක් වෙනවා. අද හසලක පැත්තේ බනාගෙන ඉන්නවා නම් හසලක ගාමිණී කියන්නේ මුළු හසලකම අභිමානිනිය කළා 1991 අලිමංකඩ මතකයට අපි යනකොට. 1993 පුනරීන් මතකයට යනකොට පින්වත්නි ලුතිනල් නිස්සංක අපිට මතක් වෙනවා ජීවිතේ පූජා කරපු. 1995 රිවිරැස මෙහෙයුමට යනකොට අපිට මතක් වෙනවා සැරයන් පසන් ගුණසේකර මතක් වෙනවා අපිට. සැරයන් පසන් ගුණසේකර 1995 රිවිරැස මෙහෙයුමට යනකොට ජීවිත පූජා කරපු රණවිරුව. 1996 මතකයට යනකොට පින්වත්නි ජූඩ් ලක්මාල් අපිට මතක් වෙනවා ලුතිනල් විශේෂයෙන් පින්වත්නි නගරෝමා කියන නෞකාව බේරා ගන්න ජීවිතය කැප කරපු ලුතිනල් ජූඩ් ලක්මාල් අපිට මතක් වෙනවා 1996 මතකයට යනකොට. ඊට පස්සේ තමයි අර මං කලින් මතක් කර නම ලුතිනල් කර්නල් ෆස්ලි ලෆීර් 1996 මුලතිව් සටනේදී අපිට ඔහුව මතක් වෙනවා ජීවිතේ පූජා කළ හැටි. ඊළඟට මම ඔබේ මතකය එකතු කරනවා 1997 ජයසිකුරු මෙහෙයුම අපිට මතකයි. කපිතාන් ජයනාත් ගිනිමැල්ලගේ මතක් කරන්න ඕන ජීවිත පූජා කළා. 1999 අලිමංකඩට යනකොට පින්වත්නි ඔයත්තන්ට මතකයි වින් කමාන්ඩර් සිල්වා පුල්ලේ කියලා කෙනෙක් ජීවිත පූජා කළා කියලා මතකයි. ඊළඟට 2006 මතකයට එනකොට පින්වත්නි මුවමලේ ඔය නාගර් කෝවිල් සටනේ ඔය වගේ ඒවායේ මතක් කරනකොට කපිතාන් සාමින්ද වලිසුන්දර, ඊළඟට සැරයන් සුරංග නාගර් කෝවිල් ඔය සටන ගැන මතක් කරනකොට. එනිසා මෙන්න මේ වගේ රණවිරුව පින්වත්නි බණක් අපිට පැය ගාණක් නෙමෙයි සති ගාණක් කියන්න පුළුවන් ජීවිත පූජා කරපු රණවිරුව. අද මේ බණ අහගෙන ඉන්න අප්‍රමාණ රණවිරුව ඇති අද මේ දේශනාව පින්වත්නි අන්නේ රණවිරුවන්ට උපහාර වෙන්න. මතකද ඔය ඇත්තන්ට ඉස්සර අර රණවිරු ගීත තිබුණානේ, මං කීපයක් කෙටියෙන් මතක් කරන්න. එකක් තිබුණා පෑන අතට ගත්ත යම්මේ ලියුම ලියන්න කියලා, රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය තිබුණ එතන. සෙබලානනී කියලා ගීතයක් තිබුණා, තල් අරණට සඳ ඇවිදින් කියලා ගීතයක් තිබුණා, අපේ අම්මා හමුදාවට මාව දුන්නා කියලා සින්දුවක් තිබුණා, තුවක්කුවක් අතේ තියන් කියලා සින්දුවක් තිබුණා, අන්තිම සටනේ කියලා සින්දුවක් තිබුණා. ඔය සින්දු ගොඩක් ඒවා ඔය ලක්ෂ්මන් ගුණසේකර කියන මහත්තයා තමයි ගායනා කරේ ගොඩක් රණවිරු ගීත. ඉස්සර අපිට මතකයි පින්වත්නි සංගීත සම්දර්ශනයක් ආරම්භ වෙනකොට, එහෙම නැත්නම් අපි ගමක මරණාධාර සමිතියක් වේවා ආරම්භ වෙනකොට පින්වත්නි මේ රණවිරුවන් පිළිබඳ ගීතයක් ප්‍රකාශය කරලා වාදනය කරලා නිහඬතාවයක් ඇති කරලා අපේ උපහාරයයි කියලා ඒ රණවිරුවන්ට ලැබුණු ආදරේ කෝ අම්මාද? රණවිරුවන්ට තිබුණු ඒ ආදරේ කෝ? ඇයි ඔබේ හදවතින් එක නැති වුනේ? අද නැවත වතාවක් ඒ සියලු රණවිරුව ගැන එදා පටන් පිනදී අද නෙමෙයි හෙළ රජ දවසේ ඉඳලා දෙසබස රකින්න සතුරු ආක්‍රමණ හමුවේ ජීවිත පූජා කළ අඹුදරුවන් පූජා කළ තමන්ගේ දරුවෝ වංගෙඩිය දාලා කොටනකන් ඉවසන් හිටපු ඇහැලේපොළ කුමාරියා මිලා, තමන්ගේ දරුවෝ එල්ලා මරණකන් ඉවසන් හිටපු තමන්ගේ වෙල්ලස්ස ගැරැල්ල වාගේ ගත්තාම
තමන්ගේ ජාතිය තමන්ගේ මිනිස්සු හංවඩු ගැහුවා දේශද්‍රෝහීන් කියලා. ආන් ඒවා දරාගෙන ඉඳලා මේ පොළව සම්මා සම්බුද්ධ ශාසනය රකින්න ජීවිත පූජා කරපු මිනිස්සු ගැන ඔයත් අද මොහොතක් නතර වෙලා කල්පනා කරන්න. මං හිතනවා අද මේ දේශනාවෙන් පුණ්‍යානුමෝදනාත්මක උත්තමාචාර්ය අපේ දේශේ මුරදේවතා එලි රණවිරුව තව කොතෙකුත් කියත හැකි. එදා කාශ්‍යප ශාසනයේ උපාසක පිරිසක් තමයි පින්වත්නි අර මහා පින් බලයක් උපයාගත්තු දාන සීල භාවනා කරපු ඒ යෝධ බල සේනාව වෙලා ඉපදුනේ පින්වත්නි. ස්වර්ණමාලි මහසෑය හදන්න ලෝවා මහාපාය මිරිස වැටිය මේ වගේ පූජනීය පින්බිම් ඇති කරන්න ගෞතම ශාසනය ආරක්ෂා කරන්න එදා ඒ මහා යෝධ බලමුළුව කටයුතු කළා වගේම තමයි අදත් මේ රණවිරුව පින්වත්නි දඹකොළ පටුනට යනකොට නාගදීපෙට යනකොට යාපනයට යනකොට දකුණට එනකොට මේ සෑම සිද්ධස්ථානයක්ම සමහර රණවිරුව යුද හමුදා කඳවුරු තමයි පින්වත්නි. පන්සල් කෝවිල් පල්ලි එකක් කියලා නෙමෙයි පන්සල් කෝවිල් පල්ලි ආරක්ෂා කළේ අතුපතු ගෑවේ ඒවයි ඉන්න අයට ඒ පූජකවරුන්ට දානීය ඒ ආහාර සම්පාදනය කරලා දුන්නේ ඒව ආරක්ෂා කළේ සමහර ඒ බැතිමතුන්වත් හිටියේ නැහැ රණවිරුවා තමයි සෙබලිය තමයි මට මතකයි එක අවස්ථාවක තුන්වෙනි සංඥා බලකාය වගේ තැන් සම්පූර්ණ සෙබලියෝ හිටපු තැන් පින්වත්නි මිනිසුන්ගේ සිවිල් මිනිසුන්ගේ ග්‍රහණයෙන් මිදිලා පුදුම කාය චිත්ත පීඩාවක් දරලා ආහාර පාන හරියට නැහැ දුක්ඛිතව වනගතව සමහර වෙලාවට කාන්තාව පවා පින්වත්නි සෙබලියන් පවා රණවිරු කාන්තාවන් පවා පින්වත්නි පුදුම චිත්ත ධෛර්යයකින් රට රැක ගන්න කටයුතු කළාමයි පුතේ මේ චූටි දූල පුතාලා අද මේ බණ අහගෙන ඉන්න ඔයා මේ රණවිරුවාගේ මහා අභිමානය දැකලා නැත්තම් පුතේ අද මේ දේශනාවෙන් ඔයාගේ ඇස් මත චිත්‍රණයක් හදාගන්න රණවිරු අප්පච්චි මේ රටට කොච්චර සේවයක් කළාද ඔයාගේ අයියා කොච්චර සේවයක් කළාද ඔයාට අයියා කෙනෙක් අක්කා කෙනෙක් රණවිරුවෙක් නැතත් මේ ජාතිය රකින්න රණවිරුවා කළ සේවය කෙතරම්ද කියලා ඔබ කල්පනා කරන්න ඕන. එදත් සම්බුද්ධ ශාසනය රැක්කා රණවිරුවා අදත් සම්බුද්ධ ශාසනය රැක්කා. ඊළඟට මේ උරුමයන් රකින්න ඊළඟට පින්වත්නි මෛත්‍රී ශාසනයේ තනතුරු ප්‍රාර්ථනා කරගෙන තුසිත පුරේ උපදින්ට වාසනා ගුණ එකතු කරපු මේ පිරිස තමයි එදා මනුලොව ඉපදිලා පින්වත්නි මේ පින්වත්නි ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කටයුතු කළේ. මේ අතරින් කීප දෙනෙක් අරහත්වේ ලැබුවා. ඊළඟට පින්වත්නි අර පිරිස අතරින් දිව්‍යලෝකයේ තුසිතපුරේ යන්න වාසනාව තියෙද්දි බලන්නේ ඒ අය කරපු කැපකිරීම. ඒ වාසනාව අතහැරලා මතු ශාසනයේ 80 මහා ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන සසර නිමා කරන්න අදිෂ්ඨානයක් හදාගෙන පින්වත්නි මේ පිරිස සසරින් ගෙන සැලසුමට අනුව මේ ලංකා ධරණී තලය මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා වෙනවා 5000ක්කල් සම්බුද්ධ ශාසනයේ දළදා වහන්සේ ආරක්ෂා කරන දළදා වහන්සේලා තුන් නමක් වැඩ ඉන්න බිමක් ඊළඟට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ආරක්ෂා කරන ධර්මය පවතින බිමක් පින්වත්නි බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය තෙරුවන් සරණ ආශිර්වාදයේ ලබන බිමක් පින්වත්නි බුද්ධාන්තරයක් පින්වත්නි දෙව්ලොව කාලය ගත කරලා අනුරාධපුර යුගයේ දුටුගැමුණු රයතුමාගේ දවස පින්වත්නි රුහුණු ජනපදයේ නෙටොල් විටිය කියන ගමේ මහානාග පියාට දාව උපදිනවා පින්වත්නි මේ දෙමව්පියන්ට දාව උපදිනවා පින්වත්නි දරුවෝ 7 දෙනෙක්ගේ පවුලක 7 දෙනියා විදියට තමයි පින්වත්නි මම මේ කියන ගෝටයිම්බර නැත්නම් අබය කුමරු ගෝටයිම්බර උපදින්නේ පින්වත්නි මෙයා 7 දෙනියා විදියට තමයි පින්වත්නි උපදින්නේ. මෙයාට දීපු නම තමයි පින්වත්නි අබය කුමරු කියන නම. පස්සේ පින්වත්නි මේ නම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්න හේතුව අපි බලමු. දරුවෝ 7යි පුතාලා 7යි 7 දෙනියා විදියට තමයි උපදින්නේ. 6 දෙනෙක් බොහොම දක්ෂයි.
ගොවිතැන් කරනවා, හේන් කුඹුරු ගොවිතැන් කරනවා. හෙළයා කියලා කියන්නේ පින්වත්නි, මේ මහා පොළව ආරක්ෂා කරගෙන හේන් කුඹුරු ගොවිතැන් කරගෙන පින්වත්නි ජීවත් වෙච්ච මිනිස්සේ. මේ මහා පොළවට, මහා පොළවේ සුවඳට ආදරය කරපු මිනිස්සෙක් තමයි හෙළයා කියලා කියන්නේ පින්වත්. එතකොට පින්වත්නි, හත්වෙනියා තමයි මේ අභය කුමරු උපදින්නේ. මේ හය දෙනා බොහොම වෙහෙසෙනවා, බොහොම වෙහෙසිලා කටයුතු කරනවා, වගා කටයුතු කරනවා. පින්වත්නි, මේ හත්වෙනියාට ඇත්තු 10 දෙනෙක්ගේ හයිය තියෙනවා. හැබැයි වැඩ කරන්නේ බොහොම කම්මැලි, පැත්තකට වෙලා ඉන්නවා. අයියලා වැඩ කරනවා, අයියලා හම්බ කරන දේන් කාලා බීලා ඉන්නවා. පින්වත්නි, දවසක් අයියලා 6 දෙනා අලුත් හේනක් හදන්න මයි පොතේ කැලේ එලි කරනවා. කැලේ එලි කරලා ඉවර වෙලා ගොවිතැනක් කරන්න හිතලා මෙයාලා කැලේ එලි කරලා මෙයාලා මොකද කරන්නේ පින්වත්නි? ඇවිල්ලා විහිළුවක් කරා. කම්මැලිකමට ඉන්නේ නැතුව හයියක් තියෙනවා නම් දැන් ඇත්තු දාමේ ඇත්තුන්ගේ හයිය තියෙන කෙනෙක්නේ, ඇත්තු 10 දෙනෙක්ගේ හයිය තියෙන සංසාරේ පින් කරපු කෙනෙක්නේ පින්වත්නි. අයියලා කැලේ සුද්ධ කරලා ඇවිල්ලා මහා රූස්ස ගස් ටික ඉතුරු කළා. ඇවිල්ලා කිව්වා, ඔයාගේ කොටස අපි ඉතුරු කළා, පුළුවන් නම් ගිහිල්ලා සුද්ධ කරන්න, අපි අපේ ටික සුද්ධ කරා ඊට පස්සේ වගාවක් කරමු කියලා කිව්වා. ගෝඨක මොකද කරේ පින්වත්නි? විශාල කැලේ තමන්ට පැවරුණු කොටස ගිහිල්ලා අයියලා හිතුවේවත් නැහැ. අයියලා පුදුම වුණා, මේ කම්මැලියාට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. අර කැලේ සුද්ධ කරලා වටේට වැටකුත් ගහලා බිමත් සමතලා කරලා මේ ටික සිද්ධ කරලා මෙයා තනියම පින්වත්නි තනකොළ උගුරලා සුද්ධ කරලා පිරිසිදු කරලා වගා කරන තත්ත්වෙට බිම හදලා ඇත්තු 10 දෙනෙක්ගේ අයිය හවස ගිහිල්ලා මේ ඔක්කොම ඉවර කළා. ඉවර කළා අයියලට ඇවිල්ලා කිව්වා, දැන් වගා කරන්න විතරයි තියෙන්නේ කියලා. අයියලා hina වුණා, කම්මැලි කමට ඉන්න නුඹට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. ගිහිල්ලා බලනවා, ගිහිල්ලා බැලුවම පුදුම හිතෙනවා, ඇත්තමයි, මුළු බිමම සුද්ධ කරලා පින්නත්. මෙච්චර කලක් කම්මැලි වෙ හිටියේ මේ වගේ මිනිස්සෙද්ද කියලා අයියලා කල්පනා කරනවා. පින්වත්නි, එදා මහ යෝධ බවක් මෙයා ප්‍රගුණ කරනවා පින්වත්නි. අයියලා පුදුමයට පත් වෙනවා පින්වත්නි. ලොකු ගස් ගලවපු නිසා මෙයාට ගෝටයිම්බර ඉම්බර කියන නම, ගෝටයිම්බර කියලා මෙයාට නමක් පට බැඳෙනවා. අබය කියන නම තමයි හරි නම. රජතුමාට ආරංචි වෙනවා මෙහෙම කෙනෙක් හයිය තියෙන කෙනෙක් ඉන්නවා කියලා. කාවන්තිස්ස රජු ගැමුණු කුමාරයාට පින්වත්නි යෝධයන් සේනාව එකතු කරන ගමන් හිටියේ ඒ කාලේ. පණිවිඩයක් සන්නසක් ආවා ගෙදරට, රාජමාලිගාවට එන්න කියලා පණිවිඩයක් ආවා. යුද සේනාවට එකතු වෙන්න කියලා පණිවිඩයක් ආවා. ගෝටයිම්බර සහෝදරයන්ගෙන් අවසර අරගෙන රජතුමා එවපු වස්තු අම්මා තාත්තට ලබා දීලා සේනාවට එක් වෙන්න යනවා පින්වත්නි. මේක මහ දෛවෝපගතයි, ඉරණම් ගමනක්. තවන්ගේ යාළු මිත්‍රාදීන් එක පින්වත්නි පුණ්‍ය බලයෙන් සංසාරේ ආපු ගමනක්. පිනට යන අය, පිනට එකතු වෙච්ච අය පිනෙන්ම එකතු කරනවා පින්වත්නි. සේනාවට එකතු වෙන්න දැන් මෙයා යනවා. මෙයා රජමාලිගාවට යන ගමනේ පින්වත්නි, මෙයා යනකොට මෙයාට හම්බ වෙනවා පින්වත්නි අභය තෙර කියලා තෙරුන් වහන්සේ නමක් ඉන්න. ඒ තෙරුන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නය පැවිදි වෙලා ඉන්නවා. අභය තෙර විහාරයට ගියා. උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ ළඟ පොල්වත්තක් තිබුණා. මේ අය මොකද කරන්නේ? දැන් බඩගිනි පොල් ගස් සොල්ලලා, ගෝටයිම්බර පොල් කඩලා, වැලමිටෙන් පොල් හිල් කරලා, කුරුම්බ බීලා, ගෝටයිම්බර අර ස්වාමින් වහන්සේ එනකොට මුළු පොල්වත්තම හැඩි කරලා. ඒ ස්වාමින් වහන්සේ විහාරයට එනකොට මුළු පොල්වත්තම හැඩි කළ අන්තිමට නිලයක් අල්ලලා අර ස්වාමින් වහන්සේ පින්වත්නි අභය හිමියෝ පින්වත්නි අර ස්වාමින් වහන්සේ මොකද කළේ? නිලයක් අල්ලලා මෙයාව අරගෙන අර පොල්වත්ත වටේ අරගෙන ගියා කියලා කියනවා. ඊට පස්සේ පින්වත්නි අර පිරිස භික්ෂූන් වහන්සේලා, අර හිටපු පිරිස සමාව ගන්නවා. මේ වගේ පොල්වත්තක් වගා කරලා දෙන්නම්, අනේ අපිට සමාව දෙන්න කියලා සමාව ඉල්ලුවයි කියනවා. ඊට පස්සේ මේ දෙන්න හරි මිත්‍ර වුණා. කතා කරා. ගෝඨයිම්බර කියනවා තමන් යන ගමන වඳිනව, අවසර ගන්නවා. අවසර අරගෙන මේ ස්වාමින් වහන්සේ ළඟ තියෙන ශක්තිය බලය පිළිබඳවත් අවබෝධයක් ඇති කර ගන්නවා. මෙයා ගිහිල්ලා ගෝඨයිම්බර පින්වත්නි රජු ළඟට ගිහිල්ලා තමන්ගේ විස්තර කියලා කතා බස් කරලා තමන්ට ලැබුණු මාලිගාව ඒ වරප්‍රසාද ලැබලා මෙහෙම ඉන්නකොට රජතුමා අහනවා, තව මේ
ඒ වගේ හයිය තියෙන යෝධෝ එහෙම ඉන්නවද? ඒ වගේ යෝධෝ ඉන්නවද කියලා ඇහුවට පස්සේ කියනවා, රජතුමනි ඉන්නවා, මට වඩා හයිය තියෙන කෙනෙක් ඉන්නවා, හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා, එයා පැවිදි වෙලා ඉන්නේ කියලා. පුළුවන් නම් කතා කරගන්න කියනවා, එක් කරගෙන එන්න කියනවා, මේ ගමනට එකතු කරගන්න කියනවා. පැවිදි ගමන පස්සකින් තියලා මේ සම්බුද්ධ ශාසනය, ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගමනට ජාතිය ශාසනය රකින්න එකතු වෙන්න කියලා ආරාධනා කරන්න කියනවා. ශ්‍රීමා බෝධිය අපවත් කරන්න හදන කාලේ, භික්ෂුන් වහන්සේලා අපවත් කරන්න හදන කාලේ, පන්සල් විහෙර විහාර කඩන කාලේ, තාඩන පීඩන බණ පොත් ටික ආරක්ෂා කරගන්න මහා ප්‍රශ්න මතුවෙන කාලේ, ඉතින් එදා පින්වත්නි මොකද කළේ? මේ පරිසරය එදා ඒ වගේ තත්ත්වෙට තමයි සකස් වෙලා තිබුණේ. ගෝඨයිම්බර අභය හිමිට ගිහිලා ආරාධනා කළා, බෑම කිව්වා. ශ්‍රද්ධාවෙන් පැවිදුනේ මට බෑ කිව්වා. නැවත නැවත කියනකොට පින්වත්නි කැමැති වුණා තේර පුත්තාභය යෝධයා එදා පින්වත්නි ගැමුණු කුමාරයාගේ සේනාවට එකතු වුණා. තේර පුත්තාභය කියන්නේ පැවිදි වෙලා ඉඳලා සිවුරු අත්හැරලා මේ සේනාවට එකතු වෙච්ච අය. යුද්ධ ගැන කියනකොට සමහර ස්වාමීන් වහන්සේලා පින්වත්නි සිවුරු ඇරලා යුද්ධෙට ගියා. යුද්ධේ හිටපු සෙබළු යුද්ධේ ඉඳලා ඇවිල්ලා පැවිදි වුණා. අපේ මේ මෑත ඉතිහාසෙ හාමුදුරුවරු අද බණහගෙන ඇති සමාට සිවුරු ඇරලා ගිහිල්ලා පැවිදි වුණා. යුද්ධ කාලේ අපේ හාමුදුරුවරු මේවා ගිහි ඇත්තෝ දැනගන්නට ඕනේ. ස්වාමින් වහන්සේලාත් කරපු කැපකිරීම, අපේ ස්වාමින් වහන්සේලා උතුරු නැගෙනහිරට ඒ යුද සෙබළු ඉන්න තැඟට කැවුම් කොකිස් කෙහෙල් ගෙඩි අරගෙන ගිහිල්ලා, ඒ දවස්වල අපිට මතකයි අවුරුදු නැකතට අවුරුදු කෑවේ රණවිරු බංකරයට ගිහිල්ලා අපේ හාමුදුරුවරු එහෙම ස්වාමින් වහන්සේලා සිවුරු හැරලා යුද හමුදාවට ගියා. යුද හමුදාවේ ඉඳලා ඇවිල්ලා පින්වත්නි යුද හමුදාවේ ඉඳලා ඇවිල්ලා සමහර අය පැවිදි වුණා. ඉතින් ඔන්න තේර පුත්තාභය යෝධයාත් පින්වත්නි ඒ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගමනට එකතු වුණා. එදා පින්වත්නි මේ අය එකතු වෙලා මේ යුද්ධය කියලා කියන්නේ පින්වත්නි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අරමුණින් ජාතියකට ආගමකට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. 500ක් මහරහතන් වහන්සේලා මූලිකත්වයේ තියාගෙන, ජයකොන්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන, සිතුල්පව්වේ මහරහතන් වහන්සේලා වැඳලා අවවාද අනුශාසනා අරගෙන, මහියංගන මහා සෑය ආදී ඒ මහා සෑයවල් ගොඩනගමින් ඊළඟට එහි ප්‍රතිඵලයක් විදිහට රුවන්වැලි සෑය, පින්වත්නි ලෝවා මහා පාය, මිරිස වැටිය, ජයසිරි මහා බෝධිය ආරක්ෂාව ඇති කරමින් පින්වත්නි ඒ වගේ විහෙර විහාරස්ථාන ගොඩනගමින් රයිතුමා අන්තිමට සතුරු සේනාව තමන්ගේම යටත් සේනාව තමන්ගේම ජනතාව විදියට ආරක්ෂා කළා. සතුරු රජතුමාගේ සොහනට ආචාර කරන්න කියලා ප්‍රකාශ කළා. ඒ අයට කිසිම කරදරයක්, මහන් පැහැරීමක්, දූෂණයක්, වංචාවක්, ඒ අයගේ දේවල් පැහැර ගැනීමක් සිද්ධ නොවන තැනට කටයුතු කළා. පින්වත්නි විජිතපුර බලකොටුව ජයගෙන මේ අය මේ සියල්ල සිද්ධ කරලා පින්වත්නි දැන් යුද ජයග්‍රහණය ඇති කරගත්තා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන් අන්තිමට පින්වත්නි මේ ගෝඨයිම්බර යෝධයා පින්වත්නි ජයසේන යක්ෂයා පරාද කරනවා. ජයසේන යක්ෂයා පරාද කරනවා. ඒ කේර්තිරාවේ පැතිරෙනවා. එයින් මදුවිතින් මත් වෙලා රජතුමා දකින්න එනකොට රජතුමා රජවාසල තහනම් කරනවා මදුවිතින් මත් වෙච්ච නිසා ගෝඨයිම්බර යෝධයාට. අන්තිමට මෙයා පින්වත්නි නාගදීපයට ගිහිල්ලා නාගදීපයෙන් පින්වත්නි එවකට ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ හිමාලය කියන ප්‍රදේශයට ගිහිල්ලා ඇවිදගෙන ඒ යන්නේ පුදුම කලකිරීමක් ඇති වුණා, ලැජ්ජාවක් ඇති වුණා. රජතුමා මාව ප්‍රතික්ෂේප කළා නේද කියලා. අන්තිමට මෙයා පින්වත්නි ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ හොයනවා හිමාල ප්‍රදේශයේ මහරහත්වරු වැඩ ඉන්න තැනක් විහාරස්ථානයක් තියෙනවද හිමාලයේ පින්වත්නි බොහොම උග්‍ර දුෂ්කර තැනක ඉර්ධි බලයෙන් විතරක් වඩින්න පුළුවන් තැනක දැක්කා මොහු ගෝඨයිම්බර යෝධයා දැක්කා පින්වත්නි විහාරස්ථානයක් තියෙනවා. තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් පනිනවා ඒ ස්ථානෙට. මොකද ඉර්ධියෙන් විතරයි යන්න පුළුවන්, කන්දක් මත ඉඳලා පයින්නවා. ඉර්ධි මත අතක්මවල අර මහරහතන් වහන්සේ දකිනවා කාශ්‍යප ශාසනයේ පින් කරපු උතුමෙක් මේ පනින්නේ, දායක මහත්මෙක් ජීවිතේ එපා කියලා අල්ලලා ගන්න එර්ධිමත් අතක් මවලා අන්තිමට පැවිද්ද ඉල්ලනවා, පැවිදි කරනවා. පැවිදි කරලා පින්වත්නි නොබෝ දිනකින්ම පින්වත්නි උතුම් මහරහත්ත්වයට පත් වෙනවා. එදා දුටුගැමුණු රජතුමා තමන් කරපු පින් සිහිපත් කරලා පින්වත්නි රුවන්වැලි සෑ බිමේ
තේරපුත්තාවේ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පිරිවරාගෙන පින්කම් සිහිපත් කරණේ උතුම් අවස්ථාවේදී පින්වත්නි අන්තිම මොහොතේ තුසිතපුරේ සිත පිහිටුවන්නට වැඩම කරපු මහරහතන් වහන්සේලා අතර එදා රිටිගල හිටපු ජයසේන කියන යක්ෂයා පරාදය කරපු මේ ගෝඨයිම්බර මහරහතන් වහන්සේ ගෝඨයිම්බර යෝධයා එදා මේ පිරිස අතර හිටියා පින්වත්නි. ඔන්නෝමයි අතීත රණවිරුව මේ රට ආරක්ෂා කළේ උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණේ. ඉතින් අද දවසේ ඔයත් කල්පනා කරන්න ඕන අන්නේ යෝධ පරම්පරාවේ මිනිස්සු තමයි මේ ලංකාවේ ඉන්නේ පින්වත්නි. ඒ වගේ පින්බර මිනිස්සු තමයි මේ ලංකාවේ ඉන්නේ. ඒ පරපුරේ ඔයත් තමයි මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ තවදුරටත් රැකගන්නේ පින්වත්නි. මේ දේ මතක තියාගන්න ගෝඨයිම්බර මහරහතන් වහන්සේ පින්වත්නි අපට ලැබෙන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේ නොවන්ට. ලංකා සම්බුද්ධ ශාසනයක් අපට ලැබෙන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේ නොවන්ට. අද මට මේ ලැබුණු කාලයත් එක්කමයි අම්මා අප්පච්චි දුවේ පුතේ රණවිරුවෙකුගේ වටිනාකම අතීත රණවිරුවන් ගෝඨයිම්බර තේරපුත්තාබේ ආදී මහරහත්ත්වයට පත්තුණු රණවිරුවන් දුටු ගැමුණු මහා නරපතීන් මේ රට එක්සේසත් කළ සියලු ජනතාවගේ රැකවරණය සැලසූ ඒ මහා නරපතීන්ට අද මේ දේශනාව උපහාරයක් වේවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා බිහි වූ මේ පුණ්‍ය භූමිය රැකගන්න ඇත්තන්ට ශක්තිය ධෛර්යය චිත්ත ධෛර්යය ඇති වේවා. සතරවරම් දෙවියන් මේ ලක් ධරණී තලය ආරක්ෂා කළත්වා සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා. සියලු රණවිරුවන් දෙවි දේවතාවෝ ආරක්ෂා කර දෙත්වා. ඒ රණවිරු පවුල්වල දෙමව්පියෝ ආරක්ෂා කර දෙත්වා. ආක්කෝ දේන ජිනේ පින්වත්නි ක්‍රෝධය තියෙන තැන දිනන්නේ ක්‍රෝධයෙන් නෙමේ පින්වත්නි. අකෝ දේන ජිනේ කෝදන් අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනන්. ඔය ඇත්තෝ මතක තියාගන්න ක්‍රෝධයෙන් දිනන ජයග්‍රහණයක් නෑ අක්‍රෝධයෙන් දිනන්න. අසත්පුරුෂ ගමෙන් දිනීමක් නෑ සත්පුරුෂ ගමෙන් දිනන්න. මසුරුකමෙන් දිනීමක් නෑ දානයෙන් දිනන්න. බොරුවෙන් දිනීමක් නෑ සත්‍යයෙන් දිනන්ට හැම දිනාටම ශක්තිය ලැබේවා. මේ උතුම් මුනිවර කතා ශ්‍රී ලංකා ධරණී තලේ පහළ වූ උතුම් මහරහතන් වහන්සේලා පිළිබඳ සිහිපත් කරලා අදත් අපිට උතුම් මහරහත් තත්වයට පත් වෙන මාර්ගඵල අවබෝධ කරගන්න ශක්තිය තිබෙනවා කියන කාරණාව සිහිපත් කරන්න. රට දැය සමිය සුරකින්ට මයි පුතේ ශක්තිය ඔයත්තන්ගේ හිත්වලට ධෛර්යය ලැබේවා. යුද හමුදා බංකරේ කඳවුරේ ඉඳගෙන මේ බණ ටික අහගෙන ඉන්න මයි ආදරණීය පින්වත් රණවිරුවනි රට ජාතිය රැක රණවිරුවනි මේ පින් ඔබට ලැබේවා. ජාතියේ මුර දේවතා එලි ආරක්ෂා වේවා. ඔබ නිසා රට රැකුණා රට රැකෙනවා. ඔබ හැම දිනාටම මේ පින් ලැබේවා. දෙවියෝ මේ පින් ලබත්වා නිවන් සුව ලැබේවායි අදත් ප්‍රාර්ථනා කරනවා. මේ විදියට සියලු දෙනාගේ සිතිවිලි සංවර වේවා නිවන් දකින්ට පාරමිතාවක් වේවායි මේ විදියට ප්‍රාර්ථනා කරනවා.

0: ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේත් වඩිනතුරු හැමත තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම දක්ෂිනාව පැවැත්තු පින්වත් පූජනීය වන්දනීය පාදුක්කහල්පරාව ශ්‍රී නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලබන සෙනසුරාදා බිනරපුර පසළොස්වක පොහෝදා ඔබ සියලුම දෙනා අපේ ආදරණීය පිරිස ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එනවා කියලා අපි දන්නවා. එනත ෆෙම් ශ්වේත පූජාවේ යෙදෙන්නට පූජනීය මිහිදුපුර ජිනානන්ද ගෞරවනීය විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි මේ මහා පින්කම් මාලාව පැවැත්වෙන්නේ. ඔබත් බොහෝ දිනේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න. ලංකාපට්ටන සමුද්‍රගිරි නමාමි. මේ දවස්වල රටම උනන්දු වෙලා තියෙන්නේ නැවත වතාවක් මේ උතුම් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ ඒ පින්බිම යලි ගොඩනගන්නට ඔබට කරන්න තියෙන්නේ කොල්ලු පිටියේ ලංකා බැංකුවේ දෙවන ශාඛාවේ තියෙන පූජා ගිනම ඔබට බොහොම හුරු පුරුදු ගිනම 84794385 අංකය දරන මේ ගිනමට ඔබේ නොමසුරු පින්බර දායකත්වය බැර කරන්නට. තෙරුවන් සරණයි.

Nyt-FM. Ferit Mandeberg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nitte Fim, Nitte Firit Mandebild, Mandebild.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යයක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.